පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිත්

0: මේ පින්බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ. මට ඕනේ දුර යන්න.
3: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා ලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
4: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
5: Net FM Alpha Studio with Kasani and Lehansa.
6: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
7: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
3: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
8: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
9: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
10: ක්‍රිස්ටිනා කෝටිං හනා ඉතින් හිට වෙකම කාන්දා නියෝජනය හනා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
9: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
8: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
3: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
9: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
11: Brought to you by
3: අඩුම මිලට අලුත් තැනක් කසාගල ග්‍රීන් සුපර් මාතලේ කඩුවෙන අතරගිරිය. කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න 0710-777-333
12: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
13: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
14: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
15: Net FM Algo Town.
16: Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණාට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ඉතින් හවුල අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: මේ පින් බරව දැසන ඔබේ සිත් අවදි කරන්නේ
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ. කොත්තුවත් ගණන් දාපු geopolitics
4: මම කොටද මේ ආචී ගැන නුවාගෙන එක කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
5: යුද්ධ මත හැංගුණ economics
6: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
7: හඳ වටේ රවුම් ගහපු stories
8: ක්‍රිස්ටිනා කෝචින් හනා ඉතින් හිටපු එකම කාන්දානි යෝජනින් හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබලන්ට මොනවද හිතුනේ
7: සිලිකන් නිම්නයේ top secrets
6: මේ අලුත් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
5: ඔය ඕන එකකින් update වෙන්න.
7: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් algotaumට tune වෙන්න. Tune වෙන්න.
9: Brought to you by
10: අඩුම මිලට අලුත් තැනක් කසාගල green super මාතලේ කඩුවෙන අතරගිරිය. කසාගල green super කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න. 0710-777-333
11: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
12: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
13: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-767-1010
14: Death FM Algo Town
15: මමත් ඔයාලා වගේමයි මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ මට ඕනේ දුර යන්න
16: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යය ශක්තියක් නේද මේ වගේ ආලෝකයක් නේද
17: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු
18: Net FM Alpha Studio with Kasani and Lehansa
19: කවදත් අලුත්

0: සමත් නිවන සර්වාගමික දහම් සදැල්ල කිතු දහමින් ඔබේ දිවියට
1: ප්‍රේමණීය දරුවෙනි, ඔන්න ඔබේ නිවහනට අද දවසෙත් මම සමිධානන් වහන්සේගේ නාමයෙන් ගොඩවදින්නේ පුංචි අදහසක් ඔබ වෙතට අරගෙන එමින්. උන්වහන්සේ එක්තරා විටකදී කියනවා මෙන්න මෙහෙම, යමෙකු මා අනුගාමී වන්නට කැමැත්තේද ඔහු තම කම නසා කුරුසිය දරා මා අනුව ආවාවේ. මගේ ආදරණීය දරුවෙනි, අප සමිධානන් වහන්සේගේ වදන් අනුචාර කරන, අනුගමනය කරන, ජීවිතෙහි සනිටුහන් කර ඒවා පිළිපදින ජීවිතයක් ඇත්නම් ඒ ජීවිතයේ උන්වහන්සේගේ ශ්‍රාවකත්වයට සම්බන්ධ වුණු, ශ්‍රාවකත්වයට ඇතුළු වුණු අය. ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ අනු එසේ නම් කුමක්ද? ක්‍රිස්තියානිය ඇතුළේ කුමන ශ්‍රාවකත්වයක් ගැන කතා කරයිද? ගෝලයෙකු වන්න මොකක් කරන්න ඕනද? සමිධානන් වහන්සේගේ ගෝලයෙකු ශ්‍රාවකයෙකු වන්න කළ යුත්තේ පළමු කාරණාව, ජේසු සමිධානන් තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කියන පළමු කාරණාව තම කම නැසීමයි. තම කම නැසීමත් කුරුසිය දැරීමත් ජීවිතයේ ඇත්තක්. ක්‍රිස්තියානිය ඇතුළේ මැජික් නැහැ. මේ ජීවිත යථාර්ථයට යථාර්ථානුකූලව මුහුණ දෙන්න ඕන. දුක, වේදනාව, බැරිකම, නොහැකිකම, දුබලකම, මේ සියල්ල අභිබවා යනු පිණිස ඔබ ආත්ම විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ජීවත් වෙන්න ඕන. ඔබේ අභියෝග ඔබ බාරගෙන ඒවා ජය ගන්න ඕන. එසේ වන්නට නම් තම කම නසන්නට ඕන. ඒ භාග්‍යවන්ත අත්දැකීම ඔබට ලැබේවායයි සමිධානන් වහන්සේ තුළ මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය මා ආදරණීය සහෝදර සහෝදරියනි, ශුද්ධ කුරාණයේ අල්ලා දිව්‍යන් වහන්සේ අනකරපු පළවෙනි අනකිරීම ඉකරා ඔබ කියවන්න, ඔබ අධ්‍යාපනය ලබා ගන්න කියන එක. අල්ලා දිව්‍යන් වහන්සේගේ දෙවන අනකිරීමත් ඉකරා ඔබ කියවන්න, අධ්‍යාපනය ලබා ගන්න කියන එකයි. එනිසා අපිට අධ්‍යාපනයේ දැනුම කියන එකේ වැදගත්කම කොයිතරම් දුරට දෙවියන් කියලා දී තිනවාද කියන එක අපිට වටහා ගත හැකි. නබිතුමාණන් කිව්වා දැනුම ලබා ගැනීම සෑම කෙනෙකුටම අනිවාර්යයි, වගකීමයි කියලා කිව්වා. එනිසාම උදේ පාන්දර තිබෙන නැමදුම් වේලාවෙන් පසුව නැමදුම් ඉටු කරලා එයින් පසුව නබිතුමාණන් කිව්වා මෙහෙම ප්‍රාර්ථනා කරන්න කියලා. අල්ලාහුම්මින්නි අස්අලුක ඉල්මන් නාෆියා වරිස්කන් තයිබා වඅමලන් මුතකබ්බලා. ඕ දෙවියනි යා අල්ලා, මට ප්‍රයෝජනවත් දැනුම ලබා දෙන්න කියා ප්‍රාර්ථනා කරන්න කියලා කිව්වා. ඒ වගේම හොඳ ආහාර පාන එදිනෙදා අවශ්‍යතාවය ඉටු කර දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා නබිතුමාණන් පැවසුවා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම දිනපතාම යම් දෙයක් ඉගෙන ගැනීමට කටයුතු කරමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ අපිට වාසනාව ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් ධර්මෙන් ඔබේ දිවියට.

0: ZFM Alpha Studio with Cosmi and Lehansa.
1: Good morning. හද සිනාසෙනව ඔබ සිනාසෙනව හැමෝම සිනාසෙන ලස්සන සුන්දර උදෑසනකට ආසිරි.
2: ඉතින් මේ ලස්සන උදෑසන අපි දෙන්නගේ ස්වීට් වොයිස් සහන් තමයි ඔයාලා ඉන්නේ.
1: ඕ කොහොමද ඒක තමම්ම කියද්දි. උදේ 6:00 විනාඩි 4 වෙලාව වෙනත FM Alpha Studio. උදේ 6:45 වෙනකම් ඔයා අහගෙන ඉන්නේ. ඉතින් ඒක මරු කතාවක් හැබැයි. මම කියන්න හිටියේ වෙන දෙයක්. හැබැයි දැන් කියන්න වෙන්නේ වෙන දෙයක්. එහෙම තියෙනවනේ අර අපි මේ කරන්න හිතාගෙන ඉන්න එක දෙයක්. හැබැයි කරන්න වෙන්නේ තව දෙයක්.
2: ඔව් අනේ.
1: එහෙම වෙලා නැද්ද?
2: තියෙනවන තරම් වෙලා තියෙනවා.
1: දැන් සාලෙට යන්නේ වෙන එකක් හිතාගෙන. හැබැයි කරන්න වෙන්නේ වෙන එකක්. දැන් මේ මට ඇහිලා තියෙනවා දැන් විශේෂයෙන්ම අපේ අම්මා. වේ හයෝ මම දැන් කුස්සියට ආවේ මොකක් කරන්න කියන දැන් බලන්න මේ මෙතන දැන් මේක කරන්න වෙලා. ඊට සායිලි මම දැන් ආවේ වෙන වැඩක් කරන්න නේද මම මේ වැඩේ කරන්න. එහෙම නිතරම අම්මලා කියනව නේද?
2: ඔව් අනේ. සමහර වෙලාවට අපි කරන්න ගිය වැඩේ අමතක වෙනවා. දැන් මං කාමරේ ඉඳන් සාලෙට ආවම මොකක් හරි හිතන්න කොහොම මං පොතක් ගන්න සාලෙට ආවා. හැබැයි මට අමතක වෙනවා මම මොකද්ද කරන්න ගියේ කියලා. පොඩි මට මන් දැනේ මොකද්ද මට විතරද කොහෙත් තියෙන එක. කාමරේට ගිහින් ඒ කියන්නේ දැන් මං සාලෙට ඇවිත් ඉන්නේ. ආයේ කාමරේට ගියම මතක් වෙනවා මේ මම දැන් මේකට තමයි සාලෙට ආවේ කියලා. ඒ කියන්නේ අර හිටපු තැනටම ගියම මතක් වෙනවා. මං අහලා බැලුවා මගේ යාළුවන්ගෙන් යාළුවත් කෝ ඒක වෙනවා කියලා.
1: ඔව් මම මේ කියන්න හැදුවේ ඒක. දැන් ලෙහන්ස හිතාගෙන ඉන්නව නම් ඒ කොහොමද විතරයි වෙන්නේ. එහෙම නෑ නේහල් සෝගේ හා පැත්තේ ඉන්න කෙනාටත් ඒක එහෙම වෙනවා.
2: ආ හිනං අවලක් නෑ.
1: ඒ කියන්නේ ගොඩක් අයට ඒක එහෙම වෙනවා. අර සමහර වනේ ටවල් එක මේ කරේ දාගෙන හොයන්නේ ටවල් එක. එහෙම තියෙනවනේ. ඉතින් චූටි කතාවක් ඒකත් එක්කම කියන්නම්. දැන් මෙහෙමයි. දැන් කියන්න ආවේ වෙන එකක් කියන්න වෙන එකක්. හරි. ඉතින් මේ දවසක් කොන්න මම ඇත්තටම මේ මොකක් හරි එක දාන්නේ මම කෙසල් ගිරියක් කකා හිටියා. මං කෙසල් ගන්න ඇත්තටම හරි ආසයි. මේ ඉතින් මම මේ කෙසල් ගිරියක් කකා හිටියා සාලෙට වෙලා. අම්මා මට මොකක් කරේ ෆ්‍රිජ් එකකින් ගේන්න කියලා කිව්වා. දැන් ඉතින් මම කෙසල් ගෙඩිය කකා දැන් ඉවරයි. ලෙල්ලා තේ. ඊට පස්සේ දැන් මම ෆ්‍රිජ් එක ඇරලා ඉවර වෙලා අම්මා කියපු එක අරගෙන මම ඉතින් මේ ආවා. හරි. ඇවිල්ලා ඊට පස්සේ මේ මම වැඩෙන් එනවා නේ ඉතින් මේ ඔෆිස් එනවනේ. ඔෆිස් ආවට පස්සේ මේ ටික වෙලාවකින් කෝල් එකක් එනවා. මේ කො කෙසලෙල් කියලා ඇහුවා මම. හරි මේට වැඩිය ඉතින් මේ හරීම ලස්සනට ඇහුවා ඒක. මං කො කෙසලෙල් කියන්නේ කියලා. කෙසලෙල් කො කාපු කෙසලෙල් කො කියලා ඇහුවා. මං කො ඒ කෙසලෙල් නේද මම බින්නකට දාන්නේ නැති මො ඇයි යන්නේ මේ කහන්නේ. ඒ කො කෙසල් තියනවද කියලා අහන්න ඕනේ. එහෙමනේ අහන්නේ. ඒක වෙනකොට කෙසල් ගේන්න කියලා කියනවා. මොකද්ද මේ කෙසලෙල් අහන්නේ කියලා. අන්න කෙසලෙල් ෆ්‍රිජ් එකේ.
2: අයියෝ අයියෝ.
1: එහෙම තමයි. ඉතින් මං කොමාරි අර ඉතින් ඒ වැඩේ කරලා මං කෙසලෙල් එහෙම ෆ්‍රිජ් එකේ තියලා අමතක වෙලා ඉතින්. එහෙම වෙන්න බැරිද කියන්නකො.
2: පුළුවන් පුළුවන් අනේ. දැන් කසුණියක් හිට කොච්චර වැඩ තියනවද කරන්න. ඔළුවේ කොච්චර දේවල් තියනවද අනේ.
1: මට විතරක් නෙමෙයි හැමෝටම එහෙම වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපි කියන්නේ හිටියේ වෙන දෙයක්. කියන්න ඕනේ වෙන දෙයක්. ලෙහන්ස කිව්වේ මේ මොකක්ද අර කලින් කිව්වේ මට විතරක් වෙනවා කියලානේ.
2: ඔව්.
1: එහෙම නැහැ. ගොඩක් අයට ගොඩක් දේවල් වෙනවා. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි කතා කරගෙන යමු. අපි ළඟ තියෙන දේවල් වලට වටිනාකමක් දෙමු. අනිත් දේවල් ජීවිතයට එකතු කරගමු. ඊයේ අපි සෙන්ට් පෝල්ස් ටීම් එකත් එක්ක කතා කරා. හෑන්ඩ් බෝල් ටීම් එකත් එක්ක නේද? ඒගොල්ලෝ ඔලිම්පික් යන ලෑස්ති වෙලා ඉන්නේ. කියන්නේ සූදානම් වෙනවා ඒගොල්ලෝ. ලොකු හීනයක් තියෙනවා. එහෙම ඔයාගේ හැකියාවත් අරගෙන එන්නකෝ නෙතෆේ මල්ෆා ස්ටුඩියෝ එකට. ජය වේවා. සුබ වේවා.

0: நெத்தெஃப்எம் ஆல்ஃபா ஸ்டுடியோ தி ஹாய் வினாடி கொலா ஹாய் விலவ
1: කසුනිය කී දැන් මම අපේ WhatsApp messages කියෝ කියෝ තමයි හිටියේ. දැන් අම්මලා දාලා තියෙනවා එයාලගේ බබාලා පාඩම් කරනවලු. ඉතින් මේ ටික exams නේ මටත් එහෙම තමයි.
0: වාර විභාගෙ.
1: ඉතින් උදේම නැගිටලා අපි වහනවත් එක්කම ඔන්න එයාලා පාඩම් කරනවලු.
0: අනේ ඉතින් හැමදේම සුබ වෙන්න ඕනේ. අපේ ප්‍රාර්ථනාව ඒකම තමයි. දෝනිලා පුතාලා ඔක්කොම අක්කලා අයියලා නංගිලා මල්ලිලා ලෙහන්සගේ ඔක්කොම නේද? හොඳ ට විභාගයේ කරන්න පුළුවන් ශක්තිය ලැබෙන්න ඕනේ. දැන් උදේම ලෙහන්සමට ඒ වගේ සුබ පණිවිඩයක් තමයි කිව්වේ. ඊයේ තිබ්බේ ලෙහන්සට බුද්ධාගමයි ෆ්‍රෙන්ච් තිබ්බනේ. ඉතින් මේ හරි ලේසියිලු. ඉතින් ඇවිල්ලා බැලුවලු උත්තර ටික. ඉතර ටික පස්සේ කියන්නම්කෝ. ඉතින් හොඳට විභාගය කරලා තියනවා ලෙහන්සමට ආඩම්බරයි හොඳේ.
1: මම දැන් උදේම ඇවිත් ඉතින් ඕක කසුණියක් කිට කිව්ව මං හිතුවේ නෑ ඔන්නෑ කියයි කියලා. ඉතින් මේ කසුණියක් ඉතින් අපේ අම්මා වගේනේ, මාමගේ අම්මා වගේනේ. ඉතින් මං කසුණියක් කිට කියනවා. එතකොට කසුණියක්ගේ රියැක්ෂන් බලන්න එයා මට මේ වව් වව් කියලා. එයාගේ අමුතුම ලස්සන ස්ටයිල් එකක් තියෙනවානේ. ඒක අහන ඉතින් මං හරි ආසයි. ඒ නිසා කිව්ව බලද්දි මෙන්න කසුණියක්ගේ මාවත් සර්ප්‍රයිස් කරන් ඒක ඔන්නෑ කිව්වා.
0: ඔව් දැන් මෙහෙම ඉතින් ඒ වගේ අපි විභාග කියන ඒවා අපි මුණ දෙන්න ඕනේනේ. ඒකනේ විද්‍ය. මොකද අපි ඉගෙන ගන්නවා. හැබැයි කොහොමද අපි ඒක මොළ ඇතුලෙන් ඇනලයිස් කරගෙන තියෙන්නේ? කොහොමද අපි ඒව ඔලුවට දාගෙන තියෙන්නේ? අපි මොනවද ඒකෙන් ඉගෙනගෙන තියෙන්නේ? ඇත්තටම අපි දෙයක් අරගෙන තියෙනවද? ඒක තමයි ඉතින් විභාගයකදි වෙන්නේ. අපි ඒ කියන්නේ න්‍යායාත්මකව දේවල් ඉගෙනගෙන තියෙනවද? ඊට පස්සේ විභාගයෙන් පස්සේ අපි ඒක කොහොමද අපේ ජීවිතේට දාගන්නේ? අපි කොහොමද ප්‍රැක්ටිකලි අපි ඒ දේවල් ඇප්ලයි කරගන්නේ? වැඩ කරනකොට ඒක තමයි කරන්න ඕනේ. ඉතින් අපි නොකරන්නෙත් ඒක තමයි යන්නේ. ඒ නිසා ඉතින් චුටි දෝනිලට විතරක් නෙමෙයි පුතු පැටවුන්ටත් ඒ විදිහටම සුබපැතුම් එකතු කරනවා. ඉතින් ඔක්කොටම ඒ දේවල් හරියටම කරගන්න පුළුවන් වෙනවා. ඒ ශක්තිය තියෙනවා. මොකද නෙතෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ අහගෙන අම්මලා තාත්තලා ඔක්කොම හැමෝම ඉස්කෝලේ යන ගමන් අපි වහගෙන ඉන්නේ, වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා වැරද්දක් වෙන්නේ නැහැ.
1: ඔන්න බලන්නකෝ අපි කියනවට ඔයා බලාගෙන යන්නේ ඒවම තමයි එක්සෑම් එකට එන්නේ.
0: දැන් ලෙහන්ස මට උක උදේ ඇවිල්ලා කිව්වහම ලෙහන්ස දැක්කනේ මගේ රියැක්ෂන් එක කොහොමද කියලා. දැන් අද විතරක් නෙමෙයි ඉතින් දකින්නවනේ ඔයගේ සුබ දේවල් කිව්වම කොහොමද කියලා. දැන් ඇත්තට මේක උනේ ලෙහන්සටනේ. දැන් මම වින්ද දෙයක් නෙමෙයිනේ. ලෙහන්ස තමයි ඒ සතුට වින්දේ. අනේ මට මෙහෙම උනා කිමඩ මේ. දැන් මම දන්නවා මගේ මාක්ස් කොහොමද කිව්වහම මම ඒ සතුට මට උනා වගේ මම භුක්ති වින්දනේ. ලෙහන්ස දන්නවා ද මේ ළඟදිම හාවර්ඩ් විශ්වවිද්‍යාලය ගැන අහලා තියෙනවානේ ලහස. එතකොට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ගැන අහලා තියෙනවානේ. ඉහළම හොඳම ලෝක විශ්වවිද්‍යාල තමයි ওই විශ්වවිද්‍යාලය. ඉතින් හාවර්ඩ් විශ්වවිද්‍යාලය නිතරම සමීක්ෂණ පරීක්ෂණ කරනවා. එතකොට මේ ළඟදිම කරපු රිසර්ච් එකක් ඒගොල්ලෝ කරලා තියෙනවා. කොහොමද ඇත්තටම මිනිස්සු සතුට වෙන්නේ? සතුට වුණාම කොච්චර දේවල් මොලේ සිද්ධ වෙනවද, ඇඟ ඇතුලේ සිද්ධ වෙනවද කියලා. එතකොට ඒගොල්ලෝ කණ්ඩායම් දෙකක් වෙන් කරගෙන මේ රිසර්ච් එක මේ දවසක් දෙකක් කරපු රිසර්ච් එකක් නෙමෙයි. කෙමෙන් ඒගොල්ලෝ අර ඒක කියන්නේත් නැතුව රිසර්ච් එකක් කියලා හරි උපක්‍රමශීලීව අවුරුදු එකහමාරක් අවුරුදු දෙකක් ඇතුළත මේ රිසර්ච් එක කරලා තියෙනවා. එයාලා බලලා තියෙනවා ඇත්තටම තමන් ගැන සතුට වෙන එකෙන් හෝමෝන්ස් වෙනස් වෙන විදිහ, අපේ ඇඟ ඇතුලේ තියෙන ක්‍රියාකාරීත්වය වෙනස් වෙන විදිහ, මොළය වෙනස් වෙන විදිහ, තව කෙනෙක් සතුට වෙන දිහා බලලා ඒක අපි ගත්තාම කොහොමද මොළේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්නේ, ඇඟ ඇතුල කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරිද? එතනදි මාර දෙයක් සිත වෙලා තියෙන්නේ. දැන් ලෙහන්ස අපි හිතන්නේ සතුටින් ඉන්න ඕන, ඔයා ඔයාගෙන වැඩිපුර හිතන්න, ඔයා ඔයාගෙන සතුට වෙන්නේ එක මාර දෙයක්. අපි මිරර් ටෙක්නික් එකෙන් උත් ඒ ගැන කතා කරලා තියෙනවනේ. ඒ වගේම තව කෙනෙක් සතුට වෙන දිහා බලලා ඕනේ, එයා මරුණේ යන්නේ ලස්සන වාහනයක් අරගෙන ෂෝක්නේ, බලන්නක යාගේගේ ලස්සනයිනේ, අනේ හරිම ලස්සනයාගේ ගාඩන් එක, ඔයා ලස්සන වෙලා එහෙම කියලා තව කෙනෙක් එක තමන්ගේ කරගත්තාම කොහොමද දන්නවද වෙන්නේ කියන්නද? සියයට ගාන පුදුම වෙන්න. දැන්
1: පුදුම වෙන්නම්.
0: මොලේ තියෙනවා මේ ඇමිග්ඩලා කියලා කොටසක්. හරිද? ඒක උත්තේජනය වෙන ප්‍රමාණය 10%කින් තප්පරයට 10%ක් වැඩි වෙනවා. තප්පරයකට 10%ක් කියලා කියන්නේ ලෙහන්ස ලොකුම ලොකු ප්‍රමාණයක්. හරි? ඩෝපමින් අපි නිතර කතා කරන ඩෝපමින් ලෙවල් එක තප්පරයකට 10%ක් වැඩි වෙනවා. එතකොට සෙරටොනින් කියන හෝමෝන් එක තප්පරයට 10%ක් වැඩි වෙනවා. ඉතින් එතකොට ඒව ෂණිකව නිදහස් වෙනවා. ෂණිකව නිදහස් වෙනවා. ඉක්මනට උත්තේජනය වෙනවා. ඉක්මනට උත්තේජනය වෙනවා. ඊළඟට අපි කියන ස්ට්‍රෙස් හෝමෝන්ස් ටික ලෙහන් සහල තියෙනවානේ. මානසික ආතතිය වැඩි වෙන හෝමෝන්ස් ටිකක් තියෙනවානේ. ඒවා තප්පරයකට 10% අඩු වෙලා යනවා. ඒ කියන්නේ වෙන කෙනෙක් සතුට වෙන දිහා බලලා.
1: ඒකනේ
0: කතාව ලොකු දිග කතාවක්. මං ඒ හරි කෙටියෙන් බොහොම අමාරුවෙන් කිව්වේ. ඉතින් මම කැමති කියන්ද මලක් වෙන්න. හරි, ඔයා මලක් වෙන්න. ඒ වගේම ඔයා පිපෙන මලක් දිහා බලාගෙන ඒ සුවඳ ගන්න. ඒකේ ලස්සන විඳින්න. ඔයා ගඟක් වෙන්න. හරි, ඊළඟට ඒ ගඟ ගලාගෙන යන දිහා බලලා ඔයා සතුට වෙන්න. ෂෝක් නේදේ වැඩේ.
1: අනේ හරිම ෂෝක්. අනේ සිතවිලි උදේ මහන්දි.
0: ඒකෙන් ඔයා ඔයාගේ සතුට හෝමෝන්ස් ටික 10%කින් වැඩි කරගන්න. ඔයාගේ ස්ට්‍රෙස් හෝමෝන්ස් ටික 10%කින් තප්පරයකට 10%කින් අඩු කරගන්න. ජේ ජය වේවා.

0: නිසා මලක් වෙලා පිපෙන්න හොඳේ, ආදරේ සුවඳ දෙන්න, ගඟක් වෙලා ගලන්න හොඳේ, සෙනෙහසින් පිරියන්න.
1: මං බලන් ඉන්නවා ඔයාලා එහෙම වෙනකන්. අපි දෙන්නම් බලන් ඉන්නවා.
0: ඉතින් අද එහෙම ඉඳලා බලන්නකො. අනිත් අය සතුට වෙන දිහා බලලා ඔන මතක තියාගන්න. තප්පරයකට 10%කින් ඔහොම ගිහිල්ලා එතකොට හිතන්න දවසේ කොච්චර ප්‍රමාණයක් අපිට සතුටින් ඉන්න පුළුවන්ද?
1: කසණියක්කි දන්නවද? මම අද උදේම කියන්න ආපු එකට ගොඩාක් ළඟින් යන දෙයක් තමයි කසණියක්කි කිව්වේ. අර ඕරාස් වයිබ් කියන එක මේ විශ්වාස කරන්න තවත් හේතුවක්. ඒ කියන්නේ මං අද මේක කියන්න ඕනේ ඔන්නයා කට්ටියට ඇහෙන්න කියලා හිතුවා විතරයි කසණියක්කි ඒකටම අදාළ ටොපික් එකක් කතා කළා. දැන් මං කියන්න යන්නේ කසණියක්කි අපේ ආල්ෆා ස්ටුඩියෝ එකකින්. අපි හැමදාම කරන්නේ ඒකනේ. දැන් ටැලන්ටඩ් ළමයි එනවා, නංගිලා, මල්ලි, ලක්කල, අයියලා, ඔය කට්ටිය මෙනවනේ. ඉතින් අපි කොච්චරනම් එයාලගව අප්‍රීෂিয়েට් කරනවද? මමයි කසුණියක් කීමේ ඇල්ෆා ස්ටුඩියෝ එකට වෙලා අනන්තවත් කියලා ති වාව්, ඔයා මාර ටැලන්ටඩ් නම්, මල්ටි ටැලන්ට් කෙනෙක් නේද අපිත් එක්ක එකතු වෙන්නේ කියලා. ඉතින් අපිත් කරන්නේ අප්‍රීෂিয়েෂන් එකක්. එතකොට ඒකෙන් අපේ හෝමෝන්ස් අර හැපි හෝමෝන්ස් ඒවත් වර්ධනය වෙනවා. ඉතින් ඒක තමයි අනේ මට කියන්න ඕන. අපිත් බලන්නකෝ, අපිත් ඒකම තමයි කරන්නේ. ඒ වගේම අපි වහන් ඉන්න ඔයාලත් ඒකට අපිට ලොකු සපෝට් එකක් දෙනවා.
0: ඉතින් ඒ නිසා 10%කින් තප්පරයකට 10%කින් ඔයාගේ සතුට හෝමෝන්ස් ටික වැඩි කරගත්තේ නැතොත් අනේ දෙයනේ අපරාධ කියලා හිතෙයි. ඒ වගේම ඔයාගේ ස්ට්‍රෙස් ලෙවල් එක මම දන්නවා කොතනද තියෙන්නේ කියලා. ඇත්තටම අපි හැමෝටම ලෙහන්ස, දැන් ලෙහන්ස මේ දවස්වල වාර විභාගයෙන්ද මට පේනවා කොහොමද ඒ ඉන්න ස්ට්‍රෙස් එක කියලා. එහෙම තමයි, ඒක හැමෝටම වෙන දෙයක් නේ. වැඩත් එක්ක කාර්ය බහුල වුණාම දවස් 30 කරගන්න තියෙන දේවල් එක්ක අපි ස්ට්‍රෙස් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. දැන් ගොඩක් අය මගෙන් අහනවා මේ ඕගොල්ලෝ ඔක්කොම ඕගොල්ලන්ට මේ කොහොමදනේ හැමතිස්සෙම ඔහොම hina වෙලා ඉන්නේ, ඕගොල්ලන්ට මොකුත් ප්‍රශ්නයක් නැද්ද එහෙම කියලා තාලේ තියෙනවා. අපි ඉතින් ඒව කියන්න ගත්තොත් එහෙම නේද? ඉතින් ඒ නිසා කෝටිසෝල් හෝමෝන් එක ගැන අහලා ඇති. කෝටිසෝල් හෝමෝන් එක අඩු කරලා අපේ ස්නායු පද්ධතිය ඒක තමයි ක්ලියර් කරගන්න ඕනේ. ඉතින් අපේ ස්නායු පද්ධතිය සංසුන් කරගන්න පුළුවන් හොඳම දෙයක් කෝටිසෝල් හෝමෝන් එක අඩු කරගන්න එක. ඉතින් හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කියනවා, මේ රිසර්ච් එක කරලා ඉවර වුණ වෙලා දැන් මාසයක් වගේ ඇති. හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කියන්නේ ඔයාගේ ස්ට්‍රෙස් ලෙවල් එක 10%කින් තප්පරයකට 10%කින් අඩු වීගෙන යනවා වෙන කෙනෙක්ගේ සතුට ඔයාගේ කරගත්තම.
1: වව්, මාරයි ඒකනේ.
0: ඒකයි මම කිව්වේ, මලක් වෙන්න, ගඟක් වෙන්න, මලක් දිහා බලන්න, ගඟක් දිහා බලන්න, සතුට වෙන්න, ගලාගෙන යන්න. අපි දැන් යනවා කේක් කපන්න.
1: ඔන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා විතාන මුල්ල ගඟුල නෙත් නදී රෝහණ චූටි දුවට. නිදුක් නිරෝගී උපන් දිනයක් පතනවලු මෙන්න පොඩි නැන්දගේ පවුලේ හැමෝම.
0: සුබ උපන් දිනයක් වේවා, ජය වෙන්න ඕනේ. තව ඉන්නවනේ.
1: ඔව්,
0: කුඩල්ල නිමල මරියා ප්‍රාථමික විද්‍යාලයේ ජායල ආශිංෂනා ගෞමිණි සත්සරණි 8 උපන්දිනය සමරනවා කුඩල්ල නිමල මරියා ප්‍රාථමික විද්‍යාලයේ නේද? ආශිංෂනා ගෞමිණි සුබ පැතුම් දෝනි. තව ඉන්නවා, හැමදාම එනවා ඔය මේ කෑගල්ලි පැත්තේ උපන්දින සුබපැතුමක් තියෙනවම තමයි. සරණ ජයන්ති මහා විද්‍යාලයේ 10 ශ්‍රේණිය ඉගෙන ගන්න පත්මිනී රහම්සියා. ලස්සනයි නේ නම. ඉතින් සුබ පැතුම් එකතු කරනවා අපි ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් උපන්දිනයට. මේ සින්දුවත් අහන්න හොඳ වචනත් එක්ක.

0: මොමන මොමන දැන් ඉතිං වැඩටික කරගන්න ඕන කුස්සිය පැත්තේ කොහොමද සුවඳ මොළු ගේමනේ මොනාද අම්ම හැදුවේ හොඳ කරවල බැදුමක් හැදුවා පරිප්පුවට තෙල් චුට්ටක් දාලා තෙම්පරාදු කරලා මෙහෙම ඉතිං දැන් ඔය තෙල් කිව්වහම හරි අපි ඇත්තටම ඉතින් කැවෙනවනේ නේද සීනි පිටි තෙල් ඒව අපිට ඉඳ හිට හරි කැවෙනවනේ හැබැයි ඒව මේ කොහොමද අපි මැනේජ් කරගන්නේ කියලාත් හිතන්න ඕන හැම උදේකම කෑම හදනකොට මොනා හරි දෙයක් බොන්න හදනකොට කොච්චර සීනි පාවිච්චි වෙනවද කොච්චර තෙල් පාවිච්චි වෙනවද පිටිද මේ චුට්ටක් හිතන්න ඕනේ නේද ඉතින් ගොඩක් අපිට තියෙනවනේ එළවලු ජාති පළතුරු ජාති පලා වර්ග කොච්චර දේවල් තියෙනවද මේ ළඟදී අර කෝප්පකොළ ගැන මම කිව්වා දන්නවද කෝප්පකොළ
1: නෑ
0: කෝප්ප දන්නවද
1: කෝප්ප දන්නවා
0: කෝප්ප හොදලා තියෙනවද
1: කෝප්ප හොදනවා කියන්නේ අර කේලම් කියන එකද
0: නෑ නෑ දෙයනේ කෝප්ප කෝප්ප සාමාන්‍ය කෝප්ප පැප්පේ කරලා හොදලා එක
1: එහෙමද මං අර ගැඹුරින් හිතුවා පොඩ්ඩක් හොදලා තියෙනවා හොදලා තියෙනවා
0: ඒකනේ එහෙමත් කියනවා කෝප්ප කෝප්ප හොදලා තියෙනවද කෝප්ප හොඳ කෝප්පයක් හේදුව කියනවනේ නේ කෝප්පකොළ කියන જાතියක් තියෙනවා හැමෝම දන්නවා ඉතින් ලෙහන්ස වගේ ඉතින් නේද ඔය අලුත් ජෙනරේෂන් එක වැඩි ඕක දන්නේ නැහැ ඔය ගොඩක් වැට අද්දර එහෙම ඒක විසිතරු පැලයක් විදිහට තමයි ගොඩක් අය දන්නේ කෝප්පකොළ හැබැයි කෝප්පකොළ මාර රස මාර ගුණ මේ කෑමක් කෑමක් කියන්නේ මැල්ලුමක් හරි ඒක හොඳට හදලා කන්න පුළුවන් ඇඹුල් චුට්ටක් එහෙම දාලා රහට හදනවා පොල් චුට්ටක් එහෙම දාලා ඉතින් මේ කෝප්පකොළ කණේකින් අර තෙල් සීනි මට්ටම චුට්ටක් අඩු කරගන්න පුළුවන් චුට්ටක් නෙමෙයි ඒක ප්‍රතිශතයක් තියෙනවා මං හරියටම බලලා කියන්න ඉතින් කෝප්පකොළ කියලා කියන්නේ ගුණදායක කෑමක්. ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා. නේද? අපි කාලා නැති දේවල් ඕන තරම් තියෙනවා. පොඩ්ඩක් ගෙදර දිහා බැලුවොත් සමහර විට කෝප්ප ගස් ඕන තරම් ඇති. හැබැයි කවදාවත් හදලා නැතෝ ඇති. ඉතින් මට ඒකත් කියන්න ඕනේ කමක්. උනා මේ වෙලාවේ.
1: උනා නේද? දැන් කසුණියක් හිට නැද්ද ඒ වගේ ආසම කරන මෙනියුස් අර මේ කට්ටියට අපි බඩගිනි හිතවන්න යන්නේ.
0: තියෙනවා. අපි එහෙම හිතලා අට ඒකත් හොඳ මේ අර අපි කියන්නේ එන්ජොයි කරනවා කියන කෑම එන්ජොයි කරන්න පුළුවන් නේද සින්දුව එන්ජොයි කරන්න පුළුවන් කෙනෙක් හමුවනහම ඒක එන්ජොයි කරන්න පුළුවන් ඔෆිස් එකට ආවම ඒක එන්ජොයි කරන්න පුළුවන් ගොඩාක් තියෙනවා එන්ජොයි කරන්න පුළුවන් දේවල් ඉතින් අද ඔයාට රහට කන්න පුළුවන් මොනවද කියලා හිතලා බලන එකත් හොඳ දෙයක්
1: ඒකනේ එහෙම කියද්දී අපිට කට්ටිය එවනවා වීඩියෝස් කසුණියක් බලන් ඉඳලා වගේ හරියටම කියලා කට්ටියගේ ගෙවල් වල හදන කෑම
0: ඒකනේ ඒකනේ ඉතින් උදේට ඔය මේ ධාන්‍ය වර්ග මොනා හරි හදනවා ඒ වගේම ඉස්කෝල වල තෙනවනේ කෑම දැන් ඊයර සෙන්ට් පෝල්ස් එකේ ටීචර් ආවනේ එතකොට කිව්වා අද අපේ කෑම වේල එහෙම දෙනවා උදේට ඉතින් මේ ඉස්කෝල වල තියෙනවා දැන් අර ප්‍රාථමික අංශයට මේ දෙනවා මේ කෑම වේල පෝෂදායි ආහාර වේල කියලා දෙනවා. ඉතින් එතකොට ඒක හොඳ දෙයක්. ගෙදරත් ඒ වගේ අපිට ඉඳ හිට හරි කරගන්න පුළුවන්. මෙන්න උදේට හදලා තියෙනවා බණ්ඩක්කයි මොනවාද අලහින්දලා.
1: අනේ.
0: එවල තියෙනවා එහෙමනේ. ඉතින් අම්මලා ඒ වගේ ගොඩාක් කැපවීම කරනවා මේ උදේ ඉඳලා නැගිටගෙන. අපි යලවත ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. එහෙනම් පරිස්සමෙන් වැඩ ටික කරගෙන යමු.
2: Net FM Alpha Studio with Cosini and Lehansa.
3: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336
4: මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
5: මාරයිනේ
7: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා, සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363, 0776 716 7672.
3: Net FM Alpha Studio with Kasumi and Lehansa.

0: දැන් ඔන්න ඔය ඉස්සරහට ලස්සනම ලස්සන දවසක් එන්නේ කසුණියක්කි.
1: ඒකනේ ඒකනේ අපි හැමෝම හැමදාම ආදරය කරන ජීවිතේ වටිනම කෙනා.
0: මේ 10 දා අම්මාවරුන්ගේ දවස.
1: ඕ. ඉතින් අපි නෙත ෆෙමල්ෆ ස්ටුඩියෝ එකෙන් බලමු නේද? හැමෝගෙම අම්මගේ මතක.
0: ඒකට අපි කියමු මොකද්ද කරන්න ඕන කියලා.
1: ඔව්. ඔන්න මම ආසයි දකින්න බලන්න අපි බලමු ලස්සනම මතකේ කාගේද නේද? ඉතින් අම්මත් එක්ක ඔයා ජීවිතේ ගත්ත ලස්සනම ෆොටෝ එක අපිට එවන්න. හරිද? එහෙම නැත්නම් අම්මත් එක්ක ඔයාට තියෙන ලස්සනම මතකය හැමදාකම ජීවිත කාලෙටම මතක හිටින ලොකුම මතකය අපිට එවන්න. එතකොට ඒක ෆොටෝ එකක් විදිහට වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි කතාවක් වෙන්න පුළුවන් නේද? තියෙනවනේ එහෙම කතාවක්. ඉතින් ඒක අපිට එවන්න. අපි බලමු මේ දේවල් බෙදා ගන්න අම්මාවරුන්ගේ දිනේට කලින් නේද? එදාට අපි ඒ විස්තර ගැන කතා කරමු. WhatsApp නම්බර් එක කියන්න.
0: 0711 95 95 95.
1: ඊළඟ එක තමයි දැන් ටැලන්ට් සේවන අපිට ගොඩාක් කට්ටි ඇත්තටම අපි දැන් දවස් බෙදාගෙන ඉන්නවා. මේ ස්කෝලෙට මෙදාට, මේ ස්කෝලෙට දැන් අපි සෙන්ට් පෝල්ස් එකට අවස්ථාව දුන්න, හෙට තව ස්කෝලෙකට අපි අවස්ථාව දෙනවා. එහෙම එහෙම අපි දවස් බෙදාගෙන ඉන්නේ. ඉතින් එතකොට ඒ නිසා මම දන්නවා හැමෝටම මොකක් හරි හැකියාවක් තියෙනවා ලෙහන්සා නේද? ඉතින් ඒ හැකියාව පෙන්වන්න තැනක් නැහැනේ. ඒ නිසා නෙතෆෙම ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අපි අවස්ථාව දීලා තියෙනවා ඔයාගේ දක්ෂතාවය රටටම ලෝකෙටම කියන්න, ඔයත් පැපලීලා රටත් බබලන තරුවක් වෙන්න තමයි මේ තියෙන අවස්ථාව.
0: ඒ නිසා ඔන්න ඔයාව බලන්න අපි දැන් හරි ආසාවෙන් ඉන්නවා හොඳේ.
1: ඉතින් දැන් මේ දකින්න තියෙන නෙතෆෙම් ෆේස්බුක් ලයිව් එකෙන් අපි කතා කරනවා, පෙන්නනවා ඒ නායව. ඒ වගේම අපි නෙතෆෙම් ෆේස්බුක් පේජ් එකේ, යූටියුබ් එකේ ලස්සන වීඩියෝස් දානවා. දැන් පහුගිය දවස්වල අර ෆාස්ට් මැත් දකින්න ඇති, අර ස්පීඩ් එකෙන් ගණන් හදනවා මනෝභාවයෙන්. කියන්නේ මුකුත් කොලයක්වත් කැල්කියුලේටර් එකක්වත් මුකුත් නැහැ, මනෝභාවයෙන් හදන එකට සිස්ටම් එකක් තියෙනවා. අවුරුදු ගානක් ප්‍රැක්ටිස් කරන්න ඕන. ඉතින් මුස්ලිම් හරිම ලස්සන ලෙහන්ස වගේ තාම ස්කූල යන 12 වසරේ ඉගෙන ගන්න හිබා කියලා මුස්ලිම් ගර්ල් කෙනේ. ඉතින් මේ වැඩේ ලස්සනට කරනවා එයා. දැන් ඊළඟට යන්න ඉන්නවා රට රටවල් වලට ගිහිල්ලා කම්පිටිෂන් වලට මුහුණ දෙන්න, ලංකාව නියෝජනය කරන්න. බලන්න ඇවිල්ලා මේ හිබා කවුද කියලා නෙතෆෙම් ෆේස්බුක් එකේ ගොඩාක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබුණා. ඒ වගේම යූටියුබ් එකෙත් එහෙම. ඒ වගේම මේ ඊයේ අපි දැක්කනේ ලෙහන්ස. එයා තමයි මේ ලෝකේ ලාබාලතම ඩිප්ලෝමා ධාරිණිය. ඒ වගේම ලෝකේ ලාබාලතම නිරූපණ ශිල්පිනිය. ඉතින් තාම මේ අවුරුදු 4 මාරයි. බලන්නකො බලන්නකො ඇවිල්ලා යාගේ හුරතල් කතා ලස්සන දේවල් තියෙනවා. ඉතින් මේ වගේ අපි හිතාගන්න බැරි දක්ෂතා තියෙන අය මේ රටේ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට තමයි මේ අවස්ථාව තියෙන්නේ නේ ලෙහන්ස.
0: ඔව් අනේ.
1: අපි යමු. බර්ත්ඩේ විෂ එකක් තිබ්බ මම දැක්කා, 2-3ක්ම කියන්න ඕනේ අපිට. ගොඩාක් එවල තියෙනවා. අපි ඉස්කෝලවලට අවස්ථාව දෙමු නේද? මේ කවුද?
0: මේ සඳිනි ලක්මාලි දෝනිට සුබ උපන්දිනයක් වේවා කියලා අම්මා ඇතුළු පවුල හැමෝම විශ් කරනවලු. දෝනිගේ ස්කූල් එක නම් දාලා නැහැ.
1: ඊළඟට විශ් කරන්න ඉන්නවා අපිට පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයේ 4 ශ්‍රේණී ඉගෙන ගන්න පබසරා රිද්මිනි. පබසරා රිද්මිනිගේ අද උපන්දිනය සුබ උපන්දිනයකට අපි ආශ්‍රයකත කරනවා. තව අපි යනවා ලයිසියම් ජාත්‍යන්තර පෙර පාසල නාවල. ඉතින් කියනවා හැමදාම ඇල්ෆා ස්ටුඩියෝ අහනවා. ඉතින් අද මේ ලයිසියම් එකේ උපන්දිනය සමරන, නාවල ලයිසියම් එකේ උපන්දිනය සමරන ගොඩක් අය ඉන්නවලු. ඒ හැමෝටම විශ් කරන්න කියලා තියෙනවා. අපි හැමෝටම ඔන්න විශ් කරනවා සුබ උපන්දිනයක් වේවා කියලා.
0: එහෙනම් ඉතින් දැන් අපිට යන්න වෙලාව ඇවිත් නේ.
1: ඔව්, හැබැයි මෙහෙමයි, යන්නේ හිස් අතින් නෙවෙයි හොඳේ. ඒ නිසා අහගෙන ඉන්න.
2: ඉගෙනුමට හොඳ මත්වැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
3: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
4: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවේ.
5: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
6: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077 406 4397.
7: පැය ගානක් ඩ්‍රයිව් කළා. ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
10: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
11: යුද්ධමත හැංගුණ ඉකොනොමික්ස්.
12: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
13: හඳවටේ රවුම් ගහපු ස්ටෝරීස්.
14: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
13: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
12: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
11: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
13: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
15: Brought to you by
16: අඩුම මිලට අලුත් තැනක් කසාගල ග්‍රේන් සුපර් මාතලේ කඩුවෙන අතරගිරිය කසාගල ග්‍රේන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
17: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කලම්බු අදම කතා කරන්න 0710 777 333
18: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
19: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
3: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
20: Death FM Algo Town
21: Death FM Alpha Studio with Cosini and Lehansa
1: විභාගයට යන ඔයාට ජය වේවා. වැඩට යන ඔයාට ජය වේවා. පාරතුට යන්නේ ඔයාට ජය වේවා. මම දන්නවා හැම ගෙදරකම හැම වෙලාවකම net අහගෙන FM 95.4 Alpha Studio එකත් එක දවස පටන් ගන්න ඔයාට සුබ වෙනවාමයි. මලක් වෙන්න, සුවඳ දෙන්න, සුවඳ හමන මල් දිහා බලලා ලස්සනට හිනා වෙන්න, සතුට විඳින්න, ගඟක් වෙන්න, ගල ගඟ ගලන දිහා බලලා ලස්සනට ඒක විඳින්න. එතකොට ඉතින් සුබම සුබයි. තප්පරින් 10 ගානේ සතුට හෝමෝන්ස් ටික වැඩි කරගෙන ජයටම යන්න පුළුවන්. මම කස්සුනි.
22: මම ලෙහන්සා.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. Travel Net.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
3: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාබල. ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ත සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: ජනපතිගේ නඩු තීන්දුව කතාවට නීතිඥ සංගමයේ කනස්සල්ල. ජූලි පළවෙනිදා සිට බත් පැකට් එකෙත් මිල මැඩිවෙන ලකුණු. අන්තර්ජාල යෙදවුම්වලට ගෙවිය යුතු මිලත් ඉහළයයි. වියට්නාම් ජනපති හෙට දිවයිනට දෙරට අතර ගිවිසුම් පහක්. අද සිට වැසි වැඩි වෙයි ප්‍රදේශ රැසකට තද වැසි.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
3: ජූලි මාස පළමුවනදා සිට සිදු කෙරෙන වැඩබදු සංශෝධන හේතුවෙන් බත් පැකට් එකක පවා මිල වැඩි විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මෙලෙස මිල වැඩිවන්නේ වැඩබදු ප්‍රතිශතයේ වැඩි කිරීම නිසා නොව වැඩ සඳහා ලියාපදිංචි විය යුතු අවම ආදායම් සීමාව පහළට ගැනීම නිසා බවයි Net News සමග කළ විශේෂ සංවාදයකදී ඔහු පෙන්වා දුන්නේ. මේ ඒ පිළිබඳ කරුණු දක්වන ඇඩ්වොකාට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා.
4: කලින් වතාවේදී සාමාන්‍යයෙන් වැට් ගෙවන්න රෙජිස්ටර් වෙන්න අවශ්‍යතාවය තිබුණේ දල වශයෙන් අවුරුද්දකට රුපියල් මිලියන 60ක ආදායමක් ලැබෙනවා නම්, ඒ කියන්නේ දල වශයෙන් මොනවද දවසකට ලක්ෂ 2කට වඩා තරමක් අඩු ආදායමක් ලැබෙනවා නම්, ඒ හැමෝම වැට් එක රෙජිස්ටර් වෙන්න අවශ්‍යතාවයක් තිබුණා දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුවේ. දැන් එම සීමාව රුපියල් ලක්ෂය දක්වා පල්ලෙහාට අරන් ඇවිල්ලා තියෙනවා දවසකට. සරලව කියනවා නම් බත් කඩයක් වුණා සාමාන්‍යයෙන් බත් පැකට් එක මෙන්න රුපියල් 500 නම් බත් පැකට් 200ක් විකිරනවා නම් දවසකට, එවැනි කඩයක් වුණත් වැට් එකට රෙජිස්ටර් වීමට සිදු වෙනවා. මොකද දවසේ ආදායම රුපියල් ලක්ෂයට වඩා වැඩි දෙන නිසා. ඒතකොට ඒ හැමෝම අනිවාර්යෙන්ම පාරිභෝගික ජනතාවගෙනුත් නැවත 18%ක් වැට් එකක් අය කරන්න අවශ්‍යයි.
5: ඒ කියන්නේ දැනනාත් ඍජුව එකහෙලා කිව්වේ නැතුවට මේ වතු සංශෝධනයත් එක්ක යම් අයිතමවල මිල වැඩි වෙනවා කියලා වක්‍රව ඒක වෙනවා. දැන් එහෙනම් මාතර බත් කඩේ බත් පැකට් එකට 18%ක් ගැහුවොත් රුපියල් 500 බත් පැකට් එක රුපියල් 600ක් වෙනවා
4: අනිවාර්යෙන්. එතකොට මෙච්චර කල් බදුන ගෙවපර කුඩා ශුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහෝ කට්ටිය වැට් කෙවන්න සිදු වෙනවත් එක්ක ඕන්නේ වැට් එක අනිවාර්යෙන්ම සම්පූර්ණයෙන් හෝ කොටසක් හෝ අදාළ පාරිභෝගික ජනතාවගෙන් තමයි අය කරන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම භාණ්ඩවල යම්කිසි මිල වැඩිවීමක් සිදු වෙනවා. වැට් එකේ ප්‍රතිශතය වෙනස් කරපු නිසා නෙමෙයි, වැට් එකේ ත්‍රෙෂෝල්ඩ් එක නැත්තම් අර ලිමිට් එක පල්ලෙහාට අරන් ආපු නිසා.
3: ජූලි මාස පළමුවනදා සිට අන්තර්ජාල සේවා සඳහාද වැට් බදු අය කෙරෙනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඒ අනුව අන්තර්ජාල යෙදවුම් සඳහා ගෙවිය යුතු මිලද වැඩිවනු ඇති බවයි ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ.
4: සියලුම අන්තර්ජාල සේවාවන් නැත්නම් ඩිජිටල් සර්විසස් සඳහා අලුතෙන් වැට් එක අය කරනවා. එතකොට ඒ සඳහා ගාස්තු 18%කින් වැඩිවීමට නියමිතයි. එතනදිත් සිදුවෙන්නේ රජය නියෝග කළ තියෙන නැත්නම් දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුව නියෝග කළ තියෙන අදාළ ආයතනය තමයි 18%ක වැට් එක ගෙවන්න ඕනේ. ඒ කියන්නේ chat GPT හරි Google services හරි ගන්නව නම් තමන් ක්‍රෙඩිට් කාඩ් එක දීලා මේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් මුදල කැපෙන්නේ. එතකොට ඔවුන් අදාළ ජනතාවගෙන් 18%ක වැට් එකක් අය කරලා ඒක ඔවුන් නියෝජිතේ කරහා දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුවට ගෙනීම තමයි සිදු කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට ඒක බොහෝ වෙලාවට සාමාන්‍ය පාරිභෝගිකයාගේ මතට අවසාන වශයෙන් එකතු වෙන එක තමයි සිදුවෙන්නේ. ඒ අනුව Netflix ද Google services ද Canva CapCut හැම එකක්ම පාවිච්චි කරනවා නම් ඒවට බොහෝ වෙලාවට 18%ක වැට් එකක් අලුතෙන් එකතු වේවි. ලංකාව හරහා සිදුවන ලංකාවේ පාරිභෝගිකයන් පාවිච්චි කරන සේවාවන් වලට
5: ජූලි පළවෙනිදා ඉඳන් මේ සංශෝධන ක්‍රියාත්මක වෙනවා.
4: ජූලි පළවෙනිදා සිට මේක ක්‍රියාත්මක වෙනවා.
3: ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසුවේ මෙතෙක් කල් බැංකු සහ මූල්‍ය ආයතන වෙතින් ණය කරන ලද 18%ක් වූ එකතු කළ අගේ මතු බදු සහ 2.5%ක් වූ සමාජ ආරක්ෂණ බද්ද එළඹෙන ජූලි මාස පළමු වනදා සිට එකතු කළ අගේ මත බදු වෙනුවෙන් එක්වන බවයි. ඒ අනුව 26.5%ක බදු ප්‍රතිශතයක් අයවනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පැවති මේ දින රැලියක සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ ඒ පිළිබඳ net FM බැලුම් ගල කළ වැඩිදුර විමසා බැලීමක්.
6: නුදුරේදීම තව සෙට් එකක් ඇතුළට යනවා ලෑස්ති වෙලා ඉන්න අත්පුඩි ගහන්න කියලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පහුගිය මැයි දිනේදී නුවර එළිය තිබුණු ජාතික ජනබලවේගයේ රැස්වීමේදී කියා සිටි. එසේ තිබියදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද මෙම ප්‍රශ්නගත ප්‍රකාශය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටිනවා ලබන මැයි 25 වෙනිදා ලබා දීමට තිබෙන අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් මැයි දින රැලියකදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් ඉමහත් කනස්සල්ලට පත්වන බව තීන්දුව ලබා දුන් විට ඒ ගැන උදම් ඇනීමට ජනතාවට හැකිවන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම අධිකරණ ක්‍රියාවලියට කරන ලද මැදිහත් වීමක් ලෙස මතයක් ගොඩනගන බවත් එවැනි ප්‍රකාශ මගින් අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වීමක් සිදු විය හැකි බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා. එසේ තිබියදී කැබිනට් තීරණ දනුම් දීම සඳහා ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් මාධ්‍යවේදීන් ජනාධිපතිවරයා විසින් කරන ලද මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න
7: කළා. කොහොමද දැනුවත් වෙන්නේ? එතුමාට විශ්වෙන් පණිවිඩ එනවද? අහවල් දිනේට නඩු තීන්දුව එනවා කියලා
8: ඒ දන්නේ සාමාන්‍ය මාධ්‍යවල මේවා යනවා සහ ඒවට උනන්දුවක් දක්වන අය මේවත් දැනගෙන ඉන්නවා. මම නඩු දින කියන්නේ නැහැ. මම පොජ්ජලුවට විතරක් කියන්නම්. ඉදින් එන්න නියමිත විමල් ඊරවංශ, ප්‍රියංකර ජයරත්න, රාජසේනාත්න, රවි කරුණායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සජින් වාස්කුණවර්ධන, චාම්ර සම්පත්, සර්ණ ගුණවර්ධන, ලක්ෂ්මණාපා අබේවර්ධන, මර්වින් සිල්වා, නාමල් රාජපක්ෂ, ශෂින් රාජපක්ෂ, චම්පිකරණෝක, යෝෂි රාජපක්ෂ, හේරණබුකෙල්ල ආදී මෙයාගේ නඩු දින ඔබ උනන්දුවක් දක්වනවා නම් මේවා තියෙනවා. සමහර කල්යනා පුළුවන්.
6: අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙලෙස ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ දින රැලියේදී කළ ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සැක උපදවන බවට අගවිනිසුරුවරයා දක්වා මේවන විට පැමිණිල්ලක් ගොස් තිබෙනවා. ශ්‍රී ලෝයා සංවිධානය අගවිනිසුරුවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා මේ සම්බන්ධයෙන් ගත යුතු ගත හැකි සුදුසු පියවර ගන්නා ලෙස. හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් ඒ සම්බන්ධයෙන් net news වෙත මීට පෙර කරුණු දැක්වුවා.
9: මේ අපරාධමේ නඩුව පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණය තීන්දුව ලබා දෙනකොට ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන් සතුටු වෙන නඩු තීන්දුවක් කියන එක ප්‍රකාශයට පත් කරාම ඒ තුලින් ගම් වෙනවා මේ නඩු තීන්දුව ඉතාමත්ම පැහැදිලිව මේ ජනාධිපතිතුමා විධායකය දන්නවා කියලා. මේක මං හිතන්නේ ඉතාමත්ම බරපතල තත්වයක් මේ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන්. ඒ වගේම මේ නඩු විභාග කරන විනිසුරුවන්ට බරපතල අගතියක් වෙනවා මේ රටේ අධිකරණ ක්‍රියාදාමය පිළිබඳව වන විශ්වාසයේ බිඳ වැටීම තත්වයක් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා අග විනිසුරුතුමා මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සුක වෙයි කියලා.
6: ඒගොල්ලෝ මේගොල්ලෝ ඔය කොයිගොල්ලොත් කොයි කොයි කතා කිව්වා. අවසානයේදී අභියෝගයට ලක්වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඔය කොයි කවුරු නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කිරීම වගකීමෙන් ප්‍රකාශ කිරීම වඩා වැදගත්.
3: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාව පරිදි වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා හෙට සහ අනිද්දා යන දිනයන්හි මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි. එහිදී දෙරට අතර සහයෝගිතාව වර්ධනය කරගනිමින් ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි රාජ්‍ය සංචාර යාත්‍රතුරදී අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමටයි නියමිතව ඇත්තේ. ඒ අනුව මෙරට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය සහ වියට්නාමයේ සංස්කෘතික ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යංශය අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ඇති. මෙරට බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම සංස්කෘතික ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර සංස්කෘතික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටයි නියමිතව ඇත්තේ. මෙරට බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම ජනවාර්ගික හා ආගමික කටයුතු අමාත්‍යාංශය අතර ආගමික ක්ෂේත්‍රයේ සංවර්ධනය, ආගමික ශිෂ්‍ය සුබසාධනය, ආගමික විශ්වාස සිරිත් විරිත් ප්‍රචාරණය සහ ආරක්ෂා කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබෙනු ඇති. එමෙන්ම මෙරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබීමටයි නියමිතව ඇත්තේ. මෙරට පොලිස් අභ්‍යාස ආයතනය සහ වියට්නාම මහජන පොලිස් අභ්‍යාස ආයතනය අතර පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුමක් ද මෙහිදී අත්සන් තැබීමට නියමිතයි. අදාළ ගිවිසුම් කීපය සඳහා අත්සන් තැබීමට කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා. අන්තර් නිවර්තන අභිසාරයේ කලාපයේ බලපෑම හේතුවෙන් අද දින සිට දිවයිනේ වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු සහ දකුණු අර්ධගෝලවලින් පැමිණෙන සුළං අභිසාරී වන මෙම කලාපයේ සක්‍රිය වීම ප්‍රධාන හේතුව වී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු එකෙන් පමණ පසුව වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇති විය හැකි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලට මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයට අහස වලාකුලෙන් බරව පවතින අතර උදෑසන කාලයේදීද වැසි බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මීට අමතරව මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවතිය හැකි බවයි වාර්තා වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නෙට් නිවුස් නිමාව දවසමෙද වාර්තා කරන්නේ 10:12ට. එතෙක් පැයෙන් පැය මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: net news ඔබ වෙත ගෙන ආවේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3872 FM 95 FM 94.8 Net FM

0: Good morning, deng welau de hatai.
1: Net FM, Algo Town.
2: Brought to you by.
3: Adumu milita alat tenat kasagala grain super. Matale kadu vela tarugiriya. Kasagala grain super. Kasagala samuha vyapare vetin.
4: Melwa box bar vala nama ganakama bimma gahala tiyana nisa vishwasen ganna puluwa. Rawattannat ba.
5: Melwa eka Lankawa eka.
6: Lankamba BYD pradarshanagarayata pivisa rajya sevaka obe BYD wahanaya adama wen karawa ganna. වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
7: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
8: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
9: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ.
10: සදා හරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
11: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
12: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
13: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
14: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 011-2200.
15: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 077776 7610.

0: குட் மார்னிங் விலாவுது ஹத்தாய் வினாடி பஹாய் குட் மார்னிங் நுவா
1: குட் மார்னிங் குட் மார்னிங் ஐக்கம அச்சிதத் குட் மார்னிங்
0: குட் மார்னிங்
2: குட் மார்னிங் குட் மார்னிங்
1: ஓ மே கிமியத சுமிஹிரியே மே
0: அருணேனே
1: ஒகத் மே அபி வட்டியக் வரத்தலா තියෙන සින්දුවක් මේ ඒක ඇත්තටම තියෙන්නේ කිමද සුමිහිරියේ මේ අරුණේ
0: අරුණේ උදේ පාන්දර කියන එක
2: අරුමේ කියලා කට්ටිය
1: කියන්නේ ඔව් සින්දුව කියන කට්ටියත් මේ කියන්නේ අරුමේ කියලා. ඉතින් අරු
2: ඒක තමයි අරුමයක්
1: තමයි පස්සේනේ කරුමේ වෙන්නේ. ඊට පස්සේ කියන කිමද සුමිහිරියේ මේ කරුමේ හැබැයි ඉතින් කර්ම කියන එක මේ එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. මොකද කර්මය කියන එක මේ ඒක අපි අපි කර්මය කිව්ව හැටිය නිකන් නරක විදියට නිතන්නේ. හැබැයි බෞද්ධ දර්ශනය අනුව කර්මය කියලා කියන්නේ ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපේ කර්මය මේ ඒක සාපේක්ෂව ගමන් කරන්න පුළුවන්. හැබැයි අපිට කරුමේ කිව්ව හැටි අයියෝ ඔළුවේ නල්ලේ අත ගහගන්න කාරණේ මතක් වෙන්නේ. ඉතින් කෙසේ හෝ දැන් මේ තලපති විජේ තමිල්නාඩුවේ මහමැති වෙච්ච එකත් ඉතින් අපේ කරුමේ තමයි. ඒකින්ද ඒක හොඳ නරකද කියන අර්ථයෙන් නෙමේ සැබෑ කර්මය කියන අර්ථෙන් ගන්න මේ මට හිතුණා දැන් මේ කවුද මේ තලපති විජේ කියලා කියන්නේ. ඇත්තටම ජෝසප් විදේ චන්දසේකර් කියන හාදයට තලපති කියලා කෑල්ලක් තිබ්බේ නෑනේ. ඒක අපි දැක්කා අපි තලපති විජේව තලපතා කියලා හඳුන්වනවා. මේ තලපති කියන වචනේ තේරුම මොකද්ද? දෙමළෙන් තලපති කියන්නේ සේනාපති නායකයා. ඇත්තටම මේ ඔහුව ඉලෙයි තලපති කියලා තමයි මුලින්ම හඳුන්වන්නේ. ඒ කියන්නේ තරුණ නායකයා කියලා. හැබැයි පස්සේ තලපති විජේ බවට පත් වෙනවා. ඉතින් සමහරවිට තලපති කියන මාළු වර්ගයටත් ඔය නම එන්න ඇත්තේ දීවරයන්ගෙන් එහෙම වෙන්න ඇති. නිකන් කියන්නේ මූදේ ඉන්න යම් කිසි ආකාරයක එකක් ගණන් වැඩි නේද? මේ එහෙම ඕ එහෙම එකෙක් මේකින්ද තලපතා කියලා වැටුණත් දන්නේ නැහැ. ඒකම හේතු වුණත් දන්නේ නැහැ. කෙසේ හෝ දැන් අපි දන්නවානේ මේ 1974 ජූනි 22 හරි බර්ත්ඩේ කියනවා නේද? චෙන්නයි නුවරේ තමයි ජෝසප් විජේ උපත ලබන්නේ. ඔහුගේ තාත්තා සුප්‍රකට චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් එස්.ඒ. චන්ද්‍රසේකර්. සෝභා චන්ද්‍රසේකර් තමයි අම්මා. ඇය ඉන්දියාවේ ජනප්‍රිය ගායිකාවක්. ඉතින් මෙතන මේ විශේෂත්වයක් තියෙනවා. තලපති විජේට එහෙම නැත්නම් ජෝසප් විජේට හිටියා නංගි කෙනෙක් විද්‍යා කියලා. හැබැයි ඇය වයස අවුරුදු දෙකේදී ලියුකේමියා රෝගය වැළඳිලා මිය යනවා. ඒකින්ද තමයි තාත්තගේ චිත්‍රපටි කම්පැනියට විද්‍යා ක්‍රියේෂන් කියලා බීවී ක්‍රියේෂන් කියලා තියෙන විද්‍යා ක්‍රියේෂන් කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒ නම දාන්නේ. සාමාන්‍යයෙන් විජේ මේ පුංචි කාලේ හරි දඟ බොහොම ක්‍රියාශීලී කොළු ගැටයක් හැටියට තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි නංගිගේ අභාවයත් එක්ක මේ පවුලේ උදවි කියනවා විජේ පුදුමාකාර විදිහට වෙනස් වුණා කියලා. ඒ කියන්නේ බොහොම නිහඬ පුද්ගලයෙක් බවට පත් වුණා. කෙසේ හෝ වයස අවුරුදු 18 තමයි තාත්තගේ චිත්‍රපටයක කිං ප්‍රධාන නළුව හැටියට මේ විජේ එළියට එන්නේ. හැබැයි එතකොට ඒ චිත්‍රපට විචාරකයෝ මේ විජේට සෑහෙන්න අපහාස උපහාස කරන. මොකද ඒ කාලේ තිබිච්ච චිත්‍රපට නළුවන්ගේ ස්වරූපයත් එක්ක ගත්තම මේ එහෙම අර නළු පෙනුමක් තියෙන කෙනෙක් නෙමෙයිනේ අපේ විජේ කුමාරතුංගේ පෙනීම නෑනේ මේ තලපති විජේට. කළු කොල්ලෙක් එහෙම නළු පෙනුමක් තියෙන කෙනෙකුත් නෙමෙයි.
2: හීන්දෑරි
1: හාදෙක්. හැබැයි ඔහු ටික කාලයක් යනකොට මේ ඔහුගේ ක්‍රියාන්විත චිත්‍රපටය නිසා ඔහු වීරයෙක් බවට පත් වෙනවා. වීරයෙක් බවට පත් වෙනවා විතරක් නෙමේ තලපති විජේ කියන නමත් අනවර්ත නාමයත් මේ පටබැඳිනවා. ඉතින් කෙසේ හෝ ඔහු එහෙම මේ මහා ලොකුවට ඔහුගේ පවුල ගත්තත් ඔහු ගත්තත් මේ එහෙම දේශපාලන ජයලලිතට හරි කරුණානිධිට හරි එහෙම ලොකුවට දේශපාලන සපෝට් එකක් දීපු පවුලක් නෙමෙයි. කෙසේ හෝ මොහුගේ ජනප්‍රියතාවයත් එක්ක මේ විජේගේ තාත්තා 2006 විතර මේ මොහුගේ නමින් පක්ෂයක් ලියාපදිංචි කරන්න ගියාම පුතා තාත්තට විරුද්ධව නඩුවක් දානවා. නෑ නෑ මම ඒකට කැමති නැහැ කියලා මේ අධිකරණයට යනවා. කෙසේ හෝ පස්සේ ඔහු මේ ටීවීකේ පක්ෂය මේ දැන් ඔහු ජයග්‍රහණය කරා ගෙන ගිය තමිල් වැට්‍රි කසාගම් කියන පස්සේ කසාගම් කියන දෙමළ භාෂාවෙන් මේ පක්ෂය කියන එක. ඉතින් කෙසේ හෝ අවසානයේදී ඒ පක්ෂය බිහි කළ 2024 පෙබරවාරි 2 වෙනිදා වැඩි කාලයක් නැහැ අවසානයේ ඉක්මන් ජයග්‍රහණයක් කරා මේ තලපති විජේ තමන්ගේ පක්ෂය මෙහෙවනවා. ඉතින් වැඩේ තියෙන්නේ හින්දු ජනගහනය සාමාන්‍යයෙන් තමිල්නාඩුවේ 81%ක් විතර. බෞද්ධ ජනතාවකුත් ඉන්නවා 100.02%ක් විතර. ක්‍රිස්තියානි ජනතාව සාමාන්‍යයෙන් 106.5%ක් විතර වගේ තමයි ඉන්නේ. ඉතින් 81%ක් වන හින්දු ජනගහනය ඉන්න තමිල්නාඩුවේ ප්‍රථම කතෝලික මහා ඇමතිවරයා විදිහට තලපති විජේ පත් වෙනවා.
2: ජෝසප් විජේනේ.
1: ඔව් ජෝසප් විජේනේ. ඔව් කතෝල් ලෝයලා විද්‍යාලයේ තමයි අධ්‍යාපනය ලැබලා තියෙන්නේ. ඉතින් දැන් මේ තලපති විජේගේ ආගම ඇදලා මෞගේ කාලේ මැතිවරණයේදී ඉතින් මේ කලාපේ කොහොමත් ඕක තමයි ඇදගන්නේ. මේ ඇදලා මේ ඔහුට සෑහෙන්න අපහස උපහස සහ ඔහුගේ මේ ආගමිකත්වයේ ඇදලා ඔහුට විරුද්ධව ලොකු ප්‍රචාරක වැඩපිළිවෙළවල් අනිත් පක්ෂ වලින් ගෙන ගියා.
2: කැම්පේන්
1: එක ගෙන ගියා. හැබැයි ඒක එච්චර සාර්ථක වුණේ නැහැ. ඔහු කිව්ව ප්‍රධානම දේ තමයි මම මුලින්ම ඉන්දියානුවෙක් ඊළඟට මම දෙමළෙක් කියන එක තමයි ඔහු සඳහන් කරේ. එකම ඔහු දැන් කිසිම ආගමක් අදහන කෙනෙක් නෙමෙයි කියලා මේ ඔහු සඳහන් කරලා තිනවා තැන් කීපයක. ඉතින් ඒකත් මං හිතන්නේ ඔහුගේ ජයග්‍රහණයට සෑහෙන්න හේතු වෙන්න ඇති. දැන් ඕක නෙමෙයි කාරණේ. තලපති විජේ කිව් හැටි අපිට මතක් වෙන්නේ අපේ කච්චති උදූපත. ඔව් තලපති විජේ විතරක් නෙමෙයි මේ වෙනකන් පත් වෙච්ච සෑහෙන්න මහ ඇමතිවරු. ඕක මුලින්ම ඉන්දිරා ගාන්ධි මැතිණිය සහ සිරිමාව මැතිණිය අතර සිද්ධිය සිද්ධ වෙලා අපි ශ්‍රී ලංකාවට ඒක මේ ඉන්දියාවේ එකඟතාවය ආවෙන් පස්සේ ඒ කාලේ හිටිය මහ ඇමතිවරු නම් එච්චර ලොකුවට ඕක ගත්තේ නැහැ. මට මතක විදිහට මුලින්ම කරුණානිධි තමයි මේ කේස් එක ඇදලා ගත්තේ. ඊට පස්සේ සියලුම මහ ඇමතිවරු මේ කච්චති ගැන මේ තමිල්නාඩු ෆෝම් කර කර හිටියා. කෙසේ වෙතත් මේ තලපති විජේ කච්චති උදූපතට විශේෂ ලැබියාවක් දක්වන්නේ එහි තියෙනවනේ ශාන්ත අන්තෝනි මුනිතුමාගේ දේවස්ථානය. ඒක විතරමයි ඒකේ තියෙන්නේ. මේ එහෙම වෙන මුකුත් ගොඩනැගිලි නැහැ. මම කච්චති උ ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම වෙන දෙයක් නැහැ.
2: ඒ වාර්ෂික මංගල්‍යයට
1: යනවා. වාර්ෂික මංගල්‍යයට ඉන්දියානු දීවරයෝයි අපේ දීවරයෝයි බෝට්ටු වලින් යනවා. අනිත් දවසට ඉන්දියානු දීවරයෝයි මේ අපේ දීවරයෝ එකතු වෙලා ඔය මාදල් වේලනවා. බෝට් නවත්තන් ඉන්නවා. අපේ නාවික හමුදාවේ මුරපොලක් තියෙනවා. ඒ අර වෙන දෙයක් නැහැ. ඒක ගිහිල්ලා ඉන්න මේ අඩුම ගන්න ලිඳක්වත් නැහැ. වතුර ටිකක් ගන්න මන් දන්න විදියට. වතුරත් මේ ලංකාවෙන් තමයි අපේ නාවික හමුදාව තමයි සපයන්නේ මංගල්‍යයට. ඉතින් ඔය කිතුණු දේවස්ථානය සහ මොහුගේ තියෙන කිතුණු ලැබියාව කිතුණු භක්තිකෙක් වීම කියන එක කච්චදීව තුූපත අර අර දේශපාලන කතන්දරය එක්කම මේ අර කතන්දරෙත් ගැට ගැහිලා තියෙනවා කියලා ඉන්දියානු දේශපාල විචාරකයෝ සඳහන් කරනවා. හැබැයි කෙසේ වෙතත් ඔය කවුරු දේශපාලනයට එන්න කලින් කිව්වත් ආවෙන් පස්සේ කරන විදිය
2: වෙනස්.
1: ඉතින් ඒකෙන් හින්දා අර මල් කලඹක් අහසට විසිකරපු වෙලාවේ බයිසිකලේ පදන් යනකොට අපි ඊයේ කිව්වා වගේ තලපති විජේ බයිසිකලෙත් දාලා දීවා. ඉතින් එසේ නොවේවා මායමතිකම එසේ දාලා
2: දුවන්න නොවේවා
1: කියලා මේ කියනවා. කියන ගමන් කියන්න ඕනේ මේ අපේ ආදේ කී පාර්ලිමේන්තුවේදී කිව්වනේ කච්චදීව දූපත විතරක් නෙමෙයි මේ යාපනෙත්
2: දීලා දාන්න කියලා.
1: මේ ඉතින් එයාගෙන් අහන්න තියෙන එයා ඉන්නේ යාපනයේනේ. ඉතින් ඔය යාපනයේ ඉන්න දීවරින්ට තමිල්නාඩු දීවරේ සලකන විදිහ දැකලා නැද්ද එයා? දැන් එච්චර මේ කිව්වනේ තමිල්නාඩු ජනතාව මේ යාපනයේ ජනතාව ආදරෙන් බලාගනී
2: කියලා.
1: මේ යාපනයේ ජනතාව ඕනේ නැහැ. යාපනයේ මුහුදු යන ජනතාව තමිල්නාඩු ජනතාව බලාගන්න විදිහ අපි දැකලා තියෙනවානේ. අර කැටි මන්න උස්සගෙන ඇවිල්ලා ඒ මිනිසුන්ගේ තියෙන මාළු ටික කොල්ල කාලා. ඉතින් ඇත්තටම මේ ඉස්සෙල්ලම ඉන්දියාවට බාර දෙන්න වෙන්නේ එහෙම කියන කතන්දර.
2: කියන
1: තමයි කට්ටිය තමයි. ඉතින් කොහොම වුණත් අපිට නම් යාල් පානමෙන් එන්නේ ආදරේ.
0: ආදරය.
1: ඉතින් ඒක තමයි තමිල්නාඩුවේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ ගායකයෙක් වන විජේගේ රංගපාපු චිත්‍රපටි වලත් සින්දු කිව්ව හරිහරන් අපේ බාතියලත් එක්ක එකතු වෙලා මේ ගේන ආදරේ. ඒකත් එක්කයි අද ඇල්ගෝ ටවුන් නැරඹෙන්නේ.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura.
1: උදේ 7 විනාඩි 19යි දැන්.
2: ප්‍රයම් කොලඹෝ.
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 330

0: හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: ඇසීම අඩුත චැනල් දායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777776610.
2: මාස මැද මෙච්චර මනු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස්නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
3: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
4: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න. SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0768-800-700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න. SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0768-800-700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
8: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුවොත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: Red FM. Algo Town. Nagari Kataba.
1: දැන් අපි ඉස්සෙල්ලා මේ තලපති විජය ගැන කිව්වනේ.
2: ඔව්
1: හරිද? මේ තලපති විජය ගැන කිව්වම ඇත්තටම අපිට පොඩි මිස් වෙච් එකක් තියෙනවා.
2: මොකද්ද?
1: ඒ තමයි තලපති විජේ අපේ යෝධියෙක් වනේ කසාද
2: බැන්නේ. ආ. යෝධියෙක් වා.
1: මේ කොටේනේ ඉඳලා. අපේ ඉස්කෝලට අල්ලපු ඉස්කෝලට ඉස්කෝලේ ගිහිල්ලා කාලේ දැක්කේ නෑනේ. දැක්කම ඉතින් විජේ ගනියෝ.
2: එහෙන ඒකනේ එහෙනම් නුවා
1: ගිතම. මේ ඉතින් සංගීතා. අය ඊට පස්සේ දැන් බ්‍රිතාන්‍ය ජාතිකයන් බවට පත් වෙලා කොටේන ඉඳලා බ්‍රිතාන්‍යට සංක්‍රමණය වෙලා. ඉතින් අය රසිකාවියක් තලපති විජේගේ. මේ ඉතින් කෙසේ හෝ ඒ මගුල සිද්ධ වුණා.
3: සිද්ධ වුණා.
1: ඉතින් ඔවුන්ගේ දේපල තාම කොටහෙනේ තියෙනවා කියලා. ඒ දේපල පිළිබඳව සෑහෙන්න බාරකාරත්වයක් දරන. මේ සමහරවිට තලපති විජේ එයාටත් දන්නේ බාර දෙල
3: දෙන්නේ.
1: අපේ මිත්‍රෙක් ටක් ගාලා දාලා තිබ්බා.
3: ආ.
1: ඉතින් එයා මේ දවස්වල පදින්නේ BYD.
3: ආ.
1: ඒක හින්දා අපි විශේෂයෙන් අහගෙන යනවා.
3: යනවා.
1: ඉතින් කෙසේ හරි දැන් ඒ සිද්ධිය කිව්වනේ. ආ. සමහර ඒවා අපිට මිස් වෙනවා තමයි. සමහර ඒවා අපිට ඇහෙන්නේ නැතුව යනවානේ.
3: ආ.
1: එහෙමත් වෙනවා. දැන් මේ ඔය කන් ඇහිම පිළිබඳව අපි සාමාන්‍යයෙන් කියන්නේ බිහිරි
3: කියලානේ.
1: ඔව්. තමයි පාවිච්චි කරපු වචනේ.
3: ඔව්.
1: දැන් හැබැයි අපි බිහිරි කියන වචනය භාවිත කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි එන්න සමාජය මිනිස්සු පිළිබඳව සිතන සිතුවිලි වෙනස් වුණාන් පස්සේ අපේ භාෂාවත් අපි හරි නූතන කරගන්න
3: ඕනේ.
1: දැන් අපි කන් ඇහෙන්නේ නැති අයට කියන්නේ ශ්‍රවණ ඌන තත්ත්වයෙන් පෙළෙන අය. එතකොට අපි සමහර වෙලාවට ඔය ඉස්සර ආබාධිත උදවිය කියපු අයට දැන් කියන්නේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෝ. ඉතින් ඔය වගේ අපි ඊළඟට දැන් සමලිංගිකත්වය පිළිබඳව අපි පාවිච්චි කරන්නේ දැන් සමරිසි උදවිය කියලා. එහෙම මේ ලෝකේ භාෂාව සහ සිංහල භාෂාවෙත් එහෙම දියුණු වෙලා එනවා. දැන් අපි ඒකෙන් දා මේ බීරි කියන වචනේ නැතුව ශ්‍රවණ ඌන කියන වචනේ පාවිච්චි කරන්නේ ඇයි?
3: ඇයි?
1: කියන එක අපිට එකපාරටම එනවනේ. ශ්‍රවණ ඌන. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් ඇහෙන ප්‍රමාණයට වැඩිය අඩුවෙන් ඇහෙනවා කියන එක. ඒක නෑ නේද ඇහෙන්නේ නෑ කියලා. ශ්‍රවණ ඌන කියුවා.
3: ඌනයි.
1: ඔව් ලංකාවේ ඔය පිළිබඳව ඉන්න මම දන්න ප්‍රකටම විශේෂඥවරිය තමයි සිස්ටර් ග්‍රේටා. ග්‍රේටා නාලවත්ත පැවිදි සොහිරිය. ඇගේ මේ ආයතනය තියෙන්නේ අපේ කැලණි විශ්වවිද්‍යාලයට අල්ලපු වත්තේ. ශ්‍රවණ ඌන ළමා ශික්ෂණ මධ්‍යස්ථානයේ එමන් නැත්තම් ඇයි එක කියලා කියනවා. මම ඒකත් එක්ක සෑහෙන්න ළඟින් ඇසුරු කරනවා. මොකද ඒ දරුවන්ගේ මේ අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවේ එකම මොනවා සංඥා භාෂාව උගන්වන්නේ නැති ශ්‍රවණ ඌන ළමයින්ගේ එකම විද්‍යාලය. එතුමිය සඳහන් කරන්නේ එහෙම උගන්වන්න ඕනේ නැහැ. එතුමියගෙන් මම ඇහුවා ඇයි එහෙම වෙන්නේ කියලා. එතුමිය ඉඳන් කියනවා අර ටෝටල් ඩෙෆ්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ඇහෙන්නේ නැති කට්ටිය ඇත්තටම බැලුවොත් නුවන් ලෝකේ කවුරුවත් නැහැ. ශ්‍රවණ ඌන තත්ත්වයක් තමයි
3: තියෙන්නේ.
1: ඔවුන්ට සමහරවිට අපි මේ සාමාන්‍යයෙන් අහන සංඛ්‍යා පරාසය සහ මේ ශබ්ද තීව්‍රතාවය ඔවුන්ට ග්‍රහණය වෙන්නේ නැති එක තමයි තියෙන්නේ. සමහරලාට ඒක ඇම්ප්ලිෆයි කරලා දුන්නම වැඩි කරලා දුන්නම එක තැනකදී ඕනම කෙනෙක්ට ඇහෙන්න
3: ගන්නවා.
1: සහ උච්චාරණ විදි පුහුණු කරලා දැන් මේ කතා කරන්න බැරි වෙන්න ප්‍රධානම හේතුව තමයි ඇහෙන්න බෑනේ කතා කරන්න. අපි මේ අනුකරණයක්නේ ශබ්දය පිට කරනවා කියලා කරන්නේ. මොකක්වත් නෙමෙයි හුලන්නේ මේ එක එක දන්තජ තාලුද මූර්තද කියලා තොලේ දිවේ එහෙම හප්පලා අඹරලා එළියට දාන්නේ. ඒවනේ. ඉතින් ඒවන ඇහෙන්න බෑනේ. ඉතින් අතන කතා කරන්න උගන්වනවා. ශ්‍රවණ වුණ දරුවන්ට කතා කරන්න උගන්වනවා. ඉතින් අම්මා කෙනෙක්ට කතා කරන්න බැරි දරුවෙක් මුලින්ම කතා කරන්න ඇහෙනකොට කොහොම ඒ පීලිං එක මම දැකලා තියෙනවා ඇස් දෙකෙන්ම. ඉතින් මම මේ කිව්වේ එතකොට දැන් ලෝකේ එහෙම ඇහෙන්නේ නැහැ කියලා කාවත් එළියට දාන්නේ
3: නැහැ.
1: හැබැයි එහෙම එළියට නොදාන්න හේතුව තමයි දැන් ලෝකේ එහෙම ඇහෙන්නේ නැති අපිට සාමාන්‍ය මට්ටමින් ඇහෙන්නේ නැති සියලුම ශ්‍රවණ ඌන කට්ටියට ඕන කරන තාක්ෂණික උපකරණ ලෝකයේ විසින් දැන් නිපදවලා තියෙන අර මම කිව්වේ කොහේ හරි තැනකදී කොහේ හරි ප්‍රමාණයකට ඒ ශබ්දය ගෙනාවෙන් පස්සේ ඔවුන්ට අනිවාර්යෙන්ම
3: ඇහෙන්න පටන් ගන්නවා.
1: ඉතින් ඒ ඇහෙන්න පටන් ගන්න උපකරණ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම තියෙන තැන තමයි විෂන් කෙයා කියලා කියන්නේ.
3: ඔව් විෂන් කෙයා හියරින් සොලියුෂන් ගැන තමයි අපි මේ විදිහට වාට මතක් කරන්නේ. දැන් අර නුවා කියපු විදිහටම මේ එයාලගේ තියෙනවා දැන් ওই හියරින් ඒජ් තියෙනවනේ. අපිට ටිකක් පහසු වෙන්න අහන්න නැත්තම් මේ ත්‍රිවතාවේ වැඩි කළා ෆ්‍රීකවන්සි එක වැඩි කළා දෙන්න තියෙන හියරින් ඒජ් තියෙනවනේ. ඉතින් සාරා මේ විෂන් කෙයා හියරින් ඒජ් ලගාව තියෙනවා 10 channel හියරින් ඒජ් එකක්. හරිද? එතකොට 10 channel ගියම දන්නවා දැන් අපේ
1: එක එකක් මට්ටමට ඒක වැඩි කරලා දෙන්න පුළුවන්.
3: වැඩි කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි ඔය දැන් මොනෝ ඉදලා ස්ටීරියෝ යද්දි 2 channel උනේ. අන්න එතකොට හිතන්නේ 10 channel කියන්නේ කොච්චර ඉහළ ගුණාත්මක තත්වයක්ද කියලා. ඉතින් 10 channel hearing aids තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ hearing aids ඔය AI based platform එක තමයි වැඩ කරන්නේ.
2: රයිට්.
3: එතකොට AI කියන එක අද වෙනකොට ලෝකයේ විවිධ ශාස්ත්‍රවලට භාවිතා කරනවා, භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා, use කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: ඒ use කරන්න පුළුවන් හැකියාව කොච්චරද කියනවනම් අද උදේ මම මේ චීන ප්‍රවෘත්ති සේවයක චීන පිස්සු වැඩ යන්නේ කරන්නේ. උන් හොයාගෙන කුකුල්ලු කතා කරන විදිය. ඒක ඇනලයිස් කළා.
3: ආහ්
1: දැන් ඊට පස්සේ මේ මිනිස්සු කතා කරන ඒවත් අපිට දැන් ඇති වෙලා තියෙනවා. සත්තු
3: කතා කරනවත් ඇහෙන්න ගත්තම
1: ඔව් අර ડોක්ටර් ඌනිටත් මොකද වෙන්නේ? ડોක්ටර් හොඳ
3: හිතට ඒවත් අපිට ඉස්සරහට ඔය ඩිකෝඩ් වෙලා ඇහෙන්න පටන් ගනි.
1: ඔව් ඇත්තටම ඉතින් මොන හරි ඔවුන්ගේ සංඥා ටික ඉතින් පුළුවන් ඩිකෝඩ් කරගන්න.
3: ඩිකෝඩ් කරන්න පුළුවන් ඉතින් ඒ විදිහට ඇහෙන්න පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ තරමට ලෝකයේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. මේ තාක්ෂණය ලංකාවට අරන් එන තැන තමයි විෂන් කෙයා හියරින් සොලියුෂන් කියලා කියන්නේ කන සම්බන්ධව. ඉතින් අපි හැම වෙලෙම කියනවා ඔය ගොඩාක් ටෙස්ට් අපි ජීවිතේ කරනවානේ නේ. අපි සීනි මට්ටම් බලනවා, රුධිර පීඩන මට්ටම් බලනවා, කොලෙස්ටරෝල් මට්ටම් බලනවා, වකුගඩුවල ක්‍රියාකාරීත්වය බලනවා, අක්මාව ගැන බලනවා. හැබැයි අපිට කන් දෙක අමතක වෙනවා. ඒක නිසා තමයි අපි මතක් කරන්නේ එහෙම අමතක කරන්න එපා. මොකද කන් දෙක කියලා කියන්නේ අතිශයම වැදගත් ඉන්ද්‍රියන් දෙකක්. ඉන්ද්‍රියන් දෙකක් නෙමෙයි එකක් විදිහට මේක ගන්න. ඉන්ද්‍රියක්.
2: එක ඉන්ද්‍රියක්.
3: දැන් අර ඇස් දෙකක් කිව්වට ඔය දෙකම එකටනේ වැඩ කරන්නේ. ඒ වගේ තමයි.
1: දැන් එකක් විදිහට.
3: ඔව් එකක් විදිහට කන් දෙකත් ඒ වගේ තමයි. ඒකින්ද ඒවයේ ඒ ශ්‍රවණ පරාස හරි විදිහට හරි තැන තියෙන්න ඕන. ඉතින් මේ ශ්‍රවණ ඌන තාවයන් කියන එක නැත්තම් මේ ඇහෙනව අඩු වෙනවා කියන එක අපේ වයසත් එක්ක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. වයස යන යන අපි දන්නවා අපි ඔය අම්මලා තාත්තලාට එහෙම ටික ටික ඇහෙන්න අඩු වෙනවා. අච්චර සීගලට එහෙම ඒකනේ අපි ටිකක් සද්දෙන් කතා කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට උනත් නැත්තම් ශ්‍රවණ ඌනතාවයෙන් අපි දන්නවා පොඩි කාලේ ඉඳන් මේ වෙනකොටත් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕන කෙනෙක්ට මේ hearing aids vision care hearing solution එකකින් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් විශේෂම වැඩේ තමයි ඔන්න ගෙදර ඉන්න හොඳට කන් ඇහෙන කට්ටියට. ඒ කියන්නේ අපේ මේ ඉන්නවනේ දැන් තරුණයෝ. ඒගොල්ලන්ට තමයි අපි මේ මැසේජ් එක දෙන්නේ.
2: රයිට්.
3: ඔයාලට පුළුවන්කම තියෙනවා hearing angel කෙනෙක් වෙන්න. ඔයාගේ ආදරණීය අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, සීයා ආච්චි වෙන්න පුළුවන්, නැන්ද කෙනෙක්, මාමා කෙනෙක් වෙන්න පුළුවන්, පුංචි කෙනෙක් වෙන්න පුළුවන්, අවුරුදු 50ට වැඩි කෙනෙක් ඉන්නවා නම් ඔයාට කරන්න තියෙන ඔයාගේ ළඟම තියෙන vision care hearing solution මධ්‍යස්ථානයට නැත්නම් ඒගොල්ලන්ගේ ශාඛාවට branch එකට අරගෙන යන එක.
2: රයිට්.
3: ඒගොල්ලන්ට තනියම යන්න බැරි හින්දා ඔයා තමයි ඒගොල්ලන්ගේ hearing angel විදිහට අරගෙන යන්න
2: ඕනේ. යන්න ඕනේ. Yes.
3: අන්න ඒක තමයි ප්‍රධානම වැඩේ.
2: ඔකේ.
3: එහෙම ගියාට පස්සේ ඔයාට නොමිලේම hearing test එකක් කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා.
2: රයිට්.
3: ඔයගලගේ අම්මට ඒ වැඩි හිටියන්ට ඕන කෙනෙක්ට අවුරුදු 50ට හැබැයි වැඩි වෙන්න ඕන.
2: 50ට වැඩි වැඩි හිටියන්.
3: ඊට වඩා අඩු කට්ටිය තනියම vision care hearing solution එක හොයාගෙන යයි.
2: යයි.
3: එහෙම hearing solution එක හොයාගන්න ඒගොල්ලෝ දන්නවා. හැබැයි මේ අපි ගියාදන්නවනේ අවුරුදු 50ට වැඩි අපේ වැඩි හිටියන්ට එහෙම පොඩි මග පෙන්වීමක් තියෙන්න ඕන. සමහරවිට ඒගොල්ලෝ දන්නෙත් නෑ ගොලන්ගේ කන් ඇහිම ටික ටික දුර්වල වෙලා ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ. ඔයාට පුළුවන් ඔන්න hearing angel කෙනෙක් වෙන්න. ඔයාට ළඟම තියෙන vision care hearing solution ශාකාවට වාගේ ආදරණීය වැඩිහිටියන් වරගෙන යන්න. අරගෙන ගියාට පස්සේ එතන ওই ටෙස්ට් එක යන අතරතුර එතන දෙනවා ලස්සන බෑක්ඩ්‍රොප් ටිකක්. ඒකට ගිහලා ඔයාලට ෆොටෝ ගන්න පුළුවන්. හරිද? ෆොටෝස් අරගෙන ඒගොල්ලන් ඒ වෙලෙම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ෆොටෝස් අරගෙන අප්ලෝඩ් කරන්න වාගේ social media platform වල Instagram වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්. අප්ලෝඩ් කරලා ඔයාගලින්ම ටැග් කරන්න ඕන. කාවද? vision care hearing solution.
2: ඉතින්
3: එහෙම ටැග් කරාට පස්සේ ඔන්න ඔයාට EV බයික් එකක් දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයා එක වැඩි හිටියෙක් නම් අරගෙන යන්නේ ඔයාට ඒ බයික් එක වින් කරන්න පුළුවන් chances එකක් හම්බෙනවා.
2: සමහරවිට
3: ඔයා හිතන්නේ අම්මයි තාත්තයි දෙන්නාම එක්කන් ගියා කියලා. ඔයාට ඔන්න chances දෙකක්
2: increase
3: ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ප්‍රධානම දේ ඔය කන් දෙක පරීක්ෂා කරගන්න එක, ටෙස්ට් කරගන්න එක.
2: ඒක තමයි මේන් ජොබ් එක.
3: ඒක තමයි මේන් ජොබ් එක. එහෙම කරද්දී ඔයාලට අර වගේ වාසිත් තියෙනවා. අපි ඒකයි ඔයාලට මතක් කරේ. ඉතින් ඔයාලට පුළුවන් යන්න කලින් කෝල් එකක් දෙන්න 0877 76 76 10 නම්බරයකට කෝල් එකක් දීලා
2: ඔයාලට
3: පුළුවන් වැඩි විස්තර දැනගන්න විෂන් කෙයා හෙරින් සොලියුෂන් එකේ.
2: ඕකේ, එහෙනම් ඒන්ජල් කෙනෙක් වෙන්න ඕනේ නම් විෂන් කෙයා හෙරින් සොලියුෂන්ස් වලට
3: වගේ
2: ගෙදර ඉන්න ඕනම වැඩිහිටියෙක්, 50ට වැඩි ඕනම කෙනෙක්ව එක්කගෙන යන්න
3: යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඒව මේ කමියුනිටි වැඩ,
2: කමියුනිටි සර්විසස්,
3: ප්‍රජා සේවාවන් විදිහට වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ හැම වෙලෙම මේ පවුල කෙනෙක් වෙන්න ඕනේ නැහැ.
2: ඔව්.
3: වාටි හිතුනොත් කවුරු හරි ගමේ වෙන්න පුළුවන්, අල්ලපු ගෙදර වෙන්න පුළුවන්, වැඩි හිටියෙක් ඉන්නවා නම් එක්කගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා.
2: රයිට්. දැන් අටි ගෙවල් වල අපි හියරින් ගැනනේ කතා කරේ,
3: ඇහෙන
2: ප්‍රවණතාවය ගැනනේ. ඒතර අපි ඉන්න ගෙදර වටපිටාව එච්චර සුන්දර නැත්තම් අපි ස්ට්‍රෙස් එකක නම් ඉන්නේ අපේ, එතකොටත් හියරින් මොන මොනද ලෙවල්ස් අපි අඩු වෙනවා.
3: ඒතර හියරින් විතරක් නෙමෙයි අපේ සම්පූර්ණ මෙන්ටල් ලෙවල්ස්, අපි කියන්නේ නිකන් අපේ මානසික තත්ත්වය සෑහෙන එකට බලපෑමක් වෙනවා.
2: සෑහෙන බලපෑමක් වෙනවා. ඇහෙන්නේ නැහැ වගේත් ඉන්නවනේ සමහර වෙලාවට. ඇහුණත් ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. එහෙම ප්‍රශ්න තියෙනවා. එහෙම ප්‍රශ්න එන්නේ ගොඩක් වෙලා ට්‍රැෆික් එකේ ඉඳලා ගෙදර ආවහම. ඇයි ගෙදරත් ප්‍රශ්න මහන්සියට. ගෙදරත් ප්‍රශ්න ගිනාවට පස්සේ ඉතින් ඇහෙන්නේ නැහැ වගේ ඉන්න වෙනවා සමහර වෙලාවට.
3: ඔව්. එහෙම වෙන වෙලා තියෙනවා. අපි අර කියන්නේ මේ පවුලේ සාමකාමීත්වයට බාධා වෙන අවස්ථා තියෙනවා
2: නේ.
3: ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට කියන්නේ හැම වෙලේම මේ ක්වොලිටි ලයිෆ් එකක් කියන එක සෑහෙන්න වැදගත්. අපි ඒක ගැන හිතන්න ඕන.
2: ඔව්.
3: ඉතින් ක්වොලිටි ලයිෆ් එකක් ගැන හිතද්දි ගොඩක් අය හිතනවා මේ කොළඹ වලින්, හાર્ට් ඔෆ් කොළඹ වලින්, හරියටම කොළඹ මැදින් අපි කොහොමද මේ ක්වොලිටි ලයිෆ් එක හොයාගන්නේ නේ?
2: ඔව්. ජීවිතේ ලේසි කරන විදි කොහොමද හොයාගන්නේ?
3: ගන්නේ කොහමද? සාමාන්‍යයෙන් ඉන්න තැනක් හොයාගන්න ගියත් අපි දන්නවා හරිම ක්‍රවුඩඩ්
2: නේ.
3: ඉඩම් කියන එක නම් කොළඹ කිට්ටු කරන්න බෑ, ලේසි නෑ.
2: කොළඹින් ගෙයක් ගන්නවා කියන එකත් තව ස්ට්‍රෙස් එකක්.
3: ස්ට්‍රෙස් එකක්. ඒක හිතන එකත්
2: ස්ට්‍රෙස්
3: එකක්. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ එහෙම හිත හිත ඉන්න ඕනේ නෑ. දැන් ඔයාලට ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක තියෙනවා කොළඹ 9 වල.
2: ඔයාලට
3: පුළුවන් එතනින් අපාර්ට්මන්ට් එකක් වෙන් කරගන්න.
2: රුපියල්
3: මිලියන 45 දැන් තියෙනවා. එකපාර මේ මිලියන 45 ගෙවන්න යන්න ඕනේ නෑ.
2: ඔයාලට
3: මේක වාරික වශයෙන් ගෙවන්න පුළුවන්, ඉන්ස්ටෝල්මන්ට් විදිහට ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් බැංක් ලෝන් එකක් අරගන්න.
2: ඒ
3: ඔක්කොටම ඕන කරන පහසුකම් ටික ඒගොල්ලෝ එක්ක කතා කරලා ඔයාට හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා.
2: උදව් කරනවා.
3: ප්‍රයිම්ලා උදව් කරනවා. ඔයාගේ ආදායම වලට සරලන විදිහට
2: ඔයාට
3: ගැළපෙන ඉන්ස්ටෝල්මන්ට් එක සෙටල් කරන්න ලේසිම විදිය
2: ඒගොල්ලෝ
3: හදලා දෙයි.
2: ඒක
3: නිසා අර මේ කොළඹින් මේ ක්වොලිටි ලයිෆ් එකක් හොයාගන්නවා දකින්න හීනේ නැති කරගන්න එපා. ඔය ට්‍රැෆික් වල පැය ගණන් නාස්ති
2: කරලා
3: ගෙදරට යන්න යන කාලේ නැත්නම් අපි හිතන්නේ නගරයෙන් එපිට නැත්නම් අපි දන්නවා කොළඹින් ටිකක් එහාට වෙන්න ගෙවල් හදාගෙන සෑහෙන්න කට්ටිය ඔය දවසේ පැය ගාණක් කොළඹ ගත කරනවා.
2: කොළඹ ගත කරනවා.
3: ඔව්, වැඩ කරන පැයට හැරුණම ගෙදර යන්නත් පැය 4ක් 5ක් පාරෙම තමයි.
2: සමහර
3: හයක් විතර යනවා එන්නයි යන්නයි ඔක්කොම කවුන්ට් කරාට පස්සේ. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ එහෙම ඔයාගේ ජීවිතේ අපහසු කරගන්න, කම්ප්ලෙක්ස් කරගන්න, සංකීර්ණ කරගන්න ඕනේ.
2: ඔයාට
3: පුළුවන් ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලට කෝල් එකක් දෙන්න.
2: අපි
3: නම්බර් එක මතක් කරන්නම් 0711 7031 3 0711 7031 3 තමයි නම්බර් එක.
2: රයිට්. දැන් අපි ප්‍රයිම් ගැන කිව්වනේ. ගෙවල් ගැනත් කිව්වනේ. ගෙවල් දැන් ඕල්රෙඩි හදාගෙන යන කට්ටිය ඉන්නවනේ.
3: ඉන්නවනේ. වැඩ පටන් ගත්ත කට්ටිය.
2: වැඩ පටන් ගත්ත කට්ටිය.
1: يعني මුළු ලංකාවෙම ඉන්න ජනතාව
3: ඇවිල්ලා
1: කලම්බුණා ඉන්නවල පදිංචි බෑනේ.
3: බෑනේ. ඒක
1: ප්‍රායෝගිකව තේරුම් ගන්න බෑනේ. ඔව්.
2: තැන දැන් එක එක්කෙනාගේ ඩ්‍රීම්ස් තියෙනවා නේද? ලස්සනට ගියක් හදාගෙන යන ගමන් ඇත්තේ.
3: අපිට, ඒ කියන්නේ අපි ගාව හැමෝටම ඔප්ෂන් තියෙනවා.
2: ඔයගොල්ලෝ
3: කලම්බුණා ඉන්නවලට එන්න බලාපොරොත්තු වෙනවා නම් ඒත් ඔප්ෂන් එකක් තියෙනවා.
1: ඔයා ඉන්න තැන ගයක් හදාගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්
3: අන්න ඔප්ෂන් එක තියෙනවා.
2: ඒක පහසු කරන්නත් අපි ගාව සොලියුෂන්
3: දැන් ඔය ඉස්සර වගේ ගෙවල් වල ජනෙල් දොරවල් උළුහව් දාන්න ගියාට පස්සේ ලී වලින් වැඩ ගන්නවා සෑහෙන්න අඩුයි.
2: මොකද
3: අපි දන්නවනේ මේ ලෝකේ කතා කරන ප්‍රධාන දේවල් කිහිපයක් තියෙනවා.
2: ඔය
3: 2030 වෙනකොට ඒගොල්ලෝ දකින නැත්නම් එක්සත් ජාතීන් එලි දක්වලා තියෙන
2: අර
3: තිරසාර සංවර්ධන ඉලක්ක වලට යද්දී
2: ඒක
3: පැත්තකින් අපි පේපර්ලස් සොසයිටි එකක් හොයනවානේ. ඒ කියන්නේ මේ කොළ භාවිතයට ගන්නති, කඩදාසි භාවිතයට ගන්නති.
2: ඒකට
3: ප්‍රධාන හේතුව තමයි සාරා
2: මේ
3: ගස් කොළන් ටික පරිස්සම් කරගන්න.
2: ඒ
3: වගේම තමයි අනිත් පැත්තෙන් තවත් අපි දකින හීනයක් තියෙනවා.
2: ඒ
3: තමයි මේ දැව භාවිතය අවම කරන එක.
2: මොකද
3: දැව කියලා කියන්නේ අන්තිමට මොනවද කැපෙන්නේ? ගස්ම තමයි කැලෑටිකම තමයි කැපිලා යන්නේ. ඉතින් ඔන්න ඒකට අලුත්ම විසඳුම ඇවිල්ලා තියෙනවා. දැන් ලෝකයේ මේ විසඳුම ට්‍රෙන්ඩ් එකක් විදිහට භාවිත කරනවා. ඒ තමයි මේ ඇලුමිනියම් කියලා කියන්නේ. ඇලුමිනියම් වලින් වාගේ දොරවල්, ජනෙල්, උළුහව, ඊට පස්සේ ඔය ස්ලයිඩින් ඩෝස් මේ ඕන දෙයක් ඔයාලා දාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ලංකාවේ නම් ඔයාට ඒක අරගෙන එන්න වෙන කවුරුත් නෙමෙයි ස්විස්ටෙක්. දැන් ඔන්න ස්විස්ටෙක් එක්ක ඔයාට පොඩි වැඩක් කරන්න පුළුවන් හැකියාව
2: තියෙනවා. හරිද? නිකම්ම ඇලුමිනියම් දෙන්නේ නැහැ ඒගොල්ලෝ.
3: නිකම්ම ස්විස්ටෙක් ඇලුමිනියම් ගිහිල්ලා දාලා එම ඕන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි ඇලුමිනියම් වලට යන්න ප්‍රධාන හේතුව තමයි එකක් ඔය පරිසරය රැකගන්න, අනිත් පැත්තෙන් අපේ වියදම අඩු කරගන්න, අනිත් පැත්තෙන් ඩියුරබිලිටි එක. ඒ වියදම අඩු කරගන්න තැනිනු තවත් ඔයාට 150ක් විතර අඩු කරගන්න පුළුවන් කියලා කියන්නේ කොහොමද නේ ඒක? මෙන්න මෙච්චරයි වැඩි. ප්ලස් ප්ලස්. ඉතින් මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ වැඩි. දැන් ඔයාගේ මේ වෙනකොට ගෙදර ඉදි වෙමින් පවතිනවා. ඔයා ඔයාගේ ෆැබ්‍රිකේටර් එක කතා කරලා ඇලුමිනියම් එන තැන් වලට ජනෙල්, දොරවල්, උළුහව්, ස්ලයිඩින් ඩෝස් ඔය තැන් ටික තියෙනවානේ. ඔය තැන් ටිකට එස්ටිමේට් එකක්, කෙලින්ම ඇස්තමේන්තුවක් හදාගන්න ඕන. කොටේෂන් එකක් හදාගන්න පුළුවන්. මේ එතකොට මේ කොටේෂන් එකට ඔයා දාන්න ඕන ඇලුමිනියම් බ්‍රෑන්ඩ් එක තමයි ස්විස්ටෙක් කියලා
2: කියන්නේ.
3: මොකද ඉතින් ලංකාවේ ඇලුමිනියම් නම් ස්විස්ටෙක්ම තමා නිසා. ඉතින් ස්විස්ටෙක් නිෂ්පාදන ඉන්ක්ලූඩ් කරලා ඔයාට පුළුවන් ඔයාගේ කොටේෂන් එක හදාගන්න, ඔයාගේ ෆැබ්‍රිකේටර්ත් එක්ක කතා කරලා. එහෙම හදාගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි වැඩක්. ඒ තමයි ඔයා හදාගත්තු කොටේෂන් එක මෙන්න මේ නම්බරයකට WhatsApp කරන එක. ජූනි 30 වෙනකන් ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ ලබන මාසෙත් අන්තිම වෙනකන් ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. සමහර විට නිකන් ජූනි මාසේ වගේ නම් ඔයාගේ ඔය ජනෙල්, දොරවල්, උළුහව් තියන්නවා පටන් ගන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ. දැම්ම කොටේෂන් එක හදන්න පටන් ගන්න. හරිද? මෙන්න මේ නම්බරයකට තමයි කොටේෂන් එක එවන්න තියෙන්නේ. ඔයා හදාගත්තු 076යි 780යි 7.3 076යි 780යි 7.3 කියන නම්බරයකට ඔයාට පුළුවන් ඔයගේ කොටේෂන් එක එවන්න. ඊට පස්සේ ඒගොල්ලෝ එක වෙරිෆයි කරගන්නවා. වෙරිෆයි කරගත්තට පස්සේ දැන් ඔයාව ඉන්ස්ටෝල්මන්ට් එක කරනවානේ. කොටේෂන් එකේ කතා කරගත්තු විදිහට අපේ බාසුන්නේ මාත්‍යත් එක්ක ඇවිල්ලා වැඩ ටික ඔක්කොම කරලා ඔන්න හදලා ඉවරයි. ඔයගේ ප්‍රොජෙක්ට් එක ගෙදර හරි ව්‍යාපාරික ස්ථානයේ හරි හදලා ඉවරයි. ඊට පස්සේ ඔයාට පුළුවන් කලින්ම සොයිස්ට් එකකට ඉන්ෆෝම් කරන්න. ඔන්න මම ඕගොල්ලන්ට යොපු විදිහට ඔයාලත් එක්ක හදාගත්තු කොටේෂන් එකේ තියෙන ඔක්කොම ටික දාලා මගේ ඉදිකිරීම සම්පූර්ණ කරා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ටෙක්නිකල් ටීම් එකක් ඔයාගේ සයිට් එකට එනවා. ඇවිල්ලා මේ කොටේෂන් එකේ තියෙන විදිහටම ඔයා ඇත්තටම ස්විස්ටෙක් ඇලුමිනියම් ද දාලා තියෙන, නිවැරදි ප්‍රමිතියෙන් ද දාලා තියෙන, මේ ඔක්කොම චෙක් කරලා ඔයාට ඒ වෙලෙම කෑෂ් බැක් එකක් දෙනවා. හරිද? රුපියල් මිලියන 2.5ක් දක්වා ඔයාට කෑෂ් බැක් එක ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඒ වෙලෙම ඔයාට ලයිෆ් ටයිම් වොරන්ටි එකකුත් දෙනවා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සර්විස් එකක් දෙනවා. ඒ කියන්නේ ජීවිත කාලය පුරාවටම ඔයා ඔය ඇලුමිනියම් දාපු ස්විස්ටෙක් ජනෙල්, දොරවල්, උළුහව් ඔක්කොම ටික ඒගොල්ලෝ බලා ගන්න.
2: මොන හරි වුණොත් ඒගොල්ලෝ ඇවිල්ලා බලා ගන්න.
3: බලා ගන්නවා.
2: ඕකේ, මේ විදියට ස්විස්ටෙක් මතක් කරන ගමන් අපි ගෑනු ළමයින්ට ඔය ඔළුව කැක්කුම කියන එක සාමාන්‍යයෙන් ජීවිතේ කොටසක් වගේ.
3: ඔව්, ඒගොල්ලෝ ගොඩක් කලාර ඔය ප්‍රශ්න වලින් බේරෙන්න ඕන නම් ඔළුව කැක්කුම හදා ගන්න වෙලා තියෙනවා.
2: හදා ගන්න.
1: ඒ ළමයින්ටත් ගෑනු ළමයි කියන්නේ ඔළුව කැක්කුම
3: කොටසක්. ඔළුව කැක්කුම තමයි.
2: ගෑනු ළමයි නැත්තම් තේරෙයි දෙන්නට.
1: ඔළුව
3: කැක්කුම කෙනකොට.
2: මං කියන්නේ ගෑනු ළමයින්ට විතරක් නෙමෙයි, කොල්ලොන්ට වුණත්. කොල්ලෝ, කෙල්ලෝ, අක්කල, නංගිලා කොටම.
3: ඔව්.
2: පැරසිටමෝල් කියන්නේ, පැරසිටමෝල් එකක් ගන්නවා කියන්නේ නිකන් හරි සාමාන්‍ය දෙයක් නේද? කියන්නේ පොඩ්ඩක් ඔළුවේ කැක්කුමක් ආවොත් ඇඟපතරි දෙන්න ගත්තොත් අපිට අග්ගාලා කරන්නේ පැරසිටමෝල් එකක් ගන්න එක.
3: ඔව්, ඉතින් දැන් අපි දන්නවා ඔයගොල්ලන්ගේ බිසි ලයිෆ් එකත් එක්ක ඔයගොල්ලෝ එහෙම යද්දී ඔයගොල්ලන්ට ඔළුවේ කැක්කුමක් එහෙම එන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට අනිවාර්යයෙන්ම ඔයා ළඟ තියාගන්න ඕන පැරසිටමෝල් විශේෂයක් තමයි මෙල්ඩෝල් කියලා
2: කියන්නේ.
3: ඉතින් බෑග් එකේ වෙන්න පුළුවන්, ඔයගේ ලාච්චෝක වෙන්න පුළුවන්, සාක්කුවේ වෙන්න පුළුවන්, ඕනම තැනක
2: ඔෆිස්
3: එකේ වෙන්න පුළුවන් තියාගන්න මෙල්ඩෝල් කාඩ් එක. මොකද ඔය ඔළුවේ කැක්කුමගේ අමාරු ආවා කියලා කරන වැඩට ගණවත්තන්න බෑනේ.
2: ටාගට්ස්
3: වලට යන්න බෑ. ඒකෙන්ද මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වේලාව 2:47.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාත්ති, ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
6: ෂා, එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනෙවි.
5: තාත්ති, කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රී දෙන්නේ නැතිනේ.
6: ඉතින් දුව, එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
5: මන් රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: Prime Colombo. Colombo මැද baseline පාරට ඉතා ළඟින් apartment එකක් දැන් ඔබට. Prime Residences within ඔබ වෙතට ගෙන එන Colombo නවයේහි ඉදිවන The Prime Colombo. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් Colombo ජීවත් වෙන්න අදම කතා කරන්න. 01710777333.
9: Prime Colombo.
10: චුද්‍රකුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත අමතන්න 0112200.
11: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ කඩුවෙලා, අතුරුගිරිය, නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
12: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
13: මෙල්වා එක ලංකාවේ එක.
14: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරව සිස්තාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම තන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
15: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0782013336.
16: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
17: ලීසින්ග් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින්ග් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින්ග් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200200.
18: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
19: වෙනස්ම රසයක් වෙනස්ම විදියට වෙජ ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
20: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
21: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
22: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙන
23: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
24: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 0777 406 43 97.
16: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
0: හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
1: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදනය වෙතින්.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක්. CBC Finance. අදම අමතන්න. 0768800700. මහා බැංකුව විසින් බලපත්‍රලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි. සුදු සීනි කිලෝව රුපියල් 209යි. මුංගිට කිලෝව රුපියල් 875යි. රතු පරිප්පු කිලෝව රුපියල් 279යි. ලොකු ලූණු කිලෝව රුපියල් 149යි. රතු ලූණු කිලෝව රුපියල් 320යි. අර්ථාපල් කිලෝව රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
9: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
25: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000 WhatsApp කරන්න.
26: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
27: Meltol හිස රතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි.
28: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
29: FM 95 FM 94.8 Net FM
30: Net FM Algo Town

0: උදේ 7 විනාඩි 53යි ඇල්ගොටෝමේ වෙලාව. අචීනුවා.
1: ඔව් කියන්නේ.
0: නෑ උදේ දන්නවද මම? ආ
1: මොකද්ද?
0: හොඳට උයනවා කියන්නේ.
1: අපිට එහෙම ආරංචියක් ආවා. හැබැයි අපි ඉතින් මේක එක්ස්පීරියන්ස් කරලා නැහැ.
0: ඔය දෙන්න ෂුවර් නැහැ.
2: මම කිව්වොත් ඉස්සරහම මේ උයන්න දන්නවද කියලා. මං ඉඳන් කියනවා අයන්න ඉඳලම දන්නවා.
1: දන්නවා.
2: උයන්න දන්නවද කියලා.
1: දන්නවද කියන්නේ ඔව්.
2: ආ ඈ ඈ ඊ ඊ ඌ ඌ
1: ඔක්කොම දන්නවා නේද?
0: ඔක්කොම දන්නවා නේද?
2: ඔව් ඉතින් උයන්න විතරක් නෙමෙයි.
1: විතරක් දැනගෙන මොනවද?
2: ඇල්ෆබට් එකම
1: දන්නවා.
0: ඒ කියන්නේ එනවනේ මම ඇත්තටම උයන්න දන්නවා. කියන්නේ කුක් කොහොමද කුක් කරන්න දන්නවා.
2: ඔව් උයන්න දන්න නැත්නම් ඉතින් විශ්වවිද්‍යාලයට බෑනේ නේ.
1: බෑනේ. ඔය
2: තකුරු ටිකක් දන්නවා ඇති.
0: ඒ කියන්නේ නුවා කාලා තියෙනවා මගේ නූඩල්ස් එකක් එහෙම.
2: ඉතින් ඔන්න ඔහට තමයි කියන්නේ අර මේ
1: උයනවා කියලා.
2: කුල කියනවා කියලා.
0: නෑ රසයිද කියන්නේ නූඩල්ස් එක.
2: ඇත්තටම රසයි.
0: ආ
2: ඒක රස වෙන්න හේතුව ඔයාගේ හැකියාව විතරක් නෙමෙයි. මම දන්නවා ඔයාව ගන්න තැන කොහෙද කියලා.
0: කොහෙද?
1: කොහෙන්ද කියනවා.
2: කේ අකුරින් පටන් ගන්න.
0: කේ අකුරින් පටන් ගන්න.
2: ඩබල් ඊ තියෙනවා.
0: ඩබල්
2: එල් තියෙනවා.
0: It was S එකකුත් තියෙනවා.
2: S එකකුත් තියෙනවා.
1: ඉතින් කීල්ස් එක තමයි.
0: Right.
1: කීල්ස් එකෙන් තමයි ඔය ඔක්කොම අරගෙන ඇවිල්ලා කැටයන් දාලා අපිට පෙන්නන්නේ මේ අපේ සාරා.
0: ඔව්.
1: මේ ඉතින් එහෙම තමයි. දැන් කීල්ස් එකට ගියාට පස්සේ ඔයාට පුළුවන්කම තියෙනවා මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් මිල දී ගන්න. කීල්ස් නිෂ්පාදන මිල දී ගන්න. කීල්ස් කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් ඔයාට පුළුවන්කම තියෙනවා.
0: Right.
1: නිෂ්පාදන හරියටම 360කට වැඩි ප්‍රමාණයක්
0: 360
1: plus 360 plus වාඩ මිල දී ගන්න පුළුවන්. ඉතින් විශේෂත්වය තමයි හැම වෙලේම අපි කියනවා මේ අර 10% තියෙන price gap එක.
0: හරිද?
1: ඒ කියන්නේ 10%ක මිල වෙනසක් තියෙනවා, මිල අඩුව වීමක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දැන් ගත්තොත් Kiehl's biscuit තියෙනවා, ඊට පස්සේ Kiehl's කුළුබඩු තියෙනවා, Kiehl's tea තියෙනවා. අපි ඔය කිව්වේ අර මේ මොනවද Kiehl's seafood mix එක තියෙනවා.
0: Seafood mix එක. ඊට පස්සේ spices mix එක.
1: Spices mix එක තියෙනවා. ඊට පස්සේ Kiehl's අපි තියෙනවා, තෙල් තියෙනවා. ඔය උයන්න ගන්න එහෙම තියෙන්නේ තෙල් ඕනේ කරනවනේ කට්ටියට. ඒවා තියෙනවා. ඕන තෙල් කිව්වට පස්සේ දැන් petrol diesel නෙමෙයි.
0: Right.
1: තෙල්.
0: ඔව් ආ මේ කීල්ස් එකේ කියලා පෙට්‍රල් හොයන්න එපා බුදු අම්මෝ.
2: අර කීල්ස් එකේ තියෙනවා වෙනම ඉන්ධනයක්. වාහන වලට.
0: හා
2: හා. දකලා තියෙන්නේ.
1: ආ ඔව් ඔව් ඔව්.
2: EV vehicle charge කරන්න පුළුවන් shed එකක් තියෙනවා.
1: දැන් තියෙනවා.
2: ඔව් දැන්
0: තියෙනවා. මගේ ඔළුව මං හිතන්නේ හරි නරකයි. මට වෙන එකක් ඔළුවට ගිහ කමක් නැහැ.
1: හරි.
0: අචී කන්ටිනියු කරන්නකෝ.
1: ඔව්. ඉතින් කීල්ස් එකට යන්න කීල්ස් එකට ගිහිල්ලා මේ කීල්ස් නිෂ්පාදන වලට මිල දී ගන්න පුළුවන්. try කරලා බලන්න පුළුවන් හැකියාව
0: තියෙනවා.
1: නිෂ්පාදන 360කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ගිහිල්ලා බලලා try කරලා අපිටත් කියන්න මේ අපි try කරලා තමයි වාට කියන්නේ. මොකද 360කට වඩා තියෙන හින්දා එහෙම අපිට එකතු වෙලා තමයි try කරන්න වෙන්නේ එකින් එක ගිහිල්ලා.
2: අපිට මම දන්නවා දැන් මේ අපි දෙන්නට හිතෙ නැති සාරට මම ඉන්ධනයක් කිව්ව හැටි හිතිච්ච එක මොකද්ද කියලා. ඒක කියන්න බෑ කොටු දාන්න වෙන. හරි නේද?
0: හරි හරි. නෝ හරි.
2: එනවා නේද? කෙල්ලන්ට හිතන දේවල්.
1: අපි නම් එහෙම එකක් තුන් හිතකවත්
2: තිබෙන්නේ නැහැ. අපිට මොකක්ද කීල්ස් එකේම තියනවා කියලා.
1: හරි හරි එහෙමත්
0: තියෙනවා.
1: ඔව් ඉතින් යන්න Kiehl's එකට ගිහිල්ලා මේ Kiehl's products try කරලා බලන්න කියලා අපි මතක් කරනවා. ඒ වගේම තමයි මේ සතිය ඔයාට පුදුම හතක්.
0: ඔකේ.
1: පුදුම හතක් ගැන දැනගන්න හම්බ වෙනවා.
0: රයිට්.
1: මොනවාද මේ පුදුම හත? කවුද මේ පුදුම හත අරගෙන ඉන්නේ?
0: කවුද අරන් ඉන්නේ කියලා කියන්නේ?
1: වෙන කවුරුත් නෙමෙයි අරගෙන ඉන්නේ. LB Finance තමයි අරගෙන ඉන්නේ. හැබැයි මේ පුදුම හත මොනවාද කියලා අපි ඔයාට කියන්නේ මේ සිකුරාදා.
0: මැයි 8 වෙනිදා.
1: මැයි 8 වෙනිදා. අද දැන් 6, හෙට 7. අනිද්ද තමයි අපි කියන්නේ LB Finance එක එකතු වෙලා වාට මොනවාද මේ ලබා ගන්න පුළුවන් පුදුම හත කියලා.
0: රයිට්.
1: ඉතින් පුදුම හත ගැන දැනගන්න නම් දිගටම වාට කරන්න තියෙන්නේ ඇල්ගෝ ටවුන් අහගෙන ඉන්න එක. අපි කියනවා LB ලගේ මේ පුදුම හත මොනවාද සහ මෙහෙම ඉතින් පුදුම හතක් කියලා කියන්නේ වාට තමයි වාසිය. අපි දන්නවා ඒක දන්නවා. ඒක දන්නවා මොනවාද කියලා අපි දැම්ම කියන්නේ නැහැ. ඉතින් අපි වහන්න දිගටම සහ අපි 8 වෙනිදා. ඒ කියන්නේ මේ එන සිකුරාදා පුදුම හත ගැන ඔයාව දැනුවත් කරනවා.
0: රයිට්. අචිනුවා උයන්න පුළුවන් වුණාට වැඩක් නැහැ. හොඳ ප්‍රමිතියෙන් 3-5 වර්ග පාවිච්චි කරේ නැත්තම්. එතකොට මොනවා දැම්මත්
2: ප්‍රමිතිය විතරක් තිබිලත් හරියන්නේ නැහැ. රසත් ඕනේ
0: නේ. රස ප්‍රමිතිය නැත්නම් කියන්නේ මොන වැඩ කිඩ දැම්මත් රසට එන්නේ නැත. ඒකින්ද තමයි අපි කියන්නේ විජය ප්‍රොඩක්ට්ස් ගන්න කියලා. විජය එකේ තියෙනවා මස්කරි 3-5 කියලා එකක්. ඔගොල්ලෝ අහලවත් තියෙනවා දනුම තරමේ.
2: අහලා තියෙනවා.
0: ආ කාලා තියෙනවා නෝන හදලා දෙන නිසා.
1: වා හිතන්නේ මේ වා විතරයි ඒව ඔක්කොම try කරන්නේ දන්නේ කියලා නේ.
0: නැහැ ඉතින් ඔගොල්ලෝ මුළු තැන්ගේ පැත්තේ අනමීසු නෙමෙයි දැලුවහම් පේනවා.
2: අපි
1: සුවඳින් දන්න.
0: සුවඳින් ඇත්තටම කියන්න පුළුවන් විජය ප්‍රොඩක්ට් එකක් නං. මස්කරි තුන පහ තියෙනවා ඕගලන්ට සැරට කන්න ඕන නම්. يعني චිකන් එකක් එහෙම හදනවා නම් අනිවාර්යෙන් මස්කරි තුන පහ දාන්න විජය එකෙන් එන. හැබැයි ඔයාලට සැර කන්න කැමති නැති කෙනෙක් නම් මං වගේ කිරට කන්න කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් විජය මාළු කරි මිශ්‍රණය පාවිච්චි කරන්න. ඒකත් මිරිසට කිරි මාළු එකට. ඒත් කිරි මාළු එකට තමයි ඒක හොඳටම හරියන්නේ. ඒතර කිරට මාළු කන්න ඕන නම් ඒක සැරට චිකන් කන්න ඕන නම් මස්කරි තුන පහ පාවිච්චි කරන්න විජය එකින්ම එන.
1: ඔව් ඒ කියන්නේ WP ලාංඡනේ හරියටම බල්ලා තමයි වාමිල දී ගන්න ඕන. ඉතින් ඒ වගේමයි මතක් කරන්න ඕන වාට කසාගල ප්ලාන්ටේෂන් ගැන. කසාගල ප්ලාන්ටේෂන් එක එකතු වෙලා වාට පුළුවන් වාගේ ආයෝජන අවස්ථා පුළුල් කරගන්න. මොකද මේ වෙනකොට කසාගල සතුව ලංකා පුරාම ඒගොල්ලන්ගේ වගාවන් කරගෙන යනවා. ඒ කියන්නේ ඔය මධ්‍යම කදුගරේ වෙන්න පුළුවන්, ඊට පස්සේ අනුරාධපුර පොළොන්නරුව පැත්ත වෙන්න පුළුවන්, මාතලේ වෙන්න පුළුවන්. ඒ ඒ ප්‍රදේශවල ඒ ඒ දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන විදිහට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වගාවන් කරගෙන යනවා. ඔන්න දැන් වාට පුළුවන් ආයේ පැලාරගෙන යන්න තවාන් දාන්න මේකුත් කතා නැහැ. ඔයාගේ මූල්‍යමය ආයෝජනෙ කිලින්ම සල්ලි දාන්න පුළුවන් මේ වගාවන් වලට. ඒ හරහා ඔයාලට පුළුවන්කම තියෙනවා ප්‍රතිලාභ දිනා ගන්න. ඉතින් ඒකන වැඩි විස්තර දැනගන්න කසාකල ප්ලාන්ටේෂන් එකත් එක්ක කතා කරන්න. අපි ඉස්සරහට ඒකන තව විස්තර කියන්න.
0: ඕකේ.

0: නැත් නිවුස් මේ පැය රටතට ඔබ වෙතගෙන එන්නේ
1: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
2: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
0: නැත් නිවුස් මේ පැය රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා
3: අයිබෝන් මේ පැයේ රටතොට සමගින් මම කසුනි. කටුනායක හීන තියෙන ප්‍රදේශයේදී ටී 56 පතරුම් 54ක් සහ මැගසීනයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ කෙහෙල් පත්‍ර කඳවුරට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ක් වන හීන තියෙන ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්. ඔහු විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. අත්අඩංගුවට මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කටුනායක පොලිස් තහනම වෙත බහර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. මෙලකනත් නිවුස් පෙරවරු නවයට.
0: නැත් නිවුස් මේ පැය රටතට.

0: උදේ 8යි විනාඩි 8යි අල්ගොටාව මේ වෙලාව අපි අලුත් පැයට තමයි ආවේ.
1: හරි. අපේ දෙවනි පැයට අපි ඇවිල්ලා තියෙන දෙවනි පැයට එද්දි අපිට ජාත්‍යන්තරයේ පැත්තෙන් නොවා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඒ තමයි මේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්. ඒක නවත්තන්න ඇමරිකානු ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා.
2: මට මේ රටක තව ඔය වගේම හිටපු ජනාධිපති කෙනෙක්
0: කොයි හරි වගේ දනවා.
1: ඔව්. කොයි රටේද?
2: නෑ
1: ඕනේ. ඉන්දියානු සාගර කලාපේ රටක්.
2: අපේ යහළුවෙක් ඒකින්ද එහෙම
1: කියන්නේ. අර අපිත් ඒ කාලේ තිබ්බනේ එහෙම අපේ කාලයක් ඔය ගැසට් රිවර්ස් කරා. ඒ වගේ තමයි දැන්.
0: වව්.
2: ඉතින් කෙසේ වෙතත් දැන් මේ ඊයේ මේ යෝධයා වෙන මොකක් දෙයක් නේද කිව්වේ?
1: ඔව් මේ දැන් ඇත්තටම අපි දන්නවා ඔය පෙබරවාරි 28 වෙනිදා ඉරානයට විරුද්ධව ආරම්භ කරපු මෙහෙයුමට අපි නමක් දුන්නා. ඔපරේෂන් එපික් ෆියුරි කියලා. හරිද? ඊට පස්සේ දැන් ඕක කරගෙන ගිහිල්ලා දැන් පටන් ගත්තේයි මේ ඉරාන රෙජීමය පෙරලන්න. හරි වැඩි සිද්ධ වුණේ නැහැ. ඊට පස්සේ අලුතෙන් එකක් දැම්ම නේවල් බ්ලොකේඩ් එකක්. දැන් හෝමුස් අරගන්න බැරි හින්දා ඊට පොඩ්ඩක් එලියෙන් ඒගොල්ලෝ බ්ලොක් කරගෙන හිටියා. ඔව් ඒ කියන්නේ ඉරානයේ තියෙන වරායන් වලට කිසිම නැවකට යන්නත් බෑ. ඉරානයේ වරායක ඉදලා කිසිම නැවකට එලියට එන්නත් බෑ. ආවත් යන්න දෙන්නේ නැහැ හෝමුස් එක හරහා ආවත් යන්න දෙන්නේ නැහැ එතනින් එහාට. දැන් ওই ටික ඔක්කොම කරලා ඒත් ඉරානයේ ආර්ථිකය එහෙම හොලවන්න බැරුව ගියා. හේතුව තමයි ඉතින් ඉරානයේට නැති වෙන්න දෙයක් තිබ්බේ නැහැ. අවුරුදු 37කට වඩා වැඩි කාලයක් ආර්ථික සම්බාධකත් එක්ක හිටපු රටක්. ලෝකේ පුරා තෙල් ජාවා ආරම්භ කරේනවා. මේ කියන්නේ මේ අපි කියන්නේ නෛතික වෙලදාම් නෙමෙයි, කෙලිම ස්මග්ලින්, ඔයිල් ස්මග්ලින් කරේ අපි. ඔය ෂැඩෝ ෆ්ලීට් කිව්වා, ඩාර්ක් ෆ්ලීට් කිව්වා, හොර නැව් අරගෙන වෙන වෙන රටවල් එක්ක එකතු වෙලා එහෙම තමයි ඒ වැඩේ සිද්ධ වුනේ.
0: ඉතින්
2: මැච්
1: එක කොහොම හරි ගහගත්ත සහ ගොඩබිම් මාර්ග හරහත් ඔය පකිස්තානයත් එක්ක එකතු වෙලා තෙල් ටික හෙට මෙහෙට ප්‍රවාහනය කරගන්න ඔය නාවල් බ්ලොකේඩ් එක අතරතුර ඉරානය සමත් වුණා. ඊට පස්සේ ඔය පහුගිය සඳුදා, ඔව් සවුද, මේ පොඩි ගේනවා මේ ප්‍රොජෙක්ට් එකක් තව අලුතෙන්. කවුද ගේන්නේ? ඩොනල්ඩ් ට්‍රම්ප්. ඒ තමයි මේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් කියලා කියන්නේ.
0: රයිට්.
1: දැන් මේ මොකද්ද ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් කියලා කියන්නේ? ඉස්සෙල්ලා අපි ඒක පැහැදිලි කරගන්න ඕනේ.
0: ඔව්.
1: දැන් අපි දන්නවා හෝමුස් තාම ඕපන් කරගත්තේ නැහැ. හෝමුස් පාලනය සම්පූර්ණයෙන්ම ඉරානය සතුව තමයි තියෙන්නේ. ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය තමයි මෙතන සියලු මෙහෙයුම් කටයුතු කරන්නේ. කිසිම නැවකට කියලා තියෙනවා අපේ අනුමැතිය අවසරේ නැතුව එළියට යන්න බෑ. ගියොත් අපි ගහලා ඉවර කරනවා කියලා.
2: ගිය කට්ටියට පහරක් දුන්නා.
1: එහෙම ගිය කට්ටියට ඒ අවශ්‍ය දේවල් හම්බ වුණා. ඒ සංග්‍රහ කටයුතු සිද්ධ වුණා ඒ විදිහට. ඉතින් මේ වෙනකොට ඔය හෝමුස් වලින් ඇතුළ, ඒ කියන්නේ අපි ඔය කියන්නේ ගල්ෆ් මුහුදු තීරයේ රටවල් 87කට අයිති. වාණිජ නෞකාවන් 1550ක නාවිකයින් 22500ක් ඉර වෙලා ඉන්නවා. මෙතනින් හෝමුස් එකෙන් එළියට එන්න බැරුව. ඔන්න ඔය කට්ටිය බේරගන්න තමයි මේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් එක ට්‍රම්ප් අරගෙන ඉන්නේ. එයා කියනවා අපි අපේ නැව් ටිකක් එවන්න. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. අපි එවනවා අපේ ඩිස්ට්‍රොය ක්ලාස් නෞකා ටිකක්. ඊට පස්සේ අපි අපේ ගුවන් යානා ටිකක් එවනවා සහ සෙබළුන් 15000ක විතර බලකායක් එනවා.
0: ඕකේ.
1: මේගොල්ලෝ මේ ඇවිල්ලා කරන්නේ මොකක්ද දන්නවද? ඉස්සෙල්ලම දැන් කට්ටිය අර ඇතුලේ ඉන්න කට්ටිය හිතුවා රටවල් වල මේ නෞකාවල කට්ටිය හිතුවා අපේ එක නැවකට එක එක්ස්කෝට් එක ගන්න දෙයි කියලා. එක නැවකට ඒගොල්ලන්ගේ නාවික හමුදා නැවක් ඇවිල්ලා පොඩ්ඩක් වට කරගෙන එහෙම එළියට ගිහිල්ලා දායි කියලා.
2: ඔය අර මේ පුංචි පුතෙක් අට කරලා කවුරුහරි ලොකු අයගෙන කියලා බේර ගන්නවා වගේ.
1: අර තුම්පස් ප්‍රයාණ යනවා වගේ අරන් යයි කියලා හිතුවා. මේ ඇමරිකාවක නෑ එහෙම එකක් නෙමෙයි. අපි එනවා. අපි ඇවිල්ලා වටේ තියෙන ඔය තියෙන ඒගොල්ලන්ගේ IRGC එකේ තියෙන බේසස් වලටයි, ඒගොල්ලන්ගේ මිසයිල ඔය තියෙන ලොන්ච් කරන පෑඩ්ස් වලටයි, ඒගොල්ලන්ගේ පොඩි පොඩි වෙසල්ස් තියෙනවානේ. ඒගොල්ලෝ අපි මීට කලිනුත් කතා කරලා තිබ්බා. ඒගොල්ලෝ ඔය හෝමුස් වල ආරක්ෂාව වාර්තාගෙන යන්නේ කුඩා යාත්‍රා බලගණයක් කරා. අර ලංකාවේ තිබ්බ වගේ තමයි, රැපිඩ් බෝට් ස්කොඩ්රන් එක වගේ තමයි. මේ කුඩා යාත්‍රා වලට අපි ගහන්න. අපි ඇවිල්ලා ගහනවා. මේ මැද්දේ ඔයගොල්ලෝ හිමින්සරේ යන්න ඕනේ අපි.
2: ඔයගොල්ලෝ එනවා
1: නම් එන්න. එනයි එන්න. අපි ඇවිල්ලා ගහනවා ගැහිල්ලා කායි කුඩු වෙන්න. අපි දන්නේ සමහර විට අපිට වදින්නත් පුළුවන්. ඕගොල්ලන්ට වදින්නත් පුළුවන්. ඕගොල්ලෝ මැද්ද පැන ගන්න තමයි තියෙන්නේ.
2: අරගොල්ලෝ මොකද නෑ අයියා අපි ඉන්නේ.
1: ඔන්න ඕක තමයි මේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් කියලා කියන්නේ. ඉතින් ඕක කියපු ගමන් ටිම් විල්කින්ස් කියලා ඉන්නවා කලමනාකාර අධ්‍යක්ෂකවරයෙක්. ඒගොල්ලෝ තමයි ඔය ඉන්ටර් ටැංකෝ කියලා පොඩි සංගමයක් තියෙනවා ලෝකේ ටැංකර්ස් තෙල් නැව් වල එකමුතුවක් සංගමයක් තියෙනවා. අපේ තියෙන සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වගේ අන්න ඒ වගේ එකක්. එහෙම එකක් තියෙනවා. ඒගොල්ලෝ කියලා තිබ්බා, ඒගොල්ලෝ ප්‍රශ්න කිහිපයක් අහලා තිබ්බා. තුනක් අහලා තිබ්බා ප්‍රධාන වශයෙන්. ප්‍රශ්න තුන තමයි මේක. Who initiate these transit? කවුද දැන් මේකට මේ අවසරය දෙන්නේ? දැන් මෙහෙම යන්න කියලා යා කිව්වට නැව් ටික එවනවා කියලා කවුද මේකට අවසරය දෙන්නේ?
0: අවසරය දෙන්නේ.
1: ඊට පස්සේ who communicate with authorities? දැන් ඉරානයේ බලධාරීන් එක්ක සහ අපේ රටවල් වල අපේ නැව් අයිති රටවල් වල බලධාරීන් එක්ක කවුද communicate කරන්නේ? දැන් මේ අරගොල්ල ගහන අපි මැද්දෙන් යනවා කොහොමද communication එක වෙන්නේ? ඊළඟට තව එකක් අහලා තිබ්බා. What is the fallback if a vessel is challenged by IRGC? අපේ එක නැවකට හරි අපේ එක vessel එකට හරි ඉරාන විප්ලවීය බලකායේ ප්‍රහාරයක් වැදුනොත් කවුද ඒකේ වගකීම බාරගන්නේ?
0: වගකීම බාරගන්නේ.
1: අන්න ඒ ප්‍රශ්නේ හවර පස්සේ ට්‍රම්ප් මොකද කිව්වේ? මම ඒක නවත්තනවා. වගකීම බාරගන්න කවුරුත්
0: නැහැ.
1: ඒ වගේම තමයි ඔය බලධාරීන් එක කමියුනිකේට් කරන්න කවුරුත්
0: නැහැ.
1: අර පොඩි ළමයි වගේ අදහසක් තමයි දුන්නේ. මම ඇවිල්ලා ගහන ඕගොල්ලෝ මැද්දෙන් පැනලා යන්න කිව්වා.
0: අපි මේ පොඩි කාලෙත් ඒ වගේව කරනවා.
2: ට්‍රම්ප්ට ළමා කාලයක් තිබුණේ නැහැ
1: නේද? දැන් තමයි සෙල්ලම් කරන්නේ.
2: පුංචි සෙල්ලම් කරන්නේ. දැන් ඇත්තටම මේ ආචි දැන් අපි ට්‍රම්ප්ට මේ යුද්ධ නවත්තන්න කියලාමනේ මේ මං හිතන්නේ ඇල්ගෝ ටවුන් එකෙන්නුත් ලෝකේ සමස්ත ලෝකෙම කිව්වේ මේ යුද්ධ
1: නවත්තන්න කියලා.
2: දැන් නිකන් කියන්න හිතලා නැද්ද? ඔන්න ඔයෝග කරගෙන ඵලයක් මචං කියලා.
1: ඇත්තටම අපිටත්
2: අර ආසරණ වෙලා තියෙන විදිහත් එක්කයි අයියෝ
1: නෑ ඒක තමයි අර ලෝකේ බලවතා
2: මම කල්පනා කරන්නේ අර ට්‍රම්ප්ගේ නෝන මහත්තයා
1: කොහොම මේවා දරාගෙන ඉන්නවද නෑ ඉතින් අපි දන්නවා
2: ඔයාලට නෝන මහත්තයා හින්දාද දන්නේ ට්‍රම්ප්ට
1: මේව වෙලා තියෙන්නේ එහෙම වෙන්න පුළුවන් ඒ කියන්නේ නෝන මහත්තයාලගේ වැඩ නිසා මේ හස්බන්ඩ්ලට එහෙම වෙන අවස්ථා තියෙනවා
0: නෑ සාර්ථක පිරිමි පිටිපස්සේ විතරයි කාන්තාව ඉන්නේ
1: කාන්තාව ඉන්නේ දැන් මේ අසාර්ථකද
0: අසාර්ථක පිරිමි පිටිපස්සේ කාන්තාව නැහැ
1: ඉතින් දැන් අපි දන්න දේ තමයි මේ යුද්ධය පටන් ගත්තෙන් ප්‍රධාන වශයෙන් කාරණා තුනයි. ඒ තමයි මේ ඉරාන රෙජිමය පෙරලනවා කියන දේ. ඉතින් අර අපි මේ වගේ දැන් කට් එකක් එහෙම අපේ Facebook එකේ දැම්මම කට්ටිය ඇවිල්ලා කියනවා බොරු කියන්න එපා කියලා. ඒකට අපි අහන දේ තමයි අපි බොරු නම් කියන්නේ මොකද්ද වා කියන ඇත්ත.
0: ඇත්ත.
1: ඇත්ත නම් ඒ කියන්නේ අපි බොරු නම් කියන්නේ අනිවාර්යයෙන්ම මේ වෙලාවේ වෙලා තියෙන ඕන දේ තමයි ඉරානය පෙරලලා තියෙන ඕන. ඉරානයේ රෙජිමය මාරු වෙලා තියෙන ඕන. වෙන හිතවත් ඔය රේසා පල්ලවි වගේ පාලකෙක් පත් වෙලා තියෙන ඕන. ඔය ටික නෙවෙන්න ඕනේ. ඕකටනේ යුද්ධය පටන් ගත්තේ. ඉතින් ඒක වෙලා නැහැ කියන්නේ මේ වැඩේ ෆේල්.
0: තාම ෆේල්.
1: හරි සරල ලොජික් එකක් තියෙනවා. මම දන්නේ ඇයි ඒක මේ අපේ බොහෝ දෙනෙක්ට නොතේරෙන්නේ කියලා. නොතේරෙනවටත් වඩා නුවා තේරෙනවා. තේරෙන්නේ නැහැ වගේ ඉන්නවා.
0: තේරෙන්නේ නැහැ.
1: ඔය එක එක ඇජෙන්ඩාස් තියෙනවානේ සමහර අය. ඉතින් මේ ඇජෙන්ඩාස් වලට යට වෙලා අපිට ඇත්ත වසන්
2: කරන්න බෑ. මම නම් කියන්නේ මහා මන්දිරයක් අනාගත මිනිස්සු ඉස්සරහා තියෙන සිකියුරිටි හට් එක ගැන ඉච්චල් කතා කරන්න නරකයි.
1: කතා කරන්න නරකයි.
0: ඒකත්.
1: ඉතින් මේක තමයි තත්වය. කොහොම හරි ඇමරිකාව සෑහෙන්න පාඩම් මේ ගල්ෆ් කලාපය ඇතුලේ ඉගෙන ගනිමින් ඉන්නවා. මේ ඉගෙන ගන්න ඉතින් වෙන කවුරුත් නිසා නෙමෙයි. ඊශ්‍රායලය තෘප්තිමත් කරන්න ගිහින් සතුටු කරන්න ගිහින්.
0: සතුටු කරන්න ගිහින්. හරි. දැන් මේ ප්‍රශ්න ඔක්කොම තෙල් හින්දානේ. මේ ලෝකෙම තෙල් නැති වුණා නම් මේ ප්‍රශ්න ගොඩක් අඩුයි නේද?
2: ඔව් දැන් මේ ඇත්තටම මේ ආයි චීන මාධ්‍ය ගැන කියන්නේ චීනය තමන්ගේ හයිඩ්‍රජන් මේ මොනවද හරිත හයිඩ්‍රජන්. හරිත හයිඩ්‍රජන් නිපදවන්නේ ඇත්තටම හරිත හයිඩ්‍රජන් කතාව චීනය එළිදක්වනවා කියලා කිව්වේ 2008 දී. බීජින් ඔලිම්පික් උළෙලදී. ඒකට මේ ඩෙමෝස් වාහන බීජින් වල ෂටල් සර්විස් එකක් විදිහට යම් කිසි වාහන කියන්නේ සම්පූර්ණම ෂටල් සර්විස් එක මේ වතුරෙන් දුවනවා කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. වතුරෙන් දුවනවා කියලා කියන්නේ හරිත හයිඩ්‍රජන්. මොකද වතුර කියන්නේ මොකද්ද? වතුර කියන්නේ
1: H2O.
2: ඔතන තියෙනවානේ හයිඩ්‍රජන් අණුවක්. ඕක අරගෙන හයිඩ්‍රජන් ඉන්ධනය බවට පත් කළා. දැන්ට ලෝකේ හයිඩ්‍රජන් විශාල වශයෙන් නිපදවන්නේ පරිසර හිතකාමී විදිහකට නෙමෙයි. ගල් අඟුරු වලින් තමයි මේ හයිඩ්‍රජන් මේ නිස්සාරණය කරගන්නේ. හැබැයි ඊට වැඩිය පරිසර හිතකාමීම විදිහ තමයි. ඒ කියන්නේ ගල් අඟුරු වලින් අරගෙන හයිඩ්‍රජන් දහනය වුණාන් පස්සේ පරිසර හිතකාමී තමයි. ඒක නිකුත් වෙන දෙයක් නෑනේ. සීරෝනේ. හැබැයි ජලයෙන් මේ හයිඩ්‍රජන් නිස්සාරණය කරලා ගත්තම ඒක ඉතාමත් පරිසරවේදී ඉන්ධනයක්. 2008 දී තමයි බීජින් ඔලිම්පික් වලදී චීනය මේක අතාරිනවා කියලා හිටියේ. හැබැයි ඉතින් චීනය උනත් ලෝක වෙළඳ පොළත් එක්කනේ ගනුදෙනු කරන්නේ. මේ වෙලාවේ හයිඩ්‍රජන් වාහන දැම්මනම් එහෙම අර තෙල් රටවල් හාන්සි මීට කලින්. ඉතින් එහෙම හාන්සි උනායින් පස්සේ චීන බඩුයි කරන්නේ කාටද?
1: කාටද?
2: දැන් අන්ද තෙල් ආර්ථිකය මත දුවන රටවල් ටික වැටුණෙන් පස්සේ චීනේ තියෙන චීනේ නිපදවන බඩු ටික
1: මේඩ් ඉන් චයිනා වෙළඳපොළ
2: කාටද සල්ලි නැති මිනිස්සුන්ට බඩු විකුණන්න
1: පුළුවන්?
2: එතකොට ඒගොල්ලෝ කල්පනා කරා මේක දැන් දැම්මොත් එහෙම අපේ බඩු ටික අර මිනිස්සුන්ගේ සල්ලි නැතු යනවා, ඒ මිනිස්සුන් විකුණ ගන්න බැර වෙනවා කියලා. ගානට වෙලා වෙනකන් ඉඳලා ඒගොල්ලෝ ඔන්න දැන් ලොකු ට්‍රක් වලට මේ මොනවාද මේ හරිත හයිඩ්‍රජන් ගෙන එනවා. වැඩේ තියෙන්නේ මේක පිටිපස්සේ ඉන්න BYD එක කියන්නේ. ඒ කියන්නේ දැන් ලෝකේ අර තෙල් වෙළඳ පොළට ගාන චීන BYD ටික එන්ටර් කරා. තෙල් තියෙන රටවල් දැන් ගන්නේ BYD මැද පෙරදිග වැඩියෙන්ම විකිණන වාහනේ බවට, තෙල් තියෙන මේ මැද පෙරදිග විකිණන වාහනේ බවට BYD පත් වෙලා තියෙනවා. එතකොට ඊළඟ සොලූෂන් එක ඇවිල්ලා වතුරෙන් වාහන දුවනවා කියන සරල කාරණේ. එතකොට වතුරෙන් කියන්නේ වතුර දාලා මේ තෙල් ටැංකියට වතුර දාලා දුවනවා නෙමෙයි, හයිඩ්‍රජන් ඉන්ධනයක් බවට පත් වෙනවා. ඉතින්
1: දැවන්ත බලශක්ති සමාගමක් ලෝකේ තියෙන. ඉතින් ඒ වගේ සමාගමකින් එන BYD වගේ වාහනයක් ගන්නවා ආයේ බය වෙන්න ඕනේ නැහැ. ඉස්සර EV vehicle ගන්නවාට තිබ්බ බය ඔයාට BYD ගැන ඇති වෙන්න ඕනේ නැහැ. මොකද spare parts ගැන හරි, බැටරි ගැන හරි, after service ගැන හරි, කිසිම දෙයක බය වෙන්න හේතුවක් නැහැ. ඒ වගේමයි දැන් ගොඩක් වෙලාවට අපි බය වෙන දෙයක් තියෙනවානේ, මේ වාහනේ අපිට ගත්තට පස්සේ මේකේ මොන හරි ප්‍රශ්නයක් ඇතිව ගියොත් අපිට හදාගන්න කවුද, ඒජන්ට්ස්ලා ඉන්නවද ප්‍රශ්න කියලා, එහෙම කිසි ප්‍රශ්නයක්වත් නැහැ. මොකද ජෝන් කීල්ස්ලා තමයි ලංකාවට ගෙන්වන්නේ BYD, ඒගොල්ලෝ ගෙන්වන නිසා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අපි දන්නවා ජෝන් කීල්ස් කියලා කියන්නේ අපි

නිෂ්පාදන 360කට වැඩි ප්‍රමාණයක් 360 plus ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් තියෙනවා බිස්කට් ටෝන් නම් කීල්ස් බිස්කට් තියෙනවා කීල්ස් කුළුබඩු තියෙනවා ඊට පස්සේ අපි දන්නවා ඔය කීල්ස් බෙවරේජස් තියෙනවා ෆ්‍රොසන් අයිටම්ස් තියෙනවා මේ ඕන දෙයක් වෙළඳ පොලේ දැන් සාමාන්‍යයෙන් ඒ හා සමාන වෙන බිස්කට් එක මිල රුපියල් 100 නම් ඔයාලට කීල්ස් බිස්කට් එකක් රුපියල් 90ට 100ට 10ක ප්‍රයිස් ගැප් එකක් එක්ක ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් යන්න ඔයාලට ළඟම තියෙන කීල්ස් එකට

0: උදේ 8:24 දැන්.
1: මුතු අයියාගේ කුඹුරෙත් අදම වැඩ පටන් ගන්න පුළුවන් කියලා පුතා කිව්වේ.
2: ඉතින් ඔය හෛරංකාරකම් තරුණ ජවයේ තිනකම් ඉතරයි උන්.
1: ඒක දන්න නිසා තමයි මයේ කොල්ලව තරුණ කාලෙම සදාහරිත එක්කලා වෙළඳ කොටස්කරුවෙක් කළේ.
2: මොකක් කියව? සදාහරිත?
3: අනාගතයට බිය නොවන්න නම් සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙකු වන්න. මාසිකව රුපියල් 6000ක් අවුරුදු 5ක් ගෙවා වැනිලා

0: අපනයන කරනයෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන්න. දැන්ම කතා කරන්න. 0774411600.
1: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
2: Hey yo, Kotmalet,

0: kiri, fan එක piri ele kiri kiri.
1: Noinos අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel fiber කොන්දේසි අදාළ වේ.
2: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැ සිස්තාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0676 800 700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
3: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ cashback කතාව.
4: ෂෙනාලි, ලී වගේද ස්විස් ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා. ලව්ලි, ඊට පස්සේ සහිලි ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
5: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
6: Excite ගන්න, ලක් එක චාර්ජ් කරගන්න. Excite බැටරියක් විලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
8: Meltol හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
9: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ Kiehl's products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
10: Kiehl's එකෙන් කාට එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
2: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0676 800 700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
11: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
12: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස් කරි තුන පහ කුඩු
13: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
14: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
15: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
16: FM 95.8 Net FM දිවයින පුර.

0: උදේ 8 විනාඩි 33යි ඇල්ගොතවමේ වෙලාව. පොඩ ඉන්නාචි හෙඩ්ෆෝන් එක ඇහෙන්නේ
1: නෑනේ. එහෙනම් පොඩ වැඩි කරගන්න නෝ. තාක්ෂණික දෝෂයක් ඇවිල්ලා
0: තියෙන්නේ. තාක්ෂණික දෝෂයක්.
1: එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ තාක්ෂණික දෝෂ කියන එක සාමාන්‍යයි.
0: ඔව්.
1: එහෙම ඒවා ආවා කියලා වැඩ නවත්තන්න බෑ. දැන් ඒ වගේම දෙයක් තමයි ඔය අපේ ටෙක්නිකල් ෆෝල්ට්ස් තියෙනවනේ.
0: ඔව්.
1: නේ අපි ඉපදුණු වෙලාව ඉදලා ඕනම මිනිස්සෙට එකම හරි ටෙක්නිකල් ෆෝල්ට් එකක් තියෙනවා.
0: ඔව් පොඩි පොඩිව තියෙනවා.
1: එහෙම සර්ව සම්පූර්ණය නැහැ කොහෙවත්. එහෙම ඉන්නවා කියලා ඒගොල්ලෝ හිතන් ඉන්නවා. ඒනට එහෙම නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒගොල්ලෝ සර්ව සම්පූර්ණයි කියලා.
0: අංග සම්පූර්ණයි.
1: ඔව් අංග සම්පූර්ණයි කියලා. හැබැයි මේ එළියෙන් බැලුවම අපිට පේනවා එහෙම
0: නැහැ.
1: මම ඒක වෙන කතාවක්. මේ හරිද දැන් ওই ටෙක්නිකල් ෆෝල්ට් කියන දේවල් අපිට තියෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. සමහර වෙලාවට අපේ ඇස් පෙනීමේ යම් යම් එහෙම තියෙන්න පුළුවන් දෘෂ්ටි පරාසයේ ප්‍රශ්න.
0: ඊට
1: පස්සේ අපි දන්නවා අපේ කතනේ එහෙම ප්‍රශ්න තියෙන්න පුළුවන්. නැත්තම් අපිට නිකන් සිස් පැක් නැති එකත් ටෙක්නිකල් ෆෝල්ට් එකක් කියලා අපි ගන්න පුළුවන්. ඒ කියන්නේ එක පැක් එකයි තියෙන්නේ ගොඩක්.
0: එහෙම
1: නැවස්ථා තියෙනවා. ඊට පස්සේ අපිට තව තියෙනවා මොනාද? ඔයා නිකන් ඒ වගේ දන්න මොනාද අපේ ටෙක්නිකල් ෆෝල්ස්?
0: ඇයි කකුල් වල පොඩි පොඩි ටෙක්නිකල් ෆෝල්ස් එනවානේ?
1: තියෙනවානේ.
0: ඔව් මගේ තියෙන හින්දා මං කිව්වේ.
1: හරියට අම්මලා ඕව හදලා නැහැ. ඕම නෙමෙයි ඕව හරියට අත ගාලා මිරිකලා හදන්න ඕනේ කියලා.
0: මේ ආචිල කියනවා.
1: ආචිල එහෙම දොස් කියනවානේ.
0: අන්න ඒ කියන්නේ කකුල ඇදලා නැහැ හරියට පොඩි කාලේ කියලා කියනවා.
1: ටෙක්නිකල් ෆෝල්ස්. එහෙම දේවල් ඉතින් සාමාන්‍ය. ඒවත් එක්ක තමයි අපි මේ උස් මහත් වෙන්නේ.
0: ඔව්.
1: ඉතින් දැන් ගොඩක් වෙලාවට අපි අපිට තියෙන හැබැයි අපිට තියනවා කියලා දන්නේ නැති ඒ වගේම ෆෝල්ට් එකක් තමයි අපේ ඔය ශ්‍රවණ ඌනතාවය කියලා කියන්නේ.
0: ඔව්.
1: ඒ කියන්නේ කන් ඇසීමේ පරාසය ටිකක් අඩුයි. අපි දන්නේ නැහැ. අපිට ඇහෙනවනේ.
0: ඔව්.
1: නිකන් මොනා හරි ඇහෙනවනේ.
0: ඔව්.
1: හැබැයි දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මිනිස්සෙට රනවා හැම වෙලේම කියනවා හර්ට්ස් 20ත් 20000ත් අතර ප්‍රමාණය තමයි ඇහෙන්නේ.
0: අපේ රේන්ජ් එකේ ඒක.
1: රේන්ජ් එකේ ඒක. එතකොට ඔය 20000 කියන ප්‍රමාණය
0: එහෙම
1: ඉතින් හැමෝටම ඒ පරාසය නැහැ.
0: හැබැයි
1: ඒක ප්‍රශ්නයක් නොවෙන්නත් පුළුවන්.
0: හැබැයි
1: අපි දන්නවා අපේ වයසත් එක්ක නැත්නම් අපි ගොඩක් වෙලාවට ඔය කනත් එක්ක තියාගන්න නරක පුරුදු
0: තියෙන්නේ.
1: ඔව්. නේ ඔය යතුරු වෙන්න පුළුවන්.
0: ඔව්.
1: කන් හැන්ද හැර.
0: ඔව්.
1: ඒකත් එහෙමම තමයි. ඊට පස්සේ අර එක එක දේවල් එක එක දේවල් අරගෙන කන ඇතුළට දාලා අපි තනියම එක එක ඔය තත්ත්වයන්ට ලෙඩ රෝග තත්ත්වයන්ට විසඳුම් හොයන්න පටන් ගන්න. ඉතින් ඒවයි ප්‍රතිඵල විදිහට.
0: අපි බය වෙන එක මොහොතක් තමයි ඔය මූදේ නාන්න එහෙම ගිහිල්ලා කනට
1: වතුර ගියාම
0: කට්ටි ඔන්න රත් වෙනවා. කන එක පැත්තක් ඇහෙන්නේ නැතුව ගියාම ඊට පස්සේ එක එක ඒවා දාලා අර වතුර ටික එළියට ගන්න හදනවා. ඊට පස්සේ කනට ඉතින් තියෙන ටිකක් නැති වෙනවා ඒ පාර.
1: ඒ කියන්නේ අපි කියන්නේ අපිට ශ්‍රවණ පරාසය අපි දන්නවා අපි නිකන් ඇහෙන්නේ නැහැ බ්ලොක් වෙලා තියෙනවා. අපි දැන් ඒක අර අන්බ්ලොක් කරගන්න කරන්න පුළුවන් හැමදේම
0: කරනවා.
1: ඉතින් අන්න ඒව නිසා අපේ ඉයර් ඩ්‍රම්ස් ඩැමේජ් වෙනවා. අපේ ශ්‍රවණ තත්ත්වයන්ට බාධා ඇති වෙනවා.
0: නැත්තම්
1: ඒ පරාසයන් වල අඩුවීම් සිද්ධ වෙනවා.
0: ඔව්.
1: වයසත් එක්කත් ඕක වෙනවා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ අපි ඔය අනිත් හැම ටෙස්ට් එකක්ම කරලා අපේ ශරීරයේ තියෙන රුධිර මට්ටම් වෙන්න පුළුවන්, කොලෙස්ටරෝල් මට්ටම් වෙන්න පුළුවන්, සීනි මට්ටම් වෙන්න පුළුවන්, ඕවර මැනගෙන තියාගන්නවා වගේ තමයි අවුරුද්දකට සැරයක්වත් අපේ කන් දෙක චෙක් කරගන්න ඕන.
0: ඔව්.
1: කන් දෙක චෙක් කරගත්තේ නැත්නම් ප්‍රශ්න ගොඩකට ඒක හේතුවක් වෙන්න පුළුවන්.
0: හේතුවක් වෙන්න පුළුවන්. yes.
1: ඉතින් මේ එහෙම කන් දෙක චෙක් කරනවා නම් සාරා ඒක ආවට ගියාට කරන්න බෑ. ඒ වෙනුවෙන් තියෙනවා ජාත්‍යන්තර ප්‍රමිතීන්. හරිද? ජාත්‍යන්තර ප්‍රමිතීන් විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් හදපු ජාත්‍යන්තර සම්මත තියෙනවා.
0: ඒ
1: වගේම නවීන තාක්ෂණික උපක්‍රම තියෙනවා. උපකරණ තියෙනවා. ඒව භාවිතා කරන්න ඕන.
0: ඒ
1: මේ අපිට මේ නිකන් මේ හිතන විදිහට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එහෙම කරන්න කියලා තමයි අපි ඩැමේජ් කරගන්නේ අපේ කන් වලට. ඉතින් අන්න එහෙම
0: තැනක්
1: තමයි විෂන් කෙයා හියරින් සොලියුෂන් කියලා කියන්නේ. ලෝකේ මේ වෙනකොට ඔය ශ්‍රවණාබාධ නැත්තම් ඌන ශ්‍රවණ තත්ත්වයන් මගහරින්න භාවිතා කරන ලේටස්ම ටෙක්නොලොජි එක ලංකාවට හම්බ වෙන එකම එක තැනකින් ඒ තමයි ආයි කියන්නේ තියෙන විෂන් කෙයා හියරින් සොලියුෂන්. අර මේ ඒන්ජල් කෙනෙක් වෙන්න පුළුවන් වැඩක් තියෙනවා ඒක දන්නවද පොඩ්ඩක් කියන්නකෝ.
0: ඒන්ජල් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් අපේ තරුණ කට්ටිය කොහොමද කැමති ඉන්නේ ඒන්ජල් ඒ වයිබ් එකට නේද?
1: ඔව් ගැල්ලම එහෙම කැමති.
0: ඒන්ජල් කෙනෙක් කියනවා නම් කොච්චර
1: නෑ අපි ඔය හිතාගෙන ඉන්නේ ඒන්ජල් කියලා කියන්නේ අපේ මේ බාහිර පෙනුම කියලානේ.
0: නිකන්
1: අපිව පිටට පේන විදිහට තමයි අපි ඒන්ජල්ස් ලා වෙන්නේ කියලා. එහෙම නෙමෙයිනේ.
0: එහෙම නෙමෙයි. ඇත්තටම ඒන්ජල්ස් ලා يعني ඇත්තම තේරුමත් පෙනුමෙන් එන ඒන්ජල්ස් ලා නෙමෙයි. ඒගොල්ලන්ගේ අර හිතන පතන විදිය, ඒගොල්ලන්ගේ thought process එක ඒව ලස්සන කට්ටිය තමයි ඒන්ජල්ස් ලා. ඒතර ඔයා ඒන්ජල් කෙනෙක් නම් නැත්නම් ඔයාට ඒන්ජල් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ gedara ඉන්න අවුරුදු 50ට වැඩි හිටි පාර්ශවයේ කවුරුම හරි gedara නැත්නම් ඉහා gedara තනියෙන් ඉන්න ආච්චි හරි කමක් නැහැ. සමහර ගෙවල් තියෙනවානේ ආච්චි එහෙම. කියන්නේ තනියෙන්
1: වැඩි හිටියාම
0: තියලා ගියපු කට්ටි ඉන්නවා. එහෙම කෙනෙක්ට හරි ඔයාට උදව්වක් කරන්න පුළුවන්. Vision Care Hearing Solutions කුමක් හෝ ශාකාවකට ශාකාවල් ගොඩක් තියෙනවා 36ක් විතර තියෙනවා නේ ආචි
1: තියෙනවා ඉතින් ඔයාලට ළඟම ශාකාවට යන්න පුළුවන් අපි කිව්වනේ ඔයාලට නිකන් යාපනයේ නම් ඉන්නේ යාපනයේ ශාකාවක් තියෙනවා කිලිනොච්චේත් තියෙනවා අනුරාධපුරත් තියෙනවා ආයේ මෙහෙට එද්දි ගම්පහ මේගමුවත් තියෙනවා විෂන් කෑ හියරින් සොලියුෂන් ශාකාව ඉතින් ඒ ඕනම ශාකාවකට ගිහිල්ලා ඔයාලට පුළුවන්කම තියෙනවා නොමිලේම ඉයර් ටෙස්ට් එකක් කරගන්න
0: යද්දි වීඩියෝ එකකින් යන්න
1: යද්දි තනියම යන්න එපා ඔයා හියරින් ඒන්ජල් කෙනෙක් විදිහට ඔයා දන්න අවුරුදු 50ට වැඩි ඔයාගේ ආදරණීය අම්මා කෙනෙක් වෙන්න පුළුවන් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් නැන්දා කෙනෙක් මාමා කෙනෙක් මේ ඕනම වැඩිහිටියෙකුත් අරගෙන යන්න කියලා අපි මතක්
0: කරනවා
1: වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න 0877 76 76 10 0877 76 76 10 කියන නම්බරෙන් කෝල් එකක් දෙන්න පුළුවන්. දැන් එහෙම ගියාට පස්සේ එහෙම ඒ ශ්‍රවණ පරීක්ෂණ ඔක්කොම ටික කරද්දී ඔයාලට පුළුවන්කමක් තියෙනවා EV බයික් එකකුත් දිනා ගන්න. ඉතින් ඒක නිසා තමයි කියන්නේ හියරින් ඒන්ජල් කෙනෙක් විදිහට වාගේ ආදරණීය වැඩිහිටියන් එක්කගෙන යන්න ළඟම තියෙන විෂන් කෙයා හියරින් සොලියුෂන් ශාකාවට කියලා.
0: රයිට්. දැන් අපි යූත් එක ගැනනේ ගොඩක් කතා කරන්නේ අද.
2: ඒක අපි ගැන.
1: අපි ගැන.
0: හරිම ක්වෙස්චනබල් ප්‍රශ්නාර්ථයක් මම
2: දානවා. ඒක කිව් හැටිය මේ
0: නුවාමේ
2: මතක් වෙනවා මහරගම
0: ඒ යූත් එක නෙමෙයි තාරුණ්‍යය. තාරුණ්‍යය ගැනනේ කතා කරන්නේ තරුණ අය
2: තමයි.
0: නුවා පිබි දෙනවා ඒ වචනේ ඇහුණා.
1: තාරුණ්‍යය පිබි දෙන්නේ.
2: තාරුණ්‍යය
1: කොච්චර නැගිට්ටුණාද කාලෙකදී.
0: හරි මම කියන්න හදන්නේ ඇයි අපි තාරුණ්‍යය ගැන තරුණ අය ගැන එච්චර කතා කරන්නේ? මොකද අපි හිතනවා අපේ 20 ගණන් අපේ 20s වල අපි ගොඩක් දේවල් කරගන්න ඕනේ ඉස්සරහට ජීවිතේ. ඒ 20 ගණන් වල අපි මෙන්න මේ ටික කරගන්න ඕනේ. හැබැයි එහෙම කරගන්න අපි හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕන අපිට නේද? නිකන් මේ ජොබ් එක කරලා ගෙදර ඇවිල්ලා ආයි ඊළඟ දවසේ උදේ ගියාට අර වෙනස් දෙයක් කරන්න බෑනේ ආචි. ඒකට තමයි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් තියෙන්නේ. අපි පොඩ පොඩ එකතු කරලා, ඒ කියන්නේ පොඩ මාසෙකට පොඩි ප්‍රමාණයක් අපි ඉන්වෙස්ට් කරනවා නම් මොන හරි දෙයකට අපේ 30s වෙද්දී යන අපි 20 ගණන් වල හරි දෙයක් කරා කියලා අපිට සතුට වෙන්න පුළුවන්.
2: ඔක සරලවම සිංගාලෝ වාදා සූත්‍රය කියලා තියෙනවනේ. අපරකට බෙදලා ජීවත් වෙන්න විදිහ පිළිබඳව.
0: ඔව්.
2: ඉතින් ඒකේ ප්‍රධාන කාරණේ තමයි කොටස් දෙකක් ඉතුරු කරන්න කියලා
1: තියෙනවා. ඉතුරු කරන්න කියන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ විශේෂයෙන් මේ කියන්නේ මේ අපි වහගෙන ඉන්න තරුණ කට්ටියට.
0: රයිට්.
1: ඕගොල්ලෝ අර සාරා කිව්වා වගේ වැඩ කරලා ආය පහුවදා උදේ නැගිටලා ආය වැඩට ගිහිල්ලා හරියන්නේ
0: නැහැ.
1: ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඉතුරු කරන්න. ඉතුරු කරලා ආයෝජනය කරන්න. ඉතින් එහෙම ආයෝජනය කරන්න පුළුවන් තැනක් තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ.
0: රයිට්.
1: ඉතින් සදාහරිත එයාලගේ අලුත්ම වැනිලා ප්‍රොජෙක්ට් එක පටන් අරන් තියෙනවා මැඩගස්කර් වල.
0: ඕකේ.
1: ඔයාලට පුළුවන් එයාලගේ ට්‍රේඩ් පාර්ට්නර් කෙනෙක් වෙන්න. එහෙම වෙන්න නම් ඔයාලට කරන්න දෙන්නේ හරිම පොඩි වැඩක්. ඔයාගේ මාසික ආදායමෙන් රුපියල් 6000යි. මාසික ආදායමෙන් රුපියල් 6000ක් අයින් කරන්න එක දිගට මාස 60ක්. ඒ කියන්නේ අවුරුදු 5ක් පුරාවට ඔයාට මේ මුදල තැන්පත් කරන්න තියෙන සදාහරිත ගාව.
0: එතකොට
1: හැදෙනවනේ කැපිටල් එකක් 360,000ක විතර. අන්න ඒක තමයි අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ මැඩගස්කවල තියෙන අර වැනිලා වගාවේ ආයෝජනය කරන්නේ.
0: ඒ
1: කියන්නේ වගාවෙන් වැනිලා ගස් කිහිපයක් ඔයාගේ වෙනවා. ඊට පස්සේ ලැබෙන ප්‍රතිලාභ ඔය වැනිලා ටික වැවිලා ඔවා ලෝකයේ තියෙන අංක එකේ වෙළඳ පොළවල් වලට ගිහිල්ලා එන ප්‍රතිලාභ තියෙනවනේ. රිටර්න් එක තියෙනවනේ. ඒ රිටර්න් එක තමයි ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකට ගැලපෙන විදිහට තර සාරකි වගේ අවුරුදු තව 10කින් 20කින් විතර ඔයාගේ අතට එන්නේ. මේක ඒ කියන්නේ අපි දැන් කෑෂ් අතේ තියන් ඉන්න හොඳ
0: නැහැ.
1: අතේ තියන් සේව් කරන්න ගියාට පස්සේ අපිව උද්දමණයට අහු
0: වෙනවා. කරන්න වෙන්නේ නැහැ
1: ඒක. ඒක වටිනාකම අඩු වෙනවා. ඒකින්ද ඒ අපි කියන්නේ අපේ අතේ තියෙන මුදලේ වටිනාකම දෙගුණ තෙගුණ වෙන තැනක තමයි ආයෝජනය කරන්න ඕන.
0: රයිට්.
1: ඒක දීර්ඝකාලීන වැඩක් වෙන්න පුළුවන්. ඒක නිසා බය නැතුව යන්න අවුරුදු 23ක විශ්වාසයත් එක්කෙන සදාහරිත ප්ලාන්ටේෂන් එකට.
0: රයිට්.
1: ගිහිල්ලා එතන වාට පුළුවන් මේ ආයෝජනය කරන්න. මේ ආයෝජනය කරලා හිතන්නවා දැන් ඉන්න අවුරුදු 25 වගේ සීමාවේ කියලා නිකන් මගේ වයස වගේ කියලා. ඔයාට අවුරුදු 35ක් 45ක් ඔව් 40ක් විතර වෙනකොට ඔයාට පුළුවන්කම තියෙනවා මේ සදාහරිත ප්ලාන්ටේෂන් ආයෝජනයෙන් පළදාව නැත්තම් ඔයාගේ ආයෝජනයේ අපි කිව්වා රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එක දිනා ගන්න.
0: රයිට්. ඕකේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි සින්දුවක් අහන්න.
1: මේ ඔයාලා මොනවද කරන්න ඕනේ? ඔයා කරන්න කැමති ඕන දෙයකට අපිත් කැමති.
0: මේ යටින් සින්දුවක් ඇහෙනවා. අපි ඒක අහලා ඉමු නේද?
1: මොකද්ද බලමු.
0: මොකද්ද
1: කියලා බලමු.
0: මොකද්ද සින්දුව කියලා බලමුද?
1: මම
0: අලුත් සින්දුවක් දැම්මේ.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදෑසන විනාඩි 46යි දැන්.
4: හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
5: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරව සිස්තාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC ෆයිනෑන්ස් අද නම තන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
7: Yes, Fortune Soy.
8: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
9: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
10: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
11: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
12: Brand new 3-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112-200.
13: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777-76-76-10.
14: වසට පිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
15: යහතුන වඩන අපේ රස විජේ.
14: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
16: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
17: ප්‍රයිම් කොළඹෝ.
18: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නවා.
19: ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
20: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
21: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
19: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
22: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
23: මිලියන 2,5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780717 WhatsApp කරන්න.
24: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0.112-200.
13: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0.77-76-76-10.
11: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු
0: සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
1: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක ලංකාවේ එක.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අද නම තන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
17: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ
25: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
26: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
27: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
28: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
29: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
30: ඇයි ෂුගර් කියලා මූණෙන්නකල සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0747-3133-540.
31: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
32: FM 95, FM 94.8, Net FM.
33: Net FM. Algo

0: උදේ 8 විනාඩි 53 අල්ගොටාවමේ වෙලාව. දැන් මේක පටන් ගන්න චුට්ටකට කලින් තමයි ආටි ආවේ. අනිත් කෙනා එළියට යන්න හැදුවා.
1: එහෙම තමයි. ඉතින් අපිට වැඩ
2: තියෙනවා.
1: අපි එහෙම
2: මේක වැඩක් කියලා කරන කට්ටියද?
1: කට්ටිය නෙමෙයි.
0: අපි බහුල මිනිස්සු.
1: ජාත්‍යන්තර සබඳතාව කොච්චරද?
2: ඒකනේ.
1: අපි එහෙම මේ ඔයාව පුදුම කරන වැඩ කරනවා. ඉතින් අන්න ඒ වගේ පුදුම හතක් දෙන්න ඔන්න LB ෆයිනෑන්ස් එක සෞදානමින් ඉන්නවා.
0: රයිට්.
1: ඔයාට කරන්න තියෙන්නේ අද හෙට සහ අනිද්දා අපිව අහගෙන ඉන්න එක තමයි. මේ පුදුමය මොකද්ද කියලා අපි ඔයාලට කියනවා. ඉතින්
0: LB ෆයිනෑන්ස්.
1: ඔව් මම
2: සිකුරාදාක් මේ පුදුම හත බලන්න යන්නේ.
1: බලන්න යන්නේ ඒක.
2: පුදුම හතත් එකක් නැහැ.
1: එකක් නැහැ.
2: එක එක පුදුම හතවල් තියෙනවා.
1: එක එක පුදුම හතවල් තියෙනවා.
2: පොදු පිළිගැනීම තියෙන පුදුම හතකුත් තියෙනවා.
1: තියෙනවා.
2: මේ ඉතින් සමහර අය එහෙම එකතු කරනවා. දැන් මම කොච්චර පුදුම හතවල් දැකලා
1: තියෙනවා කියලා.
2: ඒ ඊට වැඩිය ලේසි මේ වැඩේ. ලබන සිකුරාදා වෙනකන් ඉන්න තියෙන්නේ.
1: ඔව්. ඉතින් මේ පුදුම හත අපි අරගෙන යනවා LB Finance එක. LB Finance කියලා කියන්නේ මිලියන 1.5ක පාරිභෝගිකයන් ප්‍රමාණයක් ඉන්න. ඒ වගේම තමයි ලංකාවේ ලොකුම මූල්‍ය ආයතන වලින් එකක්. අවුරුදු 55ක විශ්වාසයත් එක්ක, අවුරුදු 55ක ඉතිහාසයක් එක්ක තමයි අපි ගාවට එන්නේ. ඉතින් ජාත්‍යන්තර ෆිච් රේටින් සංගරාව දත්වලා තියෙන අර දත්ත වාර්තා අනුව ඒගොල්ලන්ගේ ග්‍රේඩින්ස් වලට අනුව ඉහළින්ම ඉන්න මුල්ම ශ්‍රේණිගත කිරීම් වල ඉන්න ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් අන්න ඒ LB Finance විශ්වාසයත් එක තමයි ඔයාට මේ පුදුම හත අරගෙන ඉන්නේ.
0: රයිට්.
1: ඒකින්ද අපි වාගෙන ඉන්න. අපි හරියටම සිකුරාදා කියනවා මේ පුදුම හත මොකද්ද කියලා ඔයාට.
0: ඕකේ. දැන් මම කෑම උයනවා කිව්වහම සමහරුන්ට ඒක පුදුම හත.
1: පුදුම හතක්.
2: මමයි.
0: හරිද? ඒකෙම පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මොකද මම පාවිච්චි කරන්නේ විජය ප්‍රොඩක්ට්ස්. මස් කරි 3-5ක පාවිච්චි කරනවා චිකන් වලට. එහෙම නැත්නම් කිරි මාළු මිශ්‍රණය පාවිච්චි කරනවා. මාළු කිරි මිශ්‍රණය නෑනේ. හරිද? විජය මාළු කිරි මිශ්‍රණය. පැටලෙන මේ එක පාවිච්චි කරන කිරි මාළු එකට. දැන් මම කල්පනා කරේ ඊයේ හැදුවා කොළමැල්ලුමක් කූනිස්ස දාලා. ඒකේ භාගයක් ඉතුරුයි. ඒකන මැච් වෙන්නේ
1: වා මේ
0: ඔය දෙන්නට ගියේ නෑ ඒක.
1: පාට් ටයිම් කොහරි වැඩ කරනවා කියන කිචන් එක වගේ.
0: නෑ මේ ඇත්තට මේක මාර රසයි යා. ඒකට එන්නට මැච් වෙන්නේ කිරි මාළු එක. හැබැයි මගේ කිරි මාළු මිශ්‍රණේ ඉවරයි. මම දැන් යන ගමන් විජය කිරි මාළු මිශ්‍රණයක් අරගෙන තමයි යන්නේ. මොකද විජය ප්‍රොඩක්ට්ස් කියන්නේ අර අපි කවදා ඩිසපොයින්ට් කරන්නේ නැති බ්‍රෑන්ඩ් එක. يعني අපි ඉනහල්ලන් ගන් දාලා කෑම එක හැදුවට පස්සේ අර අයියෝ මේක රස නැහැ කියන්නේ නැහැ. ඔයාලට මොනවා බැරි වුණත් ඔය විජය ප්‍රොඩක්ට්ස් දාලා නම් කෑම හදන්නේ. ඔයාගේ කෑම එක රස දෙනවා.
1: අනිවාර්යයෙන්ම. ඉතින් අවුරුදු 30ක දශක 3ක විශ්වාසයත් එක්ක තමයි විජය ප්‍රොඩක්ට්ස් ඔයාගේ අතට එන්නේ. ලංකාවේ විතරක් නෙමෙයි මේ කලාවේ කුළුබඩු ශේෂ්ත්‍රයේ අංක 1 බ්‍රෑන්ඩ් එකක් තමයි විජය ප්‍රොඩක්ට්ස් WP ලාංඡනය බල්ලා. අපි විතරක් නෙමෙයි මුහුදෙන් එහා ඉන්න අයත් ගන්න ඒ ලාංඡනය බල්ලා තමයි.
0: ඔව් ඇචි දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. විජය කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ තියෙන බ්‍රෑන්ඩ් එකක් නේ. එතකොට ඒ වගේ ඒවට ෆේක් බ්‍රෑන්ඩ්ස් හදන එක හරි සාමාන්‍යයි. එතකොට මිනිස්සු රැවටෙන්න තියෙන
1: විඩකට බොහොම වැඩි.
0: විඩකට බොහොම වැඩි. ඒ නිසා WP ලාංඡනය බලලම ඇත්තටම ජෙනුයින්
1: ඒ ලෝගෝ එකේ ආර්ට් වර්ක් එක වා දන්නවා.
0: ඔව්.
1: ඒක ආයේ වෙන කෙනෙක්ට කොපි කරන්න බෑ. ඒ ලගින් යන්නේව කොපි කරන්න පුළුවන්. හැබැයි එහෙම බෑ. මොකද අවුරුදු 30ක විශ්වාසය කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයිනේ. ඒ මතකේ වාගේ රෙජිස්ටර් වෙලා තියෙනවා හොඳට ඔළුවේ.
0: ඒක
1: හින්දා අනිවාර්යයෙන්ම WP ලාංඡනය බල්ලා ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි විජය 3-5 වුණා. නැත්තම් ඔය කියපෝ ඕන මාළුවක් ගන්න. ඔයා යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ. මේ වෙනකොට ශාඛාවන් 6ක් තියෙනවා. අපි දන්නවා අතුරුගිරිය තියෙනවා. ඊට පස්සේ අපි කිව්වා කඩුවෙල තියෙනවා, මාතලේ තියෙනවා. ඒ වගේම තමයි අලුත්ම ශාඛා 3ක් ඕපන් වෙලා තියෙනවා. ගණේමුල්ල, නාරම්මල වගේම ගම්පොළ. මේ තැන් 6ටම ගිහිල්ලා වට පුළුවන්කම තියෙනවා. ඔය සාමාන්‍යම වෙලද පොලේ ගන්න ඕනම භාණ්ඩයක්. අත්‍යවශ්‍ය භාණ්ඩ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් grocery items වෙන්න පුළුවන් ඕනම දෙයක්. වෙලද පොලේ මිලට වඩා අඩුවෙන් ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඔයාට මතක් කරනවා යන්න කසාගල green supermarket එකට කියලා.
0: Right, okay. මේ සින්දු අපේ නුවා ඉල්ලුවේ.
1: නුවාගේ ඉල්ලීමක්.
0: නුවාගේ ඉල්ලීමක්
1: request එක.
2: කල් චන්දනගේද?
0: ඔව්.
2: අද ඉල්ලුවේ මොකක්ද දන්නවද? කොල්ලගේ birthday එක අද.
0: ඒකනේ.
2: නම්බරේ තියෙන කට්ටිය.
1: Happy birthday.
2: Happy birthday.
0: සුබම සුබ උපන්දිනයක් කියලා අපි wish කරනවා නේද?
2: wish කරනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yame na hama tane anytime set when a flavor dela kiri padamak. Welai na egena denuwa. Wasakala kiri fun එක piri ela kiri kiri.
1: වේලාව දෙනා මේ විනාඩියයි දැන්.

0: ඔබ වෙත ගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: මේ පැයි රටකොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
3: අයිබෝවන් මේ පේ රටතොට සමගින් මම සමීර. 2020 වසරට අදාළ යෝජිත අතිවිශේෂ විදුලි ගස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම පෙරවරුවේ ආරම්භ වුණා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ පසවර 3 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මේ සම්බන්ධයෙන් වාචික අදහස් ලබා ගැනීම සිදු කරන බවයි. 2020 වසරේ දෙවන සහ තුන්වන කාර්තු සඳහා නැෂනල් සිස්ටම් ඔපරේටර්ස් පුද්ගලික සමාගම් විසින් යෝජිත අතිවිශේෂ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙලෙස මහජන උපදේශනය ලබා ගැනීමට කොමිෂම තීරණය කර තිබුණා. සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මේ මාස 9 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීට පෙර පැවසුවේ. මිලගනෙත් නිවුස් පෙරවරු 10ට.
2: Let's news. Be pay what a good time.

0: උදේ 9 විනාඩි 9යි අල්ගොඨවමේ වෙලාව.
1: ඒ කියන්නේ අපි අපේ අන්තිම පැයට ඇවිල්ලා ඉන්නේ
0: නේ. Yes.
1: අන්තිම පැය අපි මොකද කරන්නේ?
0: අන්තිම පැය අපි කතා කරමු නේද තාජු.
1: මම හිතුනොත් ලංකාවම ලියලා දානවා ඉන්දියාවට.
0: ඔයාලට පුළුවන්ද?
1: මට බෑ. මට බෑ.
0: මට බෑනේ.
1: ඒ පුළුවන් තැන ඉන්න කට්ටිය තමයි එහෙම කතා
0: කියන්නේ.
1: ඒතකොට අපිටත් බය හිතෙනවා.
0: ඒකනේ.
1: එහෙම අපි කලින්ම යාපනයේ කච්චතිව විතරක් නෙමෙයි යාපනයේ දීලා දානවා ඉන්දියාවට.
0: ඊට පස්සේ මොම් පල්ලයට පල්ලයට දීගෙන දීගෙන යයි.
1: ඒගොල්ලෝ හොඳට සලකයි කියලා.
0: ඔව්.
1: මේ මෙහෙමයි. දැන් ඔය ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු.
0: හරි.
1: මේ දේශපාලන කතාවක් නෙමෙයි.
0: ඔකේ.
1: මේ දේශපාලන කතාවක් නෙමෙයි. කට්ටිය කලබල වෙනවනේ. කලබලල නැගිටලා යන්න පුළුවන්. මයික් ඕෆ් කරන්න පුළුවන්. එහෙම දේවල් වෙනවා. ඔය දැන් වුණා මේක. ඒක.
0: හරි. මයික් එක ඕෆ් වුණා ප්‍රීසෙට්
1: එක. මයික් ඕෆ් කරන්න බලන්න සමහර අය නැගිටලා යන්න පුළුවන්. මේ වගේ දේවල් වෙනවා. අපි පොඩි වාර ඩෙමොන්ස්ට්‍රේට් එකක් පෙන්නුවේ. මේ කලබල වෙන්න එපා. හරිද? මේ මෙන්න මෙහෙමයි.
0: හරි.
1: දැන් ලංකාවේ ජනාධිපතිවරයෙක් වෙන්න පුළුවන්.
0: හාහා.
1: අග්‍රාමාත්‍යවරයෙක් වෙන්න පුළුවන්.
0: ඕකේ.
1: ඊට පස්සේ අපි දන්නවා කැබිනට් ඇමතිවරයෙක් වෙන්න පුළුවන්.
0: රයිට්.
1: ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්.
0: ඊට
1: පස්සේ අපි දන්නවා රාජ්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන්.
0: ඊට
1: පස්සේ අපි දන්නවා පළාත් සභාවේ වෙන්න පුළුවන්. ප්‍රාදේශීය සභාවේ වෙන්න පුළුවන්. මේ හැමෝම තමන්ගේ ධූරයේ වැඩ කටයුතු බාරගනිද්දී එක දෙයක් කියනවා.
0: ඒ
1: කියන දේ තමයි සාරා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ.
0: ඕකේ.
1: බරගල්ලා කියන්නේ
0: බරපතල වචනයක්
1: ජනරජේ මොකද්ද
0: ව්‍යවස්ථාව මම නෑ රිපීට්
1: හරි කියන්න බෑ කියලා පෙන්නන
0: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජේ
1: තියනවානේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අන්නේ ව්‍යවස්ථාව රකින්න බවට අපි සිංහලෙන් නම් කියනවා කොන්ස්ටිටියුෂන් එක කියලා නේ කොන්ස්ටිටියුෂන් එක රකින්න බවට පොරොන්දු දීලා තමයි
0: දිවුරා පොරොන්දු වෙමි
1: දිවුරා සපත කරලා තමයි තමන්ගේ ධූරයේ වැඩ කටයුතු
0: බාරගන්නේ
1: ඒක ඔය හැමෝටම පොදුයි එතකොට මේ ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියනවා පළමු පරිච්ඡේදයේම
0: මොකද්ද
1: ශ්‍රී ලංකාව යනු ඒකීය රාජ්‍යයක කියලා
0: ඒකීය රාජ්‍යය ඒ කියන්නේ මොකද්ද
1: ඒ කියන්නේ මේ රටේ උතුර දකුණ ඊට පස්සෙ ඔය කොළඹ ඉඳන් සංගමං කන්ද වෙනකන්
0: වේදුරු
1: තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට වෙනකන් මේ හැම කොනක්ම එකම රටක්
0: සවරින් නේෂන් එකක්
1: අන්න හරි ඒ කියන්නේ ස්වෛරී රාජ්‍යය මේ රාජ්‍යය අපි හැමෝම බොහොම සහයෝගයෙන් සාමගාමීව අපි දන්න අපේ මුස්ලිම් සහෝදරවරු ඉන්නවා ඊට පස්සේ අපේ දමිළ සහෝදරවරු ඉන්නවා විවිධ ආගම්වල සහෝදරවරු ඉන්නවා මේ හැමෝම එක්ක අපිත් එහෙම ටවුන් එකේ අපි නත්තල ගැන කතා කරනවා වෙසක් ගැන කතා කරනවා අපි තායි පොංගල් වලට වා හිටියනේ අපි ලස්සන්ට හැදගෙන ආවා එහෙම තමයි මේක ඒකීය ඔව් මේක ඒකීය රාජ්‍යය
0: මම දැක්ක ඔයගලන්ගේ ෆොටෝස්
1: අන්න ඒකනේ වේට්ටිය මම ඔයාගෙන එහෙම ඉල්ලන් හදන් ආව එක්කෙනෙක් ඒ තරම් අපිට සහෝදරත්වයක්
0: තියෙනවා.
1: ඉතින් ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඒ විදිහට අපි ඒකීය රාජ්‍යයක් කියලා තියෙද්දි ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රකින්න බබට දිවුරා සපත කරලා තමන්ගේ පාර්ලිමේන්තු පුටුවේ ඉඳගන්න අය මෙන්න කියනවා යාපනයේ කච්චතිව් දෙකම අපි ඉන්දියාවට දීලා දාමුලු.
0: අර පොරොන්දු දීපු කට්ටිය.
1: අන්න. දැක්ක නේද? ඉතින් ඒ වගේ අයගෝ එක එක කතාවලට ඕගොල්ලෝ කලබල වෙන්න එපා. ඔය Facebook වල දැක්කට පස්සේ නේ මේ වෛරල් ගිහිල්ලා කට්ටිය කලබල වෙලා දැන් රට බේරගන්න වෙලාව ඇවිල්ලා කියලා. එහෙම වෙනවා. එහෙම වෙන්න එපා. එහෙම ඔය AI කියෙව්වට එහෙම කරන්න බෑ සහ AIටත් මතක් කරනවා.
0: රයිට්.
1: ඒගොල්ලෝ අහන් ඉන්නවා නම් හරි ඒගොල්ලන්ට සම්බන්ධ පාර්ශව හරි අහන් ඉන්නවා නම්.
0: හහහ.
1: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියන්නේ ඒකීය රාජ්‍යයක්. ඒකීය රාජ්‍යෙම එක එක අයට හිටගෙන පාර්ලිමේන්තුවේ කතා කරලා බෙදන්න බෑ. ඒගොල්ලෝ දිවුරා සපත කරලා තියෙනවා. එහෙම බැරි බවට.
2: ඒගොල්ලෝ එළිය කියන්නේ නෑනේ.
1: ඒගොල්ලෝ එළිය කියන්නේ නෑනේ.
0: ඔව් පාර්ලිමේන්තුවේ කිව්ව විදිහට ඉතින් එහෙම කරන්න බෑනේ නේද?
2: නෑ ඉතින් මෙහෙමයි. රටේ බෝට්ටුවක යනකොට
0: හහ
2: අර හෙල්මට් නීතිය වගේනේ ලයිෆ් ජැකට් නීතිය.
1: ඔව්. ඔව්.
2: මේ
1: පොලිසියෙන් දැක්කම දාගන්න
2: ඕනේ. ඔව් බෝට්ටුවක යනකොට ලයිෆ් ජැකට් ලංකාවේ මගී ප්‍රවාහනයට බෝට්ටු පාවිච්චි කරනවා නම්.
0: ඔකේ.
2: මගී ප්‍රවාහනයට නෙමෙයි දීවර කටයුතු සඳහා බෝට්ටු පාවිච්චි කරත් ලයිෆ් ජැකට් එක අනිවාර්යයි. ඒක රටේ නීතියක්.
0: හ්ම්.
2: දැන් ඔය ඔරුවක් පැද්දත් හරිනම් පොලිසියට පුළුවන් අල්ලන්න ලයිෆ් ජැකට් එකක් නැතුව.
1: ඔව්.
2: ඉතින් රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියනවා නම් Tamanට පීනන්න පුළුවන් ඒකින්ද ලෑස් ජැකට් එක මේ ඕන් නැහැ කියලා. අනේ ඒ මහත්තයා දොස්තර කෙනෙක් උනේ කොහොමද කියලා ලොකු ප්‍රශ්නයක් මට නම් තියෙනවා.
1: අපි කියන්නේ ඉතින් පීනලා බලන්න.
2: ඕ අපරා දාන්න තිබුණේ. මම හිටියා නම් අර කොල්ලෝ වගේ ඔය ගේම ඉල්ලන්නේ. ඇල්ලුවා දැම්මා. දැන් පීනලා වරේ.
1: පීනන්නකෝ කියලා.
0: නැති පීනන්න පුළුවන් නම් බොට්ටු යන්න ඕනේ නෑ
2: නේ. අපරාද පීනගෙන වැරද්ද තිබුණා.
0: ඒක තමයි. අපරාද.
2: ඉස්සර එහෙම කට්ටියක් හිටියේ පොල් ගෙඩි බදාගෙන ලංකාවට පීනපු
1: පීනපු වඩේ හිටියා නේ.
0: හරි.
1: ඉතින් අපි එකයි පොඩි මතක් කිරීමක් කරේ. එහෙම මේ වෙන මොහොත් නෙමෙයි.
0: ඔව් ඒක
1: කරන්න බෑ.
0: කෑ ගැහුවට දැඟලෙව්වට කියන විදිහටම කරන්න බෑ. ඒ නිසා වැඩි බය වෙන්න එපා නේ.
1: එහෙම මතක් කරන්න ඕන. මොකද ඒගොල්ලොත් හිතාගෙන ඉන්නවා. ඉන්දියාවේ පැත්තෙත් ඒගොල්ලොත් හිටපු ගමන් බජට් එකෙන් කීයක් හරි මේ පැත්තට පොඩක් වෙන් කරලා ඒගොල්ලොත් හිතාගෙන ඉන්නවා නිකන් මේකත් අපේ ප්‍රාන්ත වලින් එකක් වෙන්න ඇති කියලා.
0: අර මේ පොරොන්දු දීපු කට්ටියට දැන් මතක් වෙන්නේ නැති සමහර විට එහෙම පොරොන්දුක් දුන්නා නේ.
1: එහෙම ප්‍රතිඥාවක් මන් දීලා තියෙනවා නේ කියලා. ඒක අපි මතක් කරේ. ඉතින් ඒ මතක් කරනවා වගේම තව මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ස්විස් ටෙක් ඇලුමිනියම් කියලා කියන්නේ.
0: රයිට් ස්විස් ටෙක් ලා දෙන පොරොන්දුක් ගැන තමයි මම කියන්න හදන්නේ.
1: අන්න හරි. ඒ පොරොන්දු එහෙම කඩ කරන පොරොන්දු නෙමෙයි. ඔයා මේ වගේ කඩ වෙලා මේ අමතක වෙලා යන නැත්තම් පටල ගන්න පොරොන්දු
0: නෙමෙයි.
1: ඉතින් දැන් ඔන්න ඔයාගේ අලුත්ම ගෙදර වෙන්න පුළුවන් නැත්තම් ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන් වාණිජ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් ඉදි කරද්දී අපි මේ ඇලුමිනියම් දොරජනය උළුහව් ඊට පස්සේ ඔය ස්ලයිඩ් ඉන්ඩෝස් ඔය දේවල් අපිට දැන් යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. පළවෙනි කාරණාව තමයි කොස්ට් එක වියදම සෑහෙන්න අඩුයි. ඒ වගේම තමයි ඉහළ ප්‍රමිතිය කල් පැවැත්ම සෑහෙන්න වැඩි දව වගේ නෙමෙයි. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ස්විස් ටෙක් ඇලුමිනියම් දාන්න කියලා. දැන් එහෙම සාරා මේ ස්විස් ටෙක් ඇලුමිනියම් දැම්මට පස්සේ සහ දාන්න කලින් මේ වෙනකොට ඔයා ප්ලෑන් කරන් ඉන්නවා නම් මගේ ගෙදර ඔය දොර ජනෙල් ටික ස්ලයිඩින් ඩෝස් ටික දොරවල් ටික ඔක්කොම ටික මම ඇලුමිනියම් වලින් දානවා කියලා. ඔයා දාන්න ස්විස් ටෙක් ඇලුමිනියම් වලින්. හරිද? කරන්න තියෙන මෙච්චරයි. දැන් ඔයාගේ ෆැබ්‍රිකේටර් එක කතා කරලා හදාගන්න පොඩි මොකද්ද
0: කෝටේෂන්
1: එකක් හදාගන්න. හරිද? මෙන්න දොරවල් මෙච්චරයි, ජනෙල් මෙච්චරයි, උළුහව මෙච්චරයි. මෙන්න මේ ටික ඇලුමිනියම් වලින් කරන්නේ. කෙලින්ම දාන්නේ සොයිස් ටෙක්. සොයිස් ටෙක් දාලා මේ වැඩ ටික කරොත් මෙන්න මෙච්චර ප්‍රමාණයක් යනවා කියලා.
0: රයිට්.
1: ඔයාට තියෙන්නේ කෝටේෂන් එකක් හදාගන්න.
0: ඕකේ. හදාගෙන ඊට පස්සේ මොකද කරන්න ඕනේ?
1: ඊට පස්සේ තමයි වැදගත්ම අධ්‍යයනෙන්නේ. ඒක තමයි ඔයා බොහොම කල්පනාවෙන් කරන්න ඕන දේ. ඒ තමයි ඔය හදාගත්තු කෝටේෂන් එක දැන් ඔයාගේ අතේ තියෙනවානේ. ඕක ඔයා WhatsApp කරන්න ඕනේ.
0: WhatsApp කරන්න ඕනේ ස්විස් ටෙක් එකට.
1: ඔව්. මේක තමයි නම්බර් එක 0176 780 7003 780 7003 කියන නම්බර් එකට ඔයාලට පුළුවන් කැලින්ම WhatsApp කරන්න. WhatsApp කරාට පස්සේ ඒගොල්ලෝ verify කරගන්නවා. වැඩි ඊට පස්සේ දැන් ඔයා ඔක්කොම install කරලා ඉවරුණාට පස්සේ හදලා ඉවරුණාට පස්සේ Swiss Tech Aluminium ගෙනල්ලා ඔය quotation එකේ විදිහට දාලා ඔක්කොම හදලා ඉවරුණාට පස්සේ
0: right
1: දැනුම් දෙන්න මේ Swiss Tech එකට වැඩේ ඉවරයි කියලා. ඒගොල්ලන්ගේ ටෙක්නිකල් ටීම් එකක් එනවා ඔයාගේ සයිට් එකට. ඇවිල්ලා එතන බලලා ඇත්තටම quotation එකේ විදිහට නැත්තම් ඊට වඩා යන්නත් පුළුවන් සමහර වෙලාවට වැඩේ ඉවර වෙද්දි. එහෙම ගිහිල්ලා තියෙනවා. ඒ ඔක්කොම check කරලා බලලා ඔයාට cash return එකක් නැත්නම් cash back එකක්
0: දෙනවා.
1: රුපියල් මිලියන 2.5ක් වෙනකන් ඔයාලට මේ cash back එක දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට lifetime warranty එකකුත් දෙනවා. ඔයා ගත්තු ඔක්කොම products වලට. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා ජීවිත කාලය පුරාවටම මේ බලනවා මේක. ඒ කියන්නේ after sale service එකක් තමයි මේක.
0: මොන
1: හරි ප්‍රශ්නයක් ඇතුව ගියොත් ඒක හරි ගැස්සලා දෙනවා.
0: ඒක
1: lifetime. හරිද? ඉතින් මේ ඔක්කොම වැඩ කරන්න නම් ඉස්සෙල්ලාම quotation එක හදාගෙන අපි මේ කියපු number එකට WhatsApp කරලා ඉන්න.
0: Yes.

0: Paha FM anu hatarai dashumata net FM.
1: Velavute namaya vinadi 20 dan.
2: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112

0: ගෑනුළමයින්ට එයලව මිස් වෙන දවස් තියෙනවා.
1: ඒයි
0: ගොඩක් ගෑනුළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නෑ.
1: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
0: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නෑ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: මාසෙ මැද මෙච්චර මනු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ Kiehl's products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
5: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
6: happily කියන්නකෝ ඔයාලගේ cashback කතාව.
7: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech aluminum quotation එකත් 0.76787 WhatsApp කරන්න.
8: meltol හිස රතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200
10: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
5: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
11: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV දනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාද ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
2: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.

0: උදේ 9 විනාඩි 27යි ඇල්ගොරිතම් වෙලාව.
1: අපි මේ ඇල්ගොරිතම් එක කොච්චර දැන් දියුණු වෙලාද කියලා කතා බහ කර කර හිටියේ.
0: අපි මේ කතා කරන්නේම ඊළඟට ෆෝන් එක අතට ගනිද්දි ෆෝන් එකේ පේනවා
2: මාර
0: ප්‍රශ්න.
2: Yes, කල්පනාවෙන්. උදාහරණයක් කිව්වොත් අපි දැන් අර පුදුමහත LB Finance පුදුමහත ගැන කතා කර කර ඉන්නකොට ලෝකෙ පුදුමහත වල් ගැන කතා කරන්නේ ලෝකෙ පුදුමහතවල් පිළිබඳව ඇත්තටම ඩවුට් එකක් තියෙනවා ඒ ආකාරය මොකද ලෝකෙ පැරණි ලෝකෙ පුදුමහත නූතන ලෝකෙ පුදුමහත කියලා.
0: ඔව්.
2: ඉතින් අපි බැලුවේ මේ අපි පුදුමහතවල් කීයක් දකලා තියෙනවද ජීවිතේ කියලා කතා කර කර හිටියා. මෙන්න මේ ෆෝන් එක ඔන් කරලා Facebook ගියාම පුදුමහතක් වෙන්න නොටක් ගාලා.
0: ඒ කියන්නේ
2: මේ යෝධය අපි කොච්චර සූක්ෂමද අපි මීට කලිනුත් අචී ඔක කිව්වා හරි පරිස්සම් වෙන්න කියලා. අපි මොන හරි ප්‍රොඩක්ට් එකක් ගැන කතා කරොත් අපි හිතමු මෙට්ට ගැන කතා කරොත් ඊළඟට මෙට්ට වල දැන්වීම පෙන්වන්න
0: පටන් ගන්නවා.
2: ඒකින්ද මේ හරි පරිස්සමෙන් මේ තියාගන්න ඕනේ යාළුවෙක් තමයි
0: ෆෝන් එක.
2: ඔව්.
0: හරි. ඔය දෙන්නට දැන් වැඩක් කරන්න කියන්න හදන්නේ.
1: මොකද්ද වැඩේ?
0: ඔගලගේ thumb finger එක ගන්න thumb වෙගෙන ඉන්න මහපට ඇඟිල්ල. ඊට පස්සේ අනිත් ඇඟිල්ල ඊට පස්සේ තියෙන ඇඟිල්ල නම මොකද්ද?
2: දබර ඇඟිල්ල.
0: ඒක අර මෙහෙම දැන් කර මෙහෙම පොඩි කරන්න දැන් පේන්නේ නැහැ ඉතින් මේ කරන අඩිට. ඒක ඔයාගේ මූණේ
1: ඉස්සරහ. අපි මේ කරනවා මේ කියන විදිහට කරන ගමන් ඉන්නේ.
0: මූණේ ඉස්සරහට අරගෙන කේම වගේ වම්මත පැත්තට දාන්න.
1: වම්මත ගත්තේ. එතකොට වම්මත පැත්තට
0: දාන්න. අන්න නකුමත පැත්තට.
1: වම්මත පැත්තට දාන්න.
0: මොකක්ද දන්නවද ඒ කරේ? Pick it and drop it.
1: Pick it and drop it.
0: ඔව්. හීල්ස් එකේ තියෙනවා ඔහම මෙහෙම අත මෙහෙම තියෙනවා. ගිලා මෙහෙම drop කරන්න එක තියෙනවා. එච්චරට ලේසියි. ඒ කියන්නේ
2: තුඩු දෙකෙන් අල්ලලා
1: මෙහෙම ගත්තා.
2: Pick and drop.
1: Drop කරා. වැඩේ ඉවරයි. ඉතින් එහෙම pick and drop කරන්න පුළුවන්. ඔයාට දැන් තියෙනවා kills නිෂ්පාදන 360කට වැඩි ප්‍රමාණයක්.
0: Right.
1: ඉතින් එහෙම හිතේ හැටියට ඔයාට drop කරන්න ඕන නම් pick කරලා යන්න ඕන තැන තමයි kills කියලා කියන්නේ. ඉතින් ලංකා පුරාම තියෙන kills ශාඛාවකින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ kills products මිලදී ගන්න. ඉතින් ඒක හරිම විශේෂයි. 360කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒකයි අපි කිව්වේ ඔයාට දැන් ඔයාට මාසෙට මොනේ කරන දේවල් අත්‍යවශ්‍ය දේවල් වෙන්න පුළුවන් නැත්නම් සතියකට වෙන්න පුළුවන් ඔයා මිලදී ගන්නවා නම් යන්න කීල්ස් එකට මොකද 10%ක ප්‍රයිස් ගැප් එකක් තියෙනවා.
0: ඕකේ.
1: සාමාන්‍යයෙන් ලොකු බල්ක් එකක් ඔයා මිලදී ගනිද්දී මේ ප්‍රයිස් ගැප් එක එකට ඉෆෙක්ට් වුණාට පස්සේ ඒකට බලපෑවට පස්සේ ඔයාට එන සේවින් එක ඔයාට වෙන ඉතුරුව සෑහෙන්න ලොකුයි. සෑහෙන්න විශාලයි. ඉතින් ඒක නිසා තමයි කියන්නේ ඔයාට බය නැතුව යන්න කීල්ස් එකට ගිහිල්ලා අර පිකිට් ඇන්ඩ් ඩ්‍රොප් ඉට් කරන්න පුළුවන්. මොකද ක්වොලිටි එක ගැන නැත්නම් එක්ස්පයර් ඩේට් ගැන මැනුෆැක්චර් ඩේට් ගැන ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන මේක හෙල්තිද නැද්ද කියන එක ගැන එහෙම කිසිම වද වෙන්න කාරණාවක් නැහැ. කීල්ස් එක වාට එහෙම අන්හෙල්දි දේවල් නැත්නම් වාට හානිකර දේවල් අරගෙන එන්නේ නැහැ.
0: Yes, ඒ කියන්නේ අචි කොහොමත් අපි සුපර් මාකට් එකකට යන්නේ සතියේකටම බඩු ගන්නනේ නේද? සමනේ ඉරි දඩට හරි සඳු දඩට හරි අපි සතියේකටම බඩු ගේනවා. එතකොට සමනේ ලොකු බිලක් වැටෙනවා.
1: ඒතර
0: කීල්ස් වලින්ම නම් වාගේ බිල එන්නේ.
1: එන්නේ.
0: 10% එකතුලා එකතුලා නිකන් ගණන් කඩලා බලන්න.
1: ලොකු ඩිස්කවුන්ට් එකක්.
0: ලොකු ඩිස්කවුන්ට් එකක් එනවා. ඉතින් ඒකින්ද කීල්ස් එකට යන්න. කීල්ස් එකට ගියාට විතරක් මදි. කීල්ස් ප්‍රොඩක්ට්ස්ම ඔයාගේ කාඩ් එකට දාගන්න.
1: දාගන්න කියලා අපි මතක් කරනවා. මොකද 360කට වැඩි ප්‍රමාණයක් ඔයාලට නිෂ්පාදන මිලදී ගන්න තියෙන නිසා.
0: තියෙන නිසා. රයිට්. ඒ දෙක මතක් කරන්න ඕනේ. දැන් අපි ඉන්වෙස්ට්මන්ට්ස් ගැන කතා කරනවා නේ අචි.
1: ඔව්.
0: එතකොට අපි apartment එකක් ගන්නවා කියන්නේ එක්තරා ආකාරයක ඉන්වෙස්ට්මන්ට් එකක්.
1: හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. කියනවා.
0: කියනවා සී කියනවා.
1: ඔයා කියන. නෑ ඔයා කිව්වනම් හරියට කතා.
0: ඒක තමයි නේද.
1: ඔයාගේ මට තේරුණා ඔයාගේ අයියා එක තියෙනවා කියලා. ඒකයි මම වඩියට දුන්නේ.
0: නෑ කියන්නේ මම කියන්න හැදුවේ අචි. දැන් apartment එකක් අපි ගන්නවා. අපි හිතමු දැන් කොළඹින් පිට කෙනෙක් කියලා. කොළඹින් පිට කෙනෙක් මං වගේ නම් ගාල්ලි ඉඳන් ඇවිල්ලා කොළඹ apartment එකක් අරගෙන මට ටික කාලයකට හිතනවා ආයි ගාල්ලෙම හිටියනම් හොඳයි.
1: හොඳයි කියලා.
0: එතකොට හිතනවා ඇයි අපරාධ apartment එකක් ගත්තේ කියලා. හැබැයි ඔයාටික rent කරන්න පුළුවන්. එතකොට apartment එකක් ගන්නවා කියන්නේ කවදාවත් අර නියම් waste එකක් නෙමෙයි. ඒක ඔයා ජීවත් වෙලා ඉවරයි නම් ඊට පස්සේ rent කරන්න පුළුවන්. ඔයා වෙන ගෙදරකට යනවා නම් ආයි rent කරලා ඒකෙන් passive income එකක් ගන්න පුළුවන්. ඒක නිසා ඔයාට rent කරන්න හරි ඔයාට ජීවත් වෙන්න හරි ඔයා යන්න ඕනේ කොහෙටද?
1: අනිවාර්යයෙන්ම යන්න ඕනේ එකම එක තැනයි. ඒ තමයි prime residencies ලගේ අලුත්ම apartment project එක වෙන prime colombo එක කියලා කියන්නේ. ඉතින් colombo 9 වල තමයි තියෙන්නේ. හරියටම කොළඹ හදවතින් ඔයාට පුළුවන්කම තියෙන වගේ මේ apartment එක වෙන් කරගන්න. රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට ඔයාට පුළුවන් වගේ apartments වෙන් කරගන්න. දැන් මිලියන 45 කිව්වට පස්සෙ ඔයාට එහෙම ලොකුවට බය වෙන්න හෝ හිතන්න කාරණාවක් නැහැ. ඔයාට installment wise වාරික වශයෙන් මේක ගෙවන්න ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන්කම තියෙනවා කෙලින්ම bank loan එකකට ගිහිල්ලත් මේක මිලදී ගන්න. දැන් මේක හොඳ ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එකක් කියලා කියනවා මෙතන ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඔයාට මේ වගේ අපාර්ට්මන්ට් එකක් අරගෙන තියාගන්න එක සෑහෙන්න මතු ප්‍රයෝජනවත් වෙනවා මොකද මේක ඔයාට රෙන්ට් අවුට් කරන්න
0: පුළුවන්
1: ඔය රෙන්ට් අවුට් කරාට පස්සේ ඔයාට ඔය වියදම් වෙච්ච රුපියල් මිලියන 45 ඒ මුදල බොහොම ගැටි කාලයකදී ඉක්මනින් හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා මොකද මේක ඇසට් එකක් මේ කාලේ වැඩිපුර ඇසට්ස් තියාගන්න පුළුවන් තරම් වත්කම් තියාගන්න කියලා තමයි අපි නෙමෙයි ලෝකේ ඉන්න මූල්‍ය විශේෂඥයනවාට කියන්නේ අගය වැඩි වෙන වත්කම්.
0: රයිට්.
1: ඒවා මේ කෑෂ් තියාගන්නවට වඩා සෑහෙන්න වටිනවා. ඒක නිසා තමයි කියන්නේ වාටේම හැකියාවක් තියෙනවා. සමහරවිට ලෝන් එකකට ගිහිල්ලා හරි සමහරවිට රිස්ක් එකක් ගන්න ඕන ලෝන් එකකට ගිහිල්ලා රිස්ක් එකක් අරගෙන තමයි පොඩි ඉන්වෙස්ට්මන්ට් එකකට යන්නේ අපි. ඉතින් එහෙම බය නැතුව වාට පුළුවන්කම තියෙනවා මේ ප්‍රයිම් කොලම්බෝලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකේ අපාර්ට්මන්ට් එකක් අරගෙන ඒක රෙන්ට් අවුට් කරන්න ඒක හොඳ ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එකක් නැත්නම් වාටම කියලා ගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඒකත් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්.
0: ඉන්වෙස්ට්මන්ට් එක ඔය කියන්නේ මොනවාද කියන්නේ රෙන්ට් කළාම විතරක් නෙමෙයි තමන්ට ඉන්වෙස්ට්මන්ට් එකක් නේ. තමන් හොට්ස්පොට් එකකින් ජීවත් වෙනවා කියන්නේ හොට්ස්පොට් එකක ජීවත් වෙනවා කියන්නේ එතකොට තෙල් වලට යන ගාන අඩු වෙනවා වාගේ වෙලා විතර වෙනවා. ඒවත් ඉන්වෙස්ට්මන්ට් තමයි.
1: අනිවාර්යයෙන්ම. ඉතින් ඒක නිසා තමයි කියන්නේ අපි වාට පුළුවන් කතා කරන්න ප්‍රයිම් ගෲප් එකට මෙන්න මේකයි නම්බර් එක 0.7 1.7 3 3 0.7 1.7 3 3 කෝල් එක දීලා වාට පුළුවන් වැඩි විස්තර දැනගන්න.
0: රයිට්. ඔකේ. අජී නුවා. රුපියල් 6000කින්.
1: ඔව්.
0: මොනවද කරන්න පුළුවන්?
1: කරන්න පුළුවන්.
2: රුපියල් 6000කින්. ගොඩාක් දේවල් මට නම් මතක්
1: වෙනවා. මතක් වෙනවා.
0: ගොඩක් දේවල් මතක් වෙනාද? මට නම් මතක් වෙන දේවල් වලින් කරාම මේ පොඩි ගාන හිතර වෙන්නේ.
1: හිතර වෙන්නේ. නිකන් හිතන්න වගේ රුපියල් 6000. ඔයාට තව අවුරුදු හිතන්නකෝ 10ක් ඇතුළත 20ක් ඇතුළත ලක්ෂ 20ක් විතර කරලා ගන්න පුළුවන් නම් කොහමද නේ?
0: මරුනේ.
2: එහෙනම් ඒක තමයි වැඩි.
1: අන්න ඒක තමයි වැඩි. ඒ කියන්නේ අපි මුදලේ වටිනාකම අඩු වෙලා යන කාලෙ. ඒක එහෙම වෙනවා. එහෙම තමයි අපි ඔය ඉන්ෆ්ලේෂන් කියලා කියන්නේ. උද්ධමනය කියලා කියන්නේ අන්න ඒකට තමයි. මුදල කෑෂ් එකක් විදිහට අපේ අතේ තියෙනකන් ඒකේ වටිනාකම ටික ටික අඩු වෙන එක තමයි වෙන්නේ. විශේෂයෙන්ම රුපියල. ඉතින් ඒක නිසා අපි ඔයාලට මතක් කරනවා වාගේ මාසික ආදායමෙන් ඔයාලට පුළුවන් රුපියල් 6000ක් අයින් කරන්න. ඒක එක දිගට මාස 60ක් අවුරුදු 5ක් පුරාවට කරාට පස්සේ රුපියල් 360000ක් එකතු වෙනවා. අන්න ඒ 360000 ඔයාට පුළුවන් ඉන්වෙස්ට් කරන්න මැඩගස්කර්වල තියෙන වැනිලා වගාවක. ඉතින් සදාහරිත ප්ලාන්ටේෂන් තමයි මේ ප්‍රොජෙක්ට් එක අරගෙන ඉන්නේ. ඔයාට පුළුවන් එයාලගේ ට්‍රේඩ් පාර්ට්නර් කෙනෙක් වෙන්න, එයාලගේ වෙළඳ හවුල්කරුවෙක් වෙන්න, ඔයාත් බිස්නස්මන් කෙනෙක්, ඔයාත් ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් වෙනවා ඒ වැඩේ හරහා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔය මැඩගස්කර්වල තියෙන වැනිලා වගාවෙන් කොටසක් වාගේ කරගෙන ඒ ආයෝජනය කොහොමද ඉස්සරහට යන්නේ කියලා බලාගෙන ඉන්න. එහෙම බලාගෙන ඉද්දි දැන් ඔය වැන්ඩ්ලා මේ වගා කරපු දේවල් ටික පැල වෙලා, ඒ ලොකු වෙලා, ඒ ලැබෙන පළදාව ලෝකයේ තියෙන টপ ලෙවල් එකේ මාකට්ස් වලට ගිහිල්ලා, ඒ වයින් එන රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එක තමයි, ඒ ROI එක තමයි, ඔයාගේ ප්‍රතිලාභයේ විදියට ඔයාගේ ආයෝජනයට ගැලපෙන්න හම්බ වෙන්නේ. අන්න එතකොට ඔයාගවර තිබ්බ රුපියල් 6000, ඔයා නිකන් අයින් කරපු 6000, සාමාන්‍ය ඔයා මාසෙක නිකන් පුච්චලා දාන 6000. රුපියල් 120,000 වෙලා ඔයාගේ අතට හම්බ වෙනවා.
0: ඔව් පොඩ්ඩක් දිග ප්‍රොසෙස් එකක්.
1: දිග ප්‍රොසෙස් එකක් බලාගෙන ඉන්න ඕන.
0: ඔව්.
1: එහෙම තමයි. ඒ කියන්නේ ලොකු ප්‍රොෆිට් එකක් හම්බ වෙන දේවල් වලට ටිකක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා.
0: ඔව් අනිත් එක තමයි කල්පාවිතින දේවල් පොඩ්ඩක් හිමින් තමයි වර්ධනය වෙන්නේ.
1: අනේ හදිස්සියට ගිහිල්ලා අපි ඔය අත දාන්න එපා කියලා කියනවානේ. එහෙම ඒව දාගත්තට පස්සේ අන්තිම කට්ටියට වෙච්ච දේවල් අපිම කියලා තියෙනවා.
0: ඔව්.
1: ඉතින් ඒක නිසා තමයි කියන්නේ විශ්වාසනීයත්වය වර්ධු 23ක විශ්වාසයත් එක්ක තමයි සදාහරිත ප්ලාන්ටේෂන් මේ විදියට මේ ප්‍රොජෙක්ට් එක ඔයාගේ අතට අරගෙන ඉන්නේ.
0: රයිට්.
1: ඉතින් ඉවසීමෙන් ඒ කියන්නේ මූල්‍ය විනේ පළවෙනි කාරණාව තමයි patience.
0: ඕකේ.
1: ඉවසීමෙන් ඉන්න ඕනේ.
0: Right.
1: ඉවසීමෙන් ඉන්න.
0: ඉවසීමෙන් ඉන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව දෙනා මෙයි විනාඩි 41යි.
3: අම්මේ කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේට.
4: නෑනි. එයා ලොකු ළමෙක්.
3: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
4: එයා හිටියේ අව බේරගන්න කුමාරයෙක් වෙනකන් නේද?
3: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකන්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
7: මෙල්වා බොක්ස් බාරවල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක ලංකාවේ එක.
1: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
9: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112-200.
10: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
6: ලංගම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න.

0: Hada. Hada onna dahaya vela.
1: Paul pitin haule ahanna. Chani ek de tunu mavata. Satye davaswala ude 10ට.
0: Chaniya ready vela.
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: FM 95 FM 94.8 Net FM
4: ආදේ කියන අප විඳිරාගේ

0: හලන්නේ FM 95 94.8 Net FM දිවයින පුරා වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
3: වේලාව දෙනාමේ විනාඩි 48යි
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න ශාකා මාදලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
2: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක
4: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අතම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
8: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
9: අක්මා විතෙල් ෆැටිලිව බයවෙන්න එපා සෙවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
10: FM Algo Town
11: brought to you by
4: Adumu Milata Alutana Kasagala Green Super Matale Kaduvela Atharagiriya Kasagala Green Super Kasagala Samuha Vyapare Vetin
5: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
2: Melwa eka Lankawa eka
7: Langama BYD pradarshanagarayata pivisa rajya sevaka obe BYD wahanaya adama wen karawa ganna වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න.
4: හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
12: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
13: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo.
14: සදා හරිත විවසායක සීනියට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
15: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
13: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 WhatsApp කරන්න.
16: වෙනස්ම රසයක්, වෙනස්ම විදියට. විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
17: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0.112200.
18: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණ ආධාර කවිය අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0.77776
10: FM Algo

0: දෙනමේ විනාඩි 51යි අල්ගොටාවමි වෙලාව අපි තුන්දරාට යන්න වෙලාව හරි යාගෙන ඉන්නේ.
1: මොකේද යන්නේ අපි?
0: අපි යමු.
2: අපි යන් රොකට් එක ගියන්නේ.
1: තමයි මේකම විදිහට යන්නේ නේ. ඒකම විදිහට යන්නේ. රොකට් එක ගියනම් හරිනේ.
0: රොකට් එකක් යන්න බෑනේ නෝ. රොකට් එකක් වගේ වාහනයක් නම් තියෙනවා හැබැයි යන්න. BYD එකක් තියෙනවා නේ
2: නෝ. ඔව් BYD තිබුණා කියලා රොකට් වගේ ලංකාවේ පාරවල් වල ගිල්ලන පොලිසියෙන් ඇල්ලුවම net fm එකකින් කිව්වා කියලා උතන මේ අපිව පාවලා දෙන්න එපා. ලංකාවේ මේ මාර්ග නීති ගරු කරමින් යන්න.
1: යන්න. ඉතින් එහෙම ඔයා ගරු කරේ නැතත් එහෙම ගරු කරේ නැහැ කියලා අපි කියන්නේ. හැබැයි සමහර වෙලාවට ඉතින් අතපසු වීම වෙන්න පුළුවන්.
2: කොහෙද යන්නේ මල්ලි ගන්න ලේන් එකට ගන්න කියලා ලේන් ඇසිස්ටන්ට් එකෙන් කියනවනේ.
1: කියනවා ලේන් ඇසිස්ටන්ට් තාක්ෂණයේ තියෙනවා. ඊට පස්සේ ADAS ක අපි security system එක ගැන මොකක් කතා කරලා තියෙනවා. collision detect තාක්ෂණයේ තියෙනවා. හැප්පෙන්න කලින් ඔයාට එලාම් මේකින් දැනුම් දෙනවා sensor සරා detect කරලා ඉස්සරහා මෙන්න මෙහෙම බාධක තියෙනවා. barriers තියෙනවා. ඒකින් ඉඳ ඒව ගැටෙන්න පුළුවන් කියලා. ඒක තමයි collision detect. ඊට පස්සේ lane keeping assistant තාක්ෂණය අර නුවා කිව්වා වගේ. හරි පාරේ අපි වරගෙන යනවා වැරදි පාරට යන්න දෙන්නේ නැහැ.
0: අයියෝ අර නිදිමතයි නම් ඒකත් ඩිටෙක්ට් කරනවා.
1: ඒකත් ඩිටෙක්ට් කරනවා නේ. සෙන්සර්ස් වලින්ම තමයි මේ ඔක්කොම වැඩ ටික සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි තව වැදගත් එකක් තියෙනවා ක්‍රූස් කන්ට්‍රෝල් තාක්ෂණය. යම් කෙසේ අවස්ථාවකදී වාහනේ වේගය වාගේ අතින් ගිලිහුනොත්, ඒ කියන්නේ පාලනයෙන් තොර වුණොත්, ඒක නැවත නිශ්චිත වේගයට අරගෙන එන්නේ. ඒ කියන්නේ පාලනයෙන් අර තියෙන ත්‍රෙෂෝල්ඩ් එක එතනින් එහානේ වැඩි සිද්ධ වෙන්නේ. අන්නේ එහාට යන්න කලින් වහා ක්‍රියාත්මක වෙන පරිදි වාහනේ වේගය අඩු කරගන්න ස්වයංක්‍රීයවම මේ BYD වාහනවලට හැකියාව තියෙනවා. ඉතින් ඒ තමයි ආරක්ෂාව සම්බන්ධ කාරණා. ඊට පස්සේ බ්ලේඩ් බැටරිය එක මුළු ලෝකෙම දන්න බැටරිය එක EV බැටරිය එක. ඉතින් මේ හැම දෙයකින්ම සන්නද්ධ වෙලා තමයි BYD එන්නේ ආගාවට. ඉතින් යන්න වාට ළඟම තියෙන BYD ප්‍රදර්ශන අගාරයට ගිහිල්ලා වාට පුළුවන්කම තියෙන වාගේ BYD එක වෙන් කරගන්න. හයි පෝලිං වල වේටින් ලිස්ට් වල එහෙම ඉන්න ඕන වෙන්නේත් නැහැ.
0: මාස ගණන් ඉන්න ඕනේ නැහැ.
1: එහෙම ඉන්න ඕනේ නැහැ. වෙනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඉතින් කතා කරන්න වැඩි විස්තර දැනගන්න ඕන නම් නම්බර් එක මතක් කරන්න 0112 125 125 0112 125 125 කියන නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ඔයාගේ BYD එක ඔයාට ළඟම ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා අතම ගෙදර අරන් යන්න.
0: රයිට් ඕකේ. මාත් BYD එකක් ගන්න ඕනේ නුවා. ගෙදර තිබ්බ එක අරන්
1: ගියා. ආවනේ ගරන් ගියානේ.
0: ගරන් ගියානේ. මම BYD එකක් ගත්තොත් කාටද ආඩම්බර?
1: කාටද ආඩම්බර?
0: ඔය දෙන්න.
1: අපිට ආඩම්බරයි.
0: ඔව්. ඒ පාරේ ඒක යන් රවුම් ගහන්න තියාගනි දෙන්නත් එක්ක.
1: අපිට දැන් ඒ වගේ සෙට් වෙලා පොඩි ගමන් ටිකක් ගියා කියලා ගත්තොත්.
0: ගත්තොත් නේද?
1: ඒකෙන් දැන් ඉක්මනින් ගන්න.
0: ඉක්මනට ගන්න ඕනි.
1: හරි. ඒ අපි මතක් කරේ BYD ගැන. දැන් එහෙම හිතුනොත් සාරට වගේ දැන් ඔයාට ගන්න ඕනේ කියලා හිතනොත් දැම්ම ගිහිල්ලා ගන්න පුළුවන් කම තියෙනවා.
0: ගන්න පුළුවන්. yes.
1: ආය ලිස්ට් වල බලාගෙන ඉන්න ඕනේ නැහැ. තව මොනවද අපිට තියෙන්නේ?
0: තව තියෙනවා. ඔයා දැකලා තියෙනවද අචි? අර හැමතැන සාමාන්‍ය ලොකු බිල්ඩින් වල රතු පාට බෝඩ් එකක සුදු පාටින් ගහලා තියෙනවා.
1: මෙල්වා කියලා. ඈතට පේන්න ගහලා තියෙනවා. ඉතින්
0: මෙල්වා. එතකොට මේ බය නැතුව ඒ බිල්ඩින් එක ඇතුළට යන්න පුළුවන්.
1: යන්න පුළුවන්.
0: කඩාගෙන වැටෙන්නේ ඒව නැහැ.
1: විශ්වාසනීයත්වයේ පිළිබඳ සහතිකය තමයි මෙල්වා කියලා කියන්නේ.
0: රයිට්.
1: ලංකාවේ අංක එකේ ප්‍රොජෙක්ට්ස් ගණනාවකට මෙල්වා තමයි යූස් කරලා තියෙන්නේ. අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස් වෙන්න පුළුවන්. ඊට පස්සේ රජයේ මගින් කරපු දවැන්ත ව්‍යාපෘති වෙන්න පුළුවන් මෙල්වා වානේ. ඒ වගේම මෙල්වා ඉලෙක්ට්‍රෝඩ ගැන අපි වාඩ කියලා තියෙනවා. මේ හැමදේම භාවිතා වෙලා තියෙනවා. මෙල්වා කියන්නේ ලංකාවේ අංක එකේ ස්ටිල් මැනුෆැක්චරර්.
0: රයිට්.
1: ඉතින් ඒක නිසා අපි කිව්වා මීට කලිනුත් වසරකට මෙට්‍රික් ටොන් 50,000ක විතර වානේ ප්‍රමාණයක් මෙල්වා කර්මාන්ත ශාලාවලින් එළියට දානවා. ඉතින් ඒක නිසා තමයි අපි වාට කියන්නේ බය නැතුව මෙල්වා විශ්වාස කරන්න, මෙල්වා ස්ටිල් විශ්වාස කරන්න. වාගේ අලුතෙන් මිදි වෙන ගෙදර වෙන්න පුළුවන්, නැත්නම් ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්, වෙන ඕනම වාණිජ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, ඕනම ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. ශක්තිමත් බව සහතික කරන්න නම් මෙල්වා ස්ටිල්ම යොදන්න කියලා අපි මතක් කරනවා.
0: රයිට්. ඕකේ. ඉතරයි අපිට මතක් කරගන්න.
1: එහෙනම් ඉතින් ඒ ටික මතක් කරගෙන අපේ ටවුමෙන් අපි අදට යනවා. අද දවස
0: බදාදා.
1: හෙට අපි ආයෙනවා
0: 6 වෙනිදා.
1: හෙට අපි යනවා 7 වෙනිදා බ්‍රහස්පතින්දා. අපි බලමු දැන් අර ට්‍රම්ප් අකුල ගත්තනේ ආගේ තීරණ ටික. ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්.
0: ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්.
1: නිදහස උදෙසා වූ ව්‍යාපෘතිය අකුලල සාක්කුවට දාගෙන. ඒක ඉවරයි. ඉතින් මෙතනින් එහාට තව මොනවද ලෝකයේ වෙන්නේ? ලංකාවේ වෙන්නේ? අපිට අසල්වැසි රටවල වෙන්නේ? ඒක කොහොමද අපිට
0: බලපාන්නේ? ඔව්. කච්චතිව්වල මොනවද වෙන්නේ?
1: කච්චතිව්වල මොකද වෙන්නේ? කච්චතිව්වල දැන් මොනවද වෙන්නේ?
0: ඊට
1: පස්සේ මේ අපේ පෘථිවියෙන් එහා අභ්‍යවකාශයේ මොනවද වෙන්නේ? එහා මන්දාකිණිවල මොනවද වෙන්නේ?
0: ඔය ඔක්කොටම
1: මේ අනන්ත විශ්වයේ සියලු කතා අරගෙන අපි ආයෙත් උදේ 7 වෙද්දී එන්න. එහෙනම් අපි යනවා. හැමෝටම ජය වේවා. මම ආචී.
0: මම සාරා.
2: මම නුවා.

0: ರೊಟ್ಟತೊಟ ಒಬ್ಬ ವೆತಗಿನ ಎಣ್ಣೆ
1: අයිබෝන් මේ පැයි රටතුට සමගින් මම බහශිරී. මාලදිවෙන් ජනාධිපති මොහමද් මුයිසු මහතා සිය දෙදින ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටව ගියා. මාලේ නුවර බලා මාලදිවෙන් ජනාධිපතිවරයා තුළු දූත පිරිස අද පෙරවරුවේ පිටව ගිය බවයි නෙත් නිවුස් කරුණායක ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ. මාලදිවෙන් ජනාධිපතිවරයා ඔහුගේ බිරිඳ ඇතුළු දෙදෙනෙකුගෙන් යුතු පිරිසක් මෙරට සංචාරයේ නිරත වුණා. මාලදිවෙන් ජනාධිපතිවරයා දිවයිනේ රැඳී සිටි කාලය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසක් සාකච්ඡාවල නිරත වුණා. මීළඟ net news පෙරවරුවේ 11ට.
0: net news මේ පැය රටතට.
2: net fm දේදුණු මාවත. ඔබ වෙත ගෙන එන්නේ
3: ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක

සුබෝදෑසනක වේවා. වෙලාවුදේ 10යි විනාඩි 7යි. අපි පටන් ගන්න හදන්නේ ඔයාට සුපුරුදු දේදුළු මාවත. මන් දන්න ඔයා කැමති සින්දු ටික අහන්න, ඔයාගේ මේ වෙලාවේ වයිබ් එකට සෙට් වෙන සින්දු ටික අහන්න, ඔයා දේදුණු මාවත ඇහෙනකම් බලාගෙන ඉන්නවා කියන. ඉතින් ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න තමයි හරියටම 10 පහ වෙනකොට මේ පැතරම මම රෙඩි වෙලා ආවේ. අපි ඉතින් දවල් එක වෙනකන් මේ රටේ තොටේ වෙන දේවල් ටිකත් බලාගෙන ඉන්න ගමන්, වැඩ ටික කරන ගමන්, සැලොන් එකේ කොණ්ඩ කපන ගමන්, තේ දළු ටික නෙලන ගමන්, ගාමන්ට් එකේ ඇඳුම් ටික හදන ගමන්, කෝල් එකේ සින්දුවක් අහගෙන ඉමු දවල් එක වෙනකන්. ඒ අතරේ කෝල් කරන්න 01 12 53 63 වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න 0711 95 95 95. දැන් මං ඊයේ කිව්වනේ අපිට වට්ස්ඇප් මෙසේජ් එකක් දානකොට ඔගොල්ලෝ කැමති සින්දුවක් තියෙනවා නම් ඒකටත් මට මතක් කරලා මෙසේජ් එකක් දාන්න කියලා. දැන් අද එහෙම ගොඩ දෙන කීය දාපු මෙසේජර්ස් වලට රිප්ලයි එක මම අරගෙන ඇවිල්ලා තියෙනවා මේ පැත්තේ. ඊයේ කටි ඉල්ලපු සින්දු ටික තමයි අද මම මේ පැත්තෙන් දාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒක හන්දාද ඔයා කැමතිම සින්දුවත් මේ ප්ලේලිස්ට් එකේ තියෙනවා කියලා අනිවාර්යයෙන්ම මම දන්න. අද මං ඔයාට පුදුම හිතෙන විදිහ, හිතා ගන්න බැරි විදිහ ප්‍රශ්නයක් අහලා තියෙනවා අපේ Net FM Facebook fan page එකේ. යන්න දැන්ම අපේ Net FM Facebook fan page එකට. අපි දාලා තියෙන post එකට ඔයාට හිතෙන උත්තරේ comment එකක් දාන්න. call කරලා එන්න, WhatsApp කරලා එන්න, Facebook post එකට comment දාලා එන්න. ඔය කොයි විදිහට ආවත් දවල් එකට කලින් එන්න. මම ජානී.

වෙලාව 10යි විනාඩි 16ක් වෙනකොට මේ පැත්තට කෝල් කරන්න WhatsApp message එවන්න කියලා මම දීපු පණිවිඩේට සෑහෙන දෙනෙක් මේ වෙනකොට කෝල් කරනවා WhatsApp messages ගොඩාක් එවනු. ඉතින් ඒගොල්ලන්ව අනිවාර්යෙන් මතක් කරන්න ඕනිනේ. මං කියන්න හදන්නේ මුලින්ම අපිට බොරැල්ලි ඉඳන් කෝල් එකක් දුන්න අපේ මාලනී අක්කා ගැන. මාලනී අක්කා මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවලු. හැමදාම කෝල් ගන්න ට්‍රයි කරනවලු. හැබැයි අද තමයිලු මුලින්ම ෆෝන් එක ආන්සර් කරේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට දෙවිනුවර පැත්තේ ඉන්න කට්ටිය නංගිල මල්ලිල මේ හැමෝම එකතු කරගන්න කියලා මාලනී අක්කා කතා කරාම කිව්වා. මොරපිටිය පැත්තට යන්න හදන්නේ මානෙල් කතා කරා. එයාගේ අම්මත් එක්ක පාඩුවේ ඉන්න ගමන් සින්දුවක් අහගෙන ඉන්නවා, දේදුරුමාවත අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට කොහෙටද යන්නේ? WhatsApp එක පැත්තට යන්නේ. පිට බැද්දර ඉඳන් අපි වහගෙන ඉන්නවා අපේ සුජිත් ඇතුළු සෙට් එක. වැඩ කරන තැන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඉසුරු අයියා, තිලිනි නංගි මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට සුබ දවසක් ජනියයි. අද තෝණි ලස්සන සින්දුවක් හොඳේ. අපේ කෞශල්‍යා, කෞශල්‍යා ඉන්නේ ගන්තුන කෞශල්‍යා ටෙක්ස් ඇන් ටේල් එකේද. ගොඩක් ආදරෙන් කෞශල්‍යා, ඔයාව මම මේ සින්දුවට එකතු කරගන්නවා. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන ඉබ්බවගමුව නැෂනල් වත්තේ තියෙන ජිනේන්ද්‍රේකේ ඉන්න නෙළුම් කාන්ති ඇතුළු කණ්ඩායම ගොඩක් ආදරෙන් ඔගොල්ලෝ හැමෝම අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. තාම කෝල් කරේ නැත්තම්, WhatsApp message එකක් එව්වේ නැත්තම්, Facebook post එකට comment කරේ නැත්තම් වහ වහ ඒ දේවල් කරන්නේ.

0: FM Anubaha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 10යි විනාඩි 23යි.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි, සුදු සීනි කිලෝව රුපියල් 209යි, මුංගිට කිලෝව රුපියල් 875යි, රතු පරිප්පු කිලෝව රුපියල් 279යි, ලොකු ලූණු කිලෝව රුපියල් 149යි, රතු ලූණු කිලෝව රුපියල් 320යි, අර්ථාපල් කිලෝව රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
8: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසයේ සමගින් සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
9: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4394.
10: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
11: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
12: මේ හස්බන්ඩ්
13: මොකද වයිෆ්?
12: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි ඡන්ද ඉල්ලුවතින් ඔයා කාටද ඡන්ද දෙන්නේ?
13: වෙන කාටද වයිෆ්? ඔයාට
12: අදත් වැරද්දුවනේ. ඡන්ද ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් මා තමයි.
14: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
15: හිත අතරමං කරවන්න යන්න හදන්නේ. හැබැයි ඊට කලින් සින්දුවර කටිය එකතු කරගන්නත් ඕනේ. තව දේවල් ටිකක් තියෙනවා මතක් කර. සැලොන් එකට ගොඩ වෙන්න හදන්නේ. මම මේ කල්පනා කරේ මුලින්ම කොහෙටද යන්නේ කියලා. සැලොන්ස් තියෙනවා ගොඩක් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න. කොල්ලෙක් නිසා කොල්ලන්ට යන්න පුළුවන් යටියන්තොට ටයිටැනික් සැලොන් එක පැත්තට තමයි යන්න හදන්නේ. යටියන්තොර ටයිටැනික්

හොඳටම අහගෙන ඉන්නවා කියලා අපිට කතා කරලා කිව්වා. කතා කරලා කියන අතරේ කිව්වා මේ බොස් සුන්දරම ඉන්නවා, එයාවත් එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් යටි අන්තර ටයිටැනික් සැලුන් එකේ ඉන්න හැමෝම එකතු කරගන්නවා. ඊයේ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවානේ. යටි අන්තර වෙනුවට කෑගල්ල කියලා තියෙනවා මම. නෑ නෑ නෑ, කෑගල්ල නෙවෙයි, යටි අන්තර තමයි තියෙන්නේ ටයිටැනික් සැලුන් එක. ඊළඟට යන්න හදන්නේ රිකිල් ලගස් කඩයි මයිල පිටියේ තියෙන සැලෝන් දිනේෂ් රී එකට. එතන ඉඳන් අපි වහගෙන ඉන්නවා සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ඊට පස්සේ ශාමා විජේසිංහ අක්කා. මේ හැමෝම ගොඩක් ආදරෙන් අපි මේ සින්දුවට එකතු කරගන්නවා. දැක්කනේ ඉතින් ලංකාවේ තියෙන ඔක්කොම සැලෝන් වලත් මේ වෙලාවේ යන්නේ දේදුරු මාවත. සැලෝන් කියනකොට මතක් වුණේ සැලෝන් වලට යනවා කියලා කියන්නේ අපි අපේ ඇඟපත ගැන ටිකක් වැඩිපුර හිතනවානේ, බාහිර පෙනුම ගැන ටිකක් වැඩිපුර හිතනවානේ. ඒ විතරක් නෙවෙයි, අපි අපේ ශාරීරික සෞඛ්‍ය ගැන ටිකක් වැඩිපුර කොහොමත් හිතනලු. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් නිවසින් නෙන කුරක් කම් පිටියක ගැන. දැන් කොහොමත් ඉතින් අපි අර පාම් පිටි වලට එහෙම තියෙන තැන පොඩ්ඩක් අඩුවට දාලා පස්සර දාලා කුරක් කම් පිටි වගේ දේවල් වලට වැඩිපුර තැනක් දෙනවා. මොකද අපේ ශරීර සෞඛ්‍ය ගැන අපි හැමදාම හිතන පතන හන්ද. කුරක් කම් පිටි කියලා කිව්වට පස්සේ කැල්සියම්, ප්‍රෝටීන්, තන්තු මේ හැම දෙයකින්ම පොහොසත් ආහාරයක් තමයි කුරක් කම් පිටි කියලා කියන්නේ. හැබැයි ඉතින් කුරක්කම් පිටි කන්න ආස වුණා වගේ නෙවෙයි ඔකේ ප්‍රොසෙස් එක. කුරක්කම් අරගෙන එන්න ඕනි, වේලන්න ඕනි, ඊට පස්සේ ගල් වැලි අයින් කරන්න ඕනි, පිටි කරලා අරගන්න ඕනි. ඔය කතන්දර ඔක්කොටම විසඳුම අරගෙන ඇවිල්ලා තිනවා මාතර ෆ්‍රීලන් නිවසින් එන කුරක්කම් පිටි එකත් එක්ක. ගල් වැලි ඉවත් කරලා පිරිසිදු කරපු කුරක්කම් පිටි එකක් වාට බොහොම ලේසියෙන් ගෙදර අරගෙන යන්න පුළුවන්. වගේ ළඟම තියෙන කඩේට ගිහිල්ලා ෆ්‍රීලන් කුරක්කම් පිටි පැකට් එකක් දෙන්න කියලා ඉල්ලුවා.

හරි ඊළඟ සින්දුවට යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. මොකද කියන්නේ මුලින්ම කෝල් කරපු කට්ටියට චාන්ස් එක දෙන්නද? WhatsApp messages වල තියෙන කට්ටියට චාන්ස් එක දෙන්නද? එහෙම නැත්නම් අපේ Facebook එකේ දාලා තියෙන post එකට comment කරලා තියෙන කට්ටියට චාන්ස් එක දෙන්නද? ඔයාගෙන් ඇහුවට ඉතින් ඔයාගේ උත්තරේ මට ඇහෙන්නේ නැහැ. මම හිතලා මම WhatsApp එකේ කට්ටිය මුලින්ම එකතු කරගන්නවා. WhatsApp එක වැත්ත බැලුවොත් එහෙම මේ වෙනකොටත් messages ගොඩාක් අපිට ඇවිල්ලා තියෙනවා. සුබ උදෑසනක් වේවා ජනී. යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ අපි දේදුණු මාවත යන ගමන් ඉන්න. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ ඉඳන් අපිට කට්ටිය message එකක් දාලා තියෙනවා. ඊළඟට ආයුබෝවන් ආයුබෝවන් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ අපේ කුවේට් ඉන්න ප්‍රියන්ත. එයාගේ වයිෆ් කාන්තිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් ජනී මා තින්නවා. අපේ ගම්පොල ප්‍රියදර්ශනී message එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ දඹුල්ලේ ජීවා ඊයේ message එකක් දාන්න අමතකුණලු. එහෙමයි කියලා ඉතින් අපි ඔයාට කිසිම අඩුපාඩුවක් කරන්නේ නැහැ ජීවා. ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට ජනී සුබම සුබ උදෑසනක් වේවා. එනකල් මග බලාගෙන හිටිය ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. බොස් චමින්ද, සනත්, රසිඳු, වඩුබාසුන් නැහේ ධර්මදාස, ඊට පස්සේ වර්ක්ෂොප් එකට බයික් හදාගෙන ඇවිල්ලා ඉන්න රංජිත් මහත්තයා, කුරුවිට කඹුරාවෙන් බින්නි නග, ඊට පස්සේ මාලින්ද, තනුෂ, ශාක්‍ය, විහාර, මේ ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකේ දාලා එවලා තියෙනවා. ගොඩක් ආදරෙන් අපි ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ ඉන්න සෙට් එකත් එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ මහරගමට. දන්නවනේ ඉතින් මහරගමට යනකොට අපි පමුණුව පැත්තට ගිහිල්ලා ශිහාරා ෆැෂන් එක පැත්තට යනවා කියලා. මොකද අපේ චාන්දනී අපි වහගෙන ඉන්නවා. ගොඩක් ආන්දරයෙන් චාන්දනී ඔයාව එකතු කරගන්නවා. ශිහාරා ෆැෂන් එකේ ඉන්න කට්ටිය එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විශේෂයෙන්ම දැන් ඊයේ අපි ශිහාරා ෆැෂන් එකේ නම කිව්ව ගමන් ටග් ගාල කෙනෙකුට ඇහිලා තිනවා මේ ඒගොල්ලන්ගේ ශිහාරා ෆැෂන් එකට බඩු දාන කෙනෙක්ලු. අපේ බන්දු අයියා. බන්දු අයියා හැමදාම net අහලා මේ දන්න තැනක නම කියවුණු ගමන් ටග් ගාල අපේ චාන්දනීට කෝල් එකක් දාලා ඇහුවලු. මෙන්න ඔයාලගේ නම කිව්වා. ඔයාලත් net නේ දාන්නේ කියලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ පොළොන්නරුවේ රමණී මැසේජ් එකක් නෙමෙයි කෝල් එකක් දුන්නා. රමණී ඔයාවත් ගොඩාක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට Facebook post එකට comment දාලා දින කට්ටියව තමයි මතක් කරන්නේ.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වේලාව දැන් 10යි විනාඩි 45යි
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
6: ෆිම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න. 0777 76 76 10.
8: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රසක් උපත අධමෙවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
9: බ්ලැක් කරී එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න
10: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336 ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540.
11: හැලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
2: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්?
2: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා.
3: හා
2: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
3: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
2: ආදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුරේ සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන දැන්.
4: Paul prashna netu ahanna chani ek de dunu mavata

ජනී ජනී අපිවත් සිංදු වලට එකතු කරගන්න. එහෙම කියලා අපි අද Facebook එකේ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තර කමෙන්ට් කරලා තියෙන කට්ටිය එකතු කරගන්න තමයි මම හදන්නේ. අදත් බොහොම අමාරු ප්‍රශ්නයක් මම කමෙන්ට් කරන්න කියලා අපි Facebook post එක විදිහට දාලා තියෙන්නේ. ඒක හන්ද යන්න අපේ Net FM Facebook fan page එක. Facebook ගැන කියනකොට මතක් වුනේ Net FM Facebook fan page එක විතරක් නෙවෙයි. අපේ Net FM TikTok account එක තියෙනවා. අපේ Net FM Instagram account එක තියෙනවා. YouTube channel එක තියෙනවා. මේ දේවල් follow කරලා subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. මොකද හොඳ හොඳ දේවල් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ දේවල් ටික follow කරලා subscribe කරලා තියාගත්තොත් යන්න හදන්නේ අපේ ශ්‍රියානි පෙරේරව හොයාගෙන. ශ්‍රියානි පෙරේර අපිට කමෙන්ට් එකක් දාලා තිනවා. ලක්ෂිකා රජකරුණ, ඊට පස්සේ අපේ නුවන් වීරකෝන්, ඊට පස්සේ අපේ ගයත්‍රි රණසිංහ ඉන්නවා, හොයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ ලක්මාලි ප්‍රියදර්ශනි, ඊට පස්සේ නිමල් අයියා, ඊට පස්සේ චානක ඇරවුල. මේ හැමෝම ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. තව කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්වත් ඉස්සරහදී අනිවාර්යයෙන්ම මතක් කරන්නම්. ඊළඟට කෝල් කරපු කට්ටියක් මතක් කරන්න තමයි හදන්නේ. කවුද කවුද කවුද? බදුල්ලට යන්න හදන්නේ. බදුල්ල කැටවල ඉඳන් සමන්ද කෝල් එකක් දුන්නා. කතා කරලා කිව්වා යාගේ වයිෆ් නිසංසලාවයි, ඊට පස්සේ මේ හිරුතරු ස්ටෝස් එකට වෙලා ඒගොල්ලන්ගේ අම්මා වැඩ කරන අතර ඉන්නවා කියලා. හිරුතරු ස්ටෝස් එකේ අම්මවයි ඊට පස්සේ පවුලේ හැමෝමයි එකතු කරගන්න කියලා කිව්වා. හිරුතරු කියලා කියන්නේ අපේ සමන්තගේ බබාලා දෙන්න. ඒ දෙන්නවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා මේ සින්දුවට යන්න කලින්. ඊළඟට යන්න හදන්නේ පේරාදෙනියට ගිහිල්ලා ඉන්න. පේරාදෙනියේ නාරම්මල ඉඳන් අපේ නිල්මිනි කතා කරා. නිල්මිනිටත් අද තමයි මුලින්ම වාසනාව හම්බ වෙලා තින්නේ. මේ පැත්තට කෝල් එකක් කරා මං ආන්සර් කරන විදිහට වැඩේ කරගන්න. කෝල් ගන්නවා ගන්නවලු හැමදාම. කොහොමත් ඉතින් අපේ ලයින් එක කොච්චර බිසීද කියලා නම් ඔගොල්ලෝ ඒ තරමට මේ පැත්තට කෝල්ස් ගන්නවා. ඉතින් අපේ නිල්මිනි කොහොම හරි අද chance කරගෙන තිනවා මේ පැත්තට කෝල් එකක් ගන්න. නිල්මිනි ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. බඩල් කුඹුර පැත්තට යන්න හදා. බඩල් කුඹුර ඉඳන් අපේ කමල් කතා කරා. කළු ගහ වාඩිය ගාව තියෙන ඉෂාර බ්ලොග් ගල් වැඩපොලේ මේ වෙලාවේ සද්දෙටම දෙදුණු මාව තහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. බොස් රත්නපාල ඇතුළු ෆැමිලි එකේ හැමෝම, ඊට පස්සේ ජීවනී නංගිවයි පවුලේ හැමෝමයි එකතු කරගන්න කියලා කමල් අපිට කිව්වා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්න අතරේ දැන් මේ බ්ලොග් ගල් එහෙම කියනකොටම මතක් වෙන්නේ අපිට කැදැල්ල එන්ටර්ප්‍රයිසස්. මොකද ඔයාගේ නිවාස සිහිනේ සැබෑ කරන්න වාට හම්බ වෙන හොඳම අත්වැල ලබා දෙන්නේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් වලින්. අපිට ඉඩමක් තියනවා වෙන්න පුළුවන්. හැබැයි ඔතන ගෙයක් හදනවා කියන වැඩේ වෙනම වැඩක්. සෑහෙන වියදමක් යන, සෑහෙන කාලයක් යන වැඩ. ඒ දේවල් හොඳම කෙනෙක් එක්ක කරේ නැත්තම් එහෙම විශාල ප්‍රශ්නවලට අනාගතයේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා ඔයා කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක් දෙන්න. සල්ලි ප්‍රශ්නයක් කරගන්නත් එපා. ඔයාලට ගෙදර හදන්න කීයක් වියදම් වුණත් ඒ යන ගාන අවුරුදු 10ක් විතර හිමීට අරගෙන ගෙවලා දාන්න ඔයාලට චාන්ස් එක කැදල් එන්ටර්ප්‍රයිසස් දීලා තිනවා. ගෙවීමේ ක්‍රමයට මේ දේවල් කරගන්න චාන්ස් එක කැදල් එන්ටර්ප්‍රයිසස් දීලා තිනවා. 0744390352 50, 0744390352 51 මේ නම්බර්ස් දෙකෙන් එකකට දැන්ම කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ගිහිල්ලා විස්තර දැනගන්න ඕනට පුළුවන්. සාමාන්‍යයෙන් නිකන් 140කින් වගේ ඔයාලට පොඩි ගයක් හදාගන්න පුළුවන්. කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ ගයක්. කාමර දෙකක් තියෙනවා කියලා කියන්නේත් එහෙම සාමාන්‍ය මට්ටමේ ගයකුත් නෙමෙයි, ටිකක් හොඳ ගයක් නේ. ඔයාලට හදාගන්න පුළුවන් 140කින් වගේ. ඊට පස්සේ ඔයාලට ටජ් මහලක් හදාගන්න ඕනනම් ටජ් මහලක් උනත් හදාගන්න පුළුවන්. කතා කරන්නකෝ කැදැල් එන්ටර්ප්‍රයිසස් එකට. ආයෙත් පාරක් නම්බර් එක කියන්න. 0744390352 50. එහෙම නැත්නම් 0744390352 51.

0: FM Anupaha, FM Anuhatarai Tashmaata, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
3: ශ්‍රී ලංකේ අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
1: සිහින් හැඩතින නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
3: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජේ ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
3: නොවිනස්වන රසවත්ම රසය
1: විජේ ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
3: විජේ ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
1: ඇයි ෂුගර් කියන මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදර නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
1: මාතර ෆ්‍රීලැන්ස් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලැන්ස් චීස් රසයේ සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yana yana hama dana anytime fit when a flavor dela kiri padamak. Wela ina e gana danuwa. Wasakala kiri fun ekak piri ela kiri kiri.
7: වේලාව 11:00

0: රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සුම.
2: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම කසුනී. වැල්ලවාය වරුණගම තුනේ කනුව ප්‍රදේශයට වනාලි කඩාවැදීම හේතුවෙන් වගාපිම් රැසකට හානි සිදුව තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අස්වැන්න නෙලීමට ආසන්නව තිබූ අන්නාසි වගාවක් වනාලීන් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ කර ඇති බවයි. එමෙන්ම පොල්, කෙසෙල්, කුස් සහ තවත් වගාවන් රැසක්ද වනාලි විසින් විනාශ කර තිබෙනවා. ඊයේ පසරුවේ ගම්වදින ලද එම වනාලීන් අද උදෑසනද ගම්මානයේ රැඳී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. වසර ගණනාවක සිට වනාලි තර්ජනවලට ලක්ව සිටින තමන් සහ වගාවන් ආරක්ෂා කිරීමට ස්ථිර නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. දවස මැද වාර්තාකරණය දහවල් 12ට.
0: Net News මේ පැය රටතොට.
3: Net FM දේදුණු මාවත. ඔබ වෙත ගෙන එන්නේ
4: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
0: FM 95 FM 94.8 net.

ගල් පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත දේ

ජනියා රෙඩි වෙලා තමයි. හැබැයි වෙලාව 10 පහ වෙලා. වෙලාව 11 විනාඩි 7යි. අපි දේදුණු මාවතේ දෙවැනි පැයේ වැඩ කටයුතු ටික මේ විදිහට ආරම්භ කරන්න තමයි හදන්නේ. දැන් අද බදාදා දවසනේ. සඳුටට නම් නිවාඩුවෙන් පස්සේ වැඩට එන දවස කියලා ටිකක් රිලැක්ස් එකේ නෙවෙයි ටිකක් ෆිට් එකේ වැඩ කරන්න පුළුවන්. අඟහරුවාදත් සඳුදාට පස්සේ දවසනේ කියලා වැඩ කරන්න පුළුවන්. බදාදාට තමයි අපි හිතා ගන්න බැරි. මොකද සතියේ පළවෙනි දවසට තියෙනවා දවස් දෙකක්. ඊට පස්සේ සතියේ පස්වෙනි දවසට තියෙනවා දවස් දෙකක්. එතකොට බදාදා අපි කොයි විදිහටද ඉන්න ඕනේ කියන එක ගැන ප්‍රශ්නයක් මේ වෙලාවේ මට දෙවන්තව මතුවලා තියෙනවා. ඕගොල්ලෝ ඉතින් WhatsApp message එකක් දානකොට මගේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මට. Hi, good morning. මං ඌව පරණ ගමින් මාවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ අපේ ප්‍රභාහන්සි. එයාවයි දුවවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි message එකේ දාලේවලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් අපි එකතු කරගන්නවා ප්‍රභාහන්සි ඔයාවයි දුවවයි. ඊළඟට සුබ උදෑසනක් වේවා ජනියෝ. මමත් ආව දේදුණු මාවත නෙතහගෙන ඉන්න හැමෝමයි. මාවයි සින්දුවකට එකතු කරගන්න. අපේ යටියන්තොට සුජීව මధుරංග තමයි එහෙම message එකක් දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හැමදාම වගේ අපිට ප්‍රශ්නයක් එකතු කරන අපේ ඊජී අනුර පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට මහනුවර පැත්තට යමු. මහනුවර අම්බිඩියේ ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලක අයියා ආදිත්‍ය පුතා ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා. අයියේ මම හිරුණංගි මටත් දෙන්නකෝ ලස්සන සින්දුවක්. එහෙම කියලා තමයි අපිට බදුල් ඉඳන් හිරුණංගි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කැටවත්තේ සියලු දෙනාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි අපිට හිරුණංගි මැසේජ් එක දාලා කියලා එවලා තියෙන්නේ. Good morning ජනේ මල්ලි. අද උදේම මැසේජ් එකක් එවනවා කියලා හිතාගත්ත හොඳේ. එහෙම කියලා අපිට අපේ කඩවත ලක්මාලි තමයි මැසේජ් එක දාලා එවලා තියෙන්නේ. එකතු කරගන්න කියනවා කුමාරිමිස් දුල්මි ගයන් මල්ලි දුව තිනුලි ඇතුළු කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කෝල් කරපු කට්ටියකුත් අග්ගල මතක් කරන්න හදන්නේ. පොඩ්ඩක් ඉන්න කොළ ටික හොයා ගන්නකම්. මං යනවා නිවුස් නියර් වලට. නිවුස් නිය කියලා කිව්ව ගමන් දන්නවනේ ඉතින් අපේ තේ දළු නෙලන ළඳේ අපේ යාළුවෝ කට්ටිය ඉන්නවා එතන. අද ගීතිකා නැහැ. ගීතිකාව වෙන පැත්තක වැඩ කරන ගමන් ඉන්නවා. තේ දළු ටික නෙලාගෙන යනලු පැත්තක. අපේ ශ්‍රියාමාලා තමයි අද කෝල් එක ගත්තේ මට. ශ්‍රියාමාලා ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ගයාලනි කාන්ති සුදු මේ අතළු කට්ටියම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. දැන් එයා කිව්වා ගීතිකාත් අහගෙන ඉඳලා ඔය කිව්වට කෝල් එකක් ගනී හැමීට කියලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට මාවත් සින්දුවකට එකතු කර ගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න අපේ අකුරැස්සේ යෂෝ. එයා අහලා තියෙනවා, අහලා නෙවෙයි කියලා තියෙනවා. අද දේදුණු මාවත පටන් ගන්නකොටම ඇහුණු සින්දු වලින් එයාගේ හද සසල වෙලා ගියා කියලා. ඒ තරම් ආසු සින්දු ටිකක්ලු ඇහිලා තියෙන්නේ. ඉතින් ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. Hi ජනි අයියේ, good morning. අපිවත් එකතු කරගන්න කියලා Candy Boys අපිට message එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියන්නේ ගයාන්, ඊට පස්සේ යූ කුමාර, ප්‍රියන්ත, රොෂාන්ත, ඊට පස්සේ නිකම්ම කුමාර. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. තාමත් කෝල් එකක් ගත්තේ නැත්නම් 0112553368 අපිට කෝල් එකක් ගන්න. WhatsApp කරන්න 0111 95 95 95

හරි, අපි සින්දු අහන්න යන්න කලින් කට්ටිය එකතු කරගමු. 0112553 63 නම්බර එක ගැන කියනවනම් සෑහෙන බිසි කියන කතන්දරේ මම දන්නවා මේ පැත්තට කෝල් කරනකොට. මොකද ඒ තරමට කෝල්ස් ටිකක් එනවා, මම ඉතින් පුළුවන් ටික කොහොම හරි ආන්සර් කරමු. ඊට පස්සේ අපිට WhatsApp කරලා තියෙන කට්ටිය ඉන්නවා, මේ හැමෝම මතක් කරන්න ඕනි අපේ සඳු. සඳු අපිට කතා කරේ නාලන්දේ සිට. සඳු ඉතින් අදත් නරක ළමෙක් වෙලා ඉස්කෝලේ ගියේ නෑ කියලා තමයි මම හිතුවේ. නෑ, අද නම් නරක ළමෙක් හන්ද නෙවෙයි, අද යාට අසනීප වෙලා උන්න ගැනිලලු. අපේ සඳු ඔන්න ඉක්මනට සනීප වෙන්න ඕනි. වාවයි අම්මවයි මම මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට දැන් මේ උණ කියනකොට මට මතක් වුණා. උණ හැදුනම එහෙම එකපාරට කෑම බීම එහෙම කන්න ටිකක් අමාරුයි නේද? රහට මොනවා හරි ටිකක් තියෙනවා නම් තමයි පොඩ්ඩක් අපිට ලේසියෙන් කන්න පුළුවන් උණ හැදුණු කාලෙ. කටට සැරට කෑම තියෙනවා නම් උණ නෙවෙයි මොන දේ හැදුනත් කටට රහට කෑම තියෙනකොට කෑම ගන්න අපිට පුළුවන්. එහෙනම් ෆ්‍රීලන් නිෂ්පාදන ගැන අනිවාර්යයෙන්ම ඔයාලට මතක් කරන්න වෙනවා. මොකද අපේ කටට රසට කෑම කනවා කියන කතාව මතක් වෙනකොටම අපිට මතක් වෙන්නේ ෆ්‍රීලන් නිෂ්පාදන. ෆ්‍රීලන් නිෂ්පාදන කියලා කියන්නේ අපේම රටේ අපේම ගොවියන්ගෙන් අරගන්න අමුද්‍රව්‍ය ටික එකතු කරලා හොඳම පදමට නිෂ්පාදනය කරලා නිෂ්පාදන රාශියක් අපි ගාවට එවන අවුරුදු 40ක් පුරා අපිත් එක්කම ඉඳපු අපේම යාළුවෙක් වගේ කෙනෙක්. ෆ්‍රීලන් නිෂ්පාදන ගැන නිකමට අපේ ආච්චි අම්මලගෙන් අපේ අම්මලගෙන් නිකමට අහලා බලන්නකෝ. ඒ ඇහුවම ඒගොල්ලන්ට රස මතක ගොඩක් ෆ්‍රීලන් නිෂ්පාදන එක්ක බැඳිලා තියෙනවා. ඒ කාලේදම අපේ කෑම රසවත් කරගන්න එකතු කරපු ෆ්‍රීලන් නිෂ්පාදන අතර තියෙනවා ෆ්‍රීලන් චීස් රසති සෝයා මිට්. දැන් ඉතින් එක එක රසයෙන් එක එක දේවල් කන්න තියෙනවනේ. ඒ අතරේ සෝයා මිට් කියලා කියන්නේ අපි ගොඩාක් ආසාවෙන් හොය හොය කන කෑම. ඉතින් ගෙදර කෑමේ රස වැඩි කරගන්න අන්න ඔයාට බලුවන් අලුතින්ම ඇවිල්ලා තියෙන ෆ්‍රීලන් චීස් රසති සෝයා මිට් කලබලන්. චීස් උයල කන්න බෑනේ, චීස් ඔය කඩේ තියෙන චීස්. හැබැයි චීස් රසට කෑම කන්න කැමති ඔයාට, ඔයාගේ කෑම වේල චීස් රසින් රසවත් කරගන්න චීස් රසති සෝයා මිට් එක්ක පුළුවන්. මෙහෙමයි ඉතින් සමහර විට මේ රසකාරක අරව මේව කතන්දර කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ මේකෙනම් තියෙන්නේ මොනාහරි કૃતિම රසකාරක ඒවා මේවා වෙන්නේ නැති කියලානේ. හැබැයි ෆ්‍රීලන් නිෂ්පාදනවල එහෙම કૃતિම රසකාරක අඩංගු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපේම රටේ ගොවියන්ගෙන් අරගන්න අර අමුද්‍රව්‍ය ටික එකතු කරලා කොටින්ම කියනවා නම් ඒගොල්ලන්ගේ ෆ්‍රීලන් නූඩල්ස් පැකට් එක, ඊට පස්සේ සෝයා මීට් පැකට් එක, ඔය දේවල් ඇතුලේ තියෙන අර කුළුබඩු ටික පවා හදන්නේ ඒගොල්ලෝ අපිට දෙන කොළුබඩු ටික වගේම අපේම ගොවියන්ගෙන් අරගත්ත බොහොම සාරවත් වේගොල්ලෝ වවන අමුද්‍රව්‍ය ටික එකතු කරලා කොපලා කොටලා ඒ ටික කරනවා. එහෙනම් ඉතින් අද කෑමට වෙනසක් එකතු කරන්න මාතර ෆ්‍රීලන් ඉතින් එන චීස් රසති සෝයා මීට් අරගෙන බලන්න. ඔන්න දැන් අපේ අරණාලන්දේ සඳුටත් පුළුවන් අද. WhatsApp එක පැත්ත බලමු. WhatsApp එකේ ගොඩ දෙනෙක් ඉන්නවා. අපි තහගෙන ඉන්නේ අයියේ. අපි අහංගම පංචාලියකේ. ඉරේෂා, සමන්ති, නිලන්ති, ඊට පස්සේ බොස්සාමානන්ද එකතු කරගන්න කියලා අපිට දිස්නක්ක තමයි මෙසේජ් එක දාන්නේ. අදත් අපිව මතක් කරන්න ජනි. එහෙම කියන්නේ ගලේ කඩේ රයිගම අපිට සරච්චන්ද්‍ර ඩයස් තමයි හින්දා මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට දේදුරු මාවතට දුම්බර ලලිත් ප්‍රියංකරවත් එකතු කරගන්න කියලා අපේ ලලිත් මෙසේජ් එකක් දාලා තිනවා. එකතු කරගන්න ඕකට කාදරෙන්.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව 11 විනාඩි 25යි.
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: ඇසීම අඩුත චැනල් ගායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777776610.
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
7: Hey yo yana yana hamadana anytime fit when a flavor delikiri padamak well I know gonna danu wale wasakala kiri fun එක පිරි එල කිරි කිරි
8: excite ගන්න ලක් එක charge කරගන්න Excite battery activity කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
9: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත plantations limited අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
10: මොකද වයිෆ්?
11: දැන් ඔය යාළුවත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සෙ දොරෙන්?
10: පිටිපස්සෙ දොරෙන්.
11: අදත් වැරද්දුවනි. දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්න එකයි

ඊට පස්සේ බදුල් කැටවල පැත්තට අපි කලින් ගියා පොඩ්ඩක් ඉන්න හරි දැන් අපි යන්න හදන්නේ හම්බෙගමුවට හම්බෙගමුවේ ඉඳන් සේපාලිකා කතා කරා හැමදාම වගේ අදත් කතා කරා අම්මවයි තාත්තවයි ඊට පස්සේ අක්කලගේ පවුල හැමෝමයි එකතු කරගන්න කියලා කිව්වොත් මේ සද්දෙට ගමටම ඇහෙන්න දාලලු තියෙන්නේ ඉතින් ඒක හන්දා අපේ සේපාලිකා විතරක් එකතු කරම්මදි හම්බෙගමුවේ ගමේ ඉන්න සියලුම දෙනවත් මේ සින්දුවට අපි එකතු කරගන්නෝ ന്യൂസ് നിയർ വലട്ട ആയ പറക്കാണ് മുഖത അപ്പേ ഗീതിക കഥാകര കലിൻ ശ്രീ ആമാല കഥാകര ദൻ ഗീതിക കഥാകര ഇനോ കണങ്കി ഹൈറാംഗണി സുമനക്ക ഇട്ട് പസ്സേ ശാന്തി അക്ക പ്രിയന്ത മോട്ടേഴ്സ് പ്രിയന്ത വൈ അവിസാവേലി ലങ് മോട്ടേഴ്സ് ഇറങ്ങ വൈ ഗുണക്കാതുരൻ മതക്കരണ ඊළඟට හලෝ කොහමද මම ගාමිණී ජයසිංහ එහෙම කියන්නේ අපේ ජපානයේ ඉන්න ගාමිණී අයියා එයාගේ යාළුවෝ දෙන්න නිශාන්ත වයි ඉෂාන් වයි එකතු කරගන්න කියනවා වයිෆ් සංජීවනීව මතක් කරන්න කියනවා පුතා ඕෂද දුව සේනාශ්‍රී මේ හැමෝම එකතු කරගන්න ඊළඟට මාකොල ගල්පොත්ත හන්දි ඉඳන් අපිට හැමදාම වගේ මැසේජ් එවන අපේ ප්‍රියන්ත සමරවීර එකතු කරගන්න කියනවා සපුගස්කන්ද මහවිදුහලේ ඉගෙනුම ලැබපු 1981 බැජ් එකේ යාළුවෝ ඔක්කොම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කට්ටිය ඊළඟට මිරිස්ස උඩුපිල නේද උඩුපිල ඔව් මිරිස්ස උඩුපිලට අපි යන්නේ යජිනි එරාෂා මැසේජ් එකක් දාලා තියෙනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ යජිනි එරාෂා හන්සාල් හරිම ලස්සන නමක් නේද තියෙන්නේ ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා දැන් අපි ගාමිණීව එකතු කරගත්තනේ ඔන්න නිශාන්තත් මැසේජ් එකක් දාලා තියෙනවා ජපානයේ නිශාන්ත මැසේජ් එකක් දාලා තියෙනවා එයාගේ යාළුවෝ දෙන්න ගාමිණීවයි ඉෂාන් වයි එකතු කරගන්න කියලා දැන් මෙහෙමයි ඉෂානුත් අහගෙන ඉන්නේ ඉෂාන් ඔහොම ඉඳලා බෑ දැන් ගාමිණිත් මැසේජ් එකක් දානවා නිශාන්තත් මැසේජ් එකක් දානවා ඉෂානුත් මං කියන්නේ මැසේජ් එකක් දාන්න ඕනේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට අපේ මේ ගමුවේ ටවුන් එකේ ඔර්ලෝස් ගණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ කට්ටිය කොහොමද අපි අමතක කරන්නේ ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝමත් මේ සින්දුවට එකතු කරගන්නවා කෝල් එකක් ගන්න 0112 55 33 63 WhatsApp message එකක් දාන්න 0711 95 95 95 නැත්නම් යන්න අපේ Facebook fan page එකේ දාලා තියෙන post එකට comment එකක් දාන්න

සුසුම් සුළඟක් මවලා මහද රිදවා ගියාට එහෙම රිදවන්නේ නෑ නෙත් FM දේදුණු මාවත හන ඔයා. මම මේ එකතු කරගන්න හදන්නේ දේදුණු මාවතට WhatsApp මැසේජ් එවපු කට්ටිය. හයි ජනියෝ, අදත් සද්දෙරම දේදුණු මාවත අහගෙන ඉන්නේ. වැඩ කරන ගමන් අපිත් අහගෙන ඉන්නේ අපිවත් එකතු කරගන්න කියලා. මඩවල ප්‍රියන්ත සැලෝන් එකේ අපේ ප්‍රියන්ත අයියා මැසේජ් එක දාලා තියෙන්නේ. ඇල්කඩුවේ ඉන්නවා දුව ගිම්හානි සෙව්වන්දි, ඊට පස්සේ වයිෆ් මල්ලික, වත්තේගම ඉන්නවා අපේ ජාවෝ අයියා, ඒ වගේම තමයි සහන මෙඩිකල් සෙන්ටර් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා එතන දාශිනි. මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ගුඩ් මෝර්නින් ජනි, අම්පාරේ මුවන්ගල ඉඳන් තමයි අපේ රම්‍යා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. එයයි හස්බන්ඩ්යි, හස්බන්ඩ් සරත් කුමාර, පුතාල දෙන්න සමාධි, ඊට පස්සේ පුතාල දෙන්න සමාධි දුව, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට මිනුවංගඩ නිලු, එයාට සුරේන්ද්‍ර පෙරේරාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහනවා. මම අද දෙන්න ට්‍රයි කරන්නම්, බැරි නොත් අනිවාර්යෙන් හෙට දෙනවා. හරිද නිලු, ඔයාව ගොඩක් ආදරෙන් අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. ඊට පස්සේ අන්න හදනේ නුවරට ගිහිල්ලා එන්න. මොකද නුවර ඉඳන් මට කෝල් එකක් දුන්න අපේ දම්මි අක්කා. එයාගේ බෙස්ටියෝ ටික එකතු කරගන්න කිව්වා. යාළුවෝ යාළුවෝ ටික, තාරු, ඊට පස්සේ ඉනෝකා, යමුනා, නදී, කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකෙත් මේ වෙලාවේ සද්දෙනම අපි වහගෙන ඉන්නවලු. ප්‍රසාද් මෝටර්ස් එකේ වැඩ කරන කට්ටිය, ඇවිල්ලින කට්ටිය හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට බෙලියත් දිමුතු සැලොන් එක තියෙනවනේ, එතන ඉඳන් අපිට එක්මන් අයියා කතා කරා. එක්මන් අයියවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා, හොඳ සින්දුවක් දෙන්න කිව්වා. මේ සින්දුවට ඔය නම් කියපු හැමෝම එකතු කරගන්නවා. තාමත් මේ වැතර කෝල් එකක් ගත්තේ නැත්තම්, WhatsApp message එකක් දැම්මේ නැත්තම්, මොකද තාමත් ප්‍රමාද ගන්න කෝල් එකක් 0112 55 33 63 WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට.

0: FM Anu Paha, FM Anu Hadrai Tashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: වෙලාව 11 විනාඩි 42යි.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
6: Frames ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල කම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයියේ NLB මෙගා පවර් ඔබත් අද
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
10: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
11: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
12: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
13: Net FM Alpha Studio with Kasani and Lehansa.
14: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
15: මේ හස්බන්ඩ්
16: මොකද වයිෆ්?
15: ඔයාට අතීතේ දෙන chance එකක් හම්බුනදී ඔයා මාව මැරි කරනවා දාපව්?
16: නැතුව?
15: අනේ හිතේ ඇති. කමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලාද?
17: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ ඔරු මලකුල්ලම් පොගුම් මලකින්නලදී.
18: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
19: මේ සින්දු අහන්න යන්න කලින් උපන්දින සුභවෙතුමක් තියෙනවා කරන්න. වෙන කාටවත් නෙවෙයි, අද චන්දන ලියලාරච්චි මහත්තයාගේ උපන්දිනි. ඉතින් මේ සින්දු අහන්න යන්න කලින් අනිවාර්යයෙන්ම සින්දුවේ අයිතිකාරයාට සුභ උපන්දිනයක් කියලා ඉන්නොල්. ඒක හන්දා Net FM අපි අහන හැමෝම, ඒ වගේම තමයි Net FM ටීම් එක අපි හැමෝම චන්දන අයියට සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. තව මීට වඩා මේ වගේ තව සින්දු ගොඩාක් අපිට දෙන්න චාන්ස් එක දෙන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒකවත් මතක් කරන ගමන් අපි යන්න හදන්නේ මඩපාතට ගිහිල්ලා එන්න. මොකද මඩපාති දැන් අපේ ලක්ෂ්මන් මැසේජ් එකක් දාලා තියෙනවානේ. තමරා, නිෂානි, චේතනා, තේජ, අවෝර්, පුංචි පුතා භාග්‍ය, අවිෂ්ක, මේ හැමෝම වගේම අපේ සේරුවාවිල ඉන්න සමරසිංහව මතක් කරන්න කියලා තියෙනවා. හයි ජනි, අපි දේදුනුමාවත සද්දෙටම අහගෙන ඉන්නේ. අම්පාර බණ්ඩාර දූවේ මුතුහර බ්ලොග් ගල් එකේ වැඩ කරන සෙට් එකම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ හයි ජනි කොහොමද? ඔයාට මාත් නෑ ඔපඩෙන් උඩෙන් උඩෙන් නේ නැවතීමේ තිත් එහෙම නෑ, මං තමයි හදලා ගන්න ඕනේ. අපේ නිල්මිනි නාරම්මල ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. නිල්මිනි, මං හිතන්නේ නිල්මිනි අපිට කෝල් එකකුත් දුන්නා. කොහොම හරි ගොඩාක් ආදරේ නිල්මිනි, ඔයාව මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට අපේ ත්‍රිකුණාමලේ පහේකණුවේ පුංචි බණ්ඩායියව කොහොමද අමතක කරන්නේ? ඔයාවයි පවුලේ හැමෝමයිත් මේ සින්දුවට එකතු කරගන්නවා. මේකමයි අපේ දනංජය බණ්ඩාර, එයාගේ සෙන් ඇන්තනිස් රෝඩ් එකේ ඒගොල්ලන්ගේ ගෙවල් වල ඉන්න කට්ටිය. ඊට පස්සේ දංකටුව ශ්‍රී සුමංගල මාවතේ ගෙදර එයාගේ අම්මා, ඉතාලියේ මිලාන් වල ඉන්න අපේ රිෂේන් පුතා, ඒ වගේම තමයි සුබෝධන පුතා, එයාගේ නංගි චන්ද්‍රා, සුබෝධනි දුව, දිමුතු පුතා, මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සුබ දවසක් ජනි, අපිවත් එකතු කරගන්න. එහෙම කියන්නේ අපේ නුවර නදී. නදී ඔයවත් මේ සින්දුවට මං එකතු කරගන්නවා. ඊළඟට අපිත් අහගෙන තමයි ඉන්නේ. පතිරාජ පෙදෙසේ කූඩුව හන්දියේ රවින්දු තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අනේ නෑ නෑ නෑ නෑ නෑ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. මැසේජ් එක දාලා තියෙන්නේ කවුද කියලා හොයාගන්න අමාරුයි. අනේ නෑ හරි හරි රවින්දු රශ්මික තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පුතාවයි ඊට පස්සේ තිලකාවයි සීමන්වයි ආරච්චිවයි අම්මවයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ මං එකම නම තුනකට කඩලා කිව්වද කියලා. කොහොම හරි රශ්මික ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. දැන් ඊළඟ දවසේ මැසේජ් එකක් දානකොට නැවතීමේ තිතක් එහෙම වැඩිපුර තියලෙවන්න. හරිද? මාවත් සින්දුවකට එකතු කරගන්න. අලුත්ගම ඉඳන් අපේ සන්ධ්‍යා මැසේජ් එකක් දාලා තිනවා. සන්ධ්‍යා හොයවත් එකතු කරගන්නවා. ඊළඟට ගුඩ් ආෆ්ටර්නූන් ජනි අපිවත් දේදුණු මාවතට එකතු කරගන්න. එහෙම ගිහලා අපිට ප්‍රදීප් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හරියටම කිව්වොතින් අලුත්ගම දර්ග ටවුන් එකේ තියෙන A&W Apparel Garment එකේ ඉඳන් තමයි අපිව සෙට් එක අහගෙන ඉන්නේ. රංජනී අක්කා, සන්ධ්‍යා, චිත්‍රක්කා, චම්පිකා, බොස් ජයවර්ධන, විජේ සර් මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ දාලෙවල තියෙන්නේ. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ අපේ කෑගල්ලේ පුෂ්පාංගනී, මහත්තයා නිමල්, පානදුරේ පොඩි අක්කා, ඊට පස්සේ සුබද්‍රදුව, කුමාරී, ඊට පස්සේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලෙවල තියෙන්නේ. එහෙනම් ඉතින් එක දිගට සින්දු දෙකක් අහලා ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේ ආයෙත් හම්බ වෙලා කතා කරමු. එතකන් කෝල් කරන්න, WhatsApp මැසේජ් එවන්න, පෝස්ට් එකට කමෙන්ට් දාන්න.

0: Anupaha FM Aluhatrai Dashma Ata Net FM
1: Net FM Dedunu Mavata Oba Veta Gene Ne
2: Akunulake Namahubavan Ratapurama Rasa Genean Aulesama Rasa Karakana Mother Freela Noodles Tasteke Trusteke
3: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
4: විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
5: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
6: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
7: කොල්ල කෙල්ල කොට

0: ලොතරැයි මණ්ඩලය කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
1: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
2: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
3: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
0: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
4: ක්‍රිස්ටිනා කෝචින් හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජකින් හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ
0: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
3: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
2: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
0: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
5: Brought to you by
6: අදම මිලට අලුත් තැනක් කසාගල ග්‍රේන් සුපර් මාතලේ කඩුවෙන අතරගිරිය කසාගල ග්‍රේන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
0: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කලම්බු අදම කතා කරන්න 0710-777-333
7: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
8: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
9: ඇසේම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777-76-76-10
10: Death FM Algo Town
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: Hey yo යම එන හැම තැන anytime fit වෙන flavor
11: සුබ දහවලක් වෙලාව දවල් 12:00යි

0: Net News. Net daval dolaha. Oba veta gena enne.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
3: අයිබෝන් අද දවස මැද දවසේ මෙතෙක් රටතුට සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් දොළහා මම සචිනි සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: මේ වෙනකම් දවස
3: හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි අධිකරණයට විදුලිය ගාස්තු සංශෝධනයට මහජන අදහස් විමසීම ආරම්භයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලාභ සහ පාඩු ගැන මැති සභේදී අනාවරණයක්. ට්‍රම්ප්ගේ නවතීරණයක් නිසා ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළයයි. කෙහෙල් බදර STF මෙහෙයුමක් පාතාල සගේකුත් අත්අඩංගුවට.
0: නෙත් දවල් 12 ඉර මැදියමේ වාර්තාකරණය.
3: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකුඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ජුනි මාස 17 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගයේ ජුනි මාස 17 වනදා ආරම්භ කරන බවත් නිවේදනය කළා. එදින පැමිණිලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවා. 2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස සේවය කරමින් ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතරීම සඳහා සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පුද්ගලික සමාගමකට වාසියක් අත්වන ආකාරයෙන් කටයුතු කරමින් රජයට රුපියල් 88,59,708 පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණ නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මගින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාද අද අධිකරණයේ පෙනී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 2026 වසරට අදාළ යෝජිත අතිවිශේෂ විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම මේ වන විට සිදුවනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ පස්වර තුන දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මේ සම්බන්ධයෙන් වාචික අදහස් ලබා ගැනීම සිදු කරන බවයි. 2026 වසරේ දෙවන සහ තුන්වන කාර්තු සඳහා නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම විසින් යෝජිත අතිවිශේෂ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙලෙස මහජන උපදේශනය ලබා ගැනීම සිදු කරනවා. එම අවස්ථාවේදී අදහස් දැක්වූ මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසුවේ ගල්ලංගුළු සම්බන්ධ තත්වයන් මෙම ගාස්තු සංශෝධනයේදී සැලකිල්ලට ගෙන නොමැති බවයි.
4: ඉන්ධනවල මිල ඉහළ යාමත් පුරෝකථනය කලින් පුරෝකථනය කරලා තියෙන ලද ජල විදුලි බල නිෂ්පාදනය හිතුවට වඩා යම් ප්‍රමාණයකට අඩුවීමත් පදනම් කරගෙන ඒ වගේම කොමිෂන් සභාව තීන්දුවක් ලබා දුන්නා සහ ඔබට දැනුවත් දුන්නා ගල්ලඟුරුවල පිරිවැයක් වැඩිපුර දරන්න වෙනවා නම් ඒ පිරිවැය ජනතාවට දරන්න සිදු අවස්ථාව උදා කරන්නේ නැහැ කියන එක ඒ අනුව නැෂනල් සිස්ටම් ඔපරේට සමාගම මේ ලබා දීලා තියෙන යෝජනාවේ ගල්ලඟුරු තම විශ්ව තත්ත්වයේ ගල්ලඟුරු හැටියට සලකලා තමයි මෙම යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. එම නිසා එම අතිරික්ත වියදම දරන්න වෙනවා නම් එම වියදම මෙම යෝජනාව තුළ අඩංගු වෙන්නේ නැහැ.
3: සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මාස 9 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීට පෙර පැවසුවේ. ඉරානය සමග පවතින යුදමය තත්වයේ නිමා කිරීම සඳහා සාම ගිවිසුමකට එළඹීමට හැකිවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. එනුව හෝමු සමුද්‍ර සන්ධියේ ක්‍රියාත්මක වන ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් නම් නව එක්සත් ජනපද හමුදා මෙහෙයුම අත්හිටුවන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ. ඉරානයේ සමග පවතින යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවල ප්‍රගතියත් පකිස්තානයේ ඇතුළු අනෙකුත් රටවල ඉල්ලීම මතත් නව තීරණයට එළඹීමට හැකි බවද ඔහු පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති එක්සත් ජනපද නාවික අවහිරය තවදුරටත් බලාත්මකව පවතිනු ඇති බවද පැවසෙනවා. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමග මැදපෙරදිග කලාපයෙන් යලිත් බාධාවකින් තොරව තෙල් සැපියුම ආරම්භ වනු ඇතැයිද අපේක්ෂා කරනවා. එවන් පසුබිමක් තුළ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.52කින් පහත වැටී තිබෙනවා. එ අනුව එම බොරතෙල් බැරලයක මිල අද පෙරවරුවේ සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 108.75ක් ලෙසයි. ඇමරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් මිල බැරලයකට ඩොලර් 1.50කින් පහත වැටී තිබෙනවා. එහි නව මිල ඇමරිකානු ඩොලර් 177ක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම මර්බන් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 105.97ක් ලෙසත් සටහන් වනවා. තරුණ ක්‍රියාකාරිකයෙකු වන අශාන් කෝට්ටේවත්ත දෙහිවල පොලිසිය විසින් අතරංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ සුවදුක් විමසීම සඳහා විපක්ෂ නායක සරි ප්‍රේමදාස මහතා අද දෙහිවල පොලිස් ස්ථානය වෙත පැමිණියා. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පැවසුවේ අනීතිකව අතරංගුවට ගත් අශාන් කෝට්ටේවත්ත වෙනුවෙන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ගත හැකි සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ඉටු කරන බවයි.
5: මට පෙනෙන ආකාරයට මා අත්අඩංගුවට ගැනීම තුළ ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා තිබෙනවා. අපි හැමෝම අවබෝධ කරගන්නට ඕන අපේ රටේ භාෂණයේ නිදහස, කතා කිරීමේ නිදහස, තොරතුරු දැන ගැනීමේ නිදහස, අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස, මේ සියල්ලක්ම මානව අයිතිය, මූලික අයිතිය, ෆන්ඩමෙන්ටල් රයිට් එකක්. ඒක රටේ උත්තරීතර නීතිය තුළ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඒ අයිතිය ලබා දීලා තිබෙනවා. ඒ නිසා අශාන් මැතිතුමා ඇත්ත වශයෙන්ම මේ ඉෂ්ට සිද්ධ කරේ රටේ ලක්ෂ 220කගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම. මොකක්ද එතුමා කරපු වරද? කාලයක් පුරාවටම එතුමා පෙන්නලා දුන්නා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ නිලධාරින් කියලා හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකටම රජය පත්වීම් ලබා දීලා. ඇත්ත වශයෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලක් මුළු ප්‍රාදේශීය ලේකම් පද්ධතියක් JVP-කරණයට ලක් කිරීම රටට හෙළිදරව් කරපු එක තමයි එතුමා කරේ. ඇත්ත වශයෙන්ම මේ මොහොත වෙන විට අපේ රටේ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්ම, හැම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක්ම, හැම පළාත් කාර්යාලයක්ම JVP-කරණයට ලක් වෙලා හැමාරයි. ඒක තමයි සිදු වෙලා තිබෙන්නේ. ඒ කරුණු කාරණා පිළිබඳව මෙතුමා කරුණු කාරණා එළිදරව් කරපු නිසා ඒ JVP පාර්ශ්වයේ පුද්ගලයන් මාන බලාගෙන හිටියා මෙතුමාව දේශපාලන ගොදුරක් කරගන්න.
3: පාර්ලිමේන්තුව අදත් පෙරවරු 9:30ට යළි රැස් වුණා. එහි තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ වෙනවා එම අවස්ථාව ආවරණය කළ නිත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සමන්ත කුමාර සමගින්. අයිබෝන් සමන්ත.
6: ආයිබෝන් සචිනි, අදත් පාර්ලිමේන්තුවේ කටයුතු සුපුරුදු පරිදි පෙරවරු 9:30ට ආරම්භ කෙරුණා. ඒ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන කටයුතු වලින් අනතුරුව අග්‍රාමාත්‍යවරයෙකුගෙන් ප්‍රශ්න විමසන වාරය තමයි ක්‍රියාත්මක වුණේ. ඉන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරය ක්‍රියාත්මක වුණා. එම ප්‍රශ්න වාරයෙන් පසුව ස්ථාවර නියෝග යටතේ විමසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමේ වාරය ක්‍රියාත්මක වුණා. මෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ස්ථාවර නියෝග යටතේ රවි කරුණානායක මන්ත්‍රීවරයා මීට පෙර දිනක විමසා තිබූ ප්‍රශ්නයකට වරාය හසිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පිළිතුරු ලබා දුන්නා. විශේෂයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාමට අපේක්ෂා කරන ව්‍යාපාර මොඩියුලේ සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා මෙහිදී ප්‍රශ්නයක් විමසා තිබුණා. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාමට අපේක්ෂා කරන ව්‍යාපාර මොඩියුලේ කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙවන විට අමාත්‍යංශ මට්ටමින් සහ මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා සිදු කරමින් පවතින බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට මෙතෙක් එළඹ නොමැති බවද අමාත්‍යවරයා කියා සිටියා. මේ අතරතුර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පසුගිය වසරවල ලාභාලාභ තත්ත්වයන් පිළිබඳවද රවි කරුණානායක මහතා විමසා තිබූ ප්‍රශ්නයකට අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙහිදී පිළිතුරු ලබා දුන්නා. ඒ අනුව 2024-2025 වසරවල ශ්‍රී ලංකන් එයාලයින් ආයතනයේ පාඩුව රුපියල් මිලියන 7594.56ක් වන බව තමයි අමාත්‍යවරයා මෙහි සභාවේදී කියා සිටියේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකන් කේටරින් සමාගම රුපියල් මිලියන 4859.73ක ලාභයක් 2024-2025 කාල සීමාව තුළ උපයා ඇති බවද අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙහිදී සඳහන් කළා. අදවසේ ප්‍රධාන කටයුත්ත ලෙස පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන්නේ බේරා ගැනීම, පුනරුත්ථාපනය, වස්තු භංගත්ව පනත්කැටුම් පත දෙවනවර කියවීමේ විවාදයයි. එහි තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශ තුළින් ගෙනීමේ බලාපොරොත්තුවෙන් යුතුව සමුගන්නවා. නෙත් නිවුස් වෙනුවෙන් මම සමන්ත කුමාර.
3: ස්තුතියි සමන්ත. කටුනායක හීනටීන ප්‍රදේශයේදී ටී 56 පතරුම් 54ක් හා මැගසීනයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ කෙහෙල් බද්දර කඳවුරට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී. එහිදී අත්අඩංගුවටගෙන ඇත්තේ වයස අවුරුදු 25ක් වන හීනටීන ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්. ඔහු විදේශගතව සංගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතිමයෙකු බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කටුනායක පොලිස් ස්ථානය වෙත බහර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ පැවසුවේ. මේ අතර ත්‍රිරෝද රථයකින් රුපියල් 105,000 අධික වටිනා කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ නව ගාලුපාර කොරළවැල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙනුණා. සැකකරු කොම්පංජවේදිය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බවයි ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ. ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝ 2යි ග්‍රෑම් 160ක් සොයාගෙන තිබෙනවා. ඒවා ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයේද පොලිස් බහරයට ගෙනුණා. පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් එක කණ්ඩායමට ලද තොරතුරකට අනුව එම බලකායේ සංක්‍රමික යතුරු පැදි ඒකකයේ සමග එක්ව සැකකාරු කොස්තාපල්වරයා අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාරු කොස්තාපල්වරයා කේරළ ගංජා තොගය සහ ත්‍රිරෝද රථය අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා එගොඩ උයන පොලිස් ස්ථානය වෙත බහර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ පැවසුවේ. මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසේකදී ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සිදු කළ ආයෝජන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ තවත් පාර්ශ්වවලින් එල්ලවන චෝදනා එම ආයතනය තරී ප්‍රතික්ෂේප කරනවා. එකොත් අප්‍රේල් 9 වනදා පැවති මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසේදී ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සිදු කළ ආයෝජන සම්බන්ධයෙනුයි ඇතැම් අය මෙලෙස චෝදනා නගන්නේ. මේ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ නිවේදනයක් නිකුත් කර ඇති අතර අදාළ චෝදනා පදනම් විරහිත හා සත්‍යයෙන් තොර බවයි එමකින් අවධාරණය කර ඇත්තේ. ප්‍රශ්නගත ආයෝජනය සිදු කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය නිසි අනුමැතිය ආයෝජන කමිටු මගින් ලබාගත් බව එම නිවේදනය මගින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ පවසනවා. ඒ අනුව කිසිදු අනුමැතියකින් තොරව මෙම ගණුදෙනු සිදු කළ බවට එල්ලවන චෝදනා අසත්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ පෙන්වා දෙන තවත් වැදගත්ම කරුණක් වන්නේ ආයෝජනය කළ මුදල රුපියල් බිලියන 10ක් බවට ඇතැම් පාර්ශ්ව ඉදිරිපත් කරන කරුණද සත්‍යයෙන් තොර බවයි. සත්‍ය ලෙස කරන ලද ආයෝජනය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් යන ආයතන දෙකම එකතුව රුපියල් බිලියන 6ක් පමණ බවද ඔවුන් පෙන්වා දෙනවා. මෙයින් රුපියල් බිලියන 2ක් 2030 ජූලි මාස කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන්ද රුපියල් බිලියන 3ක් 2034 ජූනි මාස කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් සහ රුපියල් බිලියන 1ක් 2037 ජූලි මාස කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් ආයෝජනය කළ බවද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය පවසනවා. මීට අමතරව ආයෝජනය සිදු කර ඇත්තේ 9.75% පොලියට බවට ඉදිරිපත් වන චෝදනාද ප්‍රතික්ෂේප කරන බවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පවසන්නේ. 9.75% යනු බැඳුම් කරී කූපන් අනුපාතයේ මිස තමන් ලන්සු ඉදිරිපත් කළ අනුපාතයේ නොවන බව ඔවුන් අවධාරණය කරනවා. සැබැවින්ම වෙළඳපොලේ පවතින අනුපාතයන්ට වඩා වැඩි වාසිදායක අනුපාතයටතේ ලන්සු ඉදිරිපත් කළ බවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පවසන්නේ. මෙම ආයෝජනයෙන් රුපියල් මිලියන 500ක අලාභයක් සිදු ඇති බවට පැතිරෙන අදහස්ද පදනම් විරහිත බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය ජාත්‍යන්තර ගිණුම් කරන ප්‍රමිතීන්ට අනුකූලව මෙම කටයුතු සිදු කරන බවද අවධාරණය කරනවා. ප්‍රශ්නගත ගනුදෙනුව සිදු කළේ ශ්‍රී ලංකා මහබැංකුව විසින් අනුමත කරන ලද ප්‍රාථමික වෙළඳුන් 5 දිනකු හරහා විනිවිද භාවයකින් යුතුව බවද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අනුව ගනුදෙනුව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පීවර ගන්නා බවද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය කියා සිටියා.
0: net dawal 12 ira medime vartha karnaya
3: නෙත් දවල් 12 නිමාව මීළඟ නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට එතෙක් පෑයෙන් පෑය මේ පෑය රටතොට බලාපොරොත්තු වන්න වැඩි තොරතුරු සඳහා අපි විසෙන්න netnews.lk වෙබ් අඩවියට
0: net දවල් 12 ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 011-2-863-363-076-716-3672
7: FM දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
8: අතුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
9: ජනි එක දේදුණු මාවත
10: දේ

0: 하다 하다 온난다 하야벨라
1: 바울 비팅 하울레아한 자니 에크 데두누 마바트

වෙලාව 12යි විනාඩි 21යි. අපි දේදුනුමාවතේ 3 වැනි පැයේ වැඩ ටික තමයි මේ විදිහට ආරම්භ කරන්නේ. දන්නේම නැතුව වෙලාව ගියා නේද? බලන්නකෝ ඉතින් දන්නේම නැතුව වෙලාව යනවා, දවස් යනවා, මාස යනවා, අවුරුදු යනවා. කොහොමද මේ දේවල් අපි හිතාගන්නේ, දරාගන්නේ? එන්න අපි සින්දුවක් අහලා ඔය දේවල් දරාගමු. කෝල් කරපු කට්ටිය ඉන්නවා, WhatsApp messages එවපු කට්ටිය ඉන්නවා. ඒ හැමෝම ඉතින් එකතු කරගන්න බලාගෙන තමයි මේ පැයේ වැඩ ටික මම පටන් ගන්නෙ. මොකද සෑහෙන දෙනෙක් පොලිමේ ඉන්නවා, නම් ටික ඒගොල්ලන්ගේ කියනකම් බලාගෙන. කෝල් කරපු කට්ටිය එකතු කරගන්න නේද? ඒගොඩ පිටිය පැත්තට යන්න හදන්නේ අපේ කුසුමාවතී අම්මා කතා කරා. එකතු කරගන්න කියලා කිව්වා හස්බන්ඩ් කරුණාරත්නව. ඊට පස්සේ අද මිනි බිරියෝ දෙන්න, මිනි බිරියෝ නෙවෙයි මිනි බිරි සහ මුන්න පුරා ගෙදරවිල්ල ඉන්නවා කියලා ඒගොල්ලන්ව මතක් කරන්න කියලා කිව්වා. චම්පා, අවිෂ්ක ඉදෙන්න තමයි මිනි බිරි සහ මුන්න පුරා. එතකොට මේ චනුකි චූටි බබෙකුත් ඉන්නවා. චනුකිවත් ගොඩක් ආදරෙන් මතක් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ ඇතුල්ගොඩ පවුලේ කට්ටිය ගොඩක් ආදරෙන් ඒගොල්ලන්වත් මතක් කරන්න ඕනේ. කට්ටියම එකතු කරගන්නවා. අලව්වේ කරු කතා කරා. කතා කරලා කිව්වා රුක්මන් බයි, නිමාලි

එයාවත් එකතු කරගන්නවා අපේ රන්දිකා කේක් ෂොප් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් ඔයාවත් එකතු කරගන්නවා. ඊළඟට අපි යන්න හදන්නේ WhatsApp එක පැත්තට. ජරි අපිවත් එකතු කරගන්න සින්දුවකට. එහෙම කියන්නේ අපේ කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ රංගන ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට අපි එකතු කරගන්නවා. ඊළඟට ජනි අපිත් ඔයා වහගෙන ඉන්නේ. එහෙම කියන්නේ ඇහැලියගොඩ ශෂි ෆුඩ් ප්‍රොඩක්ට්ස් එකේ ඉන්න කට්ටිය ගොඩක් ආදරෙන් ටීම් එකේ හැමෝම එකතු කරගන්නවා මේ සින්දුවට. හයි ජනි, ඔයා මොකද මං එවන මැසේජස් කියවන්නේ නැත්තේ? ආ, මිස් වෙලාද මැසේජ් එක මගේ අතින්? අපිට මැසේජ් එක දාලා තියෙන දේවතුරේ චන්දි එකතු කරගන්න කියලා කියනවා. හවි සුමුදු, ඊට පස්සේ මං හිතන්නේ හස්බන්ඩ්ගේ නම සුමුදුත් දන්නේ නැහැ, හවි වෙන්න ඇති සමහර විට. කොහොම හරි සුමුදු, ඊට පස්සේ පූජාදුව, දිනින්දු පුතා, චූටිකි, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. ලස්සන දවසක් වේවා ජනි. අදත් අපිට ලස්සන සින්දු ගොඩක් දෙන්න. එහෙම කියන්නේ අපේ දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාර චන්දන ස්ටෝස් එකේ ඉන්න චන්දන සහ චාන්දනි. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ කවුද මේ? ආ, ජනි බොස් කොහොමද? අපිවත් එකතු කරගන්න. කඩේ පුරාම ඇහෙන්නේ දේදුණු මාවතේ සද්දේ තමයි. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන සඳරවල තේ කඩේ ගාමිණී සමරනායක. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. නුවරට යන්න හදන්නේ, හරිද? නුවරින් ධම්මේ අක්කා. ආ ආ ආ, මෙන්න මෙන්න මෙන්න අපිට කෝල් එකකුත් ගත්තා, දැන් WhatsApp මැසේජ් එකකුත් දාලා තියෙනවා. හැබැයි වෙලේ කිව්වා WhatsApp මැසේජ් එකකුත් දැම්මා කියලා. දැන් කට්ටිය පුරුද්දට අරන් තියෙන්නේ මේ පැත්තට WhatsApp මැසේජ් එකකුත් දාලා. මැසේජස් ගොඩ වැඩිනේ කෝල්ස් වලත් එක බලනකොට. මැසේජස් ලිස්ට් එකේ ඉන්න ගමන් ෂේප් එකේ කෝල් එකකුත් දීලා බලනවා. කොයි පැත්තෙන් හරි වැඩේ හරියන්න පුළුවන්නේ. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. තාම මේ පැත්තට කෝල් එකක් හරි WhatsApp මැසේජ් එකක් හරි නැත්නම් Facebook post එකට comment එකක් හරි දැම්මේ නැත්නම් වහ වහ ඒ දේවල් කරන්න.

සුරංගනේගේ මාළු ගන්න නැති දවස් වලට ඔයාට පුළුවන් ගෙදර ඉඳන් සෝයා මීට් හදන්න. දැන් ඉතින් ඔයාට ගෙදර හදන සෝයා මීට් එක ඕඩි රහකට හදාගන්න එක එක රසවලින් ෆ්‍රීලන් සෝයා මීට් අරගන්න පුළුවන්. ෆ්‍රීලන් සෝයා මීට් හොයන්න එහෙම හේ දුවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ ගෙදර ළඟ තියෙන ඔයා හැමදාම බඩු ගන්න කඩේට ගියත් බොහොම ලේසියෙන් ෆ්‍රීලන් නිෂ්පාදන හොයාගන්න පුළුවන්. මොකද ඒ තරමටම ලංකාව පුරාම බෙදා හැරපු නිෂ්පාදන පෙළක් තමයි ෆ්‍රීලන් කියලා කියන්නේ. දැන් මේ මතක් කරන්න හදන්නේ අපි ඒ කාලේ කාපු කොස්සට කළුපොල් මාළුවේ රස ඔයාට අරගෙන ෆ්‍රීලන් කොස්සට කළුපොල් මාළුවේ රසට එන සොයා මීට් එක ගැන. කොස්සට කළුපොල් මාළුව කියලා කියන්නේ අපිට අතීතයේ මතක් වෙන කෑමක්නේ. ඒ දවස්වල අපි අම්මලා ආච්චි අම්මලා කොස්සට ටික තාලලා ඊට කලින් කොස්සට ටික හොයාගෙන ඇවිල්ලා ඔය දේවල් කරලා හදලා දෙන කොස්සට කළුපොල් මාළුවේ රස දැන් දිවට දැනෙන්න අවශ්‍ය වුණත් ඒ දේවල් හොයාගෙන කරගෙන කරන්න ගියාට පස්සේ සෑහෙන වෙලාවක් යනවා සහ මහන්සියක් වෙන්න වෙනවා. ඒ දේවල් එක්ක අපි පොඩ්ඩක් පසර දානවනේ කෑම හදන වෙඩි. හැබැයි ඔයාට බලුවන් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රසිත සොයා මීට් එක ඒ රස ආයෙත් පාරක් මතක් කරගන්න. අමුතුවෙන් රසකාරක කියලා දාවල් දේවල් දාන්න කෘතීම රසකාරක හිම මේ දේවල් වලට දාලා නැහැ. අපේම රටේ දේශීය කුළුබඩු අමුද්‍රව්‍ය යොදාගෙන තමයි නිෂ්පාදනය කරන්නේ ෆ්‍රීලන් සෝයා මීට් එක. හඳා ෆ්‍රීලන් සෝයා මීට් අතරේ තියෙන මේ අලුත්ම රසය ෆ්‍රීලන් කොස්සට කළුපොල් මාළුව රසැති සෝයා මීට් එකතු කරගන්න අමතක කරන්න එපා. ඔයාගේ ගෙදර හදන කෑම වේලට ඊළඟට අපි WhatsApp messages ටිකක් කියවමු. හරිද ජනි, ඔයා කෝල් ලාන්ස් කරාට මගේ නම කිව්වේ නෑනේ ඊයේත් කියලා මට කතා කරලා කිව්වා. අපේ අම්බලන්තොට අයිරාංගනී, අම්බලන්තොට නෙමෙයි අම්බලන්ගොඩ. මේකනේ ඉතින් කෝල් එක ආන්සර් කරපු ගමන්ම නම කියන්න වෙන්නේ නැහැ. මොකද පොලිමේ ඉන්නවනේ කට්ටිය. එකතු කරගන්න කියලා කිව්වා දුව දුලංචිව, ඊට පස්සේ දක්ෂි දෙවුමි මේ කට්ටියව කුස්සිය තියාගෙන උයන ගමන් තමයි දේදුණුමාවත හනවා කියලා කිව්වේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට අයියේ, අදවත් මගේ මැසේජ් එක හරියට කියවන්නකෝනේ. ඔයා හැමදාම වැරදියට කියන්නේ ඈ. මේ රාගම රෝසි හිමාෂා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ආ නෑ නෑ නෑ නෑ, මේ දැන්නේ මම වැඩේ හරියට අල්ලගත්තේ. අපිට මැසේජ් එක දාන්නේ පොළොන්නරුවේ ජයන්තිපුරේ ඉඳන් චතුරංග. හැමදාම වැඩේ මං අනාගන්නෝ. රාගම රෝසි තමයි මේ එයාගේ පණ. ජයන්තිපුර චතුරංග කියනවා රාගම රෝසිව ගොඩාක් ආදරෙන් මතක් කරන්න කියලා. රාගම රෝසි වෙන කාගේවත් නෙමෙයි, අපේ චතුරංගගේ විතරයි. එයා මගේ කියලාත් අපිට මැසේජ් එකේ දාලෙවල තියෙනවා. ජනිතයි අපිටත් සින්දුවක් දෙන්න. බේරුවල ඉඳන් තරිඳු ගරාජ් එකේ කට්ටිය අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. දිය තලාවෙන් නලීන් සුජීව ලස්සන සින්දුවක් දෙන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අම්මෝ තව මැසේජස් ගොඩක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න. අපිවත් එකතු කරගන්න. අපේ තංගල්ලේ අප්සරා මැසේජ් එකක් දාලා තියෙනවා. net fm team එකේ හැමෝමයි අපේ අප්සරාවයි එකතු කරගන්න කියලා කියනවා. සෞදි අරාබියේ සිට ගිරිතලේ රස්ලාන් අපිට මැසේජ් එකක් දාලා තිනවා. යත් අහගෙන ඉන්නවා කියලා. ඒ කියන්නේ ලංකාවේ ගිරිතරේ ඉන්නේ සෞදි අරාබියේ මේ වෙලාවේ. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව 12 විනාඩි 42යි.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
5: ෆිම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077 406 43 97.
7: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
8: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0447 21 33 540.
9: හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ਸਿਤਾਰਮ ਰੇ ਹੱਥਟਾ ਨੋਸਟੈਲਜੀਆ ਨੂੰ ਰੋਮਾਂਟਿਕ ਮਤਕ ਸਮਰਨਾਇਆ
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
5: වෙලාව දැන් 12 විනාඩි 44යි.
6: මේ හස්බන්ඩ්
5: මොකද වයිෆ්?
6: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන්නා රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
5: මම ගන්නවා.
6: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
5: ඒත් ඉතින් මම සමාව ගන්න.
6: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
7: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
5: ඔයාලා පාවල් ප්‍රශ්න නැතුව අහයි. මං එපෑ මෙහි ප්‍රශ්නවලට උත්තර දෙන්න. මේ වැතර WhatsApp messages ඉවලා තියෙනවා සෑහෙන බර තොගයක්. ඒටි ඔක්කොම යන්න කලින් කියවන්න ඕනේ. නැත්තම් ඉතින් මට ඉන්න හම්බ වෙන්නේ නැහැ. අපිවත් සින්දු වලට එකතු කරගන්න. පානදුරේ ඉඳන් මාලා අපිට message එකක් දාලා තියෙනවා. සහේෂ නවෝද මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. හයි ජනීලමයෝ සුබ දවසක් වේවා. අපිත් අහගෙන ඉන්නේ ඔයාව. පන්ල කොටුවැල්ලේ ප්‍රසංගයක් අපිට message එකක් දාලා තියෙනවා. ඊට පස්සේ වරකාගොඩ අනුර ගාමන්ට් එකේ ඉඳන් අපිව කට්ටියම අහගෙන ඉන්නවලු. බොස් ඉන්නවා. ඊට පස්සේ නයන මිස් ඉන්නවා. මේ ඇතුළුව සඳුනි, නදී, රමණි, ශාමලි, ලක්ෂී, සමන්මලි, මිනුකි, ක්‍රිෂ්ණ, දේවි, උමේෂ් මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. නිකවට මම මේ කල්පනා කරේ ඔය ස්ටාෆ් එක ඇතුලේ උමේෂ් කොහොම ඇද්ද? ගෑනු ළමයි ඉන්නවා ගොඩාක්. ඒ ගොඩ මැද්ද කුමාරයා වගේ අපේ උමේෂ්ට ඉන්න තියෙන්නේ. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ හරියටම කිව්වොත් කෑගලුපත් කඩේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක. චම්මි අක්කා, ශාන්ත අයියා මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ තව ටිකක් දාලා දිනවා. මට ඒ ටික කියව ගන්න අමාරුයි. කොහොම හරි ගොඩක් ආදරෙන් ඔගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා කෑගලුපත් කඩේ ඉන්න. ඊට පස්සේ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ රයිට් බොකුන්දර 10 කණුව පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න සාලිය, මංගලී, ශිරන්දි, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුරංග ඇතුළු සෙට් එක ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. හයි හයි ජනි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. හංවැල්ලි ජයන්ති තමයි එහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ. චන්ද්‍රක්කා, මෙනිකයක්කා, කාන්තිනංගී, දුව තමාෂා මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට හයි ජනි අපිවත් එකතු කරගන්න. එන්න කෑම කන්න. එහෙම කියන්නේ මං හිතන්නේ උයන ගමන් තමයි අපි වහගෙන ඉන්නේ. අපිට එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ශානි අක්කා. එකතු කරගන්න කියලා කියනවා අම්මා, අක්කලා, ඊට පස්සේ චානක පුතා, ඊට පස්සේ වයිෆ් එකතු කරගන්න කියනවනේ ශානි ඈ. පොඩ්ඩයි ඉන්න. මං හිතන්නේ පුතාගේ වයිෆ්ද දන්නේ. කොහොම හරි කැන්ඩි වල ඉන්නවා බුද්ධික. මේ හැමෝම එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. තෙලවල ඉඳන් තමයි අපිට මැසේජ් එක දාන්නේ අපේ ශානි අක්කා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ලස්සන ගීතයකට මාවත් එකතු කරගන්න අනේ. එහෙම කියන්නේ අපේ ගලිගමුවේ ගයානි හෙට්ටි ආරච්චි. සරත් ඉන්නවා, දේවාංජනා ඉන්නවා, සස්මින ඉන්නවා. කට්ටියම එකතු කරගන්නවා. ආයෙත් නුවරට යන්න හදන්නේ. නුවර ඉඳන් ජීවුස්, ෆරීදා, දීප්ති සිල්වා, ශරීන් ඩයස්, ගයානි සිල්වා, රොසෙට් ගමගේ නිරෝ සහ චන්ද්‍රානි මාරසිංහ එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ හයි ජනි අපිත් එකතු කරගන්න. මාතර නාමල් ටේලර්ස් එකේ සද්දෙටම අපි වහගෙන ඉන්නවලු. දැන් ඉතින් ඇඳුමක් එහෙම මහගන්න ඕනි වුණාට පස්සේ යන්න දැන්නම් තියෙන ඕනි තරම්මද. ජනි මල්ලි මම කහතුඩුවෙන් ඉන්දු මාවත් එකතු කරගන්න. එහෙම තමයි කියලා තියෙන්නේ. ඉන්දු කියලා අපි දන්න කෙනෙකුත් ඉන්නවා. එයාද නෑනේ. ඊට පස්සේ හයි අපි දෙන්නටත් සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ අපේ පනාපිටියේ චාමර ස්ටෝස් එකේ චාමරයි තනෝජයි. ගොඩක් ආදරෙන් ඕගලන්වත් එකතු කරගන්නවා. කටාන කෝන්ගස් හන්දියේ අරෝෂ් ටේලර්ස් එකෙත් මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවලු. එකතු කරගන්න කියලා කියනවා ප්‍රසන්න, ධම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, අරෝෂ් මේ ඇතුළු කට්ටියම. ඊට පස්සේ ගල් සුජී විජේනායක, ඔයාව කොහොමද අමතක කරන්නේ? ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ හයි ජනි බොස්, අපිත් ඉන්නවා. මාපලගම පියල්ජේ අයියා, ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අනිවාර්යෙන් අපේ නමුත් කියන්න. එහෙම කියන්නේ අම්පාර බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න බොවින්දු ලව සෙන්ටර් එකේ සෙට් එක. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අපේ නම් තාම කිව්වේ නැහැ. එහෙම කියන්නේ උඩුගම්පල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙන රුක්ෂාන්. රුක්ෂාන් කියනවා නයනා, චතුරි, ඩිලානි මේ හැමෝම සින්දුවට එකතු කරගන්න කියලා. ඊළඟට අම්මෝ හති වගේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ යටියන්තොට මහවිල විදුනි කුකින් සර්විස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න මිලින්ද අයියා. වයිෆ් සුදර්ශනි, චූටි දෝණි, විදුනි, ලොකු දෝණි, සඳසි මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් ඔගොල්ලෝ හැමෝම මේ සින්දුවට මම එකතු කරගන්නවා.

වෙලාව 12යි විනාඩි 52යි. ඒ කියන්නේ ගින්දර හැන්දෑවට දේදුණු මාවතෙන් මැදිරිය බාර කළා. මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් ටග් ගාලා මං එකතු කරගන්න අපිට මැසේජ් එකක් දාලා තියෙන කට්ටියක්ව කොහෙට දන්නවද යන්න හදන. බර්ත්ඩේ එකක් තියෙන පැත්තකට ගිහිල්ලා කේක් කෑල්ලක් කාලා ඉන්නේ යන්න හදන. යන්නේ ගාල්ලේ චීන කොරටුවේ ඉඳන් අපිව අහගෙන ඉන්න අපේ යමුනා ලසන්තිගේ ගෙදරට. මොකද අද ඒගොල්ලන්ගේ හස්බන්ගේ උපන්දිනේලු සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එකතු කරගන්න කියලා කියනවා පුතා පුබුදු ලක්ෂාන්. ඒ වගේම තමයි නෑදා හිත මිතුරන් සියලුම දෙනා. ගොඩක් ආදරෙන් Net FM ටීම් එකේ අපි හැමෝමත් විශ් කරනවා අපේ යමුනාගේ හස්බන්ට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා. එහෙනම් ඉතින් දැන් අපිටත් කේක් කෑල්ලක් හැම එවන්න ඕනේ පහලට යනකොට. මට දැන් කේක් කෑල්ලක් හම්බ වෙයි කියලා මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් දේදුණු මාවතින් ගින්දර හැන්දෑවට මෙදිරිය බාර කරලා කොම්ලා යන්න තමයි හදන්නේ. අද ගියාට අපි ආයෙත් හෙට උදේ 10 වෙනකොට දේදුණු මාවතෙන් ආයෙත් පාරක් හම්බ වෙමු. එහෙනම් ඉතින් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. මේ පැත්තට SMS එවපු, WhatsApp messages එවපු, call කරපු, post එකට comment දාපු හැමෝටම ස්තුතියි. ඉල්ලනම් මම ජනී.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නෙත්තෆෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
2: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රසකර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
3: Kiehl's within that nobata vati itiriyak. Sprite liter dekak sandha seyata tihaka vattamak. Midoli fat spread gram 500ak sandha seyata tispahaka vattamak. Ubat adama Kiehl's Nexus app eka download kara pratilabha rasak dena ganna. Kondasi sahithai.
4: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
6: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්
4: ඔව් මන් දන්නවා ට්‍රැවල් නෙට්
6: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 3672

0: FM 98 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: Hey yo යමන හැම තැන anytime set වෙන flavor දෙලකිරි පදමක් වෙලයින ඒකන දැනුවා
2: වසකල කිරි fun එක පිරි එල කිරි
3: Hi වේලාව එකයි

0: මේ පැයි රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම සචිනී. විදෙස් රැකියා ලබා දෙන බව පවසා විවිධ ප්‍රදේශවල පුද්ගලයින්කෙන් මුදල් වංචා කළ සැකකරුවෙකු පොළොන්නරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටීමෙන් මෙවජාවාරම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඌ සන්තකයේ තිබී වෙද නලාවක්ද සොයාගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මහනුවර සහ වේයන්කුඩ ප්‍රදේශවල පුත්කිරින්කෙන් මීට පෙර මෙලෙස මුදල් ලබා ගැනීම හේතුවෙන් අදාළ පොලිස් ස්ථාන මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා. සැකකරු පොළොන්නරුව අධිකරණයේ වෙත ආදේ ඉදිරිපත් කිරීමට නියමිතයි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක කේඩී රයිස්. වසර පහක වගකීමක්. කේඩී රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397.
6: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
7: FM 95.

0: Kinder Hände, aber wie Bashi.
1: Ladies and gentlemen, allow me to introduce.
2: Hi.
1: I go by the name of.
2: Good afternoon. තවලිකයි විනාඩි 4යි වෙලාව අපි ලගේ ගින්දර හන්දාව පටන් ගන්න යන්නේ පුරුදු විදිහට ඔයාලට කෝල් කළා WhatsApp එකේ chat එකට සෙට් වෙලා ඉන්න පුළුවන් ලස්සන සින්දුවකට කට්ටියව dedicate කරන්න හරි කෝල් එක ගන්න 0112255363 ඊගවට WhatsApp එකේ chat එකට සෙට් වෙන 0711යි 95 95 95ට ඔයා මේ වෙලාවේ මොන ලෝකේ හිටියාද ඔක්කොම ලව එකට කරගෙන ලස්සන සින්දු ටිකක් අහගෙන මගේ ඉවරයක් වෙන්නේ නැති කච කචිත අහගෙන ඉන්න පුළුවන් අහමද අද බණ්ඩි ෆුල් මොකද අපි මේ බොරලස් ගමේ රන්දි ක්‍රාෆ්ට් එකේ විමල් අංකල්ගේ බටර් කේක් කාලා
1: Allow me to welcome you all down to the ring.

வணக்கம் வினாடி நவ்வையாய் விழாவா அது ஃபேஸ்புக் போஸ்ட் එක ගැන තවම ඔයාලට කියන්න බැරිවෙනවා මෙන්න මේකයි පෝස්ට් එක ඔගේ කමෙන්ට් එක කමෙන්ට් සෙක්ෂන් එකේ ඩ්‍රොප් කරගෙන යන්න මතක කරගන්න එපා පිටින් අවසන් වෙන ගම්ලයාගෙන යන්නා වන්දාල තිනු දිප් පිටිය අම් පිටිය තමනද පිටින් අවසන් වෙන ගම් තේන්නේ බලමු කමෙන්ට් සෑහෙන තොගයක් කැවෙලා තියෙනවා ඇඩ්මින් කෝරියට කියදෝ කෙරවල පිටිය සිඹලා පිටිය බුලත් කෝ පිටිය මනම් පිටිය ඕන තරම් පිටියවල් තියෙනවා අමිල බණ්ඩාර ඉම්බල් පිටිය මගේ ගම කියලා කියනවා ෂා ආදර ගෙගද කරගන්නන් හරි කුමාරි ජයවර්ධන හයි ගින්දරි කඩු පිටිය කුලියා පිටිය බල පිටිය ඇයනේ බම්බල පිටිය දෙවුල පිටිය අතු පිටිය අදට ඇතිලු තව කිටුවත් කියාගන්න බැරි වෙයිලු අපේ ගින්දරි පවනේ ඒක නිසා ඔය ඇතිලු ශාන්ති හෙටි ආරච්චි බාෂෝ ආදරයනේ දැන් පන්නේ පිටිය කලින් වැල්ලම් පිටිය ඒක නිසා පිටි දෙක ඒ ඇතිලු ආශා කුමුදනි පොත්ත පිටිය පුවක් පිටිය සියඹලා පිටිය ඔය වගේ කොච්චරක් නම් පිටි තියෙයිදානේ සේවාස්ථානයේ බම්බල පිටි නිසා ඒකත් කියන්නලෝ ඉගවට දක්ෂිණ රජින අම්මෝ පිටි ගොඩාක් කෙවලා ජෝලම් පිටිය කෙරවල පිටිය වැලි පිටිය නවල පිටිය පුවක් පිටිය අම් පිටිය ඇඹිලි පිටිය නෙලෝ පිටිය නෙටොල් පිටිය බල පිටිය කල් පිටිය දෙවල පිටිය ගොඩ පිටිය මනම් පිටිය බුලක් කොහ පිටිය බෝ පිටිය හුණු පිටිය ඇටම් පිටිය මේ හැර තව පිටි තිබේද හර්ෂ විමල සේන මෙන්න එයාත් එවල ඇටම් පිටිය දෙනි පිටිය ලෙල්ලු පිටිය බෝ පිටිය හිරි පිටිය හුඩු පිටිය කල් පිටිය මනම් පිටිය තුප් පිටිය පොතු පිටිය කහට පිටිය කොල්ලු පිටිය බම්බල පිටිය රත්තන පිටිය පිල පිටිය පුවක් පිටිය මේ මාව ගලන්ට හිතෙන්නද ඔගලගේ වස්තකේ කොන්දොස්තර මහත්තයට ගන්න මට වේගින් කියත හැකි ඔන්න බලන්න ඇඹිලි පිටිය අම් පිටිය බෝ මී ගහ පිටිය කොම් පිටිය දෙනි පිටිය බම්බල පිටිය බම්බල පිටිය බම්බල පිටිය අනේ ෂෝකනේ මේ හැද තවත් පිටි බලමු ශ්‍රීමති පෙරේරා කුණු පිටිය දළු පිටිය කොල්ලු පිටිය කුලියා පිටිය ඇල් පිටිය කියලා කියනවා ඉගාමට සමරසිංහ සමරසිංහ නාවල පිටිය බොල් පිටිය කටු පිටිය බල පිටිය නාවල පිටිය සුත්තිරි පිටිය කියලා කියනවා හා හා හා හා කමෙන්ට් සෑහෙන තියෙනවා from miami to ibiza ආයෙත් බලන්න ඔගේ කමෙන්ට් එක කමෙන්ට් සෙක්ෂන් එකේ ඩ්‍රොප් කරගෙන යන්න let's ride okay අපි අම whatsapp එක පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න ඕනි වාෂි මැනි කියලා ලස්සන සින්දු ගොඩක් මට දෙන්න මලෝ පිටිය සුනිත් grocery එකේ නයිනක්ක තමයි කියන්නේ අම්මයි පුතා තෙසුනේ හබි සුනේ තොයි ඉගාමට ගාලේ ගෙදර ඔක්කොමයි මාව එකතු කරගන්නවා කියලා කියනවා නියමයි ජය වේවා හයි වාෂි අදත් සද්දෙට ගින්දර හඳාව වහගෙන ඉන්නේ වත්තේගම මඩවල ප්‍රියන්ත සලෝනිකේ ප්‍රියන්තයි තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ ගිම්හානි වයි වයිෆ් මල්ලිකාවයි කන්න සලෝනිකේ කන්නයි වගේම ඔකිට සලෝනිකේ මොසස් වගේම මිනි පෙටි සාපු වෙන්න ජාමෝයවත් සහන මෙඩිකල් සෙන්ටර් එකෙන් කටියම තෙගත කරගන්න කියලා කියන ඕකේ ආදරෙන් ඔක්කොම එකතු කරගන්න thank you මාව හගෙන ඉන්නට let's ride වාෂි good afternoon අපි කන්නන්තට ඉහළගම බේකරියෙන් රසිකය තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ මෝල්ඩියුසලින් සංගීත් මල්ලී ගවට නිලු ගාමන්ට් එකේ පැත්ත ඇතුළු සෙට් එක හැලන් පිටි හිරාණි අක්කා ඊගාව චර්කෙලි මඩලේ රාණි අක්කා let's ride රාණි නෙමෙයි රේනෝ ඊගාවට මත්තමකට සුනිල් කඩිය අයියා කොහොමලා එකතු කරගන්නේ කියලා කියනවා නේ මම ආදරෙන් කටිය මේකතු කරගන්න. හයි වාෂි. ඔන්නේ තින අදත් සදිටව වහගෙන ඉන්නේ කුංග කාලිකේ නෝගේ කච කච යහන්නේල. එහෙනම් ඉතින් අද කන්දක පිරිරිලා තියෙයි. මේ දවස්වල වැඩ වැඩිලු සැහෙන්න. කොමහරි ගෙදර හිටියත් නාලු ගින්දර හඳා වහන්න. ආදරෙන් සින්දුවකට එකතු කරගන්නේ කියලා කියනවා. ඕකේ. තාත්තා පියාල් අම්මා ප්‍රියංගදී ඊගවට කුවේට් වල ඉන්න මගේ අය මිහිරංග නංගි කවිතා ආච්චිමව එකතු කරගන්නේ කියලා කියනවා. ඒ වගේම මගේ පිස්සු කොළම වාෂියකව තාදරෙන් එකතු කරගන්නවා කියලා කිරියල්ලි කවීෂ තමයි කියන්නේ. ආදරේ පැංචි දෙක. මේක ඔක්කොම ලටම.

ඔගොල්ලෝ කැමති නම් අපේ මහේෂයා ඉන්නවා එහා පැත්තේ මයික් එක ගාව ආඩි වෙලා. එයා කියනවා දු උම්ම දෙන ඇසිස්ටන්ට් වැඩේ එයා කරන්නල්ලා. කැමති නම් කියන්න යකින් ඉල්ලලා දෙන්නා.

0: දවල් එකයි විනාඩි 17යි අපි ලැගකින් දරහඳා වහන වෙලාව.
1: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින්ග් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
2: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
3: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ. ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
7: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
8: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
10: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
11: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගලන්ට මොනවද හිතුනේ?
12: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
9: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
13: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
14: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
15: Brought to you by
16: අඩුම මිලට අලුත් තැනක් කසාගල ග්‍රේන් සුපර් මාතලේ කඩුවෙන අතරගිරිය කසාගල ග්‍රේන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
17: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කලම්බු අදම කතා කරන්න 0710 777 333
18: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
19: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
0: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
11: DFM

දවල්ලිකයි විනාඩි 20යි වෙලාව. අපි ලෑස්ති වෙද්දි තව ලස්සන සින්දු ටිකක් අහන්න යන්න. නාමල් ලුඩුගමගේ සින්දුවල්ට අසෝයාට තමයි මෙන්න මේක දෙන්නේ. හරිමයි. ඕකේ. හා සින්දුවකට කටිය ගොඩක් ඉන්නවා එකතු කරගන්න. කෝල් කරපු ඔයාට මුලින්ම චාන්ස් එක දෙනවා. අපි දලු කඩන කෙල්ල ටික නිවුස් මියෝ වලින් ඉඳන් අදත් අහගෙන ඉන්නෝ. ජය වේවා. චූරිවත් මහන්සියක් නම් දැනෙන්න පමහතෝ. ආදරෙන් මගේ ශ්‍රියාමාලක්කවයි අන්තෝනිය අයියවයි ඉගාවට ගයාන ගීතිකා අයිරංගිරි නන්දා සුමනා සෙනවිරත්න කංකානු කාන්ති මේ කටිය මාදරෙන් එකතු කරගන්නු පරිස්මටින් ඕනි. ජය වේවා. ඉගාවට කඩවත ගාමිණි අයිය කතා කළා. ආදරෙන් ඕවත් එකතු කරගන්න ලෑස්ති කළ තියෙන සින්දු සේරම ටිකම අහන්න. අපි අම ඊට පස්සේ වට්සප් එක පැත්තට. දවස සුබ වේවා ඔයාට. ජය වේවා ගින්දරියෝ කියලා කියනවා. චූටි කාලේ ඉඳන් කැමතිනේ රේඩියෝ ප්‍රසන්ට කෙනෙක් වෙන්නද නැත්නම් මට වගේ සැරින් සැරයට වෙනස් වෙන බලාපොරොත්තු ඔයාට තිබුණාද? අකුරැසි අශෝ අහනවා. එකට කවද උත්තර දෙන්නේ? අම මෙහෙම කියනං හබබ මං චූටි කාලේ ඉඳන් ආස කරේ ඩොක්ටර් කෙනෙක් වෙලා නෝස කෙනෙක් වෙන්න. ඊට පස්සේ මගේ ඔගලන්ට කියලා තේනවනේ ඒ ලෙවල්ස් වලට ආවම වර්නියර් කැලිපර්ස් ෆිසික්ස් පළවෙනි පාඩුවෙම මම ඇට්ටෙක් කියලා මට තේරුණා. ඊට පස්සේ ඉතින් ආර්ට්ස් කළා, මීඩියා කරලා, ඊට පස්සේ කොමකොමකොම හරි වෙන්න තියෙන දේ උනා මහත්තයෝ. ඕංගෝ කයි උනේ අනේ ඔගලන්ට කියලා තේනවා. ගින්දරි අපිවත් ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න. ඇහලේ ගොඩ චමින්ද මූටස් එකේ චමින්ද සුදු බබා සනත් රසිද ඒ වගේම කුරුවිට කඹුරාවේ බින්ති මාලින්ද තනුෂ ශාක්‍ය විහාරා කුලියාපිටේ නිලෝ සමන්ත ඇලගේ ෆැමිලි කිය ඔක්කොම ඉගාවට ප්‍රියංගිකා සමන් ෆැමිලි කිය ඔක්කොමයි හුලන්දා හුලංගස් දළුවේ චාරිකා රුවන් කටියමයි වර්ක්ෂොප් එකට බයික් හදාගන්න වෙලේ ඉන්න කොල්ලුටි ඔක්කොම එකතු කරගන්න කියන. ඕකේ ආදරෙන් එකතු කරගන්න. හයි ගින්දරි ලස්සන සින්දු ටිකක් දෙන්න. විකිල්ලගස්කඩ ලසන්ත මෝටර්ස් එකේ සුදර්ශනයේ තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. විකිල්ලගස්කඩ ත්‍රිවිල් පාක් එකේ කොල්ලු ඔක්කොමයි අපේ ගරාජ් එකට ආපු ත්‍රිවිල් කොල්ලු ඔක්කොමයි ලංකාවේ මහන්සි වෙලා ගේමක් ගහන ත්‍රිවිල් කොල්ලු ඔක්කොමයි ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. මේ ඔක්කොටම වෙන්නේ ඇති උම්මා දෙකක් ඉල්ලලා තියෙන්නේ. හැබැයි ඔන්න රණ්ඩු කරගන්න උටුනේ.

පුරුදු ලස්සන කවියවල තියෙනවා. නෙත් සද්දෙට දමාගෙන මම අහන විට ගම්මුන් නැවිත් මට එරෙහිව පෙරමුණට රාලහමිටත් කියලාව මෙහෙට මොනව කරන්නේ සොමියක් නැතිවුන්ට. එහෙමනට ගොඩාක් සද්දෙට දාන්න එපා. ඔයාලගේ ගාන්ට දාගන්න. ඇත්තට කරදරත් ඇතිනනේ. කෝමහරි අනන්දයියා නුවන් ඉගාවටි මේෂ අමරුද්දීපන ගයිනිකා කටියම එකතු කරගන්න වෙලාස්ති කල තියෙන සිංදුවක්කමටිකම හන්නවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වේලාව 1:31.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: ඇසීම අඩුද චැනල් දායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777776710.
6: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
7: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
8: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උළුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම් නිපදවයි.
7: මුළු තැන් ගෙටම විජය
8: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
6: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැසක්. උපත් අදමෙවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
9: මාතර ෆ්‍රීලන්ස් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ස් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
10: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ. මට ඕනේ දුර යන්න.
3: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා ලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
11: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
12: Net FM Alpha Studio with Kasani and Lehansa.
13: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
14: ගින්දර හැන්දෑවා
6: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
15: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.
16: ආ පැටියෝ කොහොමද?
17: සින්දුවක් අහනවද?
18: විදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
17: මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.

දවල්ලිකයි විනාඩි 34 වෙලාව අපි ලැස්ති වෙන්නේ තව ලස්සන සින්දු ටිකක් අහන්න යන මේ ටික අහන්න මෙන්න මේ කටියව තමයි එකතු කරගන්න මට කෝල් කළා පුළුනරුවේ රමණී අක්කා ආව ආදරෙන් එකතු කරගන්න ඊගවට බදුරලේ අශෝක අක්කා එයා කියනෝ බැල්ල පිටියේ රත්තරන් පිටියේ බොර පිටියේ කියලා ඔයා දන්න තව තව පිටි තියෙනවා නම් comment section එකේ drop කරගෙන යන්න netfm official fan page එක පැත්තෙන් ඇවිල්ලා හරිද ඊගවට වලිපිටමුල්ලේ උපාලි අයියා කතා කළා ධම්මි තුෂාන් මිහිරංග කැටියත් එක්ක අහගෙන ඉන්නවලු ඔකේ ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ අමෝ facebook එකට අපේ මේ අම්පාරේ helmet jacket කඩේ අයියා කියනවා අපේ ගම තමයි හොඳම පූජා පිටිය කියලා කියනවා ඊගවට අජිත් ෆර්නාන්ඩෝ කරගම් පිටිය පන්නේ පිටිය අපිනම් කලතර කියලා කියනවා වාශ්‍ය අපේ රොනෙත් පුතා හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් net අහනවා ගින්දරේව අහනවලු හොඳ හොඳට ඒවා කියවනවලු හිනා වෙනවලු ඉතින් එයා වෙනුවෙන් අගටන්නා හරි සඳ කුමාරි මගේ මනාලේ හරි සින්දුව දෙන්න කියලා කියනවා ඕකේ අපි අගටන්නහම ආදරෙන් එකතු කරගන්නවා මං එයාගේ චූටි ආච්චි අජිතා ජානකී ජනිතා කට්ටිය මේකතු කරගන්න කියලා කියන රොනෙත් මොනවට දෙකම දෙකක් ආදරේ හරිද ඊගවට මිලන් සමීප ඩික් පිටිය කියලා කියනවා හා හා සමරසිංහ සමරසිංහ කරා පිටිය බල පිටිය කුලිය පිටිය ඇල් පිටිය හුණු පිටිය දියුල පිටිය සංජලා කුමුදු ඇඹිලි පිටිය කියලා කියනවා ආදරේ අක්කා ඔයාටත් ආදරෙන් එකතු කරගන්නම් රසික තිලක රත්න බල පිටිය උස්ස පිටිය කියලා කියනවා හා හා ගිම්හානි තෙන්නකෝන් අම්බලම් පිටිය හන්තානා පිටිය ඉම්බල් පිටිය තල පිටිය කියලා කියනවා ශෝපි සෙවන පිටියෙන් කියලා විපුල් ජයසුන්දර කියනවා ආදරෙන් එකතු කරගන්නම් හරි ඊගාවට සැමියා සැමියාද සමියාද මන්දා මංගාට සැමියා කියන්නම් හරිද අම්ම පිටිය මාගම් පිටිය ඇල් පිටිය බට පිටිය උළු පිටිය ඇඹිලි පිටිය භාෂු ගුඩ් ආෆ්ටර්නූන් බලංගොඩ අමු පිටියෙන් අපි ඔව හැමදාම අහනවා හැබැයි ඉතින් ඔයාලට අපි දාන මෙසේජ් පේන්නේ නැහනේ අපේ ගවර්න්මන්ට් එකේ කට්ටියත් අහගෙන ඉන්නේ ගොඩක්ම සුජාන්‍ය නිමන්ති කියන නම කියන්නකෝ අනේ එයා උම්ම එකකුත් ඉල්ලනවලු අනේ ආදරෙන් ඔය ඔක්කොම ළම එකතු කරගන්නවා ඔන රණ්ඩු නොකර බෙදා ගන්න අහලද ඊට පස්සේ වට්සප් එකෙත් කැටිය ගොඩාක් ඉනෝ ඒ ඔක්කොම ළම කියනන් තව ටිකකින් ඒ අතරේ මමගේ ලස්සන ගෑල් ළමයින්ට මතක් කරනවා ජීවිතයේ අමාරු දවස් නම් ඕන තරම් නේද හැබැයි ඉතින් අපි යුතුකම් වගකීම් එක්ක ඉන්නේ නිසා අපිට ඒ දේවල් මගහරින් නැතුව කරගෙන යන්න වෙනවා ගොඩක්ම මාසෙකට පාරක් ඔයාට එන පීරියඩ්ස් එක ඒ අමාරුව දරාගෙන කොහොම කොහම හරි ලයිෆ් එක ඉස්සරහටම යන්න වෙනවා ඔයා බබාලා දෙතුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් නම් බබාලාගේ ඔක්කොම වැඩ ටික කරන්න ඕනේ හස්බන්ඩ් ගේ වැඩ ටික ඔක්කොම බලන්න ඕනේ ඔයා ඔෆිස් එකට යනවා නම් එහෙම නැත්නම් ඒ අතර මොකක් හරි ස්වයං රැකියාවක් කරනවා වෙන පුළුවන් ගෙදරට වෙලා නේද මහන ගොතන ඕන තරම් දිරිය කාන්තාව මන් දැකලා තියෙනවා ඉතින් එහෙම කෙනෙක් වෙන්න පුළුවන් ඒ වගේම තමයි ඉස්කෝල යන නංගිලා කොච්චර අමාරු නැත් එක්සෑම් දවස් වලට හැම පීරියඩ්ස් කියලා එක්සෑම් නොකර ඉන්නද නේද ඒව රිපීට් කරගන්න බෑ ඒ වගේම තමයි මොනා හරි ඔයාට ස්පෙෂල් ප්‍රැක්ටිසස් දෙන්න පුළුවන් ඔෆිස් එකක නම් ඔයාට මොකක් හරි ප්‍රසන්ටේෂන් එකක් කරන්න තියෙන දවසක් වෙන්න පුළුවන් නේද එහෙම නැත්නම් ඔයාගේ ඉන්ටර්විව් එකක් ෆේස් කරන දවසක් වෙන්න පුළුවන් දෙයිය බලල වගේ දුන්නොත් දෙන්නේ අපිට ඕව තමයි හැබැයි ඩේ ටු ඩේ ලයිෆ් එකේ කිසිම වැඩකට පීරියඩ්ස් කියන එක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ලස්සනට කරගෙන යන්න ඔයාට හොඳ සපෝටිව් පාර්ට්නර් කෙනෙක් කොහොනි ඒ නිසා තමයි මම ඔයාට ෆෙම්සයිගෙන මතක් කරන්නේ ලීක් වෙන්නේ නැහැ දෙකින් ඉන්නත් පහසු ඒ වගේම තමයි ඉතාම සාධාරණ ගානකට අපිට ගන්න පුළුවන් ඕනම ෆාමසි එකකින් ග්‍රොසරි ෂොප් එකකින් ඔයාට ළඟම සුපර් මාකට් එකකින් උනත් ෆෙම්ස් නම කියලා නම බලලම අරගම

0: FM 95 94.8 ගින්දර හැන්දෑව විද්භාෂී
1: දවල් එකයි විනාඩි 43යි වෙලාව බලන්නකෝනේ හයි ගුඩ් ආෆ්ටර්නූන් කිව්වෙ මේ දැන් ටිකකට කලින් වගේ එච්චර ඉක්මනට වෙලාව ගිහිල්ලා පළවෙනි පැය ඉවර වෙන්නත් කිටුවට ඇවිල්ලා කොමහරි ඔයගලට මතක් කරනවා එදිනදා වැඩ කළ මහන්සිවලා ගෙදර ගියාම නේද ඇඟපත සෝදගෙන පොඩ්ඩක් ඇඳේ දිගාරෙන්න කියලා ගියපු ගම එන්නේ නැද්දෝ නිකන් මහා කොන්දේ අමාරුවක් ආ දවසේ අන්තිමට නිකන් මැරිලා වගේ නේද දැනෙන්නේ ඇත්තට ලොකෝ බර වැඩ කරලා ගෙදර ගියා වගේ ඇඟට හරීම අමාරුයිනේ කොන්ද රිදෙන්න ගන්නවා අතපයි කැක්කුමයි ගෙදර හිටියා වුණා අපිට එනවනේ ඔය එක එක කැක්කුම් එහෙම නේද අන්න ඒ වගේ වෙලාවට ආයේ දිව්‍ය ඖෂධ වගේ ගෑව ගමන් සුවයක් දැනෙන්න නම් ඔයාලගේ හැම ගෙදරකම වගේ තියෙන්න ඕනි සෙවනගල හන්දි රාජ තෛලය ඒ වගේම තමයි ගොඩක් කලාවට කැම අප්‍රියක තියෙන්න පුළුවන් බඩ පිපෙනවා කියනවා බඩ කැක්කුමයි කියනවා අජීර්ණ ගතියයි කියනවා එහෙමනම් පුරුද්දට ගෙදර තියෙන්න ඕනි 100%ක් ස්වභාවික සෙවනගල අසුමෝදගම් ඒ වගේම තමයි හිසකේ සම්බන්ධ ගොඩාක් ගැටලු තියෙනවානේ ගෑන් ළමයිට විතරක් නෙමෙයි මම දැකලා තියෙනවා තරුණ පුංචි මල්ලෙලාට පුංචි පිරිමි ළමයින්ට එයාලගේ කොණ්ඩේ හරික්මන්ට ගැලවිලා යනවා තට්ටි පෑදෙනවා ඉතින් සමහර වෙලාවට අපි කියනවා ක්ලෝරින් වතුර හොඳ නැහැ කියලා කියනවා පාවිච්චි කරන විදිහ හොඳ නැහැ කියනවා කනබුන කැමවල ප්‍රශ්න කියලා කියනවා ඔය කොහොම හරි ඔයාගේ හිසකේ සම්බන්ධව ගොඩාක් ගැටලු තියෙනවනම් සෙවනගල ශ්‍රියාදේවි හෙයා ඔයිල් එක පාවිච්චි කරන්න ඊගාවට ඔහෙට සීනිද කියලා කවුරු හරි ඇහුවොත් නේද අපි මේ ඩයට් කළා කෙට්ටු වෙන්න දඟනවා ඒක දැක්කවානෝ කෙට්ටු වෙලා තියෙන සීනිද කියලා එහෙම නෙමෙයි හා මේ ඩයට් කළා කෙට්ටු වෙන එක වෙනම එකක් හැබැයි ඇත්තටම ඔයාට සීනි තියෙනවා නම් ෂුගර් තියෙනවා නම් ඔයා නම් මනම් පෙති ගිල ගිල ඔක පාලනය කර කර ඉන්නවට වඩා කැමති නැද්දනේ නිටාවට ඔක සුව කරගන්න නිටාවට සුව කරගෙන පොඩි පාලනයක් ඇතුව ආස කරන ජාති කාලබීල සනසිල්ල ජීවත් වෙන කවුද අකමැති නේද අනේ හිඳ තමයි මම ඔයගලට මතක් කරන්නේ සෙවනගල මධුමේහ හරණී කැප්සූල්ස් ගැන වාට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් හෙටකට පුළුවන් සීනි කියන එක නැත්තන නැති කරේ ගන්න හරිද මේ ඔක්කොම අවුරුදු 40කට වඩා වැඩි විශ්වාසයක් එක්ක කමල් බන්දුල වීරප්පිරිම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ මහත්දන අපිට පත්තියන් වෙන ආයුර්වේද නිෂ්පාදන හරිද මේ ඔක්කොම ගැන මට වැඩි විස්තර දැනගන්න ඒ වගේම ඉන්න තැනකට ගෙන්න ගන්න මෙන්න මේ ෆෝන් නම්බර් එකට කතා කරන්න පුළුවන් ඔන්න ලියා ගන්න 0747 31 33 540 0747 31 34 540 වැඩි විස්තර

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවල්කයි විනාඩි 49 වෙලාව. කෝල් කරපුවාම තමයි එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. ගල්ලියක් මේ මන ලක්ෂ්මී අම්ම කතා කළා. පුතාලා දෙනවත් එකතු කරගෙන ලස්සන සින්දු ටිකක් අහමු කියලා කිව්ව. ඔකේ ආදරෙන් එකතු කරගන්න. ඊගවට මාබිම කාන්ති අම්මා. යනුකෝ ඉමාලි තව තෙහන්ස කියලා පුතෙකුත් හද ඉන්නවා නේද? ඊගවට මොල්ඩිව්ස් වලින් අපේ සංගීත මල්ලියත් එකතු කරගන්න කියලා කිව්ව සින්දු ටිකක්. ජය වේවා ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. ඒ වගේම WhatsApp එකෙන් අපි මෙන්න මේ කචේවත් ඔබ ගමු. ඊගවට ලස්ති කියලා තියෙන සින්දු ටික අහන්න. ಬಾಶಿ ಮೇ ಗಿಂದರ ದವಾಲ್ ವೆಲಾವೆ ವಾಹಗಿನ ಅಪಿ ವೆಡ ಕೇಲ ಕಿಯನೋ ಅಪೇ ಬಿಸ್ಕೆಟ್ ಸುರಂಗನಾವಿಯು ಟಿಕಾಯ್ ಅಂಗಲೋ ಮಲ್ ಕುಮಾರಿಯು ಟಿಕಾಯ್ ಕೊರಿಯಾವಿ ಸೆಟ್ ಟಿಕಾಯ್ ಅಬಿ ಕೊಲ್ಲವಾಯ್ ಮೇ ಕಟ್ಟಿಯ ಮೇ ಎಕತು ಕರೆಗನ್ನ ಕೇಲ ಕಿಯನೋ ಅಪೇ ಮಡಹಪುಲ ಮಿನಿ ಪೆಟ್ಟಿ ಸಾಪುಯ ಕೊಲ್ಲು ಟಿಕ ತಮೈ ಮೆಸೇಜ್ ಕೇವಲ ತೇನಿ ಅಪೇ ಉಪುಲ್ಲಯ್ಯಾದ ಸುಪಿರಿ ಮಲ್ ಪೆಟ್ಟಿಯಕ್ ಹದನವಲ ಅನುಷ್ಕ ಇನ್ನೋಲು ಇವಾಗೇಮ ಮಿನಿ ಪೆಟ್ಟಿ ಸಾಪುವೆ ವಡಕಿರಣ ಕೊಲ್ಲೊಟಿಗೆ ಉಕ್ಕುಮ ಆದ್ರಿಂಗ್ ಎಗತು ಕಿರಗನ್ನ ಕೆಲಕೇನು ಆದ್ರಿಂಗ್ ಎಗತು ಕಿರಗನ್ನ ಅಪ್ಪ ಹಬೈ ಇಲ್ಲಲ ತೀನಿಕರನ್ ದೆನ್ನ ಅಮಾರೆ ಮೊಕದ ಎವ್ವ ಟಿಕ ಪ್ರಸಿದ್ಧ ಮಾದಿನ್ ನಸಿಯ ನೊಹಕಿ ಗಣೆ ಎವ್ವ ನಿಸಾ ಗುಡ್ ಆಫ್ಟರ್ನೂನ್ ಮಮ ಇಮದುವೆನ್ ಸದೀಪ ಲಸನ ಸಿಂಧುವಕಟ ಎಗತು ಕಿರಗನ್ನ ಉಮ್ಮ ಇಕಕು ದೆನ್ನ ಕೆಲಕೇನು මේවා තෙන්න දෙන්න තමයි යන ඊට පස්සේ හිත කෝල් කරන සින්දු ටිකක් අහමයි කියලා ෆ්‍රොන්ට් ලංකා එකේ මගේ මනුජය අනුරයයි කියනවා. ද අනුරය වෙනුවට දිල්ෂාන් ඉන්නේ රියදුර දෑතට දෙවි පිහිටයි මහත්තයෝ. ආදරෙන් එකතු කර ගන්නවා ගමනාන්තය වෙනකම් පරිස්සමට යන්න. හයි බාෂි ගුඩ් ආෆ්ටර්නූන් කොහොමද? මම අකුරැස්ස විනුර. අද මල්ලිගේ මිනුෂගේ කොලසනි බර්ත්ඩේ එක. එයාට විශ්ෂකකුත් එක්ක උම්ම එකක් දෙන්න කියලා කියනවා. එයාට විශ් කරන්නේ මමයි මගේ අම්මයි තාතයි මා කට්ටිය කියලා කියනවා. Happy Vinushada birthday wishakak denimu. Happy birthday to you. Happy birthday to you. Happy birthday Vinusha. Ane wage hite thinda situm patum balaporutu okkoma ishta wena. Niyama ekak wenna kiyala mama wish karana. Hada ba? Minu wage birthday umma ekak.

දවල් එකයි විනාඩි 54යි වෙනව. අහන අහන පැතිවලට මේ වෙලාව වෙනම් හොඳට පායලා තියෙන්නේ. ගිනි පූට කවුයි වැස්සව බලන්නේ නැතුව ඊයක් හරි හොයාගෙන ත්‍රිවිල් එකේ හාට මෙහාට කරකවන මගේ ත්‍රිවිල් මහත්තුරුන්ට ඇත්තමයි උත්තරම් හරියන්න ඕනි මහතයෝ. ජය වේවා. ඔයාලට ආදරේ හින්දම තමයි මම කේඩී රයිස් එක මෙන්න මේ පණිවිඩේ මතක් කරන්නේ. තවත් ඔයා ඌවට කරවෙවි ඉන්න ඕනෙත් නෑ, රැස්සට තෙමි තෙමි හිරන්න ඕනෙත් නෑ. අහන්න කායිකක ෆීල් එක දෙන නියම ඉලෙක්ට්‍රික් ටුක් ටුක් එකක් අරගෙන වෙලා තියෙනවා කේඩී රයිස් මෝටර්ස් කම්පැනි විතින්. කායිකක වගේ ඒසේ තියෙනවා, ස්ටීරින් වීල් එකක් තියෙනවා, දුරවල් හයක් තියෙනවා. ඉතින් කායිකක් ගැන හිනමවන ඔයාට කේඩී රයිස් මෝටර්ස් කම්පැනි විතින් කේඩී රයිස් 7R ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ට්‍රයි කරලා බලන්න පුළුවන්. ස්පෙෂලි කියනෝනේ අපි හැමෝම කැමති ලයිෆ් එක ලෙවල් අප් කරගන්නනේ. අනේ ගමනට කේඩී රයිස් 7R ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක උගලන්ට මාරු සපෝට් එකක් දෙනවා. ඔයත් එක්ක යන මගියත් අපහසුාවක් නැතුව යයි. ඒ වගේම ඔයාට ජීවිතේ පා කරගන්නේ නැතුව ජීවිකාව කරගෙන යන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් ඒ නිසා මේ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ට්‍රයි කරලා බලන්න. අනිතක පෙට්‍රල් ඉෂුව එකක් තියෙන මේ වගේ වෙලාවක වාට අත උඩින් ලාබයි. දිවයින පුරාම අලෙවි ජාලයක් ඉන්නව සේවා නියෝජිත නිනෝ අමතර කොටස් දිවයින පුරාම තියෙනවා. අලෙවියන් පසු සේවාවත් අති විශිෂ්ටයි. වැඩි විස්තර යාලට කතා කෙල්ලම දැනගන්න. හිතේ මොකක් හරි කුතුහලයක් තියෙනවා නම් නැති කරගන්න. කේඩී රයිස් මෝටර්ස් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත් කෝල් කරන්න 07 6 7 6 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7 7
අමං කිව්වනේ ලක්ෂ්මී අම්මා ගැන. ඒ වගේම ගාල්ලේ තුෂාර කතා කළා. එයාගේ අම්මවයි තාත්තවයි මල්ලෙවයි එකතු කරගෙන සිඳුරිකක් අහමයි කියලා කිව්වා. ආදරෙන් ඕවත් එකතු කරගන්නවා. ජය වේවා.

0: ආදී සිහිනයත් විවසායකයෙක් වීමටද මසකට අවම රුපියල් 6000 බැගින් වාරික 60ක් වසර 5කින් ගෙවා වසර 25ක් දක්වා මාසික ප්‍රතිලාභ රසක් ලබා ගන්න වැනිලා අපනයනයේ රන් සලකුණ වන සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් එක් වී සාඩම්බරණීය වෙළඳ කොටස්කරුවෙකු වන්න අවුරුදු 23ක අඛණ්ඩ විශ්වාසය දිනාගත් සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් හිමි පෙත්තට යන්න අපිට කතා කරන්න 076-44-11-600
1: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල් රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
1: ඇයි ෂුගර් කියන මූණෙල්ලගෙන සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540

0: පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතියේ දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා.

0: දේ ලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: යම එන හැම තැන එනිටම් ෆෙට් වෙන ෆ්ලේවර් දෙලකිරි පදමක් වෙලයින ඒ ගැන දැනුවත් වස කල කිරි ෆන් එක පිරි එල කිරි කිරි
2: හයි වෙලාව දෙකයි එකයි

0: ඔබ වෙත ගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
3: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම සචිනී. 2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝග නාදන් විද්‍යානමැති පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ත්‍රිපුත්කල මහදිකන විනිසුරු මරුලක් විසින් ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට පණුවනු ලැබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තහවුරු කළා. අදාළ දඩුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසිල්ලා එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා විභාග කර නිෂ්පව කරමින් අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මරුලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා. කෙසේ වෙතත් තවත් විත්තිකරුවන් දෙදෙනෙකුගේ දඩුවම් ඉවත් කිරීමටද අධිකරණය විසින් නියම කරනු ලැබුවා. මෙම නියෝගයේ ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ මරණීය දඬනය නියම වී සිටි විත්තිකරුවන් 3 අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර මෙම විත්තිකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
2: මේ පැය රටතොට

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ගින්දර හැන්දෑවා.
1: Brought to you by සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
2: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
4: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.
5: FM 95 94.8.

0: Tindere, händer och vi bashi.
1: අවස දෙකයි විනාඩි 6යි වෙලාව. අපි ලගේ ගින්දර හඳාව අහන දෙවෙනි පැය තමයි මේ පටන් ගන්නෙ. මේ පැයට තවට කෝල් කළා WhatsApp එකේ chat එකට set වෙලා ඔය ඕනේ විදිහකින්. එහෙම නැත්නම් Facebook post එකට like එකක් දාලා comment එකක් දාලා කටිව dedicate කරන්න පුළුවන් සින්දුවකට කටි එකතු කරගන්න පුළුවන්. අහතම ඔයා තවම netfm official fan page එක like කළ follow කළ නැත්නම් මේ නිකන් තියෙන එක දාගෙන යන්න. අද මේ පිටින් අවසන් වෙන ගම් ගැන අපි කතා කරන්නේ හරිද? දිලක්ෂි කෞශල්‍ය කරා පිටිය කියලා කියනවා. නිලංක තුෂාර කර ගම් පිටිය කියලා කියනවා. ඊගාවට ශ්‍රාණි නදීෂා දෙවුල පිටිය කුල්ල පිටිය. හයි ගුඩ් ආෆ්ටර්නූන් අකාදරිං ඔව තෙගත කරගන්න. රවිදු ලක්ෂාන් බම්බල පිටිය කුල්ල පිටිය දෙවුල පිටිය කුලිය පිටිය බල පිටිය ඇල් පිටිය කමරු පිටිය වාශිකි ගමෝන ඇම්බලි පිටිය. චාන්දනී අයනාංගිරියක thank you sticker comments වලට ඊගවට මනල් බණ්ඩාර. ඇයි අන්තිමට හැමෝම යන හැම ගමකම තියෙන සොහොන් පිටිය? එනම් දෙලිනගේ පන්නි පිටිය කියලා කියනවා. ලක්ෂිකා රාජකරුණ කුලියා පිටිය කියලා කියනවා. ජනිත් කනිෂ්ක ඔය මොන පිටියට අමාරු වුණත් එන්න වෙන්නේ කරා පිටියට කියලා කියනවා. කාංචන නාකන්දල බම්බල පිටිය කොල්ලු පිටිය පන්නි පිටිය පොතු පිටිය වැල්ලම් පිටිය දියුළු පිටිය ඇටම් පිටිය කියලා කියනවා. චතුරි පීරිස් හයි වාෂි මම දන්නේ ක්‍රීඩා පිටිය විතරයි. මොනවනත් වාෂෝ පාට් ටයිම් කොන්දොස්තර ජොබ් එකක් උනත් තවුලක් නැතුව යාට කරන්න පුළුවන් වගේලෝ. අන්න රස ආනන්ද මං කියන්නේ ඕනම මනුස්සයෙක්ට ප්ලෑන් ඒ බී සී කියලා තියෙන්න ඕනි. මගේ දවසක රේඩියෝ රසා විවර වුණොත් මම ට්‍රයි කරලා බලනවා කොන්දොස්තර ජොබ් එකක් කරන්න. බස් එකට සෙනග වැඩි වෙයි නේද? ටිකට් එකත් එක්ක ඔම එකකුත් දෙනවා.

දෙකයි එකොල්ලහයි කොල් කරපු කටියක් ඉන්නවා ඒ කටියව දාගම අපේ මෙන්න මේ සින්දුවට ගම්පොන යටි පිටි ගල ඉන්දිකයි කතා කියලා ආදරෙන් ආව එකතු කරගන්න මම නම වැරද්දුවද මන්ද ගමේ ඉගවට කඩවෙදතර රංචනි අම්මා අද නයින දූලයි ගෙදරලු ඉන්නේ කොමහරි ගෙදර කවුරුත් අද නෑ කියලා බබාල ඉස්කෝලේ ඇරලෙද්දි ගෙදර කවුරු හරි ඉන්න ඕනි නිසා ආච්චි අම්ම වෙලා ඉන්නවලු ඔන්න දැන් එහෙට හරිද දැන් ඔන්න චූටි මෙක්කෙනා නගාවල එයාට කෑම කවන්නලු හදන්නේ අනේ මට මගේ අතමෝ මතක් වෙනවපා ඒගොල්ලෝ ඔන්නල කවන කෑම පුදුම රහයිනේ ඇයි ඉතින් ඔන්න මට ඉරිසියාව පහළ වෙනවා කොමාරි මගේ රංජනී අම්මව ආදරෙන් එකතු කරගන්න එවගේ මෙයාගේ අර ලොකු පවුල නයින රූපිකා නිරෝධ පබෝදට එහන්ස රසුනාදි තරු සඳු ජයිනි මංජුලා සමන් බණ්ඩාර හිමේෂ් ඊගාවට ප්‍රියන්ත සමරනායක අයිරංගිනී අම්ම එයාගේ ලේලි අයිරංගිනී රොහන් පුතා කැට්ටියම එකතු කරගන්න රංජනී අම්මත් පිටි ගොඩාක් කිව්වා මට කමරු පිටිය පිල පිටිය කටුව පිටිය දෙහි පිටිය දෙනි පිටිය දෙනි පිටිය Thank you, Kathakalaru. Igavata Maharagama Chandriyaka Kathakala. Adat Purudho Idihata T-shirts Navana Gama Amma Vahagini Inno Alu. Adhirin Ekathu Kirikano Ayavai Husband Vai Patala Denna Iduvai. Igavata Gampala Dikvala Maharagama Gami Vala. Okko Malamata Adhirin Ekathu Kirikano. Igavata Kalaniye Bandhu Ayavai Thadhirimma Matakirani Kilikyo. Bandhu Ayai Gamantike Okko Malai. Dikkama Dikkak Adhirin Ekathu Kirikano. Jaya Viva.

ஹாய், வினாடி டான்ஸ் ஹாய் வினாவ. අපි මේ සිංදුවෙන් පස්සේ කමර්ෂල් බ්‍රේක් එකකට අතේ යන්න තියෙනවා. යකෝටම කලින්ම උංගලට මතක් කරනවා, ගෙයක් එහෙම හදන අදහසක් ඔළුවේ තියෙනවනේ. ලබන අවුරුද්දේ ඇත්තටම සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙද්දී ඔයාගෙම ගෙදරක ඉඳන් කෙරී උතුරවන්න වාසනාව ලැබෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. හැමබ එහෙනම් ඒකට තියෙන පල්ලවෙනි පියවර විදිහට මම උගලන්ට කියනවා කැදල් එන්ටර්ප්‍රයිසස්ලට කෝල් එකක් ගන්න කියලා. මොකද ඔයා නොහිතන තරම් ඉතාම සාධාරණව සහ අඩු මුදලකට ඔයා පොඩ්ඩක්වත් මහන්සි නොවි ඔයාට ගෙදර වැඩේ කම්ප්ලීට් කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පහුගිය දවසක ඔගොල්ලන්ට තැහෙන්න ඇති ඒ ගම්පහ පැත්තේ ලොකු කලබලයක් වුණා. කැදල්ල කියලා ආයතනකින් ගෙවල් හදලා දෙනවා කියලා සල්ලි අරගෙන මිනිස්සුන්ට වංචා කරා. එහෙම කියලා මේ ලොකු ආන්දෝලනයක් ගියානේ, පොලිසියෙන් වැටලුවනේ එහෙම තැන. හැබැයි මං ඕගලන්ට හැම වෙලාවෙම මේ ගැන කියනකොට කියනවා ඒගොල්ලන්ගේ අපි මේ කියන කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ විතරමයි, ලංකාවේ වෙන කොහෙවත් මේගොල්ලෝ නෑ කියලා. මොකද එකම නමින් තැන්තැන්වල විවිධ ආයතන පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා රැවටේ මුලාවකට අහුවේ කියලා තමයි අපි කියන්නේ. ඔයා එන්න කලින් කෝල් එකක් දීලා මෙන්න සහ මහරගම ඇල්හෙන රෝඩ් එකේ විතරමයි කැදල් එන්ටර්ප්‍රයිසස් තියෙන්නේ කියලා. ඉතින් මේ ගැන විශේෂයෙන් දැනුවත් කරන්න විශේෂ හමුවක් කොළඹ රිවර් එජ් හොටෙල් එකේදී පහුගිය දවසක පැවැත්වුණා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ කැදල් එන්ටර්ප්‍රයිසස් අධිපතිතුමා ක්‍රිෂාන්ත බුතුකුඩාරච්චි මහත්මයාගේ සහභාගීත්වයෙන් තමයි මේ කොන්ෆරන්ස් එක තිබ්බේ. මේකෙදී විශේෂයෙන් සඳහන් කළා මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ආයතනයට විතරක්ම එන්න කියලා අපේ ආදරණීය පාරිභෝගිකයන්ට. ඉතින් ඒ නිසා රැවටෙන්න කොහෙත්ම පොඩිවත් අවස්ථාවක් තියාගන්න එපා. එක එක නම් වලින් කැදැල්ල නමින්ම විවිධ ආයතන තියෙනවා. හැබැයි අපි මේ කියන කැදැල් එන්ටර්ප්‍රයිසස්ලා ඉන්නේ මහරගම ඇල්හෙන රෝඩ් එකේ විතරමයි. ඒ විශ්වාසයත් එක්ක යාලුව මුණ ගැහෙන්න යන්න කියලා ආරාධනා කරනවා. මේ විදිහට ඔයාට ලංකාවේ කොහිම හරි තැනක පර්චස් ප්‍රමාණයක් තියෙනවා නම්, ඉඩකඩක් තියෙනවා නම්, බිම් කොටසක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ හිහින නිවහනත් ඉදි කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඔයා නොහිතන තරම් අඩු මුදලකට දැන් කාමර දෙකක සම්පූර්ණ ගෙයක් හදාගන්න ඔයාට ලක්ෂ 40කිනුත් පුළුවන්. අනිතක තමයි ඔය සම්පූර්ණ ගානම එකපාර ගෙවන්න ඕනෙත් නෑ, පොලි රහිතව ටික ටික ගෙවාගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ සියලු දේවල් ගැන වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන් කෝල් එකක් දීලා පේමන්ට් එකක් දාගන්න. 0774-390-3250 ගන්න. එහෙම නැත්නම් 0774-390-3251 ගන්න. 0774-390-3251 වැඩි විස්තර දැනගන්න.

0: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැසක් උපත් අද මේවිත් වෙනස වටහාගන්න ශාකා මාදලේ කඩු වෙලාතුරුගිරිය නාරම්මල ගනේ මුලකම් පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න පිනිසිං වහලක් නම් කලර.

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.

0: FM 95 94.8 ගින්දර හැන්දෑව විද්භාෂී.
1: අවස දෙකයි විනාඩි 28යි වෙලාව. අපිට කෝල් කරපු කට්ටියක් ඉන්නවා එකතු කරගන්න. මේ සින්දුවටම අපි උපාගමු. කුලියාපිටියේ ජයන්ත අය කතා කළා. ඇයි අනේ මගේ ගමත් පිටියක් නේ කියලා කිව්වා. හැබැයි නේ නං කුලියාපිටිය අපිට අවතක වුණානේ නේද? අනේ ආදරෙන් ආවත් එකතු කරගන්න. ඊගවට සූර්යවව මුවන් පැලසේ ලියනාරච්චි අය කතා කළා. ලියනාරච්චි අයගේ නෝනා හෝමිනේ අපි ලියනාරච්චි අම්මයි.

කට්ටියම අතරින් එකතු කරගන්නම් හපත. ඊගාවට ඔහෙන තිස්සපුර නිලන්ත අයියාද කෝල් කළා. හැමදාම WhatsApp එකට මැසේජ් එවනවා. මන් දාන ගින්දර හඳව පොස්ට් වලට කමෙන්ට් කරනවා. ඔන්නත් කෝලුත් කළා. ආදරෙන් ඔයවයි දුවවයි Wi-Fi කට්ටියම අතරින් එකතු කරගන්න. ඊට පස්සේ අපේ අසංක අයියා කෝල් කළා. මාව පොඩ්ඩක් අන්දන්න හදුව මම ජෝතිපාල කතා කරන්න කියලා. නරකය කොහරි ආදරේ ඔයාව එකතු කරගන්නවා හරිද? වයිෆ් වත්සලා දුව දෙහන්ස හේෂන් මලි නවීන අය ජය වෙන්න ඕනි ඕකටම. ලස්සන සින්දු ටිකක් දෙන්නලු. ප්‍රසංගතිසේ රගේ ශෂිකගේ සින්දුවක් අලුත් සින්දුව දෙන්න කියලා කියනවා. මම දෙන්න ට්‍රයි කරන්නම්. හරි දාද නැත්නම් හෙට හරියමුකෝ. ගින්දරී අපිත් ඉන්නවා කියලා මාතර නම් මල්ටේලස්ලා කියනවා. ආතරෙන් එකතු කරගන්න ඔක්කොමලව. හයි භාෂ්‍යක මහරගම ජනතා මාවතෙන් මම චමෝදේ වගේම චමරයිය මිලින්දයිය මහින්ද අංකල් හෂානයිය රසාංගයිය සුමන අංකල් වගේම ඔයවත් ලස්සන සින්දු ටිකකට එකතු කරගන්න උම දෙකක් දෙන්න කියලා කියනවා. ඊගාවට හයි භාෂ්‍යකෝ අපි සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙල බස් ත්‍රිෂාන් එයාගේ වයිෆ් ඉෂංකා ගාවට නිශාන්ත දර්ශන් එවගේම මේ වෙලාවේ ෂොප් එකේ ඉන්න හැමෝමයි භාෂ්‍යකෝ ආවයි එකතු කරගන්නවා කියලා කියනවා. දැන් අපේ මෙසේජ් පෙන්නේ නෑ වගේ නේද ඔයාට කියලා අහනවා. ඒ දැක්කේ දෙයියනේ.

0: Hatta sevi hası deluna.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: දැන් වේලාව 2 විනාඩි 32.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
5: ෆෙම්ස් ඇයික ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
7: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 077-76-76-10.
8: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
9: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි, සුදු සීනි කිලෝව රුපියල් 209යි, මුංගිට කිලෝව රුපියල් 875යි, රතු පරිප්පු කිලෝව රුපියල් 279යි, ලොකු ලූණු කිලෝව රුපියල් 149යි, රතු ලූණු කිලෝව රුපියල් 320යි, අර්ථාපල් කිලෝව රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
10: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නැහැ. මට ඕනේ දුර යන්න.
11: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා ලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක්, ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
12: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
13: Net FM Alpha Studio with Kasani and Lehansa.
14: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
15: කින්දර හැන්දෑව
16: brought to you by
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
5: Fems Eric ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
9: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540.
17: Oh my god, this is original.
18: Nako
19: meka apilage gindara handava bro.

හවස දෙකයි විනාඩිය 35යි වෙලාව. අපිට තියෙනවා බර්ත්ඩේ කාක් සයිරංගෝ. Happy birthday to you. ඔයාගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි wish කරනවා. ඔයාගේ අම්මා චිත්‍ර තමයි කතා කළේ. තාත්තා අනුර, අමාශි, හිරුෂ, තිලිනි ඇතුළු කට්ටිය මට ආදර wish කරනවා සුබ උපන්දිනයක් වෙන්න කියලා. ඉගාවට බොරලන්දේ කුසුමාවතී අම්මා කතා කළා. ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා මම. ඔයාගේ මිනි බිරේවා ඊගාවට සෙව්වම් මේ නිසා සමීර ජයතිස් කට්ටියම එකතු කරගන්න ලෑස්ති කළ තියෙන සින්දු සේරම ටිකම අහන්න. ඒ වගේම තමයි අතරේ මම මතක් කරනවා ෆේමස් අය ගැන. ළඟම ෆාමසි එකේ වුණත්, සුපර් මාකට් එකේ වුණත්, ග්‍රොසරි ෂොප් එකේ වුණත් ඔයාලට ෆේමස් අය ගන්න තියෙනවා. අපි හැමෝටම දරන්න පුළුවන් ගානකට එන එකම සැනිටරි නැප්කින් එක තමයි ෆේමස් අය කියලා කියන්නේ. ඉතින් වෙළඳපළේ අනිත් පෑඩ්ස් එක බැලුවහම මිල අඩුයි, වගේම තමයි කලිටි එකත් උපරිමයි. SLS ISO තත්ත්ව සහතිකත් එක්ක එන ෆේමස් අය වාට ලීක් වෙන්නේ නැතුව ඇඳගෙන ඉන්න පහසුවක් දීලා ගෙවන ගානට සාධාරණම පෑඩ් එකක් වාගේ අතට අරගෙන එනවා. ඉතින් ඒ නිසා වෙළඳපළට ගියාම නම බලලා නම කියලාම ෆේමස් අයම ගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි අර KD රයිස් මෝටර්ස් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් ඔයාට අරගෙන එන පෙට්‍රල් ස්කූටර් එකට මේ දවස්වල ලක්ෂයක මිල අඩුවක් තියෙනවා කියලා මම මේ ටිකේම කියනවනේ. ලක්ෂයක් මිල අඩුයි, වගේම තමයි ඔයාට හෙල්මට්, ජැකට් නොමිල්ලේම දෙනවා මිලිදී ගැනීම කරනකොට මේ දවස්වල. ඉතින් ඒ නිසා දිවයින පුරාම අලිවිජාලයක් ඉනෝ සේවා නියෝජිතයින් ඉනෝ අමතරු කොට සැහෙන තේනවා. අලිවීන් පසු සේවාවත් අති විශිෂ්ටයි. අනිත් එක තමයි කියන්න ඕනේ ලොකු පෙට්‍රල් ඉෂ්‍යූ එකක් මේ දවස්වල තියෙනවානේ. ඉතින් ඒකට හොඳට උරුත්තු දෙන පෙට්‍රල් ස්කූටර් එකක් තමයි KD රයිස් පෙට්‍රල් ස්කූටර් එක. මොකද ඒගොල්ල පාවිච්චි කරලා තියෙන මේ ස්කූටරේ හදන්න 15cc අධි බලත එන්ජින් එකක්. ඒ වගේම තමයි ඒකට කම්බයින් කරලා තියෙනවා පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක. ඉතින් ඒ නිසා පෙට්‍රල් සුවඳට පවා දුවනවා මහත්තයෝ. ඒ හන්ද බය නැතුව ගන්න. වැඩි විස්තරවට දැනගන්න ඕනි නම් 077 406 4397 ගන්න. 077 406 4397 ගන්න. පෙට්‍රල් ස්කූටර් එක වගේම තමයි ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් තියෙනවා. පරිසර හිතකමී ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිය එකකින් තමයි මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එක හදලා තියෙන්නේ. වර්ග දෙකෙන් මොක ගත්තත් ඉතින් වාසිම තමයි.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
3: හවස දෙකයි විනාඩි 47යි. ගාලි රමණියම්ම කතා කළා. හරිද? අනිවාර්ව ආදරෙන් එකතු කරගන්නවා. එයා කියනවා මගේ කටහඬ ඇහුවේ නැත්තම් දරුවෝ දෙන්නගේ කටහඬ ඇහුවේ නැ වගේම තමයි ල. අනම්මා. ආදරෙන් එකතු කරගන්න ජය වේවා. ඊගවට රත්නපුර හකමෝ ගරාජ් එකේ අපේ ටින්කරින් අයියා කතා කළා. අදත් එයා කමල් අයියාගේ ගරාජ් එකේලු වැඩ. කමලයි රේඩියෝ එකක් ගෙනල්ලා තියන්නේ නෑනේ. ඉතින් ඒ හින්දා ෆෝන් එකකින් අහන් ඉන්නවලු. ඔතන ඉන්නවලු ලොකු මල්ලි, පොඩි මල්ලි, ඊගවට අපේ කමල් බොසුත් ඉන්නවලු. ඒ වගේ මහකමෝ ගරාජ් එකේ බොස් ජයන්ත, යාගේ ෆැමිලිකේ ඔක්කොම, අපේ විජේ මාම, ඊගවට අපේ ටින්කරින් අයියාගේ බෝලියක්ක කටිය මාදරෙන් එකතු කරගන්නවා. තැන්ක් යූ කෝල් කළාට. චූටිවත් මහන්සියක් දැනෙන්න එපා. උතුරම් හරියන්න ඕනි ඔගොල්ලෝ ඔක්කොමල්ලටම. යන හදන්නේ තව ලස්සන සින්දු ගොඩක් අහන්න. මේ පැයත් ඉවර වෙගෙන ඉන්නේ. හින්දා සිවනගල ආයුර්වේදය ගැන මතක් කරන්න ඕනි. ගොඩක් අයට මේ දවස්වල ෆැටි ලිවර් තියෙනවා කියලා මං අහලා තියෙනවා. අහන අහන අයට එක එක විදිහ ලෙඩ. හැබැයි මේ මොනාද කියන්නේ ලිවර් එකේ තෙල් ෆැටි ලිවර්. ගොඩාක් කටිය නම් කියපු ගමන් බය බීරාන්ත වෙනවා. බය බීරාන්ත වෙන්න ඕනි තමයි. හැබැයි අපිට ආයුර්වේදයත් එක්ක මේක නිතරම සනීප කරගන්න පුළුවන්. අනේ නිසා තමයි සෙවනගල ලිවර් බූස්ටින්ග් කැප්සූල්ස් ගැන ඔයගලන්ට මතක් කරන්නේ. මේ ඇවිල්ලා අවුරුදු 40කට වඩා වැඩි කාලයක් පුරාවට ඔයාලගේ විශ්වාසයක් දිනාගෙන අපේ වෙදකමත් එක්ක, අපේ උරුමයත් එක්ක රෝගීන්ට සුවය අරගෙන එන කමල් බන්දුල වීරපිරම වෛද්‍යතුමාගේ අධීක්ෂණයේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ හැදෙන දිව්‍ය ඖෂධ. හරිද? ඒ වගේම තමයි මීට අමතරව සෙවනගල අසමෝදගම්, සෙවනගල ශ්‍රියාදේවි හොයෝයිල්, සෙවනගල ජීව ශක්ති රසායනය, ඉගාවට ගැස්ට්‍රයිටිස් එහෙම තියෙනවා නම් සෙවනගල ජීව බල අම්ල පිත්ත සුවය, සෙවනගල හන්දිරාජ සය තෛලය, මේ හැමදේම වාට සෙවනගල නමින් අරගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න ඉන්න තැනකට ඩිලිවර් කරගන්න මෙන්න කතා කරන්න. 047-31-33-540 කතා කළා. වැඩි විස්තර දැනගන්න අපි යමු WhatsApp එක පැත්තට. මේ කටිය වේගතු කිරගමු. ලලිත් සොයිසා, හයි හයි. අනේ ආදරෙන් එකතු කරගන්නම් අහවද? අකි, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. රාගම රෝසි, හිමාෂා. පොළොන්නරුවේ ජයන්තිපුර චතුරංග. එයාවත් එකතු කරගන්න කියලා කියනවා. එයා මගේ පනලු නෑ. ආදරෙන් එකතු කරගන්නයි. හා, මෙන්න සංගීත මල්ලේ අදත් මැසේජ් එකක් කියවලා. හයි වාශයක්, කොහොමද? මම සංගීත මල්ලේ. බේකරියේ රසිකයියයි පැතුම් සංජය, කොම්ලා බිස්කට්, කෙම්ලෝ ටික, චමින්ද මෝටර්ස් එකේ සෙට් එක, පැලම්පිටි හිරානියක්ක, ඔයාව එකී මිකී නොකී නෙත්තහන හැමෝම එකතු කරගමු. මාබිම කාන්ති අම්මව තාදරින් මතක් කරන්න. කතා කරන්න විදිහක් නෑනේ ඔයාට. මේ දවස්වල වැඩ නැහැ, ගෙස්ලා නෑ. අපි ඉතින් එළවලු ටිකක් හිටෙව්වලු. ඒව බලාගෙන ඉන්නවලු. නිකම්ම ඉන්නත් බෑනේ කියලා කියනවා. අනේ මගේ කොල්ලට උතුරන්න හරියන්න ඕනි ආදරේ. අපි ඔක්කොම ලම ඔයාව නිතරම අපි මතක් කරනවා. ඉන්න තැනක පරිස්සමට ඉන්න. හීනොක්කෝම හැබෑ කරගෙන ඉක්මන් දවසක ලංකාවට ආපහු එන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ඊගවට නුවරම්පිටි ආරිය ටේලර්ස්, සෝමතිලකයියා, ඔයාව තාදරින් එකතු කරගන්නයි.

0: Kinderhände war.
1: අපිත් පිටිවල දරුව තමයි නුවර බොක්කාවල පූජ පිටේ වසන්තක්කා අන්න ආදරයනේ මමත් ආදරෙන් එකතු කරගන්න තැන්කූ ෆේස්බුක් එකේ මන්දාපු පෝස්ට් එකට කමෙන්ට් කරන්නවට හරිද ඉගාවට රිද්මා නිරෝෂණියක්ක තැන්කූ ස්ටිකර්ස් වලට සමන් ප්‍රියන්ත හිරිපිටිය දියුළුපිටිය කහටුපිටිය කරාපිටිය දියුළු කොල්ලුපිටිය මම්බලපිටිය දික්පිටිය කටුපිටිය කියලා කියනවා දමිත් ප්‍රසංග අපි ඔයාව අහගෙන ඉන්නේ කම්බුරු පිටියේ ඉඳන් භාෂියෝ ආදරෙන් එකතු කරගන්නවා රම්ය නිල් මිනිපුවක් පිටිය කියලා කියනවා නිලන්ත අමිත් මගේ ගම දිප්පිටිය චන්දන වේරකෝන් පත්තම් පිටිය එක නූර පැත්ත ගමක්ලෝ ෂා බොරු කියන්නේ නැන් වන් අදම යහෝ කුමාරි පෙරේරා දියුල පිටිය කුලිය පිටිය පිළ පිටිය පන්නි පිටිය නෙමේ බම්බල පිටිය තව පිටිය ඕනිද භාෂියෝ කියලා කියනවා දෙන්න දෙන්න සමන් දිසානායක දැල් පිටිය දැල් පිටිය තේනේ ගම්පලු පැත්තලෝ ඒ පිටිය තදම තමයි ඇහුවේ සුජානි චන්දිමා කමරු පිටිය අම් පිටිය ඇඹිලි පිටිය පුතු පිටිය කියලා කියනවා ඉගාවට සත්සර නිලුම් දෙදිය අඹගස් පිටිය දියුළු පිටිය කැට පිටිය පුත්ත පිටිය කුමුදු කාංචන වෙරළු පිටිය එහෙමත් පිටියක් තියෙනවද ඔගොලු මේ බොරු පිටි නෙමේ නේද ගහන්නේ මන්නන් දන්නේ පාම් පිටි තමයි ආදරෙන් එකතු කරගන්නවා ඊගාවට පසිඳ ධනංජය නාවල පිටිය පූජ පිටිය ගයන් චන්ද්‍රසිරි දගම් පිටිය දගම් පිටිය එහෙම එකක් තේනවද නොයකාර ඔය කියන්න හදන්නේ එයාගේ ගමත් පිටියෙන් අවසන් වෙනවා කියලානේ ඔන්න කිව්වා ගම ඇඹිලි පිටිය වැඩ කරන්නේ බම්බල පිටිය හැබැයි නේ ගම ඇඹිලි පිටිය වැඩ කරන්නේ බම්බල පිටිය ජයතිස්ස දුනසිංහ හයි ගින්දර නංගි ඇයි අපේ ගමට අල්ලප ගම වරා පිටිය ෂා අලුත් ගම කොයි තියෙන්නේ ආදරෙන් ඔයවයි ඔයාගේ වයිෆ් එජිත්‍රවයි දුව ජයමිමයි පුතා ජනතවයි එවගේම මේ වෙලාවනේ තහනක්කම එකතු කරගන්න කියලා කියන කට්ටිය මේකතු කරගන්න මෙන්න මේ සින්දුව අහන්න

0: Yes, fortune soy.
1: Alut marasuguna api vibe ekata set vela.
2: Kamathima vidiyakata onama velawaka me fortune soy.
3: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
5: කොල්ල කෙල්ල කොට

0: ಒಟ್ಟ ಒಬ್ಬ ವೆತಗಿನ ಎನ್ನೆ
1: ರಸವತ್ ಕರಾಯ್
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත්වන අලුත් පැයි විමසුම
2: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම සචිනී. නොවුඩ් නගරයේ විවෘත කිරීමට සැලසුම් කර තිබූ මත්පැන් හලකට විරෝධය පාමින් වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ එම මත්පැන් හල විවෘත කිරීමට සූදානම් කර තිබූ ගොඩනැගිල්ල ඉදිරිපිට කළු කොඩි ඔසවමින් නොවුඩ් නගරයේද කළු කොඩි ඔසවා සීලුම වෙළඳසැල් වසා තමා ඔවුන් උද්ඝෝෂණය නිරත වූ බවයි නිත් නිවුස් වාර්තාකරු පැවසුවේ. නොවුඩ් නගරයේ දැනට මත්පැන් හල් තුනක් පවතිනවා. තවත් මත්පැන් හලක් විවෘත කිරීම තුළින් තමන්ට ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් ගැටලු රසකට මුහුණ දීමට සිදුවන බවයි උද්ඝෝෂකයන් කියා සිටියේ. අදාළ මත්පැන් හල විවෘත කිරීමට සැලසුම් කර ඇති ගොඩනැගිල්ලේ ඉහළ මාලේ උපකාරක පන්තියක් පවත්වාගෙන යන බවත් මේ හේතුවෙන් උපකාරක පන්තියට පැමිණෙන සිසු සිසුවියන්ටද පීඩාවක් සිදුවන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.
0: Me pay what a thudder.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කින්දර හැන්දෑවා
2: brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆෙම්ස් ඇයෙක් ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
7: FM 95 94.8

0: Det här där var vi bashi.
1: අවසතුනයි විනාඩි 7යි විලව. අපි ලගේ ගින්දර හඳා වහන අන්තිම පැය තමයි මේ පටන් ගන්න. මේ පැයට තවට කෝල් කළ WhatsApp එකේ chat එකට set වෙලා හැම නැත්නම් Facebook post එකට comment එකක් දාලා like එකක් දාලා share කරලා. ඔයාට එන්න පුළුවන් අහරද? හරි. අද අපි පිටියෙන් අවසන් වෙන ගම් ගැන තමයි කතා කරන්නේ Facebook එකෙන්. ඔයාටත් පුළුවන් comment එකක් drop කරගෙන යන්න. Jacket helmet කඩේ අම්පාර. ඉගලකේනෝ අම්පාරේ තියෙනවලු ටැම් පිටිය, ඉලොක් පිටිය, වලත පිටිය. අනේ තැන්කියු ආදරෙන් එකතු කරගන්න. නිරෝෂල් විසේවා ඇඹිලි පිටිය කරා පිටිය කියලා කියනෝ ප්‍රියදර්ශනී KKS. මම ප්‍රියදර්ශනී ස්ටෝස් එකෙන්. මම ඉන්නේ කැට පිටියේ. ෂා. ඉගාවට රේණුකා දමයන්ති කියනෝ කෝංගස් පිටියේ තියෙන මොන රාගල කියලා. වව්. ඔය වගේ තව තව එයා දන්න පිටි තියෙනවා නම් කියන්න අහරද? හරි අපි යමු WhatsApp එකට. අම්පාර බස් ස්ටෑන්ඩ් එකේ බොබින්දු ලවර් සෙන්ටර් එකේ ඉඳන් ඔයාව අහගෙන ඉන්නේ. ෂා බොබින්දු ලවර් සෙන්ටර් එකට උතුරන් හරියන්න ඕනි මහතයෝ. බිස්නස් සරු වේවා, ජය වේවා. ආදරෙන් ඔක්කොම ළම එකතු කරගන්න. කෑගල්ල මාකුර සෙහන්සකේ කායතන අධිපතිතුමා ඇතුළු කට්ටියම අපිව ආව සද්දට අහනවා භාෂියෝ. ආදරේ ගොඩක් උම්ම මැණිකේ. අපි මේ දවස්වල බිසි කියලා කියනවා. ඒ තුවම අහන ගමන් ඉන්නවලු ජය වේවා. වැඩි කරන ඔයාට නම් චූරියවත් මහන්සියක් දැනෙන්න එපා. හයි අකා, අද ඔයාව තුන වෙනකන් අහගෙන ඉන්නේ. එයා රෝසමල් වලට ආසද කියන්න හොඳේ මට බැරි වුණොත් අම්මා අහගෙනයි ඉන්නේ කියලා නෝරා කියනවා. රෝසමල් වලට මොන ගැල්නමයේ දාස නැත්ද නේද? ආසයි ආසයි ඉතින්. අපිට තමයි මල් දෙන්න කවුරුත් නැත්තේ හැබැයි. අද තවම අහගෙන ඉන්නේ කියලා කෑල්ල හන්දේ වීරමල මෝටර්ස්ගේ ගාමිණි අයිය කියනවා. කෑල්ල හන්දේ ත්‍රිවිල් පාකිකේ කොල්ල ඔක්කොමයි. වීරමල මෝටර්ස් එකේ ගාමිණි අය ඇතුළු ඔක්කොම ළමයි එකතුකට ගන්නෝ. ජය වේවා, thank you. හයි අක්කා. ගල පිට මඩින් මට මෙසේජ් එකක් එවලා තිනවා. දේවින්ද මල්ලිටයි නිමේෂ මල්ලිටයි, නිමේෂ මල්ලිටයි ලකෝම් එක කුණීලෝ. මේ දවස්වල දිගට උම්ම අඳින්න බෑ. සෙම ඉර වෙනවා. එන චූරේ එකක් දෙන්න අඟහරම. ආදරෙන් එකතු කරගන්න. හරි සද්දෙටම අහගෙන මාත් ඉන්නවෝ අම්පාර. යස් අතු කරලා අයියා. අනේ තැන්කියෝ, ඔයාගේ කමෙන්ට්ස් නොත් දැක්ක ෆේස්බුක් එකේ. ආයම තවක් එකතු කරගන්න. ගෝනපල දයන්ගෙනි වාශිදු අපි ආව අහගෙන ඉන්නේ. චන්දිමා දෙල්කා ඉගාවට මේ ඔක්කොම එකතු කරගන්න කියලා ගෝනපල දයන්ගෙනි අම තමයි කියන්නේ. ආදරෙන් එකතු කරගන්න. අදත් අපිව මතක් කරන්න අමතක කරන්න එපා. රයිගම ඩයස් අයියා ආදරෙන් එකතු කරගන්න. මම පයාගල පොතුවිල ලස්සන සින්දුවක් දෙන්න පොතුවිල සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. ඉල්ලල තියෙනවා සින්දුවක් මම දෙන්න ට්‍රයි කරන්න අහවද? හෙලෝ බාෂි, ගුඩ් ආෆ්ටර්නූන්. අපි හැමදාම නිතිවෙම අහනවා. මීගම ටවුන් එකේ ජයසිරි බතෙක් ෂොපිගේ ඔක්කෝමලා මාදරෙන් එකතු කරගන්න. බාෂි මැනික ගොඩ දවසකින් ගින්දර හැන්දෑව අහන්නේ. ලස්සන සින්දුවකට යටියන්තොට සුදර්ශනියකව තමයි එකතු කරගන්න කියලා කියන්නේ. යටියන්තොට නෙත් අහන ඔක්කෝමත් එක්කම අහම ලස්සන සින්දු ටික.

ඉන්දිකයි කතා කලා අයිමු අතාවක් ගම්පුලින් එය කෙනෝ නාවල පිටිය කල පිටිය පුසුල් පිටිය කොරොත්තුනු පිටිය මේ ඔක්කෝම කොත්මලේලු තියෙන්නේ නුවරලිය දිස්ත්‍රික්කේලු ෂා දැනගත්තක කොච්චර වටිනවද නේද මේ නම් ටිකනම් මං අහලම තිබුණා නාවල පිටිය නම් අහලා තිබ්බා ආදරෙන් අයිම අතාවක් එකතු කරගන්නවා ඒගවට වියංගුඩ සන්තනියෝ ආවත් එකතු කරගන්නවා තැන්ක් යූ අහන් ඉන්නවට ජය වේවා

0: සුමුදුමතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077 406 43 97.
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587 වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: Oh my god, this is original.
7: නැකෝ
8: අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.

මේක මරුවනේ නෑනික හිතන්නකු අපි දන්න පිටියවල් වලට වඩා නොදන්න පිටියවල් ගොඩක් තියෙනවා. මේ යනෝ වට්සප් එකට නෙවෙයි සෝරි ෆේස්බුක් එක පැත්තට. නෙතෝ චන්ද්‍රසිරි නික පිටිය, පැලැම් පිටිය, බුලත් කොහු පිටිය, ගැවිලි පිටිය, දිප් පිටිය, තුත්තිරි පිටිය, මාබෝ පිටිය, ඉගාවට එල්ලංගි පිටිය, එරබදු පිටිය, උස්සා පිටිය, සියමලා පිටිය, කෑගල්ලේ මුරුන්තොටින් අපි ඔව හැමදාම අහනවා කියලා කියනෝ. අනේ තැන්ක් යූ සෝ මච් අක්කා, ආදරෙන් එකතු කරගන්න. අපි නොදන්න පිටි ගොඩාක් දැනගත්ත හොඳේ. කස නිරෝෂ්, මේ පිටිය, තුත්තිරි පිටිය, වෙරළු පිටිය, කටුවා පිටිය, පනා පිටිය, පැලැම් පිටිය, බුලත් කොහු පිටිය, පුවක් පිටිය, මාබෝ පිටිය, මේ ගොඩාක් පිටි, කෑගල්ල, බුලත් කොහු පිටිය, අවිස්සාවේල්ල, අවට එව්වලෝ, පොත්ත පිටිය, පූජ පිටිය, නුවර පැත්තට වෙන්න තියෙනවා කියලා කියනවා. අනේ තැන්ක් යූ මා ශ්‍රාමනායක. මයිල පිටිය, උඩු පිටිය, කොහු පිටිය, බල පිටිය, කමෙන්ට් සෑහෙන්න තියෙනවා. ඔයාලටත් පුළුවන් අපි නොදන්න පිටි තියෙනවා නම් මේකේ කොටාගෙන යන්න. හැබැයි නෙතෙෆම් ඔෆිෂියල් ෆෑන් පේජ් එක පැත්තෙන් තමයි එන්න ඕනේ. තැන්ක් යූ සෝ මච්. ෆේස්බුක් එකට එන ඔක්කොටම කෝල් කරපු ඔයාව එකතු කරගන්න ඕනේ. කාලෙකට පස්සේ ගලේවිල ගොකරල්ල ස්ටෝස් එකේ අපේ සංජීව අයියා කතා කළා. එයා කියනවා ඒ පැත්තෙත් පිටි ගොඩාක් තියෙනවලු. යක් පිටිය, තල්ගොඩ පිටිය, ඉගාවට ජම්බු ගහ පිටිය, කැකිරි හේන් පිටිය. ඔයාගේ බැරල් වාගේ පොබලිකි ඔක්කොමයි ආතරෙන් එකතුකට ගන්න. හරිද, ජය වේවා. ඉගාවට ජයල ආරෙන්ෙන් බුක් ෂොප් එකේ අයිරක්ක මාව හගෙන ඉන්නවා. තැන්ක් යූ ඔයාමත් ආදරෙන් එකතු කරගන්නවා. මේ සින්දුවයි ඉතිරි ඔක්කොම ටිකයි අහන්න.

හවස තුනයි විනාඩි 26යි වෙලාව. නිවුස් මියවල දළු කඩපු කෙල්ලෝ දැන් දළු ටික කිරලා එහෙම ගෙවල් වලට අනගමන් ඉන්නේ. හරිද? අපේ ගීති අක්ක කතා කළා. කට්ටියල්ලම ආයම වතාවක් සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම ප්‍රියන්ත මෝටර්ස්ගේ ප්‍රියන්ත අයියා ආලෝක ධර්ම ඇතුළු කට්ටියම සාරංග ෆැෂන් එකේ ඔක්කොමලම එකතු කරගෙන සින්දුවක් අහමයි කියලා කිව්වා. නිවුස් මියෝ පැත්තේ පිටි තියෙනවලු. හනා පිටිය, නික පිටිය, බුලත් කොහොම පිටිය, පැලන් පිටිය. ෂා! පැලන් පිටිය හිරාණියකවත් මතක් වෙනවනේ. කට්ටියම ආදරෙන් එකතු කරගෙන අපි යමු මේ සින්දුව අහන්න. වට්ස්ඇප් එකේ මෙන්න මේ කට්ටියවත් ඔබ අගමු මේ සින්දුවටම. අහනද? කටහඬේ ජවය අඩු වෙලාලු තියෙන්නේ. ඉක්මනින් ජවය ලැබේවා. අපි කිරිඳිවැල සුලක්ෂ ටය කඩේ වැඩ කරන සේවකයෝ ඔක්කොම ඔගල හොම කෑදි මට සනීප නොවී තියවිය නේද? අන ආදරේ එකතකට මං කැමති අසනීප වෙන්න. එතකට ඔගොල්ලමට ආදරේ වැඩි වෙනවද කියලා හිතෙනවා. ඔයාගේ අනුග්‍රාහක බෞතුන්ගෙන් ලෙඩ නොවී ඉන්න බේතා කෙල්ල ගන්නකෝ. කෑගල්ලේ අනුශක්ක කියනවා. ඒක තමයි නේද ඉල්ලල බලන්න ඕනි. සුද්ධියෝ මාත් තින්නෝ කියලා අපේ සයිප්‍රස්වල සුජීවක්ක කියනවා. නේ ආදරෙන් එකතු කරගන්න. හැබද නිගම්බෝල ධනංජය අයියා ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම එයාලා වරක කනගමල්ල ඉන්නේ. දැන් නම් කාලා දිරවලත් ඇති. 1:51ට එවපු මෙසේජ් එකක්. ආදරෙන් කටියෝ එකතු කරගන්න. හයි වාශිගින්දරි, කොහොමද මැනිකා? ලස්සන සින්දුවකට එකතු කරගන්න වැඩ කරන ගමන් අහනවලු. කුමාරි මිස් දුල්මි ගයන් මල්ලි තිනොලි දුව. ඔක්කොම එකතු කරගන්න කියලා කියන්නේ කඩවත ලක්මාලේ. ඔයාට තියෙන හරි ආදරණීය හඬක් කියලා කියනවා. Thank you මං ආදරේනේ. ඉතින් කොහොමද වාශි මැනිකේ සද්දෙට අහගෙන ඉන්නේ? අද මගේ හබීගේ බර්ත්ඩේ එක. එයාට විශ් කරන්න කියලා කියනවා ප්‍රේමරත්න අයියා. Happy birthday to you. ඔයාට නිදුක් නිරෝගී සුව ලැබෙන සුබ උපන්දිනයක් වෙන්න කියලා ආදරෙන් විශ් කරනවා. හරිද? ආටි විශ් කරනවා වයිෆ් යමුනා ලසන්ති පුතා පුබුදු ලක්ෂන් එක්ක. නෑදෑ හිතමිතුරු කුමා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව 3:32.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
5: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0447 21 33 540.

0: මුල් පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: ගින්දර හැන්දෑවා
4: brought to you by
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
6: Fems ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
8: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.
9: ආ පැටියෝ කොහොමද?
10: සින්දුවක් අහනවද?
11: විදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
10: මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.

හවසතුනයි විනාඩි තිස්සයයි වෙලාව නාරම්මල කැඳකඩේ නිමල්ලයි අයි අපේ දම්මියක් අයි දෙන්නම කතා කළා. ආදරෙයි මම දෙන්නටම ආදරෙන් එකතු කරගන්න හැබම අසනීප වෙලා හිටපු දවස් ටිකේ මම ඒගොල්ලන්ගේ ගෙවල් එක්කම පාලුවට ගිහිල්ලල තිබ්බේ. ආය අසනීප නොවී ඉන්න හැබම කට ඉස්සර කරගන්න බයයි. මේක නේචේකට ඇහුණොත් එහෙම ආ අන්න රේට දැන් ටික ටික සනීප වේගෙනලු ඉන්නේ දැන් අන්දඩන් කියලා ආය ලෙඩ කරයි. සමදහවල කවිටත් සින්දුවක් දෙන්න කියලා අනුරයි කියනවා පුස්සල්ලාවෙන් ආදරෙන් එකතු කරගන්න. හයි භාෂි ගින්දර හඳා වහගෙන ඉන්නේ ගම්පහ රවින්ද තමයි එහෙම කියන්නේ. අපේ නාලනී අක්කවත් අලුත්ම සින්දුවකට එකතු කරගන්නලු වරක ගොඩින් අනුර ගමන්ටිකේ වැඩ කරපු නාලනී අක්කව එකතු කරගන්න කියලා කියනවා. ඕකේ ආදරෙන් එකතු කරගන්න. අනේ භාෂි පැටියෝ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. හස්බන් නිමල් පුතා චමුද්දිත ඒ වගේම තුෂාර අපිටත් දිග උඹ එකක් දෙන්න කියලා කෑගල්ලේ පුෂ්පංගනී අක්ක තමයි කියන්නේ. හයි භාෂි ගින්දර මැණිකේ අපිටත් ලස්සන සින්දු ගොඩක් ඕනි කියලා බාදු එන්ඩි අපරලිකි නිශාන්ත ඇයි කියනවා. දෙකම දෙකක් ආදරේ ආදරෙන් එකතු කරගන්න හරිද. මම සුජීව මගේ හස්බන් අජේත් ඒ වගේම අමවයි පුතාල දෙන්නමයි දුවල හතර දෙනාමයි ඉන්දික මල්ලිවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කඹුරු මුල්ලේ රොටි කඩෙන් කියනවා. උතුරන්න හරියන්න ඕනි මහතයෝ බිස්නස් අරු ඒවා ජයෝ ඒවා. භාෂි අපිටත් ලස්සන සින්දුවක් ඕනි අපි ඔයාව හයියෙන්ම හගෙන වැඩලෝ බෝකුන්දර 10 කනුව පාරේ මංගලී ෆැෂන් ඇන් ගාමන්ට් එකේ සාලිය මංගලී ශ්‍රීරන්තේ ගවට සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත කොල්ල කෙල්ල ඔක්කම ආදරෙන් එකතු කරගන්න. චූටවත් මහන්සියක් දැනෙන පව වැඩ කරන කාටවත්ම. අනේ භාෂි අපිව පිස්සු අට්ටන්න එපාලෝ. තෙලවල ශානි අක්කා හොඳටම වැඩි දැන් ඊගාවට බොරලස් ගමුවේ විනිත විමුක්ති හර්ෂ කමල් හසන් හේමචන්ද්‍ර මල්කාන්ති රොෂාන් ශ්‍යාම සෙනුක සරත් චන්ද්‍රෙක් රූපිකා කට්ටිය මේකතු කරගන්න කෙලිකිනු. ඕකේ වයිෆ රන් මැණිකේවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කැබිති ගොල්ලෑවි සිරිපාල අයිය කියනවා. ආදරෙන් එකතු කරගන්න. හයි ඉන්ද්‍රි ලස්සන සින්දුවක් අහම අම්පාර බණ්ඩාර දුව මුතුහර බ්ලොග් ගල් කම්පනියක වැඩ කරන ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. ලේසි නෑනේ කොන්ක්‍රීට් එක ඔට්ටු වෙන එක. ඔගල කෝටම බලන්නක දවසක උතුරන්න හරියනෝමයි හරිද. ඇඹිලි පිටියෙන් ඇවිල්ලා බම්බල පිටියේ ගුවන් විදුලියක නිවේදන කටයුතු කරන භාෂිනි ආදරණීය භාෂි උතුරන්න හරියන්න ඕනේ. ගාල්ල කොට්ටෝගම චරිත් කියන්නේ ආදරෙන් එකතු කරගන්න හරිද. හයි භාෂි අපිටත් ලස්සන සින්දු ටිකක් දෙන්න. දෙහිවල නදිමාල ඇන්ඩර්සන් රෝඩිකේ චන්දන ස්ටෝසකේ චන්දනයේ චන්දනියක් කල් තමයි කියන්නේ. මාතිනෝ මැණිකේ මම රේනුකා හස්බන් වසන්ත ලොකදුව දිලාන පොඩිදුව ශහර චූටි පුතා අදීෂ් කට්ටියම තමයි එකතු කරගන්න කියන්නේ. හයි භාෂි අපිවත් එකතු කරගන්න. ඉබ්බා ගමුවේ දෙහෙල් ගමුවේ ගෝල්ඩන් ලෝටස් එකේ කට්ටිය එකතු කරගන්න කියලා කියනවා. ඔකේ ආදරෙන් එකතු කරගන්න. ඔයාලගේ සින්දු මල්ලෙන් අපිටත් සින්දුවක් ඕනි. අලව්ව වැලිහිඳ උපාලි ටේලර්ස් එකේ කස්ටිය අනුරුද්ධ අයිය තමයි මෙසේජ් කියවලා තියෙන්නේ. බොස් උපාලි අයියායි ගවට සුසීමක් දිල්මි නෙත්මි කට්ටිය මේකට කරගන්නවා කියලා කියන සැහෙන දවසකින් මෙසේජ් එකක් කියවලා තියෙන්නේ නේද. ජය වේවා ආදරෙන් ඔක්කොම එකතු කරගෙන හමු මේ සින්දුව.

හවස තුනේ විනාඩි 42යි වෙලාව. අපි ලගේ ගින්දර හැන්දෑ වහන අන්තිම විනාඩි. ෂොට් එක තමයි මේ යන්නේ. මේ සිංහ වහන කලින් මම ඔයගලන්ට ෆෙම් සය ගැන කියනවා. වා සාධාරණ ගානකට පෑඩ් එකක් හොයනවා නම් මං කියනවා මුළු පවුලේම ඉන්න ගෑන ළමයින්ට ගැළපෙන ෆෙම් සය තමයි. මොකද ගාන හරිම සාධාරණයි වගේම ක්වලිටි එකත් උපරිමයි. SLSO ISO තත්ත්ව සාධක ලැබිලා තියෙන නිකම්ම නෙමෙයි. ඒහරද මට ලීක් වෙන්නේ නැතුව ඇඳගෙන ඉන්න පහසුවක් දීලා. ගෙවන ගානට උපරිම සාධාරණීකුත් කරන ෆෙම් සය ඔයාට ළඟම ෆාමසි එකකින්, ග්‍රොසරි ෂොප් එකකින්, සුපර් මාකට් එකකින් උනත් මම කියලා නම බලලම අරගන්න පුළුවන්. ඒ නිසා ෆෙම් සයම අරගෙන පුරුද්දට ළඟ තියාගන්න. ඔයාගේ ඔෆිස් එකේ ලොකර් එකේ වෙන්න පුළුවන්, කාර් එකේ වෙන්න පුළුවන්, ඊගාවට හෑන්ඩ් බෑග් එකේ, ස්කූල් ගෙනියන බෑග් එකේ, ක්ලාස් ගෙනියන බෑග් එකේ, ඔය කොතන උන ෆෙම් සය නම් ළඟම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි කෙරි රයිස් මෝටර්ස් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් හඳුන්වා දෙන පෙට්‍රල් ස්කූටර් එක. පෙට්‍රල් ගිනි ගණන් කාලේ පෙට්‍රල් සුවඳට පවා දුවන නියම ස්කූටියක් තියෙනවා නම් ෂා. ඒකනේ මහත්තයෝ, ඔය ලොකු ලොකු තෝරු මෝරු පදින මොන මහත්තයා ගාව කෙරි රයිස් ස්කූටරයක් තියෙන්නේ. මොකද මේ පෙට්‍රල් ස්කූටරයකට පාවිච්චි කරලා තියෙන 125cc අධි බලත එන්ජින් එක. ඒ වගේම පෙට්‍රල් ඉතිරි කරන ටෙක්නොලොජි එක මේකට කම්බයින් කරලා තියෙනවා. හරිද? ඉතින් ඒ නිසා පෙට්‍රල් සුවඳට පවා දුවන විදිහට මේක හදලා තියෙනවා. EFI ටෙක්නොලොජි එකත් එකතු කරලා හදලා තියෙන මේ ස්කූටරේ වාට දැන් ලක්ෂක මිල අඩුවක් එක මේ දවස්වල මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. රුපියල් ලක්ෂයක්ම ලාභයි. ඒ වගේම තමයි හෙල්මට් ජැකට් නොමිලේම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දිවයින පුරාමාලි විජාලයක් ඉන්නවා, සේවා නියෝජිතයින් ඉන්නවා, අමතර කොටස් දිවයින පුරාම තියෙනවා. ඒ වගේම අලෙවෙන් පසු සේවාවත් අති විශිෂ්ටයි. මෙව ඇවිල්ලා ලංකාවේ හදලා යුරෝප් කන්ට්‍රීස් වලට පවා එක්ස්පෝර්ට් කරන සුදුමහත්තුරු පවා අරගෙන පදින නියම ක්වලිටි ස්කූටර්ස්. හරියට

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මං නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වේලාව හවසේ 3යි විනාඩි 48යි. ගින්දර හන්දාවේ අන්තිම සින්දුව දෙක අහන්න යන තමයි හදන්නේ. ඔකටම කලින් ඔගලන්ට සෙවන කලා ආයුර්වේදය ගැන මතක් කරනවා. මම වගේ ලෙඩක් දුකක් හැදුනහම මහා ගඟට යනකම් පන්නිතාච්චි වෙලා ඉන්නේ නැතුව උනා කෙම්බිරිසාවක් පොඩ්ඩක් දැනීගෙන එද්දිම ඉවරයක් කෙල්ල දාගන්න සෙවනගිල මදුකා කැස්සට පැනිය පුරුද්දට ගෙදර තියාගන්න. එවගේම ලිව එකේ පෙල්ලේ කියන්නේ ෆැටි ලිව නම් බය වෙන්න එපා. සෙවනගිල ලිව බූස්ටින් කැප්සූල්ස් දෙනවා අපිට දැන් පාවිච්චි කරන්න. මට ෂුගර් නම් සීනිනම් නිට්ටවට සුව කරගන්න සෙවනගිල මධුමේහ හරණී කැප්සූල්ස් පාවිච්චි කරන්න පුළුවන්. මෙව ඇවිල්ලා කමල් බන්දුල වීරපිරිමු වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් සෙවනගිල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ හැදෙන නියම පිරිසිදු ස්වභාවික නිෂ්පාදන. සෙවනගිල ආයුර්වේදයේ මෙතුවක් කාලයක් සුව කරන්න බැහැයි කියලා අහක දාපු රෝගී සෑහෙන දෙනෙක් සුව කරලා තියෙනවා. ඉතින් ඒ නිසා විශ්වාසයෙන් සෙවනගිල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කෙරෙන ඖෂධත් ඔගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. ඕඩ එකක් දානවා නම් ඕනි දේවල් කියනවා නම් මෙන්න නම්බර් 01 0437 31 33 540 ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි වට්ස්ඇප් එකෙන් මෙන්න මේ කටියව ඔබාගමු. සැමදා සුදුසු තැන සැම විට දෙන උම්මා ඔබ නදාසන විට දුක් සොම්නස් සුම්මා. වණ්ඩාරවල බෝවින්නගේ අයියා ෂා ආදරේ අනම්මා ආදරෙන් එකතු කරගන්නන් හැලඳ ඊට පස්සේ මාකුල ගල්පත හඳි ප්‍රියන්ත සමරවීර ෂා ලස්සන මේ සෙල්ෆි එකක් එවලා තියෙන මට සපගස්කන්ද සෙන්ට්‍රල් එකේ 81 බැච් එකේ ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. හයි කොහොමද භාෂ්‍යකේ? මම නිකේෂලා අම්පාරෙන් ලස්සන සින්දුවක් දෙන්න. චුක්කි ආච්චයි ඉගවට ඉරේ ශම්බවයි කපිල තාත්තවයි අමීෂ නංගිවයි එකතු කරගන්න කියලා කියනවා. ඔක්කොම එකතු කරගන්න. හපුතලේ උපේක්ෂ මැසේජ් එකක් එවලා තියෙනවා මමත් එකතු කරගන්න අප්පා. අපේ මල්ලි හංසකේ ආහුවෝ එයාට දැන් හොඳද කියලා. හොඳයි නම් උම්ම එකක් දෙන්නලු. අම්මා කුමාරියත් අහගෙන ඉන්නේ එයාවත් එකතු කරගන්න. මෙහෙමයි මට හොඳටම හොඳ නෑ. හොඳ නම් විතරක් කියලා තියෙන ලෙඩ බෝවේ කියලා බයට වෙන්න ඇති. ඒ ඉන්නවද නෝ? භාෂයක අපිවත් සිදු ගොඩකට එකතු කර ගන්න. දැනුයි ස්කෝලේ අරිලාවේ අපිට එක්සාම් අනේ මේ ටිකේ එකතු කර ගන්න. අම්ම සුනේත්‍රාක සංචලා ඉගවට තාත්ත ලක්මල් තාත්තගේ රද්දොළුගම ඇන් ඩෙකෝ වැඩපලේ වැඩ කරන හැමෝම ඔවත් එකතු කර ගන්න කියලා කියන ඔක්කොමලම ආදරෙන් එකතු කර ගන්න. ජය වේවා.

සඳනි වාඩුගයාට මාසය අන්තිම අපහු එන්න වෙනවා. ආය පෝයක් එනු. හරි, සඳට කෙසේ වෙතත් භාෂිට නිවාඩු යන්න වෙලාව හරි. යන්න කලින් මෙන්න මේ කටයුතු එකතු කර ගමු. සඳ ලංකාවේ කමල් ජයසිරි, හයි හයි, ආදරෙන් ඔගලංගත් එකතු කරගන්නෝ. ඊට පස්සේ භාෂි මැනික කුරුණෑගල හිරි පිටියේ පිටියක් කියලා සමන්ත අයියෝ අවත ආදරෙන් එකතු කරගන්නෝ. ඔයාගේ වොයිස් එක මරු. අම්මා මල්ලි අපච්චිවත් සින්දුවකට එකතු කරගන්න කියලා බලංගොඩ අශී කියනවා. ඕකේ නංගි බබා, ආදරෙන් අවත එකතු කරගන්නම්. තැන්ක් යූ. හයි භාෂි, බෙල ගහ පිටිය, බෙල ගොඩ පිටියද මට තේරෙන්නේ මොකද්ද ටයිප් කරලා තියෙන්නේ කියලා. මගේ තන වැරදිලා ටයිප් කරලා තියෙන්නේ. අකීෂා හස්බන්ඩ් සුපුන් අයගේ බබාලා පන්සිලු පලිංගු පහන්සා අම්මා අයියා කටියම ලස්සන සිඳුරිකකට එකතු කරගන්න කියලා කියන සඳා තමයි මෙසේජ් ගෙවලා තියෙන්නේ. ආදරේ සඳා ආදරෙන් එකතු කරගන්න. මම ගම්පොල යටි පියන්ගලින් ඉන්දික සංජීව පුතා උදේශ දුවල දෙන්න දුලීෂා මනීෂා මයි තාතා එකතු කරගන්න කියලා කියන පණිපිට HNV ෆැෂන් එකේ ශාන්තියක. හයි, ආදරෙන් ඕවත් එකතු කරගන්න. උමේෂ් මල්ලි තහගෙන ඉන්නවා කියලා කියනවා, ඌකේ ආදරෙන් ඕවත් එකතු කරගන්නම්. හයි භාෂි, මාදු පිටිය, උස් පිටිය, නාවල පිටිය, ගොඩ පිටිය, හුමුමු පිටි ගොඩාක් කියලා. පානදරේ වරුණයි ආදරෙන් එකතු කරගන්නවා. තැන්ක් යූ. ඇහැලියුගුඩ භාග්‍ය. ඇයි අකි තොට පිටිය ඇඹිලි පිටිය කියලා කියනෝ. ආදරෙන් කටියම එකතු කරගන්නම්. හරිද, අනුෂ්කගේ සින්දුවක් ඉල්ලලා තිනවා. ඊයේ තිල්ලවල මම දුන්නෑලෝ. අද දුන්නෙත් නෑනේ, ලොකු වැරද්දක් කියලා තියෙන. බලමු හෙටවත් අහන්න, හෙට කලින්ම මතක් කරන්න මට. හරිද, සින්දුවක් දෙන්න අම්මා. කල්යාණී ස්වර්ණ කහ පිටියෙන් ඕකේ ආදරෙන් එකතු කරගන්න. අවත් සින්දුවකට එකතු කරගන්න කියලා මොරටුවේ සුජානි අක්ක කියනවා. අවත් එකතු කරගන්න. ඇහැලියගොඩ චන්ද්‍රසිරි අයියෝ, අවත් ආදරෙන් එකතු කරගන්න. මෙන්න මේ සින්දුව අහන්න. එනයි ඉතින් මං ගිහින් එන්නම්. අපි හෙට හම්බෙමු දවල් එකට. ඉතින් ඔගොල්ලෝ කෝටම දෙකක් ආදරේ කරනවා මම භාෂේ.

0: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
1: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න.
2: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
3: ഹലോ ഹലോ ഹലോ മറ്റാഹാന ഗുഡാക് ദേവാൽ തിബുനട്ട് എയാട്ട് കിയാന്ന മുക്കുത്മതി ബിലാന.

0: ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನೋ ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: Hey yo, yana yana hama tana anytime fit when the flavor delakiri padamak. Well I ne gana danuwa. Wasakala kiri fun එක piri elakiri kiri.
3: සුබ සන්දේවක්. අවස 4:00

0: ඔබ වෙත ගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: මේ පැයි රටකොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සුම.
3: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචනී. මැයි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්වයන් හමු වේවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදු නොකිරීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ. මේ අනුව 2026 මැයි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් බලංගු වන බවද ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයට අදාළව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4765ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1910ක් කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890ක් වෙනවා.
2: What a thought.

0: ඔබටම අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගින්දර හැන්දෑවා
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540
7: හතර වටේ හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
8: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
9: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite බැටරියක් වෙලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
10: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0768-800-700 මහ බැංකුව විසින් බලපත්‍රලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
9: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි

0: Sanka, now on air.
1: සුබසන්ද වේවක්. හවස 4 විනාඩි 11යි වෙලාව. අපි හවසරුවේ 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. බදාදා දවස සැහැන්න මහන්සියලා වැඩ කරන දවසක් නේ නේද? ඒ නිසා අතිශය කාර්යබහුල විදිහට සැහැන්න මහන්සියලා වැඩ කරන ඔයාලට අහන්න ලස්සන සින්දු සෙට් එකක් හවසරුවේ අරගෙන ඇවිල්ලා තිනවා. ඉතින් ඒ නිසා හවස 4 ඉඳලා 6 වෙනකන් ඔයාලට චාන්ස් එක තියෙනවා. ඔයා වැඩ කරන ගමන් හිටියත්, ඊට පස්සේ වැඩ ඉවරලා ගෙදර යන ගමන් හිටියත්, ඊට පස්සේ මේ වෙලාවේ ගෙදරට වෙලා වැඩ කරන ගමන් හිටියත්, කඩේ හිටියත්, බස් එකේ හිටියත්, කොහේ හිටියත්, ආදරය කරන ඕනම කෙනෙක්ව එකතු කරගෙන මට මැසේජ් එකක් දාලා සින්දුවක් ඉල්ල ගන්න චාන්ස් එක තියෙනවා. 0711 95 95 95 අපි දෙන්නත් එක හැමදාම මැසේජ් කරන නම්බර් එක සුපුරුදු විදිහට වට අද දවසේ මේ පැය දෙක පුරාවටම විවෘත වෙලා තිනවා. ඔයාලට පුළුවන් මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න. හරිද? ඒ විතරක් නෙමෙයි, වෝල් පෝස්ට් එකක් දාලා තිනවා. net fm official facebook page එකේ වෝල් පෝස්ට් එකට ගිහිල්ලා කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. කාලෙකට පස්සේ ඔයාට සින්දුව මොකක්ද කියලා ගෙස් කරන්න තමයි වෝල් පෝස්ට් එක දාලා තියෙන්නේ. හරිද? වැඩේ කරන්න තියෙන්නේ කොහොමද කියලා ඔයා ගිහිල්ලා චුට්ටක් බලන්න ඕනේ. හරිද? ඒගොම්ම net fm official facebook page එකත් like කරලා follow කරලා ඔයා අනිවාර්යෙන් ඒ පැත්තට join වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාට net fm official youtube channel එකත් subscribe කරලා තියාගත්තොත් අපි මේ දවස්වල අලුතෙන් videos ගොඩාක් අරගෙන ආවිල්ලා තිනු. අලුත් content සෑහෙන්න අරගෙන එනවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් net fm official facebook page එකනොත් අපිත් එක්ක එකතු වෙන්න. හරිද? රයිට් එකේ තමයි මතක් කරන්න තියෙන ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම එන්සයිටි මැසේජ් කරලා ඊට පස්සේ ආදරය කරන කට්ටිය එකතු කරගෙන ආසම සින්දු ටිකක් අහන ගමන් හවස 6 වෙනකන් ඔයාට පුළුවන් මාත් එක්ක ඉන්න. රයිටර් සින්දුවකට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන කලර් අප් රූෆින් ෂීට් එක ගැන. හරිද? සාමාන්‍යයෙන් දැන් අපිට තියෙන ලොකු බලාපොරොත්තුවක් සහ අපි සෑහෙන උත්සාහ කරන දෙයක් තමයි අපේම කියලා ගයක් හදාගන්න එක නේද? දැන් ওই ඉස්සර නම් යන්තම් කාමර දෙකයි සාලේයි කුස්සියයි ওই ටික හදාගත්තාම ඉන්න පුළුවන් කියන මතේ දැන් නැහැ නේද? දැන් අපි try කරන්නේ අද කාලයට ගැලපෙන විදියට, අපේ තත්ත්වය පොඩ්ඩක් උසස් වෙලා තියෙන විදියට නේද? එන කෙනෙක්ට ආස හිතන විදියට, ඉන්න අයට ආස හිතන විදියට ලස්සන ගයක් හදාගන්නනේ දැන් අපි try කරන්නේ නේද? අනිත් එක තමයි දැන් ගයක් හදනකොට අපි සාමාන්‍යයෙන් ගෙදරට අරගෙන එන හැමදේම, ඒ කියන්නේ ගේ හදන්න පාවිච්චි කරන දේවල් ඊට පස්සේ ගෙදර තියෙන බඩු මුට්ටු මේ හැමදේම හොඳම දේවල් සහ කාලාන්තරයක් පවතින විදිහටනේ දේවල් අරගෙන ඇවිල්ලා අපි ගෙදරට පාවිච්චි කරන්නේ නේද? අන්න ඒ නිසා තමයි මම ඔයාලට මේ විශේෂයෙන් මතක් කරන්න හදන්නේ. දැන් ගොඩක් වෙලාවට ගෙදර හදනකොට ගෙදර වහලා ගහනවනේ නේද? එතකොට බාසුන් නැහැටි කියලා ලස්සනට පළ දෙකකට තුනකට ගෙදරට ගැලපෙන විදිහට අද කාලේට මැච් වෙන විදිහට ආ වහලා ගහනවා. හරිද? හැබැයි ඒ වුණාට වාට පොඩ්ඩක් අමතක වෙන පොඩි දෙයක් තියෙනවා. ඒ තමයි රූෆින් ෂීට් එක නේද? සාමාන්‍යයෙන් අපි වහලට රූෆින් ෂීට් එකක් දාන්නේ දිගු කාලීන පැවැත්මක්. ඊට පස්සේ ගෙදරට ලස්සනක් නේද? වහලට අපූර්ව නිමාවක් ලබා ගන්නනේ. හැබැයි ගොඩක් අය දැන් මේ බරද්දගෙන තියෙන තැන තමයි සමහර වෙලාවට දැන් දැකලා තියෙනවානේ අපි සාමාන්‍යයෙන් කලර් කරපු, ඒ කියන්නේ පේන්ට් කරපු රූෆින් ෂීට් තමයි ගොඩක් අවුරුදු ගෙවල් වලට දාන්නේ. දැන් අලුතෙන් ඩිසයින් කරන ගයක් වුණත් ලස්සනට ඒ විදිහට හදාගන්න නම් අපි අනිවාර්යෙන් කලර් කරපු රූෆින් ෂීට් එකක් නේ දාන්නේ. හැබැයි ඒ වුණාට ඔයා මතක තියාගන්න, ඔය ගොඩක් අය කරන බැරද්ද තමයි සාමාන්‍ය රූෆින් ෂීට් එකක් අරගෙන ඇවිල්ලා වහලට දාලා ඊට පස්සේ පේන්ට් කරන එක නේද? ඕක කරාට පස්සේ ප්‍රශ්න ගොඩකට ඔයාට මූණ දෙන්න වෙනවා. හරිද? අන්න ඒ ටික මම ඔයාලට මුලින්ම කියලා ඉන්නම්කෝ. සාමාන්‍යයෙන් රූෆින් ෂීට් එකක් දාලා කලර් කරාට පස්සේ වෙන පළවෙනිම දේ තමයි ටික කාලයක් ගියාට පස්සේ පාට යන්න ගන්න රූෆින් ෂීට් එකේ නේද? එතකොට මොකද වෙන්නේ? ඔයාට ආයි ටික කාලයක් ගිහලා මාසයක් දෙකක් තුනක් ගිහිල්ලා ආයෙ පේන්ට් කරන්න වෙනවනේ. අමතර සෑහෙන්න වියදමක් යනවා. අනිත් එක තමයි දැන් රූෆින් ෂීට් එකක් කලර් කරනවා කියන එක ඔයාට මේ නිකන් සාමාන්‍යයෙන් පාට කරනවා වගේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරිද? ඒකට අමතර වියදමක් යනවා. අනිත් එක තමයි ටික කාලයක් ගියාට පස්සේ මේ රූෆින් ෂීට් එකේ පේන්ට් කරපු කලයකින් පොතු ගැලවිලා යන්න ගන්නවා. අනිත් එක ඔයා දන්න දේ තමයි සාමාන්‍යයෙන් ලංකාව කියලා කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන දේශගුණයක් තියෙන රටක් නේද? තදට පායනවා, ඊට පස්සේ සෑහෙන්න බහිනවා. ඕවත් එක අනිවාර්යෙන් නිකන් රූෆින් ෂීට් එකක් කලර් කරලා දාපු ගමන් වහලට මාසයක් දෙකක් යනකොට අනිවාර්යෙන් පාට යන්න ගන්නව නේද? ඔය සමහර වෙලාවට අපි ඔය පාරතොටේ එහෙම යද්දි දැකලා තියෙනවනේ ගෙවල් වල රූෆින් ෂීට් එක දාලා තියෙනවා කළුම කළුයි. ගේ කොච්චර ලස්සනට හැදුවත් නෑ රූෆින් ෂීට් එක කළුම කළු වෙලා. ඒ මොකද බාල කලර් රූෆින් ෂීට් අනම්මනම් තමයි දාලා තියෙන්නේ නේද? එහෙම නැත්නම් අර අපි කියනවා වගේ රූෆින් ෂීට් එක දාලා ඊට පස්සේ තමයි කලර් කරලා තියෙන්නේ. ටික කාලයක් ගියද්දි පාට ගිහිල්ලා නේද? ඔය ප්‍රශ්න ඔක්කොමත් එක්ක ඔයාලට මොනවද වෙන්නේ? අමතර වියදමක් යනවා, ඊට පස්සේ ඔයාගේ ගෙදර පිළිබල නැති වෙනවා, වහලේ ලස්සන නැති වෙනවා, දකින්න කෙනෙක්ට ආස හිතෙන්නේ නැහැ. ඔය ප්‍රශ්න සේරටම ඔයාලට මූණ දෙන්න වෙනවා. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ, ඔයා එකපාර හරිද කලර් ඔෆ් රූෆින් ෂීට් එක දාන්නකෝ. හරිද? ඔයාලට ගැළපෙන ගෙදරට ආස හිතෙන ඕනම පාටකින්, ඔයාලට මැච් වෙනවා කියලා හිතන ඕන පාටකින්, වර්ණ ගණනාවකින් කලර් ඔෆ් රූෆින් ෂීට් එක එනවා. ඔයාට ඉතින් ආයි ජීවිත කාලෙටම එකපාරයි රූෆින් ෂීට් දාන්න වෙන්නේ. හරිද? මොකද මේ කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ මතුපිට තින්තාලේපනයට වසර 5ක වගකීමක් හම්බ වෙනවා. අනිත් එක තමයි රූෆින් ෂීට් එකට අවුරුදු 25ක් දක්වා වගකීමක් හම්බ වෙනවා. අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ මේක ඔයා ජීවිත කාලයටම ගන්න නුවණක්කාරම තීරණයක්. හරිද? අර මම ඔයාලට කිව්වා වගේ නිකන් පේන්ට් කරනවා වගේ නෙමෙයි කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් ඔයාගේ අතට එන්නේ දවස් 90ක විතර ප්‍රොසෙස් එකකින්. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ කොච්චර තාක්ෂණය භාවිතා කරලා විශේෂඥ දැනුම භාවිතා කරලා මේක හදනවා ඇද්ද කියලා නේද? ඔයා දන්නවද කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ ප්‍රොටෙක්ටිව් අන්ඩර් ලේයර් එකක් තියෙනවා. ඊට පස්සේ ප්‍රීමියම් කෝටින් එකක් වගේම ලංකාවේ කාලගුණයට ඔරොත්තු දෙන ටොප් කෝටින් එකකුත් යූස් කරලා දවස් 90ක විතර ප්‍රොසෙස් එකකින් තමයි නියම කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාගේ අතට හම්බ වෙන්නේ. අනේ නිසා තමයි මම ඔයාලට කිව්වේ අර මම මුලින් කියපු ප්‍රශ්න ඔක්කොටම තියෙන හොඳම උත්තරේ තමයි ඔයා අහල ගහනකොට ගෙදර හදලා වහල ගහනකොට දෙපාරක් හිතන්නේ නැතුව එකපාරින්ම කලර් ඔෆ් රූෆින් ෂීට් දාන්න. ඔයාට අමතර වියදම් යන්නේ නැහැ. අනිත් එක තමයි මම කිව්වා වගේ අවුරුදු 5ක වගකීමක් හම්බ වෙනවනේ. ඊට පස්සේ අපි හිතමුකෝ ටික කාලයක් ගිහලා අවුරුදු 5කටත් පස්සේ ටික කාලයක් ගිහිල්ලා කලර් එක ගිහිල්ලා හරි මොන හරි ප්‍රශ්නයක් ආවා කියලා. ඒක සාමාන්‍යයිනේ. එතකොට ඔයාලට පුළුවන් ආයෙත් මේ බලලා තලවි නියෝජිතයන්ට හරි හිමන් නැත්තම් ඔයාලට පුළුවන් මේ අයිට කතා කරලා හරි ආයෙත් රූෆින් ෂීට් එක තියෙන විදිහටම කලර් කරන්න. ඒගොල්ලෝ එතකොට ඒකටත් ආයෙ අවුරුදු 5ක වගකීමක් දෙනවා. අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාගේ වහලට දාන්න කියලා. දිගු කාලීන පැවැත්ම, ඒ වගේම වහලේට ආරක්ෂාව වගේම ගෙදරට පුදුමාකාර ලස්සනක් දෙන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි. හරිද? ඔයාලට කතා කරලා වැඩි විස්තර දැනගෙන කලර් ඔෆ් රූෆින් ෂීට් එකකට යන්න පුළුවන් 0115යි 748යි 738 0115යි 748යි 738 කියන නම්බර එකට කතා කරලා ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගෙන ඔයාලුතෙන් හදන ගේට හරි එහෙම නැත්නම් ගෙදර රූෆින් ෂීට් මාරු කරන්න හිතාගෙන ඉන්නවා නම් හරි කලර් ඔෆ් රූෆින් ෂීට් එකකට මාරු වෙන්න. හවස 4යි විනාඩි 18යි අපි හතර වටේ වැඩ පටන් අරගෙන තියෙන්නේ. හවස 6 වෙනකම් මං ඉන්නේ ඔයත් එක්ක. ටක් ගාලා කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් ඔයා මේ වෙලාවේ මාව අහගෙන නම් ඉන්නේ. මැසේජ් එකක් දාන්න හරි අමතක කරන්න එපා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හවස 4 විනාඩි 25යි දැන්.
3: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
4: සදාතනික විශ්වාසය සදා හරිත 23 වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ශනීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777777610.
7: Excite ගන්න ලක් එක charge කරගන්න. Excite battery එක පිළිදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.

0: kiri, fan neka piri, ele kiri kiri.
1: Meltol, hisaratia, una sempratishava, angapata vedanava, apasudina sadaha, ikman sahane, Meltol, paracetamol vishishaki.
2: Noinas adivegak superima sabandiavak, SLT mobitel fiber within, then unlimited package razak. 100 Mbps sita 1000 Mbps dakwa masakata rupiyal 5900 sita, superima unlimited vena satrindinna, SLT mobitel fiber, kondesi adalave.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනරිතහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
5: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
6: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
7: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
8: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
9: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගලන්ට මොනවද හිතුනේ
8: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
7: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
6: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
8: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
10: Brought to you by
11: අඩමු මිලට අලුත් තැනක් කසාගල ග්‍රේන් සුපර් මාතලේ කඩුවෙල අතරගිරිය. කසාගල ග්‍රේන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න. 0710-777-333
12: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
13: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
14: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10
15: Death FM Algo Town
16: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ.
17: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
18: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් විතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙන සාත්‍රින්ින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.
19: හතර වටේ

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තම සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් වෙලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
2: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: FM 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: රයිට් වෙලාව හවස 4:31 මාව අහගෙන ඉන්න ඔයාලට මන්ද මේ දවස් ටිකේම මතක් කරානේ ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්නේ කොහොමද කියලා නේද? ඔයා දන්නවා මේ දවස්වල ඒ කියන්නේ බ්‍රවුන්ස් එක එක්සයිඩ් ඔටෝමේටිව් බැටරි එකක් ගත්තට පස්සේ ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න ඔයාට දැන් චාන්ස් එක තියෙනවා කියලා නේද? අන්න ඒ නිසාම තමයි මම මේ පිළිබඳව වැඩි විස්තර ඔයාට කියන්න අද දවසේදී හතර වටේ අපේ ප්‍රෝග්‍රෑම් එකට මේ වෙලාවේ සම්බන්ධ කරගන්නේ බ්‍රවුන්ස් එක්සයිඩ් ජ්‍යෙෂ්ඨ කළමනාකරු අලවි ප්‍රචාරණ සමිත් කුලසිංහ මහත්මාව ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් කොහොමද මේ දවස්වල බ්‍රවුන්ස් එක්සයිඩ් ඔටෝමේටිව් බැටරි එකත් එක්ක මේ යන දෙවන්ත වැඩසටහන පිළිබඳව අපි පොඩ්ඩක් අද කතා කරමු. මුලින්ම අපි කතා කරමු බ්‍රවුන්ස් කියන සා එක්සයිඩ් බැටරි එක ගැන.
2: ඔව් එක්සයිඩ් තමයි මම හිතන්නේ එක්සයිඩ් බැටරි ගැන කියනවා. එක්සයිඩ් තමයි ලංකාවට ප්‍රථමයෙන්ම ලෙඩ් ඇසිඩ් බැටරි ලෙඩ් ඇසිඩ් ප්‍රහාණ බැටරි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් 1924 තමයි බ්‍රවුන් සමාගම විසින් එක්සයිඩ් බැටරි ලංකාවට හඳුන්වලා දෙන්නේ. ඉතින් මේ වෙනකොට මම හිතන්නේ අවුරුදු 102ක් ඒ කියන්නේ අවුරුදු 100කට වැඩි කාලයක් ලංකාවේ නම්බර 1 බැටරිය විදියට එක්සයිඩ් අවුරුදු 100ක් තුල පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි එක්සයිඩ් ගැන කියන්නේ. ඒ වගේම එක්සයිඩ් ඇත්තටම ලංකාවේ ගෙනල්ල බෙදාගෙන බ්‍රවුන් සහ සමාගම මම හිතන්නේ අවුරුදු 150ක් වගේ ලංකාවේ ලොකු විශ්වාසයක් දිනාගත්ත සමාගමක්.
1: මේ දවස්වල අපි නිතරම කියන දෙයක් තමයි දැන් එක්සයිඩ් ඔටෝමේටිව් බැටරි එකත් එක්ක ලක් එක චාර්ජ් කරගන්න චාන්ස් එක තියෙනවා කියලා. හරිද? එතකොට මේ වැඩසටහන ගැන මොන වගේද මේ වෙද්දී අපේ පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර, මොන වගේ කාල සීමාවක් තුළද මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ, කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා අපි චුට්ටක් කතා කරමු.
2: ඔව් ඇත්තටම මේ වැඩසටහන මාස 6ක් පුරාවට පැවැත්වෙනවා. දැන් මම හිතන්නේ අපි ගිය සතියේ 9 වෙනි ජයග්‍රාහකයාව අපි තෝරගත්තා. හැම සතියෙම ජයග්‍රාහකෙක් අපි තෝරගන්නවා. ඒ වගේම ජයග්‍රාහකව 24 දෙනෙක් මාස 6 ඇතුළතදී අපි තෝරගන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදී ඇත්තටම කරන්න තියෙන්නේ එක්සයිඩ් බැටරියක් අරගත්තට පස්සේ සමහරට අලෙවි නියෝජිතයගෙන් වෙන්න පුළුවන්, අපේ ඩිරෙක්ට් අවුට්ලෙට් එකෙන් වෙන්න පුළුවන්. අරගත්තට පස්සේ වොරන්ටි එක ඇක්ටිව් කරගන්න ඕන ඒ ඩීලට හරි අවුට්ලෙට් එකට හරි කියලා. එතකොට නිසංගයෙන්ම මේ කස්ටමර්ව ඇඩ් වෙනවා මේ තරඟයට. ඒකෙදී අපි ඇත්තටම ජයග්‍රාහකයන්ට ලබා දෙනවා අඟල් 55ක LED ස්මාර්ට් TV එකක්. ඉතින් ස්මාර්ට් TV 24ක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. මේ වෙනකොට 9 දෙනෙක් අපි තෝරලා හමාරයි. එතකොට තව 15 දෙනෙක්ව තෝරන්න ඉස්සරහට තියෙනවා.
1: ඒ කියන්නේ අපි දැන් පෙබරවාරි මාසෙනේ මේ වැඩසටහන පටන් ගත්තේ, අගෝස්තු මාසෙ වෙනකම් මේ වැඩසටහන යනවා. දැන් එතකොට මට මේ පොඩ්ඩක් විශේෂයෙන්ම අහන්න ඕන මේ බ්‍රවුන්ස් එක එක්සයිඩ් බැටරි එකක් ගත්තාම, හරිද, දැන් මේ වොරන්ටි එකක් හම්බෙනවානේ. මේ වොරන්ටි එකේ විශේෂත්වයක් තියෙනවා, මේක ඊ වොරන්ටි එකක්. එතකොට කොහොමද මේ ඊ වොරන්ටි එකේ මොකක්ද තියෙන සුවිශේෂිතාව?
2: ඔව් මම මේක මෙහෙම කියනද, ඇත්තටම එක්සයිට් අපි හැමතිස්සෙම බලනවා විකුණාට පස්සේ කස්ටමර්ට ඉතාමත්ම හොඳ සර්විස් එකක් ලබා දෙන්න, සේල් සර්විස්. ඒතර මේකෙදි අපි ප්‍රධාන වශයෙන්ම ළඟදීම ගෙනාවු දේ තමයි මේ ඊ වොරන්ටි කියන එක. ඒතර මේකෙදි වෙන්නේ ඇත්තටම ඉස්සර අපි හැමතිස්සෙම වොරන්ටි කාඩ් එකක්, ඒ කියන්නේ ප්‍රින්ට් කරපු වොරන්ටි කාඩ් එකක් අපි ළඟ තියාගන්නවා. ඉතින් උගක් වෙලාවට වෙන දේ තමයි සමහරට අවුරුද්දක් දෙකක් ගිහිල්ලා බැටරියක මොකක් හරි කම්ප්ලේන්ට් එකක් ආවොත් මේ වොරන්ටි කාඩ් එක හොයාගන්න.
1: වොරන්ටි කාඩ් එක දාපු තැන මතක නැහැ.
2: ඉතින් ඒකත් එක්ක උගක් අපහසුතාවයටපත් වෙනවා, අපිත් අපහසුතාවයටපත් වෙනවා, කස්ටමර් අපහසුතාවයටපත් වෙනවා. ඉතින් මේ ඊ වොරන්ටි එකේ හඳුනා ගැනීමත් එක්ක ඒ සියලුම දේ මගහැරෙනවා. මොකද ඒක ඔන්ලයින් ඕන කෙනෙකුට ඊට පස්සේ ගිහිලා ඒ නම්බර් එක ගහලා බැටරි එක සීරියල් නම්බර් එක ගහලා වොරන්ටි එක මොකද්ද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ප්‍රධාන වශයෙන්ම එතෙන්දී කස්ටමර්ල තියෙන සේවාව.
1: එක්සයිඩ් බැටරි එකක් ගත්තාම පාරිභෝගිකයන්ට තියෙන තව සුවිශේෂී අවස්ථාවක් තමයි බැට් මොබයිල් සේවාව කියලා කියන්නේ. අපි චුට්ටක් ඒ ගැන කතා කරමු.
2: ඔව් ඒ කියන්නේ මම හිතන්නේ වෙන කිසිම බැටරියකින් එහෙම ලබා දෙන්නේ නැහැ ඒ වගේ සේවාවක්. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් එක්සයිඩ් එකෙන් බැට් මොබයිල් 50ක් විතර ලංකාවේ ප්‍රධාන නගරවල ස්ථාපනය කරලා තියෙනවා. ඉතින් ඕනම වෙලාවක බැටරි සම්බන්ධ, يعني බැටරියක් අලුතෙන් ගන්න ඕන නම් ගෙදරටම ගෙනල්ලා හයි කරන සේවාව ලබා දෙනවා. ඒ වගේම වාහනේ සමහර ලාට නැවතුනොත් අපේ සේවාව ඇවිල්ලා ජම් ස්ටාර්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් එක්සයිට් කරන්නේ වෙන ඕන බැටරියකට මේ සේවාව අපි ලබා දෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන සුවිශේෂත්වය.
1: හරි, අපි ආයෙත් මතක් කරමු කොහොමද මේ දැන් ලක්කික චාර්ජ් කරගන්නේ. අපි පාරිභෝගිකයන්ට ආරාධනා කරමු එක්සයිට් බැටරි එකක් අරගෙන මේ අති දවැන්ත වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න කියලා.
2: ඔව්, ඒක තමයි. මම හැම මේ අහගෙන ඉන්න සියලුම දෙනාට ආරාධනා කරනවා, ඒ කියන්නේ බැටරියක් ගන්න අවශ්‍ය වුණොත් කෙලින්ම එක්සයිට් බැටරියක් මිලදී ගන්න. මොකද මේ කාලේ මේ ලබා දීලා තියෙන දීමනාව ඇත්තටම ඉතාමත් වටින දීමනාවක්. ඉතින් ඒකෙදී ඔබට අඟල් 55 LED ස්මාර්ට් TV එකක් දිනා ගැනීමේ අවස්ථාව ලැබෙන හැම සතියෙම. ඉතින් ඒකට ඒ සඳහා එක්සයිට් බැටරි මිලදී ගන්න කියලා මම ඉල්ලා සිටිනවා.
1: බොහොම ස්තුතියි ඔබතුමාන්ට වැඩි විස්තර කතා බහ කරන්න අපිත් එකතු වුණාට. ඉතින් ඒ නිසාම තමයි අපි අහගෙන ඉන්න ඔයාටත් මතක් කරන්නේ, ඔයාගේ ලක්කික චාර්ජ් කරගන්න තියෙන හොඳම විදිහ තමයි එක්සයිට් ඔටෝමොටිව් බැටරි එකක් අරගන්න එක. අරගත්තට පස්සේ ඔයාට හැකියාව තියෙනවා පෙබරවාරි මාසේ පටන් ගත්ත දවසේ ඉඳලා අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකම් ඔන්න අපි සූදානම් වෙලා ඉන්නවා එක්සයිට් ඔටෝමොටිව් බැටරියක් අරගන්න. ඔයාට අඟල් 55 LED UHD ස්මාර්ට් TV එකක් ඔයාගේ කරගන්න අවස්ථාව අරගෙන දෙන්න. ඉතින් ඒ නිසා ඒ පිළිබඳ වැඩි විස්තර ඉස්සරහට කියන්න. ඔයා තාම මට මැසේජ් එකක් දැම්මේ නැත්නම් 0711 95 95 95ට ඉක්මනට මැසේජ් එකක් දාන්න. මම ඔයා මතක් කරන්නම්.

0: FM 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: හවස 4:45 දැන්
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
3: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
4: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැයිඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍රලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
6: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැසක් උපත් අදමෙවිත් වෙනස වටහාගන්න ශාකා මාදලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගණේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න Finishing mahalak nam kalarap tamay.

0: Lunu.
1: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
2: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වෙලාව හවස හතරයි විනාඩි හතලිස් හතයි මම වට්සාප් එකට යන්න හදන්නේ හතරවට යහගෙන ඉන්න ගම මේ වෙලාව මට මැසේජ් කරපු සෙට් එක මතක් කරන්න සුබ සන්ධ්‍යාවක් වේවා සායි අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා මට අකුරැස්සෙන් යශෝ මැසේජ් කරලා තියෙනවා මම ආව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ වත්තේගම පැත්තට ගියාම මේ වෙලාවේ net අහගෙන ඉන්න අපිටත් සින්දුවක් දෙන්න කියලා ඕෂදි මැසේජ් කරලා තිනවා thank you ඕෂදි මම ආවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් ඒ වගේම අපිත් මේ වෙලාවේ ආව තමයි අසහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා චූටි මෙනිකවයි ඊට පස්සේ ඔලිත්වයි එකතු කරගන්න කියලා තියෙනවා සුලෝචනා තමයි මැසේජ් එක දාලා තින්නේ thank you darling මම ආවත් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ අපිත් මේ වෙලාවේ ආව තමයි අයියා අහගෙන ඉන්නේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා බොරලස් ගමුව දිනිත විමුක්ති හර්ෂ කමල් ඊට පස්සේ හසන් හේමචන්ද්‍ර මල්කාන්ති රොෂාන් ශාමයික සෙනුක සරච්චන්ද්‍ර සෙට් එකම ඉන්නවා කියලා රුක්ෂිකා මැසේජ් කරලා තිනවා මම ඔයාව රුක්ෂිකා නෙමෙයි නේ රුෂිකා මම ඔයාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම රයිට් ඊට පස්සේ මම මේවට මතක් කරන්න හදන්නේ ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම තියෙන CBC ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුව ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ තමන්ගේ ජීවිතයේ තරුණ කාලේ හරිද රට වෙනුවෙන් වැඩ කරලා මහන්සි වෙලා තමන්ගේ ජීවිත කාලය ලස්සන කරගෙන තමන්ගේ දරුවන්ගේ ජීවිතය ලස්සන කරන්න සෑහෙන්න කැපකිරීම කරපු ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම තමයි CBC ෆයිනෑන්ස් මේ ස්ථාවර තැන්පතු අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔයා මහන්සියෙන් හම්බ කරපු සල්ලි ආයෝජනය කරන්න තියෙන විශ්වාසවන්තම සහ හොඳම තැන තමයි CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ. මොකද මේක කමර්ෂල් බැංකුවත් එක්ක අනුබද්ධ වෙලා යන සමාගමක් නේ. අන්න ඒ නිසා CBC ෆයිනෑන්ස් එකත් එක්ක එකතු වුණොත් ඔයාට ඔයාගේ ස්ථාවර තැන්පතුවට 13%ක අති දැවැන්ත පොලි අනුපාතයක් එක්ක ඔයාගේ ජීවිතයේ සැඳෑ සමයේ බොහොම සතුටින් ගත කරන්න පුළුවන්. තරුණ කාලේ වගේම වැඩ කරන කාලේ වගේම අතට සල්ලි ටිකක් හම්බ වුණාම ඔයාටත් ලස්සනට ජීවත් වෙන ගමන් ඔයාගේ දරුවන්ට මොනබුරන්ටත් උදව්වක් කරගෙන හරිම සතුටින් ජීවත් වෙන වැඩිහිටියෙක් විදිහට ඔයාගේ ජීවිතේ සඳහා සමය ගත කරන්න පුළුවන් CBC ෆයිනෑන්ස් එකේ ඔයාගේ ස්ථාවර තැන්පතුව අදම ආරම්භ කරොත් හරිද හොඳම දේ තමයි ඔයාට බැංකු ගානෙ ගිහිල්ලා ඊට පස්සේ CBC ශාඛාවන් වලට ගිහිල්ලා රස්තියාදු වෙන්න මේ මුකුත් ඕනේ නැහැ ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම CBC ෆයිනෑන්ස් එකෙන් මේක හඳුන්වා දෙනකොට 0768700 අංකයට කෝල් එකක් දුන්නාට පස්සේ ඔයා ඉන්න තැනටම ඔයාගේ ගෙදරටම ඇවිල්ලා මේගොල්ලෝ ආගේ ස්ථාවර තැන්පතුව වෙනුවෙන් අවශ්‍ය කරන සියලුම දේවල් කරලා දෙනවා. ඉතින් ඒ නිසා හරිම ලේසි. ඉතින් ඒ නිසාම තමයි ඔයාට මතක් කරන්නේ ජේෂ්ඨ පුරවැසියන්ගේ ජීවිතයේ සඳහා සමය බොහොම සතුටින් ගත කරන්න නම් ඔයා ගන්න ඕනේ හොඳම තීරණය තමයි කරන්න ඕනේ හොඳම ආයෝජනය තමයි CBC ෆයිනෑන්ස් එකත් එක්ක එකතු වෙලා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක. මං කියන්නේ වයසට යනකම් ඉන්න ඕනේ නැහැ. ඔයා වැඩ කරන කෙනෙක් නම් තරුණ කෙනෙක් නම් නේද? දැන් ඉඳලම CBC ෆයිනෑන්ස් එකත් එක්ක එකතු වෙලා ස්ථාවර තැන්පතුවක් දාන්න පටන් අරගන්න. එතකොට ඔයාගේ ජීවිතයේ සැඳෑ සමය පිළිබඳව ඔයාට බය වෙන්න දෙයක් නැහැ. හරිද? රයිට්. ඊට පස්සේ මම ඔයාට මතක් කරන්න හදන්නේ ධන නිධානය ලොතරැය්‍ය ගැන. හරිද? දැන් ඔන්න ධන නිධානය ලොතරැය්‍ය මිලදී ගන්න ඔයාට වෙනදා හම්බ වෙන අති දැවැන්ත තෑගිවලට අමතරව දැන් ඔයාට අවස්ථාව තියෙනවා සන්ඩේ බෝනස් හරහා හැම ඉරිදා දිනයකම ඔයාට රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා. ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලින් ගලපාගෙන රුපියල් 10,000 තෑගි රසක් දිනා ගන්න දැන් ඔන්න ඔයාට ධන නිධානය හරහා අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා තවත් බල බල ඉන්නේ නැතුව දකින දකින තැන බලන බලන තැන ධන නිධානයේ ලොතරැය්‍ය වැඩි වැඩියෙන් මිලදී අරගෙන වැඩි වැඩියෙන් ජයග්‍රාහකයෙක් වෙන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මිස් කරගන්න එපා. මේ මතක් කිරීම ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: හතර අතෙන් සිංදු ඇහෙන නැතපෙම් හතර වටේ
1: රයිට් වෙලාව හවස 4:54 වෙනකොට අපි යන්න හදන්නේ මේ වෙලාවේ අලුත් පැයකට. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕන නයනමිස් ඒ වගේම අපේ වැඩපලේ ඉන්න වැඩ කරපු නාලනියක්කවයි ඔක්කොම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා වරකාගොඩ අනුරගාමන්ටිගේ සෙට් එක මැසේජ් කරලා තිනවා. නදී, සඳුනි, සමන්මලී, රමණී, ලක්ෂි, ශාමලී, ප්‍රියා, දේවි, මිනුකි, නයනමිස් ඇතුළු සෙට් එකම එකතු කරගන්න, උමේෂ් මල්ලිවත් එකතු කරගන්න කියලා තිනවා. අනේ අනිවාර්යෙන් එකතු කරගන්න. තැන්ක් යූ, ජය වේවා. ඒ වගේම අපිත් සද්දරම් මේ වෙලාව වහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට ප්‍රියංගි මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම ගුඩ් ඉවනිං අසා, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න, අපිත් ඔයාව වහගෙන ඉන්නේ කියලා මට බෝකුන්දර 10:90 පාරේ මංගලී ෆැෂන් එකේ සෙට් එක මැසේජ් කරලා තියෙනවා. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්න. මధుවන්තවයි, ශිරන්තිවයි, මංගලීවයි, සංජීවවයි, මහේෂ්වයි සෙට් එකම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාල ඔක්කොම එකතු කරගන්න. ඒ වගේම කුමුදු, thank you මැසේජ් කරාට ඔයාවත් මේ සින්දුවටම එකතු කරගන්න. දැන් වෙලාව හවස 4:55. අපි ඊළඟ පැය හම්බෙමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: හවස 4යි විනාඩි 58යි
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ඔයා ගාව තියෙන සල්ලි හොඳම විශ්වාසීදායි තැනක හොඳ පොලියක් දෙන තැනක ඉතිරි කරන්න ඔයා බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් CBC Finance කියලා කියන්නේ ඒකට තියෙන හොඳම ඔප්ෂන් එක. කමර්ෂල් බැංක එක යටතේ තියෙන කම්පැනි එකක් හන්දා විශ්වාසය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක්වත් නැහැ. විශේෂම දේ වෙන්නේ ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනි නම් ඒ වෙනුවෙන් කරන්න ඕනි කරුණු කාරණා ටික ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්නත් CBC Finance සූදානම් ඉන්නවා. කතා කරන්නකෝ 0768700 0768700.
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
8: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
10: හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ಇಷ್ಟಾ? ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನು, ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: Hey yo, යමේන හැම තැන anytime set වෙන flavor දෙල කිරි පදමක්. වෙලයි නේ ගෙන දැනුවත්. වසකල කිරි, fun එක පිරි එල කිරි කිරි.
3: සුබ සන්දාවක්. දැන් වෙලාව හවස 5යි.

0: ඇයි රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම සචිනී. පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මේජර් ජෙනරාල් නායර් නසීර් මහතා, ආරක්ෂක ලේකම් එයා වයිස් මාර්ෂල් සම්පත් තුයකුන්තා මහතා හමු වී තිබෙනවා. ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක සේනා මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශයේදී. මෙම හමුවේදී දෙරටටම වැදගත් වන ද්විපාක්ෂික කරුණු පිළිබඳව සාකච්ඡා කෙරෙනු අතර, එහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම, පුහුණු කටයුතු සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: නෙට් නිවුස් මේ පැය රටතොට

0: Hatraaten sindu ahena Net FM Hatrawate.
1: සබසනාවක් හවස පහයි විනාඩි 8යි වෙලාව අපි හතරවටේ හගෙන ඉන්න ගමන් අපි දෙන්නගේ දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ දෙවනි පැය කියලා කියන්නේ අන්තිම පැය පටන් අරගෙන තියෙන්නේ මේ පැය පටන් ගන්නකොට මට සෑහෙන මැසේජ් කරපු කට්ටිය ඉන්නවා අන්නේ කට්ටියව මතක් කරලම සින්දුවට ගියානම් හොඳයි කියලා මට හිතුණා හරිද මේ වෙලාවේ අපිත් ඔබව හගෙන ඉන්නවා කියලා සරච්චන්ද්‍ර ඩයස් මැසේජ් කරලා තිනවා ඒ වගේම කවුදනේ ලස්සන ගැල්ලමෙක් මැසේජ් එකක් දාලා ඊට පස්සේ මැසේජ් එක ඩිලීට් කළා මට දුක හිතුණා එකට හරිද ඒ වගේම හසයි කොහොමද අපිත් මේ වෙලාවේ ඔබ අහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට කසුනි මැසේජ් කරලා තිනවා ඒ වගේම ලලිත් ඉන්නවා මම ඔයාවත් එකතු කරගන්නම් අදත් අපි සද්දෙරම ඔබ අහගෙන ඉන්නවා අදනම් මැසේජ් එක කියන්න හොඳයි කියලා තිනවා කලින්ම මැසේජ් එක එවුව නිසා හරිද ලස්සනම ලස්සන සින්දුවකට මාව එකතු කරගන්න කියලා දුල්මිවයි ඊට පස්සේ තිනුලි දුවවයි එකතු කරගන්න කියලා කඩවත ලක්මාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඔන්න ඔවා මතක් කරලා අලුත් පැය පටන් ගන්නකොටම හරිද ඊට පස්සේ අසයි අපිත් මේ වෙලාවේ සද්දෙරම හතරවටේ අහගෙන ඉන්නවා පත්තේගම මඩවල ප්‍රියන්ත සැලොන් එකේ සෙට් එකම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ අනිවාර්යෙන් ඔයාලා කට්ටියම එකතු කරගන්නම් ඒ වගේම මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා නදීෂිකා රුවන්වැල්ලේ මැසේජ් කරලා තිනවා Thank you darling මම ඔයාවත් ලෑස්ති කරගෙන තින්න සින්දුවට එකතු කරගන්නම් හරිද සාමාන්‍යයෙන් ගියක් හැදුවට පස්සේ අපි වහල්ට රූෆින් ෂීට් දැම්මහම හරිද ගොඩක් අය පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි ප්‍රූෆින් ෂීට් එක දානවා ඊට පස්සේ පේන්ට් කරනවා හරිද මේක හරි ලේසි වැඩක් ඔය මහන්සි වෙන්න අනම්මනම් ප්‍රශ්න නැහැ ඕක තමයි කරන්න තියෙන හොඳම වැඩේ ඊට පස්සේ කඩෙන් පේන්ට් එක ගෙනලා ගන්නනේ තියෙන්නේ ඔය වගේ දේවල් හිතලානේ ඔය වැඩේ කරන්නේ හරිද එහෙම කළා මාසයක් දෙකක් ගියාට පස්සේ තමයි ඔන්න වැඩේ පටන් ගන්න. හරිද? පාට යන්න ගන්නවා. හරිද? රූපින් ෂීට් එකේ නිකන් පේන්ට් කරාට පස්සේ කොහොමවත් පාට යනවනේ. ඊට පස්සේ ටික දවසක් ගියාම පොතු ගැලවෙන්න ගන්නවා අර ගාලා තියෙන පේන්ට් එකේ. හරිද? ඒ කියන්නේ ඕකට විශේෂිතුණු පේන්ට් එකක් නෙමෙයිනේ ඔය මොනහරි තියෙන පේන්ට් එකක් නෙවෙයි ඔය ගහන්නේ රූපින් ෂීට් එකට. හරිද? ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ ඔය වැස්සක් එහෙම වැස්සාම අපි අනන්තවත් දැකලා තියෙනවා මුළු ෂීට් එකම කළු වෙනවා. හරිද? ඔන්න ඔය ප්‍රශ්න ටිකට මූණ දෙන්න ගත්තාම මාසයක් දෙකක් ගිහිල්ලා ඔයාට සිද්ධ වෙනවා ආයේ මේවා මාරු කරන්න නේද වියදමක් යනවා ඊට පස්සේ ආයි මාස දෙකක් විතර ගිහිල්ලා ආයි මාරු කරන්න නේ ඔහොම ඉතින් ජීවිත කාලෙම ඔයාට වෙන්නේ රූෆින් ෂීට් එක පාට කර කර ඉන්න තමයි හරිද අන්න ඒ නිසා තමයි මම ඔයාට කියන්නේ ඔයා වහල ගැහුවට පස්සේ හරිද දැන් සාමාන්‍යයෙන් ඔය ඉස්සර වගේ නෙමෙයි නේද ගෙදරට ගැලපෙන විදිහට අලුත් ඩිසයින් වලට පළ දෙකට තුනට වහල ගහනවා හරිද ගහලා ඉවරනාට පස්සේ ඔයා කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මොත් හරිද කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මොත් අර මං කියපු ප්‍රශ්න එකකටවත් ඔයාට මූණ දෙන්න වෙන්නේ නෑ ඩාලින් හරිද මොකද කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ මේකේ ඇවිල්ලා මේ මතු පිට තියෙන තින්තාලේපණයටම අවුරුදු පහක වගකීමක් දෙනවා හරිද ෂීට් එකට වොරන්ටි එකක් තියෙනවා හරිද අවුරුදු පහක් හයක් ගිහිල්ලා පේන්ට් එකට මොනහරි ප්‍රශ්නයක් වුණාට පස්සේ ඔයාට ආයි රීපේන්ට් කරගන්නත් පුළුවන් ඒගොල්ලන්ටම කියලා එතකොට ඔයාට ආයෙත් හම්බ වෙනවා අවුරුදු පහක වගකීමක් මේ පේන්ට් එකට හරිද අවුරුදු පහක වගකීමක් දෙනවා කියන්නේම කොච්චර විශ්වාසයක් තියෙන නෝදි කියලා හිතන්නකො නේද අනිත් එක තමයි අද කාලේට ගැලපෙන කලර්ස් හරිද රෝයල් බ්ලූ එක ස්නෝ වයිට් එක ඊට පස්සේ ටයිටන් බ්ලැක් එක ඊට පස්සේ ප්ලැටිනම් එක ඊට පස්සේ කොලිෆ්‍රිඩ් රින්ග් එක ඒ වගේම තමයි බ්‍රොන්ස් එක ඒ වගේම ටයිල් රෙඩ් එක ඊට පස්සේ ඕටම් රෙඩ් එක ඊට පස්සේ මේ වගේ වර්ණ ගණනාවකින් ඔයාට කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගන්න පුළුවන් හරිද ඒ නිසා ඔයාගේ ගෙදරට ගැලපෙන්නේ මොකක්ද පාට කියලා හිතලා බලලා ඔයාට කැමති රූෆින් ෂීට් එක ඒ කියන්නේ කලර් ඔෆ් කැමති පාට රූෆින් ෂීට් එකක් දාගන්න පුළුවන් හරිද මම ඔයාලට කිව්වා වගේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මම අර වාට කලින් ඇති වෙච්ච ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ මේකේ පාට යන්නේ නැහැ ඊට පස්සේ අවුවට වැස්සට දෙකට මොරොත්තු දෙනවා ඊට පස්සේ අර කළු පාට තැන් තැන් වල නිකන් පුස් වගේ මතු වෙන්නේ නැහැ පාසි බැඳෙන්නේ නැහැ ඔය ප්‍රශ්න වලට වාට මුණ දෙන්න වෙන්නේ නැහැ හරිද මාස දෙකෙන් තුනෙන් ආයේ ආයේ පේන්ට් කරන්න ඔය කරදර වෙන වැඩ කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ සාමාන්‍යයෙන් ඔයා ගයක් හදලා වහල ගහනවා නම් සම්පූර්ණ වහලට හොඳ ෆිනිෂින් එකක් එන්න, ගෙදරට ලස්සනක් එන්න සහ දිගු කාලීන පැවැත්ම තියාගන්න, ඔයාගේ අතේ තියෙන සල්ලි ටික ඉතුරු කරගන්න ඔයාට ගන්න පුළුවන් හොඳම නුවණක්කාරම තීරණේ තමයි. ඔයා පළවෙනි පාරම කලර් ඔෆ් රූෆින් ෂීට් එක දාන්න. හරිද? ඔයා දැනටත් නිකන් රූෆින් ෂීට් දාලා පාට කර කර ඉන්නවා නම් හරිද? ඒ සෙල්ලම් වැඩ නවත්තලා ඔයාත් අදම ඔයාගේ වහල මාරු කරන්න කලර් ඔෆ් රූෆින් ෂීට් වලට. හරිද? රයිට්. ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් 0115 748 738 ට කතා කරොත් 0115 748 738 කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒකට අර මං කලින් කිව්වා වගේම කලර් ඔෆ් රූෆින් ෂීට් එක නිෂ්පාදන ක්‍රියාවලියටම දවස් 90ක් යනවා. ඒ කියන්නේ මේක විශේෂඥ දැනුම ඊට පස්සේ තාක්ෂණ තාක්ෂණික සහය මේ සියල්ල අති නවීන තාක්ෂණය භාවිතා කරලා ඊට පස්සේ ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක් ඒ වගේම ප්‍රීමියම් කෝටින් එකක් ඒ වගේම ලංකාවේ කාලගුණයට දේශගුණයට ඔරොත්තු දෙන විදිහට ටොප් කෝටින් එකක් යූස් කරලා තමයි දින 90ක විතර ප්‍රොසෙස් එකකින් තමයි ඔයාගේ අතට කලර් ඔෆ් රූෆින් ෂීට් එක ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ආවට ගියාට වැඩ කරලා අතේ තියෙන සල්ලි ටිකක් නාස්ති කරගෙන ලස්සන තියෙන ගේත් නැති කරගන්න නැතුව ඔයා කලර් ඔෆ් රූෆින් ෂීට් දාලා ලස්සනට ගේ තියාගන්න නේද? රයිට්, ඒකන මතක් කරලා අපි ලස්සන මික්ස් අප් එකක් ලයිව් මික්ස් අප් එකක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාට හවස 6 වෙනකම් මාත් එක්ක හිටියොත් ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන්. මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට.

0: like that, baby.
1: සදා දෙනක විශ්වාසය සදා හරිත විසිතුම් වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ෂණීය ප්‍රතිලාභ සදා දෙනක විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදා බිමානීය 23 වන වසර මෙසේ සමරමු.
2: තාති ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
3: ෂා, එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනේ වෙයි.
2: තාති, කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රි දෙන්න නැතිනේ.
3: ඉතින් දුව, එයාවේ රපුන්සල් ලෝ බේරගන්නනේ.
2: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0.76 8700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
7: Meltol හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
8: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
2: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
9: දැන් හැමෝම ගන්නේ හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳට දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited within Mappamanai. 0.77 406 643 97.
10: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් handle කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slimline door සහ window series එක Swiss Tech Slimline.
11: ජීවිතයේ අවුරුදු ගාණක් වැඩ කරන තැනට කැප කරලා ඉතුරු කරගත්ත සල්ලි ටික හොඳ තැනක ආයෝජනය කරනවා නම් ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන තමයි CBC Finance කියලා කියන්නේ. CBC Finance කියලා කියන්නේ commercial bank එක යටතේම තියෙන කම්පැනියක්. විශ්වාසයෙන් නමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. මාස 37 fixed deposit එකක් තියෙනවා. 13%ක පොලියක් ඔයාට හම්බ වෙනවා. කරන්න තියෙන්නේ කෝල් එකක් අරගෙන විස්තර දැනගන්න එක. 0.76 8 800 700. 0.76 8 800 700. fixed deposit එක දාන වැඩේ ගෙදරටම ඇවිල්ලා කරලා CBC Finance සූදානමින් ඉන්නවා.

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: හතර වටේ

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: හවස පහයි විනාඩි විසි හයයි වෙලාව අපි වට්සප් එකට පොඩ්ඩක් ගිහිල්ලම සිංදුවක් අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. මාගෝල ගල්පොතන්දී ප්‍රියන්ත මෙසේජ් එකක් දාලා තිනවා අපිට ලස්සන සිංදුවක් දෙන්න කියලා. ඕකේ ප්‍රියන්ත, මම අනිවාර්යෙන් ඔයාව එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සිංදුවර. ඒ වගේම අසා කොහොමද අපිත් මේ වෙලාව ඔයාව අහගෙන ඉන්නවා. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සිංදුවර මාවත් එකතු කරගන්න කියලා මට පියුමි මෙසේජ් කරලා තිනවා. ඒ වගේම ආයි කොහොමද සා අපිත් මේ වෙලාව ඔයාව තමයි අහගෙන ඉන්නේ කියලා මට මෙසේජ් කරලා තිනවා චාතුර්ය. ඒ වගේම ප්‍රමෝද්‍යා නේ මේ නේද? ආයි කොහොමද සා ඊ ප්‍රමෝදා මෙසේජ් එකක් දාලා තිනවා ලස්සනම ලස්සන සිංදුවක් දෙන්න කියලා. ඕකේ ප්‍රමෝද, මම ඔයාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සිංදුවට. ඒ වගේම කොහොමද අයියේ අපිත් හතර වටේ තමයි අහගෙන ඉන්නේ. හවසරුවේ වැලඩි කිවර කරලා ආව අහන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා මට මෙසේජ් කරලා තිනවා ඉමේෂා, මම ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම තමයි කවුද ඉන්නේ ළඟට මේ ඍෂි, මම ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම සිතු මෙසේජ් එකක් දාලා තිනවා අයිය අපිටත් ලස්සන සින්දුවක් දෙන්න, අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා. Thank you සිතු, මම ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම මේ වෙලාවේ වැඩ කරන ගමන් මාව අහගෙන ඉන්න සඳු, thank you message කරාට මම ආවත් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මම එකතු කරගන්නම්. සඳු, සඳුවත් එකතු කරගෙන සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන, සාමාන්‍යයෙන් අපි වයසට යනකොට බය වෙන හේතු මොනවාද තියෙන්නේ නේද? අපිට කලින් වගේ වැඩ කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපිට හැබැයි උනාට කාලවිල ජීවත් වෙන්නත් ඕනි ඉන්න කාලේ නේද? දරුවන්ට කරදරයක් වෙන්නත් බෑ, මුණුබුරන්ට වදයක් වෙන්නත් බෑ, කාගේවත් යටතේ ඉන්න අපි කැමතිත් නෑ. හැබැයි වයසට ගියාට පස්සේ අපේ යටතේ සල්ලි නැති වෙන්න පුළුවන්. ওই ප්‍රශ්න ටික නිසානේ වයසට යනකොට ගොඩක් අය බය වෙන්නේ නේද? අනිත් එක තමයි වයසට ගියාම ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ ඔය දේවල් පිළිබඳව කලින් පොඩ්ඩක් හිතපු නැති නිසා නේද? අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ හම්බ කරන්න පුළුවන් කාලේ තමන්ගේ ජීවිතයේ සඳහා සමය වෙනුනොත් පොඩි ප්ලෑන් එකක් තියාගන්න. එතකොට ඔයාලට වයසට ගියාට පස්සෙත් කාටවත් අතපාන්නේ නැතුව නේද දරුමුණු පුරන්ටත් උදව්වක් කරගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. හරි, මම මේ මතක් කරන්නේ ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මේ වෙලාවේ ඔයාට ගන්න තියෙන හොඳම තීරණේ ගැන. හරිද? ඔයා හම්බ කරපු සල්ලි සාර්ථකව සහ විශ්වාසනීය විදිහටම ආයෝජනය කරන්න පුළුවන් හොඳම තැන තමයි CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ. CBC ෆයිනෑන්ස් එක කියලා කියන්නේ කමර්ෂල් බැංකුවත් එක්ක අනුබද්ධ සමාගමන්නේ නේද? ඉතින් එතකොට ඒ වගේ තැනක මුදල් ආයෝජනය කරන්න ස්ථාවර තැන්පතුවකට යන්න ආයෙ දෙපාරක් හිතන්න ඕනේ නැහැ, බය වෙන්න ඕනේ නැහැ. මොකද ලංකාව පුරාම ශාඛා ගණනාවක් තියෙනවා. අනිත් එක තමයි මේ ඔයාට මාස 37ක ස්ථාවර තැන්පතුවක් ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ආරම්භ කළ තියෙන මාස 37ක ස්ථාවර තැන්පතුවකට ගියොත් ඔයාට 13%ක දැවැන්ත පොලි අනුපාතයක් ලංකාවේ හම්බ වෙන හොඳම සහ වැඩිම පොලි අනුපාතය යටතේ ඔයාට ස්ථාවර තැන්පතුවකට යන්න පුළුවන්. එතකොට ඔයාගේ ජීවිතයේ සඳහා සමය ගත කරන්න මේක තමයි කරන්න පුළුවන් හොඳම ආයෝජනය. ඒ නිසා අපේ ආදරණීය වැඩිහිටියන්ට ඔන්න අවස්ථාව තියෙනවා CBC ෆයිනෑන්ස් එකත් එක්ක එකතු වෙලා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. හොඳම දේ තමයි ඔයාට කොයිම වෙලාවකවත් බැංකු ගාණි ගිහිල්ලා රස්තියාදු වෙන්න ඔය කරදර වෙන්න ඕනේ නැහැ. 0.76 0.76 700 700 0.76 700 700 මම ආයෙත් නම්බර් එක මතක් කරන්නම්. 0.76 700 700 නම්බර් එකට කතා කරලා ඔයාලට පුළුවන් CBC ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. ඒගොල්ලෝ ඔයා ඉන්න තැනටම ආගේ ගෙදරටම ඇවිල්ලා ඔයාලට ඒ වැරඩික් කරලා දෙන චුට්ටක්වත් මහන්සි වෙන්න ඕනේ නැහැ. හරිද? රයිට්. ඒකවත් මතක් කරලා අපි ලස්සන සින්දුවකට යන්න තමයි හදන්නේ. ඔයා සින්දු අහන ගමන් 0.71 95 95 95 වට මැසේජ් එකක් දාන්න, මම ඔයාව හවස 6ට කලින් අනිවාර්යෙන් මතක් කරන්නම්.

වෙලාව හවස 5යි විනාඩි 37යි. මම මේ මතක් කරන්න හදන්නේ මේ වෙලාවේ මාව වහගෙන ඉන්නේ ආලෝ සෙට් එකක්. හයි කොහමද සා අපිත් මේ වෙලාවේ මාව වහගෙන ඉන්නවා කියලා කසුනි මැසේජ් කරලා තිනවා. තැන්කියු කසුනි, මම ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ වගේම හයි ලස්සන සින්දුවක් දෙන්නකෝ. අපිත් මේ වෙලාවේ හතර වටේ තමයි අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් කරලා තියෙනවා දනුෂ්ක. මම ඔයාවත් එකතු කරගන්න. මමයි අම්මයි තාත්තයි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මට උදිත් මැසේජ් කරලා තියෙනවා. තැන්කියු උදිත්. පවුලේ ඔක්කොම එකතු කරගන්න. ඒ වගේම මිනුවන්ගොඩි නිලු මැසේජ් කරලා තියෙනවා. රිකිල්ල ගස්කඩ පැත්තට ගියාම හැමදාමත් වගේ සලෝන් දිනේශ්‍රී එකේ සෙට් එක මාව අහගෙන ඉන්නවා. සන්දීපනීවයි නුවන්තිකාවයි ශාමවයි කටි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම්. හරිද? දැන් ඔය වැඩ කරන ගමන් ඊට පස්සේ ගෙදරට වෙලා ඉන්න ගමන් එහෙම යනේන ගමන් මාව අහගෙනනේවා ඉන්නේ නේද? මන්නම් කියන්නේ ඔයා ඔය අනේන ගමන් ටිකට් කවුන්ටර් එකක් එහෙම දැක්කාම, හරිද, ලොතරැයි කූඩුවක් එහෙම දැක්කාම ඔයා බල බල ඉන්න එපා. දකින දකින තැන බලන බලන තැන දැන් ධන නිධානය ගන්නවාට අවස්ථාව තියෙනවනේ. මොකද දැන් ඔය දිනදා හම්බ වෙන තෑගි වලට අමතරව සන්ඩේ බෝනස්, ඒ කියන්නේ ධන නිධානය හරහා හම්බෙන සන්ඩේ බෝනස් එකෙන් ඔයාට හැම ඉරිදම රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන්. ඉලක්කම් හතරකින් සමන්විත අංක පිළිවෙලින් ගලපාගෙන වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න ඔයාට දැන් අවස්ථාව තියෙනවා. 2026 අවුරුද්දේ ගෙවිච්ච මාස 4ක කාල සීමාව ඇතුලේ රුපියල් 2,00,000 ප්‍රථම තෑගිලාභින් 18 දෙනෙක් වගේම අලුතෙන්ම මේ තෑගි රටාවට එකතු කරපු සන්ඩේ බෝනස් හරහා රුපියල් 10,000 තෑගිලාභින් 581 දෙනෙක් බිහි කරන්නත් ඔන්න අවස්ථාව හම්බ වුණා ධන නිධානය ලොතරැයියෙන්. ඉතින් ඒ නිසා වාට වැඩි වැඩියෙන් තෑගි ලබා ගන්න නම්, වැඩි වැඩියෙන් වාසනාව හිමි කර ගන්න නම් ධන නිධානය වැඩි වැඩියෙන් අරගන්න ඕන. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. අවිස්සාවේල්ල පැත්තට මම මේ වෙලාවේ යන්න හදන්නේ. අවිස්සාවේල්ල පැත්තට ගියාම අවිස්සාවේල්ල බස් ස්ටෑන්ඩ් එකේ තියෙනවනේ, බස් ස්ටෑන්ඩ් එකේ තියෙනවා ටිකට් කවුන්ටර් එකක්. හරිද? ලොතරැයි කූඩුවක් තියෙනවා. ඕකේ ඉන්නවා පොල්ල පාට ලස්සනම ලස්සන ගවුමක් ඇඳගත්ත අපේ නෙත් අහගෙන ඉන්න මේ වෙලාවේ ලොතරැයි කූඩුවේ ආන්ටි අපි වහගෙන නේද ඉන්නේ. මට ආරංචි ආවෝ යම වහගෙන ඉන්නවා කියලා. අපේ දන්න කියන කෙනෙක් තමයි විස්තරේ කිව්වේ. ඔයාගේ නම දන්නේ නැහනේ. මමට 0711 95 95 95 මැසේජ් එකක් දාන්න, එහෙම නැත්නම් කෝල් එකක් ගන්න ඕනේ. හරිද? මම ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. බොහොම ස්තුතියි. අවිසාවිල බස් ස්ටෑන්ඩ් එකේ මේ වෙලාවේ ලොතරැයි කූඩුවේ අපිව සද්දෙටම අහගෙන ඉන්න කොල්ල පාට ගවුමක් ඇඳගත් අක්කව ගොඩාක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන මෙන්න මේ සින්දුවට මේකතු කරගන්නම්. මුළු බස් ස්ටෑන්ඩ් එකටම ඇහෙන්න අපිව දාලා කියලා තමයි ආරංචි ආවේ. Thank you. ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හවස 5 විනාඩි 42යි දැන්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් උපත් අද මෙවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
7: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැ සිස්තාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0768-800-700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
8: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
9: Excite ගන්න ලක්කක charge කරගන්න. Excite battery එක පිළිදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
10: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
11: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
12: අත්‍යවශ්‍ය වාණ්ඩ සඳහා අඩුව මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි, සුදු සීනි කිලෝව රුපියල් 209යි, මුංගිට කිලෝව රුපියල් 875යි, රතු පරිප්පු කිලෝව රුපියල් 279යි, ලොකු ලූණු කිලෝව රුපියල් 149යි, රතු ලූණු කිලෝව රුපියල් 320යි, අර්ථාපල් කිලෝව රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
7: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැ සිස්තාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0767-800-700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: සෑම මොහොතක්ම රසවත් කරයි.
5: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540.
13: ගෙයක් හදන්නද හිත හිත ඉන්නේ? හිත හිත ඉන්න ඕනේ නෑ. ගෙයක් හදන්න ඉස්සලාම ඔයා දැන් යන්න ඕනේ කැදල්ල එන්ටර්ප්‍රයිසස් වෙතට. මොකද ඔයාගේ ගෙදර හදන මේ හීනය හැබෑවක් කරන්න කැදල්ල එන්ටර්ප්‍රයිසස්ලට පුළුවන්. ඔයාගේ ඉඩම තුල නිදන කාමර දෙකක නිවසක් 140 ඉඳන් ඉහළට ඔයාට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. මේක එකපාර ගෙවන්න ඕනෙත් නෑ. මූලික ගෙවීම කරලා ඉතුරු ටික අවුරුදු 10ක් දක්වා ගෙවන්න පුළුවන්. ලංකාව පුරාම ඕනම ස්ථානයක ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න එන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් මහරගමට. වැඩි විස්තර දැනගන්න 0774-390-3250 හරි 0774-390-3251 කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඔයත් මේ වෙනස වටහා ගන්න.
14: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: හවස 5 විනාඩි 47යි වෙලාව. මම මේ වෙලාවේ මම වහගෙන ඉන්න සෙට් එකක් මතක් කරන්න ඕන. අපිට තව පොඩි වෙලාවයිනේ තියෙන්නේ නේද? සචිනී මං ඔයාව එකතු කරගන්නම්. හැමදාම අපි අහන්න ඉතින් net තමයි කියලා තියෙනවා. නියමයිනේ අනේ. මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම ඊළඟට කවුද මේ ඉන්නේ? මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් කරලා තියෙනවා. සෙනුක මං ඔයාවත් එකතු කරගන්නම්. Thank you සෙනුක. ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවකට කට්ටියව එකතු කරගන්න පුළුවන්ද කියලා අහලා තිනවා. අයියනේ බැරි වාට අගල කට්ටියව කවුද කියලා එවන්නකෝ. ඊට පස්සේ ලස්සන සින්දු ටිකක් අහමු අයියේ කියලා ශානි මැසේජ් කරලා තිනවා. අස අපිත් හැමදාම හතරවටේ අහගෙන ඉන්නවා කියලා රසි රාගම ඉඳලා මැසේජ් එක දාලා තින්නේ. තැන්කියු රසි, මං ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. හරිද? ඊට පස්සේ මම මේ වාට මතක් කරන්න හදන්නේ වාගේ ලක් එක චාර්ජ් කරගන්න තියෙන හොඳම විදිහ ගැන. ඒ තමයි එක්සයිඩ් ඔටෝමේටික් බැටරි එකක් ගත්තට පස්සේ දැන් වාට අඟල් 55 LED UHD smart TV එකක් වාය කරගන්න අවස්ථාව තියෙනවා පෙබරවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ වෙනකන්. හරිද? වාට සති 24ක් පුරාවට සතියකට වාසනාවන්ත ජයග්‍රාහකින් එක්කෙනා බැගින් සති 24ක් පුරාවට ඔන්න වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න පුළුවන්. හරීම පුංචි දේවල් ටිකක් තමයි කරන්න තියෙන්නේ. හරිද? දැන් කොහොමත් ඔයාගේ වාහනේට බැටරි එකක් ගන්නවා නම් ආයි කතා දෙකක් නැහැ. වාට තියෙන හොඳම තේරීමනේ එක්සයිඩ් ඔටෝමේටික් බැටරි කියලා කියන්නේ නේද? ඒකට වාට කරන්න තියෙන්නේ මේක අල සීමාව ඇතුලේ, කියන්නේ පෙබරවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ වෙනකන් ඔයා එක්සයිඩ් ඔටෝමේටික් බැටරි එකක් ගත්තට පස්සේ ඔයා අනිවාර්යෙන් බලවිල බලලා තලවි නියෝජිතයෙක්ගෙන් හරි එමන් නැත්නම් බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි තමයි එක්සයිඩ් බැටරි එක ගන්න ඕන. එතකොට ඔයාට පුළුවන් ඒගොල්ලෝ හරහා වාගේ බැටරියකට ඊ වොරන්ටි එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඊ වොරන්ටි එක ඇක්ටිවේට් කරගත්තට පස්සේ ඔයාලට නිකම්ම තරගය සඳහා අවස්ථාව හම්බ වෙන වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න අවස්ථාව හම්බ වෙනවා දිනුම් ලැබීමකින්. හරිද? ඒ නිසා අනිවාර්යෙන් ඔයා වාහනේට බැටරි එකක් ගන්නවා නම් එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක් අරගන්න අවතක් කරන්න එපා. ඒ අරගෙන ඔයාගේ වාසනාව ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න ඔයාට පුළුවන්. රයිට්. ඒකනත් මතක් කරලා අපිට අදට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? කෝල් කරපු, මැසේජ් කරපු, ඊට පස්සේ මගේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරපු සෑහෙන කට්ටියක් හිටියා. ඒ කට්ටිය හැමෝටම thank you කියලා කියන ගමන් අදට මම යනවා. අපි ආයෙත් හම්බ වෙන්නේ හෙට හවස 4ට. ඔයගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටෙන්. එතකම් පරිස්සමින් ඉන්න. කිලෙනම් ජය වේවා. මම DJ Aza. Good night.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 55යි.
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
6: ඔයා ගාව තියෙන සල්ලි හොඳම විශ්වාසීදායි තැනක. හොඳ පොලියක් දෙන තැනක ඉතිරි කරන්න ඔයා බලාපොරොත්තුෙන් ඉන්නවනම් CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ ඒකට තියෙන හොඳම ඔප්ෂන් එක. කමර්ෂල් බෑන්ක් එක යටතේ තියෙන කම්පැනි එකක් හන්දා විශ්වාසය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක්වත් නැහැ. විශේෂම දේ වෙන්නේ ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනි නම් ඒ වෙනුවෙන් කරන්න ඕනි කරුණු කාරණා ටික ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්නත් CBC ෆයිනෑන්ස් සූදානම් ඉන්නවා. කතා කරන්නකෝ 0746 8700 0746 8700.
7: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
8: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 77 333. ප්‍රයිම් කොළඹෝ.
9: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැයිඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768 800 700. මහ බැංකුව විසින් බලපත්‍රලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි. බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 3672.
11: හලෝ. හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ਤਾਰਮ ਰੇ ਹੱਥਟਾ ਨੋਸਟੈਲਜੀਆ ਨੂੰ ਰੋਮਾਂਟਿਕ ਮਤਕ ਸਮਰਨਾਇਆ
1: ਹਤਰਵਾਟੇ ਹਤਰਵਾਟੇ ඔබ වෙත ගෙනෙන්නේ
2: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: Excite ගන්න ලක්කක charge කරගන්න Excite battery එක වෙලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අද නම තන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකී
3: ඔයත් පහලට වශී වෙන්න finishing මහලක් නම් color up තමයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
2: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ

අත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාවහා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අද නම තන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
7: මොකද්ද මහත්තයා?
6: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
9: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
10: මාසෙමද මෙච්චර මඩු ගන්නෙ කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
11: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අද නම තන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
12: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම

0: එකම ස්ලිම්ලයින් දෝසා වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම්ලයින්.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
4: අයිබෝන් දවසේ පුවත් පෙළ ගැස්ම නෙට් නිවුස් සවස් 6:30 සමගින් මම සචිනී සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: නෙට් නිවුස් සිරස්තල.
4: විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම තහවුරු කෙරේ. බණ්ඩාගාර මුදල් සුරකම නිසා අදත් මැති සභය උණුසුම්. රංගගේ මරණය ගැන කියන්න ගොස් තමන්ට වැරදුණු බව ගම්මන් පිළිපිලි ගනී. මේ මාසේට ගෑස් මිලේ වෙනසක් නැහැ. කොංග්‍රසයේ සහය ලැබේ. විජය හෙට තමිල්නාඩු මහඇමති වෙයි.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News. Net News.
4: 2015 වසරේ යාපනය පුංකුරුතිව් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වන සිවලෝකනාදන් විද්‍යා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ චෝදනාවට යාපනය ත්‍රිපුත්කල මහදිකන විනිසුරු මඩුල්ල මගින් වරදකරු කොට මරණීය දණ්ඩනය නියම කර සිටි මහාලිංගම් සශිකුමාර් හෙවත් සුයිස් කුමාර් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තහවුරු කළා. එ අනුව මහලිංගම් සශිකුමාර් හෙවත් සීස් කුමාර්, පූබාල සිංහම් ජයකුමාර්, තෙලයනාදන් චන්ද්‍රා හසන් හෙවත් චන්ද්‍රා සහ සිවතේවන් තුසිතන් හෙවත් පෙරිය තම්බියන විත්තිකරුවන් 4 දෙනාගේ මරණීය දණ්ඩනය තහවුරු කිරීමටයි අධිකරණයේ තීන්දු කළේ. අදාළ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි මහලිංගම් සසිධරන් හෙවත් ශශී සහ ජයතරන් කෝකිලන් යන විත්තිකරුවන් දෙදෙනාගේ දඩුවම් ඉවත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන් නිදොස්කොට නිදහස් කිරීමටත් නියම කළා. අදාළ විත්තිකරුවන් විසින් සිය දඩුවම් වලට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන, අචල වෙංගප්පොලි, ප්‍රියන්ත ප්‍රනාන්දු, මේනකා විජේසුන්දර සහ සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඒක මතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. 2015 වසරේ මැයි මස 13 වනදා පාසල් සිසුවියක වන සිවලෝක නාදන් විද්‍යා පාසල නිම වී සිය නිවස කරා පාපැදියකින් එමින් සිටියේදී සුදු පැහැති වෑන් රථයකින් ඇය පැහැරගෙන පාළු නිවසකට රැගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර ඇය මරා තමා තිබූ බව අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසෙන මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් හඳුනාගෙන තිබෙන සුයිස් කුමාර් නැමැත්තාව ගම්වැසයන් විසින් අතඩංගුවටගෙන පොලිසියට බහර දුන්නද පසුව ඔහු උසස් පොලිස් නිලධාරියෙකුගේ අනුග්‍රහය ඇතිව පලා ගොස් කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ රැඳී සිටියේදී අතඩංගුවට පත් වූ බවත් තීන්දුවේ සඳහන් වුණා. පසුව මෙම සැකකරුට පලා යාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් කටයුතු කළ ලලිත් ජයසිංහ නැමැත්තාට එරෙහිව නඩු පැවරූ අතර ඔහු එම චෝදනාවලට වරදකරු වී මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 4ක සිරදඩුවම් නියම කෙරුණු බවත් තීන්දුවේ සඳහන්. ඉන් අනතරව සුයිස් කුමාර් ඇතුළු විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව චෝදනා 41ක් යටතේ නීතිපතිවරයා විසින් යාපනය මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබුවා. නඩු විභාගයේදී සාක්ෂිකරුවන් 36 දෙනෙකුගේ සාක්ෂි සටහන් කරගනු ලැබුව අතර ඉන් සාක්ෂිකරුවන් 2 දෙනෙකු මෙම සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් බවත් තීන්දුවේ ප්‍රකාශ වුණා. මහා බණ්ඩාගාර මුදල් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි රංග රාජපක්ෂ මහතාගේ මරණය පිළිබඳ ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිලි කළ බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහ්මාන් මහතා
5: මේ රටේ ජනතාවගේ මුදල් හොරකම් කරපු එක ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේ කතා කරන්න ඉඩ දෙන්නේ නැත්තේයි. විවාදේ ඉල්ලුවම විවාදයක් දෙන්නේ නැත්තේයි. පැය දෙකක් ඉල්ලුවමයි පැය එකමාරකට එක යටපත් කරලා මේ ප්‍රශ්නේ යට ගහන්න උත්සාහ කරන්නේයි. ඒ ඉඳ ගරු කතානායකතුමනි, අපිට මේ අද තිබෙන විවාදෙදිත් මේක තමයි කතා කරන්න වෙන්නේ. මොකද විපක්ෂයේ ආණ්ඩුව පක්ෂයේ තාංචි දානවා නම් අපිට වෙනවා අපේ මේ තිබෙන වෙලාවල් ඒ වෙනුවෙන් පාවිච්චි කරලා ජනතාව දැනුවත් කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අපි දන්නවා දැන් මේ සිද්ධිය වෙලා තිබෙනවා. මේ සිද්ධිය වෙන්නේ දෙසැම්බර් මාසේ ජනවාරි මාසේ අතර. එතකොට මේ සිද්ධිය වුණාම මාස 3කටින් පස්සේ තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව පැමිණිලිය. මේ සම්බන්ධ ආණ්ඩුව පාර්ලිමේන්තුව දැනුවත් කරන්නේත් නැහැ. පාර්ලිමේන්තුවනේ විතරක් නෙමෙයි රටේ ජනතාව දැනුවත් කරන්නේත් නැහැ. මේ සම්බන්ධව අර මෛත්‍රී ගුණරත්න නීතිඥ මහත්මයාගේ ලිපිය ආවට පස්සේ තමයි ආණ්ඩුව මේ සම්බන්ධව කටහරින්නේ. එතකන් ආණ්ඩුව අර කසාය බීපු ගොළුව වගේ කටවාගෙන හිටියා. ඒගොල්ල කිසි කෙනෙක් මේ ගැන කටහරියේ නැහැ. අපි දන්නවා මේ රටේ පොඩි වැස්සක් වැස්ස ගමන් ජනාධිපතිතුමා දුවගෙන එනවා පාර්ලිමේන්තුවට. මේ මහවැස්සක් වැහලා දිනවා ජනාධිපතිතුමා නැහැ. ජනාධිපතිතුමා මේ අනික් අයගේ අමාත්‍යාංශය වෙනුවෙන් ඇවිල්ලා මෙතන උත්තර දුන්නා පහුගිය කාලේ. මේ ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශය සල්ලි නැති වෙලා තියෙනවා. සල්ලි හොරකම් කරලා තියෙනවා. හරණා මුදල් ඇමතිවරයා හැටියට එතුමා එන්න ඕනේ. ඇවිල්ලා මේ වගේ මේ සම්බන්ධව ප්‍රකාශයක් කරන්න ඕනේ. එතුමා ඕන් නැති දේවල් වලට ඇවිල්ලා ප්‍රකාශ කරා පහුගිය මාස 3-4. නමුත් රටේ වැදගත්ම ආයතනයේ මුදල් හොරකම් කරලා තියෙනවා ජනාධිපතිතුමා අතුරුදහන්. ඒක ගැන තව වෙනකම් ජනාධිපතිතුමා මැයි දිනේදීවත් ප්‍රකාශයක් කළේ නැහැ. මැයි දිනේදී වෙන වෙන දේවල් ප්‍රකාශ කළා. නමුත් එතුමාගේ අමාත්‍යාංශයේ මුදල් හොරකම් කරලා තියෙන එක ගැන එතුමා නිශ්ශබ්දව ඉන්නවා.
4: පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ රංග රාජපක්ෂ මහතාගේ මරණය පිළිබඳ ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිලි කළ බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට අසත්‍ය ප්‍රචාර සිදු කර ඇති බවයි.
5: තමේ අධිකරණ ඇමතුමා මෙතන සභාවේ ඉන්නවා. එතුමා ඊයේ පට්ටපල් බොරුවක් කිව්වා. මේ පවුලේ උදවිය පැමිණිලි කරලා නැහැයි කියලා. අධිකරණ ඇමතුමා ඊයේ ප්‍රකාශයක් කළා. ඒක අජිත් පෙරේරා ඇමතුමා ඊයේ ඒක කිව්වා. එතුමා හිටියේ නැහැ. එතුමා ප්‍රකාශය කළා නැගිටලා ගියා. එතුමා අපිට චෝදනා කරනවා. අපි කතා කරලා යනවා කියලා. එතුමා ඊයේ කතා කරලා පැනලා ගියා. පට්ටපල් බොරුවක් කියලා. එයා කියනවා එයාගේ මහත්තයාගේ මරණය පිළිබඳ සැකයි කියලා. අධිකරණ ඇමතිවරයා කියනවා ඉඳගෙන එහෙම කට උත්තරයක් දුන්නේ නැහැයි කියලා. ඒක අධිකරණ ඇමතුමා දැනුවත්ව පාර්ලිමේන්තුව නොමග යවන්න වැඩ කරලා තියෙනවා. පාර්ලිමේන්තුව නොමග යවන්න මම කියනවා එතුමාගේ මෙතුමා මේ නීති ගේනේවා මොකක්ද තියෙන විශ්වාසය අධිකරණ ඇමතිවරයා හැටියට ඉඳගෙන එතුමා මේ බොරු කියලා පාර්ලිමේන්තුවට මේ රටේ නීති ආධිපත්‍ය නීතියේ සාධාරණත්වය ඉෂ්ට කරයි කියලා කොහොමද බලාපොරොත්තු වෙන්නේ? දඩුම ගානේ මේ මරණය සම්බන්ධව එතුමා නීතිය ඉදිරිපත් කරයි කියලා නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙයි කියලා. මොකද එතුමා ඇවිල්ලා අපි සියලු දෙනාටම පාර්ලිමේන්තුවේ පට්ටපල් බොරුවක් ගියේ ගැතුවා. ඇයි එහෙම කියන්නේ? ඒ හින්දා තමයි ගරු නියෝජ්‍ය කතාතුමනි අපිට සාධාරණ සැකයක් ඇති වෙන්නේ ඔබතුමාලා මේ දැන් මේ යන්නේ පොඩි කුමන්ත්‍රණයක් කරනවා. අරේ ජේඑම්ඕ දාලා එකක් කියවනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා එකක් කියවනවා. ඇමතිතුමා ඇවිල්ලා මේ එකක් කියනවා. කතානායකතුමා ඩිබේට් එක දෙන්නේ නැහැ. ඒක යටපත් කරනවා. පැය දෙකක් ඉල්ලුවම පැය කමාරක් දෙනවා. දවසක් ඉල්ලුවම සභානායක කියනවා ලබන සුමානේ දෙන්නම් කියලා. එතකොට මේ ඔකම අකුල් හෙලන්නේ මේක සම්බන්ධව මොකක් කරි දෙයක් වෙලා තියෙනවා.
4: පසුව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා අතර සංවාදයක් ඇතිවුණා.
6: උසාවිට බොරු කියන්නේ මම නෙමෙයි මුජිබ රහ්මාන් මන්ත්‍රීතුමා. මක් නිසාද මම අල්ටත් කියනවා කිසිඳු අවස්ථාවක මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් මිය ගිය අයගේ බිරිඳ කළා නැහැ. මොහු අසෙල් ලේකම්ගේ කියලා කිව්වා කියන්නේ අසත්‍යයක් කියන්නේ. ඒ වගේම ඔහුට අවශ්‍යතාවයේ තියෙන්නේ මේ තොරතුරු විකෘති කරන්න. ඒ නිසා මම අදටත් ප්‍රතික්ෂේප කරනවා මම අභියෝග කරනවා මුජිබ රහ්මාන් මන්ත්‍රීතුමාට ඕක සභාගත කරන්න. ඊට අමතරව මට කියන්න කොයි පොලිසියටද කවදද බිරිඳ පැමිණිලි කරේ කියලා. මොකද එහෙම දෙයක් වෙලා නැහැ.
5: මේක මම සභාගත කරනවා මේක ඊ අපේ අධිකරණ ඇමතිතුමා සභාගත කළා. මේක ඇවිල්ලා සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විසින් මේක යවලා තියෙන්නේ regarding the order to appoint a medical board to the conduct of postmortem examination in relation to the case number B88575. ඒකෙදී එතුමා කියනවා ඒ ලියුම අත්සන් කරලා තියෙන්නේ ડોක්ටර් අසේල ගුණවර්ධන. ඒතර ડોක්ටර් අසේල ගුණවර්ධන තමයි මේ කියන්නේ according to the said letter it has been reported that නිශ්ශංක ආරච්චිලාගේ සීලවති a resident of පහල වීරබුව කුලියාපිටිය within the Kuliyapidiya police division has informed that her husband Abesinga Mudiyansela's Ranga Nishanka Rajapaksa under suspicious circumstances 30/4/2026 mokadda me kiyanne mokadda me liyuma boruyi kiyala kiyanne mama me idiripat karala tiyena lipiya Dr. Aseela Gunawardana ekena director general of health services etokota DG idiripat karapu liyuma tamai man me idiripat kare etokota me liyuma amathi thuma boruyi kiyala kiyana
7: honorable harshan nane
5: kar liyuma kiyana na me liyuma boruyi kiyala
6: අමාරු නියෝජ්‍ය කතානායකතුමනි, මා ගිය අවස්ථාවේ කිව්වේ මොකද්ද? අද කියන්නේත් ඒකමයි. මෙම කාන්තාව කොයි අවස්ථාවකත් පොලිසියට පැමිණිලි කරේ නැහැ. මම ඔහුට අභියෝග කරන්නේ පොලිසියට පැමිණිලි කරා නම් තමන්ගේ මිනිසයාගේ මරණය සැකයි කියලා ඒ පොලිස් ස්ථානයයි දිනෙයි මට කියන්න කියලා විතරයි. ඒක නිසා මෙතන අසත්‍ය කියන්නේ එක මුජිබ රහමන් මන්ත්‍රීතුමාට කන් ඇහෙන්නේ නැහැ, එක අකුරු කියවන්න බෑ, එක මොලේ නැහැ, එක කුහකේ ඔය තුනම පොඩ පොඩ කියනවා කියලා මට මේ කියන්නේ මේ නියුම දින දෙය.
4: මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නජීත් ඉන්දික මහතා පසුව අදහස් පළ කළා.
7: මුජිබ රහමාන් මන්ත්‍රීතුමා මෙතන හිටියනම මම සතුටුයි. ඉතාම නරක විදියට ඉතාම වැරදි විදියට බොරු ගොඩක් කිව්වා. එහෙනම් ඒක ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේකේ මේ හැම දෙයකම සීමාවක් තියෙනවා ජනතාව කතා කරන්න. මේකේ කතා කරන්න දේශපාලනය කරන්න අපිට මඩ ගහන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ අහුවෙන හැම දෙෙම මේ තරම් සංවේදී සිද්ධියකිනුත් නැවතත් දේශපාලනය කරන මේ පටු තැනට මේ අසංවේදී තැනට වැටෙන්න එපා. මේ මැරිලා තියෙන මිනිස්සෙක් මේ මිනිහට ගෙදර මිනිස්සු ඉන්නවා. මේ සම්බන්ධව සීල් දේවල් එද්දී බොරු කියන්න එපා මෙතන. මම මුලින් පැහැදිලි කරන්න දැන් මේ ඔක්කොම කන්සල්ටන් ජේමෝල වෙනවනේ. විශේෂඥ අධිකරණ වෛද්‍ය මුජිබ රහමාන් තමයි දැන් මේ කතා කරේ කලින්. එයා දන්න ඔක්කොටම වඩා. දැන් මේ විශේෂඥ අධිකරණ වෛද්‍ය තුමන්ලා හතර දිනක් පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් මෙතන ඉන්නවා ඒ ඔක්කොටම වඩා දන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මුජිබ රහමාන්. එයා තමයි ඔක්කොම දන්නේ. ලංකාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් 50ටම වඩා එයා දන්නේ. එතකොට මේකේ ඉනවා මුලින්ම ක්‍රියාවලිය කියලා ඉන්නා. මේක ආයෙයි කතා කරන එක නවත්තන්න. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල් තුමාගේ ලිපිය කතාවේ දෙපාරක් කියලා ඒක පාවිච්චි කරේ මේ ගෙදරයි කම්ප්ලේන් කරනවා කියන්නේ. මොන කැත වැඩද කියන්නකෝ. මේක කියවලා තියෙනවා. මේක තේරෙනවද අඩුම තරමේ. මම එකින් එක කියන මේ ලියුම කියලා මේ ලියුම එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. නියෝජ්‍ය කතානායකතුමනි මේකේ තියෙන පිළිවෙලක් තියෙනවා සිද්ධියක් වෙන. එතකොට මේ නිශ්චිත සිදුවීම ගත්තට පස්සේ ඒ මරණයක් හොයාගත්තට පස්සේ පොලිසියනේ මුලින්ම සහභාගී වෙන්නේ. එතකොට පොලිසිය විසින් මහේස්ත්‍රාත්තුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේක පාවිච්චි කරලා මේ බිරිඳ පැමිණිලි කරා කියලා මේ අමු බොරුවක් ඇදවනවා. බිරිඳ පැමිණිලි කරන පොලිසියකට. ඒකින්ද ආයෙත් කියන්නේ ඊයෙත් කිව්වා. ඒ මිනිසුන්ට ඉන්න දෙන්න.
4: මේ අතර ඉක්ුත් මැයි දිනයේදී ඇතැම් නඩු සම්බන්ධයෙන් පළ වූ අදහස් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද අදහස් පළ කළා.
8: මේ ආණ්ඩුව අපිට කිව්වා මැයි දිනේ වෙලාවේදී කිව්වා ලයිස්තුවක් ජනාධිපතිතුමා නඩුකාරයා තෝල්කෝ හතර දෙනෙක් පස් දෙනෙක් අධිකරණ ඇමති එක තෝල්කෙක් බිම්මල් රත්නායක මහත්තයා එක තෝල්කෙක් ඒ වගේ ඇමතිවරු ඔක්කොම මීටින් වල කතා කරලා ගියේ වෙන මොනවත් නෙවෙයි එන මොනවත් කතා කරන්න නෙවෙයි ගියේ ලැහැත්ති වෙලාම ගියේ කෙලින්ම මේ හිරේ දාන එක ගැන කතා කරන්න කෙලින්ම නඩුකාරයා කියනවා තෝල්කෝ කියනවා තැන් තැන් වල හිරේ දාන්න මම කියනවා අනේ ඔවා කියව ඉන්න එපා ඔවා කියවලා නඩුකාරෝ ඉන්නේ බොහොම පොඩ්ඩයි මේ රටේ මේ මිනිස්සු බුද්ධිමත් මිනිස්සු නඩුකාර තනතුරට ගිහිලා තියෙන. මේ මිනිස්සුන්ගේ රෙදි ගලවන්න එපා. මේ මිනිස්සු අපහසුතාවයට පත් කරන්න එපා. ඕක කියන්නේ නැතුව හැමීට යවන්න ලිස්ට් එකක් අධිකරණ ඇමතුම මේ චාමරයා වදයක් මූව දාන්න ඊළඟ නඩුවේ. මේ චාමර සම්පත් වදයක් නේ මූව ඇතුළට දාන්න කියලා හැමීට ඕක ලියුම් කෑල්ලක් පිටත් කරන්න නැත්තම් ගෙනල්ලා කියන්න. දැන් ඕක කිව්වම දැන් නඩුකාරොන්ට තීන්දුවක් දෙන්න බැරි තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඇයි මේක 25 වෙනිදා දෙනවා, හවලා දෙනවා, ලිස්ට් එක කියවනවා, ලිස්ට් පිටින් කියවනවා. එහෙම කිව්වම කොහමද මම මේ කියනවා මේ අග්‍රමිනිෂකාරයාට අග්‍රමිනිෂකාරතුමා මේ අවුරුදු 40ක් විතර හිටපු මිනිසෙක් නොවැම්බර් මාසේ පෙන්ෂන් යනවා. එයාගේ පුතත් නඩුකාරයෙක්. අනේ අග්‍රමිනිෂකාරතුමා මේ අධිකරණයට අපහාසයක් වෙන විදිහට මේගොල්ලෝ කියන ඒවා කරන්න ගියොත් මේ නඩුකාර මහතුරුන්ට ටයි එකක් දාලා කෝට් එකක් දාලා ඉන්ච් එකේ වාඩි වෙන්න විදියක් නැහැ. මේගොල්ලෝ නඩු තීන්දුව කියලා ඉවරයිනේ.
4: මේ අතර ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර මහතා මෙලෙස අදහස් පළ කළා.
9: පසුගිය දශකයකට වඩා වැඩි කාලයක් අපේ රටේ මේ ක්‍රිකට් ක්‍රීඩාව ඇදගෙන වැටුණා. මේක සංඛ්‍යාලේඛන වලින්, තරඟ වලින්, ක්‍රීඩකයන්ගෙන් මේ සියල්ලංගෙම මේක අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මට්ටමට මේක පත් වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ ක්‍රිකට් ඇදගෙන වැටීම අපේ ජාත්‍යන්තර ක්‍රිකට් එක ඇදගෙන වැටලා තියෙනවා, අපේ දේශීය ක්‍රිකට් එක ඇදගෙන වැටලා තියෙනවා. මේ දෙකම මේක ඇතුළේ වෙලා. එතකොට අපිට අපි දන්න අපිට පේන කාරණය තමයි මේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ඇදගෙන වැටීම ලංකාවේ හැමෝන්ටම පේනවා, හැමෝම දන්නවා. මොකද අපි රටක් එක්ක මැච් තරඟයක් තියෙනකොට අපි ගොඩක් අය මේ තරඟ නරඹනවා, තොරතුරු දන්නවා. ඒ කියන්නේ ඒක ඇදවැටීම ගැන අපිට දැනෙනවා, හැඟෙනවා, පේනවා. ඒ නිසා අපි ජාත්‍යන්තර ක්‍රිකට් වලනොත් අපි ගොඩක් පල්ලෙහාට මේ පහුගිය අවුරුදු 10-12 ඇතුළත අපි ඇදගෙන වැටුණා. ඒක ලංකාවේ හැමෝම පිළිගන්න කාරණයක්. බොහෝ අය අපෙන් ඉල්ලුවේ මේකට උත්තරයක් හොයන්න. මේ ක්‍රිකට් එක මෙහෙම යන්න දෙන්න එපා. මේක වැටෙන්න දෙන්න එපා. මේ පාර්ලිමේන්තුවේ මේක සාකච්ඡා කරලා තියෙනවා. මොකද අපි ජාත්‍යන්තර වශයෙන් වගේම ජාතික වශයෙන් උත් අපේ ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව ඇටලා තිබ්බේ. අපි මේ සම්බන්ධයෙන් කමිටුපත් කළා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා බොහොම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇලුම් කරන, ආස කරන, ඒ ගැන උනන්දුවක් තියෙන පුද්ගලයෙක්. ජනාධිපතිතුමාත් එක්ක අපි නිතරම සාකච්ඡා කළා. පහුගිය දවසේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සභාපතිතුමා ඇතුළු ඒ නිල බලයෙන් පත් වෙන කණ්ඩායම ඉල්ලලා අස් වෙනවා. මොකද ඒගොල්ලෝ පිළිගන්නවා ඒගොල්ලන්ට මේ අපේ රටේ ක්‍රිකට් එක ගොඩනගන්න බැරි වුණා කියලා. කියන එක අපි ඒක පහුගිය ලෝක කුසලානේදීත් හොඳටම අත්විඳා. ඉතින් ඒ සියලු කාරණා සැලකිල්ලටගෙන ඒ අය මේකෙන් ඉල්ලා අස් වෙනවා. මට අමාත්‍යවරයා විදියට මට මේකට කමිටුවක් පත් කරන්න සිද්ධ වෙනවා. ඒ කමිටුව අපි පත් කරන්නේ විශේෂයෙන්ම එරාන් වික්‍රමරත්න මහත්මයා, දක්ෂ පරිපාලකයෙක්, හොඳ දේශපාලකයෙක්, ඒ වගේම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.
4: මා බාණ්ඩාගාර මුදල් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි රංග රාජපක්ෂ මහතාගේ මරණය පිළිබඳ පොලිසියට කළ බව කියන පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී තම අතින් වරදක් සිදු වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගමන්පිල මහතා පවසනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
10: ඇත්තම මේ ලිපියේ නැති එකම එක වචනයක් මගේ මාධ්‍ය හමුවේදී කියවෙලා තියෙනවා. ඒ තමයි ඒ දැනුම් දීම කළේ පොලිසියට කියලා. පොලිස් කොට්ටාසයක් ඇතුළු තමයි ඇහිගේ ලිපිනේ සඳහන් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මරණයක් සැකයි නම් මන් දන්න තරමින් ඒක පන්සලටවත් පාසලටවත් රෝහලටවත් නෙවෙයි දැනුම් දෙන්නේ. මරණය අපිට සැකයි කියන්නේ පොලිසියට තමයි.
4: මේ අතර බහලුම් 323ක් ආන්දෝලනාත්මකව රේගුවෙන් පිට කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල මහතා අද පාර්ලිමේන්තුවට පැමිණියා. ඒ මෙම සිද්ධියේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පත්කර ඇති කමිටුව හමුවේ ප්‍රකාශ ලබා දීම සඳහායි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි වගකීමක් ඇති ජනාධිපතිවරයාගෙන් සහ වරාය කටයුතු අමාත්‍යවරයාගෙන් හා නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කමිටුව තීරණය කර නොමැති බවයි උදේ ගම්මන්පිල මහතා පැවසුවේ. මැයි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදු නොකිරීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ. මේ අනුව 2026 මැයි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වළංගු වෙන බවද ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයට අදාළව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,765ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,910ක් කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890ක් වෙනවා. තමිල්නාඩුවේ දශක ගණනාවක දේශපාලන ඉතිහාසයේ උඩුයටිකුරු කරමින් සුපිරි නළු විජේ ප්‍රමුඛ TVK පක්ෂය නව රජයක් පිහිටුවීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. DMK සහ AIADMK යන ප්‍රධාන ද්‍රවිඩ පක්ෂ දෙක සතු වූ බලය බිඳ දමමින් ද්‍රවිඩ නොවන පක්ෂයක් තමිල්නාඩුවේ බලයට පත්වන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනවා. රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන 118 සීමාව ඉක්මවා යාම සඳහා විජේ මෙවන විට අනෙකුත් පක්ෂවල සහය ලබාගෙන තිබෙනවා. ආසන 5ක් හිමි කොංග්‍රස් පක්ෂයේද විජේට සහය පළ කිරීමට තීරණය කර ඇති අතර CPI, CPM සහ VCK යන පක්ෂවල සහයද ඔහුට හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ දිනේදී TVK පක්ෂයේ මන්ත්‍රීවරුන් රැස්වී විජේව සී කණ්ඩායම් නායකයා ලෙස ඒකමතිකව තෝරා ගනු ලැබුවා. අද සවස් කාලයේදී ඔහු තමිල්නාඩු ආණ්ඩුකාරවරයා හමු වී රජයක් පිහිටුවීමට තමන්ට බහුතරය ඇති බව නිල වශයෙන් දැනුම් දීමට නියමිතයි. විජේ හෙට එනම් මැයි 7 වනදා චෙන්නාහි නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වීම සඳහා ඉන්දිය කොංග්‍රස් නායක රාහුල් ගාන්ධිද පැමිණෙන බව තහවුරු කර තිබෙනවා. විජේ හෙට දිනේදී තනිවම දිවුරුම් දීමට නියමිත අතර එදිරි දින කිහිපය තුළ ඔහුගේ කැබිනට් මණ්ඩලය පත්කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. පසුගියදා පැවති මැතිවරණයේදී ආසන 234කින් සමන්විත තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ වැඩිම ආසන සංඛ්‍යාව එනම් ආසන 108ක් දිනා ගැනීමට විජේගේ TVK පක්ෂය සමත් වුණා. පාලක DMK පක්ෂයට දිනාගත හැකිවේ ආසන 59ක් පමණක් වන අතර මහ ඇමති MK ස්ටාලින්ට පවා සිය කොළතුර් බලකොටුව විජය හමුවේ අහිමි වුණා. AIADMK පක්ෂය ආසන 47කට සීමා වුණා. Net News නිමාව. මේලඟ Net News හට උදැස්සන 6:45ට. එතෙක් නවතම තොරතුරු සඳහා netnews.lk වෙබ් අඩවියට පිවිසෙන්න සුබරාත්‍රියක්.
0: Net News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන් Net News ඔබ වෙත ගෙන ආවේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 7672
0: FM 95 94.8 Net FM Divaina Pura
11: Excite ගන්න ලක් එක charge කරගන්න. Excite battery එක විලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
12: Cinderella වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
13: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
14: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
15: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
14: මාරයිනේ
16: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0768 800 700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
17: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
18: ෂෙනාලි ලී වගේද ස්විස් ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා. ලව්ලි ඊට පස්සේ සහිලි ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
19: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0776 780 7000 වට්ස්ඇප් කරන්න.
20: මුදලාලි
19: අලෝනා
20: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
21: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙව තෝට ඔයාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
19: විජය දාන්න ඔක්කොටම.
21: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
22: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපිත් අහුවෙමු.
23: මිරිස් නම් මිරිස් විජය මිරිස්.
24: චුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200.
2: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල්නෙට් වෙතට. අමතන්න 0112 863 363 අංකයට. ට්‍රැවල්නෙට් ට්‍රැවල්නෙට් අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

ජීවිතය වෙනුවෙන් කොච්චර බලාගෙන ඉන්න පුළුවන්ද කියලා හවොත් ඔබ නිශ්ශබ්ද වෙන්නේවි. ඒත් ආදරය වෙනුවෙන් කොච්චර කාලයක් බලාගෙන ඉන්න පුළුවන්ද කියලා හවොත් ඕනතරම් කාලයක් කියලා ඔබ කියාවි. ඒ අර්ථයෙන් ගත්තොත් ජීවිතය කියන්නේ ආදරයට කියන තව නමක්.

හරි දැන් ඔබ මට කියනවාද හොඳින් හිත සංසුන් කරගෙන ඔබ ප්‍රාර්ථනා කරපු ප්‍රේමයමද ඔබට ලැබුණේ ඔබ ප්‍රාර්ථනා කරපු ප්‍රේමයමද ඔබට ලැබුණේ 0711 95 95 95 Net FM Facebook පිටුවේ මන්දාරම් රෙවෝල් පොස්ට් වේ යටින් ඔබේ නිශ්ශබ්ද හිත ලියලා යන්නා.

බලාපොරොත්තු වෙන අයම ජීවත් වෙන ලැබෙයි කියලා විශ්වාස කරන එක මං විශ්වාස කරපු අන්තිම මායාව. මං ආයෙත් එහෙම හිතන්නේ නැහැ. පානදුරෙන් කල්හාරේ.

Bindo ehat sekal hai. Anupahai, anupahai, anupahai. Aya kiyan navit. Hittita danuna kenamanda. Jeevitayata labune kiyala. Aadaraniya taranga oyata suba mandaram rayak. Hittita danuna aadareyamada labune kiyala ne ahanne. Aadareyai nokiyami. Riduna bava noma angavami. Avasi vohot samata kaliyen. Obe langa mama hindinemi. කියලා තමයි පටන් ගන්න. දැනෙන දැනෙන හැම තැනකම නවතින්න බැරි වුණත් නවතින්න ඕන නැති වුණත් ඒ පපෝ හොරකම් කළා. අයිතිය අතහරින්න බෑ හිතුණා. නෙවෙයි තරංගා ලෝභ හිතුණා. අපි ඇවිත් ඉන්නේ අවුරුදු 100 ගණක් ජීවත් වෙන්න නෙවෙයිනේ. මට ආව ඕනේ වුණා හුස්ම ගන්න. ඉඳිට රණ්ඩු කළාට ආය හමුවන වෙලාවට ආදරෙන් වැළඳ ගන්න පුළුවන් වුණා. එහිත හරි ලස්සනයි. දන්නවද තරංග? අපට අමතක කරන්න බැරි පළවෙනි ආදරේ නෙවෙයි. හදවතට දැනුණු ආදරේ. ජීවිතේ බෙදා ගන්න එකතු වෙන්න ඕනේ හිතට දැනුණු කෙනා එක්ක. එහෙම නැවනොත් ජීවිතේ බිඳෙනවා මිස බෙදෙන්න නෑ කවදාවත්ම. හැමෝගෙම ප්‍රාර්ථනාව හිතට දැනුණු කෙනා ලබා ගන්න එක තමයි ඉතින්. මිහිරිතම සෙනෙහස සොය යලි සොයමි. අවසාන හුස්ම තෙක් ඔබම මම පතමි කියලා කියනවා. මම මේ මොහොතෙත් මගේ ආදරයට. එහෙම කියන්නේ රමණි සුමේදා.

බලාපොරොත්තුවෙන්ම හිටියා. ඒ කෙනා මගේ ජීවිතයට අයිති කෙනාමයි කියලා හිතනවා. ඒ කාලයට පුළුවන්වත් දේවල් වෙනස් කරන්න. ආදරේ වගේම මිනිසුත් වෙනස් වෙනවා කියලා එයාමයි මට පැහැදිලි කරලා දුන්නේ. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කිව්වේ එයා. හරි ලේසියෙන් නෙමෙයිත් හැමිට වෙනස් වෙන්න පටන් ගත්තා. ඔරොත්තු දෙන්න බැරිම නිසා මං තීරණය කළා තනියම ජීවත් වෙන්න. නිලෝ

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10. Hey
2: yo, යමන හැමතැන anytime fit වෙන flavor දෙලකිරි පදමක්. වෙලයින ඒකන දනුවල වසකල කිරි fun එක පිරි එල කිරි කිරි.
3: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
4: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
5: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
6: Net FM Alpha Studio with Kasani and Lehansa.
0: මන්දාරම් රෑ.

ආදරණීය තරංගාට බොල්ලෙන්ද හිත් දැකලා තියනවද ගහන හිත්? ඒවහරි බොල්ලෙන්දයි සියුම් හැඟීමකට පවා ඒව හැකිලෙනවා. තවත් වෙලාවකට ඒව වීදුරු වගේ දැකලා තියනවද වීදුරු වලට වතුර දාලා ඒකට ඉරලි වටනාම ලස්සන ඒ ලස්සන හැදමැවිල දිලිසිලා පොළවට වැටෙනවා. ගැහැණු හිතකටත් ආදරයක් දැනුනාම එහෙමලු. ගැහැණු හිතකට දැනුන ආදරේ හමු වුණාම එහෙ දිලිසෙනවා. ඔයා දැකලා නෑ නේද දිලිසෙන හිත්? කවදා හරි දවසක නිකමට බැලුවොත් මගේ හිත දකීවි ඔයත්. ලස්සනට දිලිසෙන හදවතක්. කවදා හරි දවසක නිකමට වගේ බැලුවත් ඔයා මගේ හිත දකීවි ඔයත්. ලස්සනට දිලිසෙන හදවතක්. මලාකුළු ආදරවන්තී.

කෙරෙල්ලයක් අහසක් වගේ නඹ. ඉතින් මං විඳිමි හිනහෙමි. ශ්‍රී ලංකෝඩවල හැපි හැපි නඹව සිප ගනිමි. ප්‍රේමයම තවරා මම තුරුල් වෙමි. ඉතින් හීන් හිරි පොද පිණිදිය ඉසින ප්‍රේමවන්තයා නුඹයි. නිදහසේ සැරිසරන කිරිල්ලිය මමයි. ජනනි භවන්තිකා.

내가 한 대화 내 꿈의 라트리아 거의 따라 모너를 콜라우드 가하노 스히는 다키나 와티드 스히는 이틀 노노 피르미 모너를 콜라디아 카라나 와티드 එම තමයි ජීවිතය කාටවත් බෑ දොස් කියන්න තම තමන්ගේ ලෝක ගැන හරිම කතාව දන්නේ තම තමන් විතරයි ඒකට මොකෝ බෑ අපිට මොකුත් කියන්න බෑ බෑ බෑ

හරි කියන්නකෝ. ඔයාට පුළුවන්ද මට ඔයාගේ හොඳම යාළුකම දෙන්න? ඒකටත් ඔච්චර කල්පනා කරන්න ඕනේද? බේකුංගි, සෝචුංගි, කල්පර්සු, කුච්කහුංගි කල්පනා කරලා හිට අනිද්දට උත්තරයක් දෙන්නලු. අනේ මන්දා.

0: मंदारम रहा हताए विना दे हतलिस देखाए
1: वेलाव ओबवेत गेने एन्ने
2: रापुंसल वगे मन्नां इन्ने माव बेरगन कावरु तेनका
3: अपे दरुवन अपट वडा इदिरियन इतिन अगे कथावल यन्न अयट इडहरिन्न कमर्शियल क्रेडिट
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දුමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා

අහිමි බව දැන දැන වියරුවෙන් රැකගන්න වැරදරුවමි. රිදිරිදිී තුන් සිතම හඳහඳා වැලපුනෙමි. අහිමි බව සිහිනෙන් පවාමියෙන් දෙත්ති. අහිමි වෙයි බියටම නිදි නොලබදුක්වින් දෙමි. ඉතින්නම නොගයාම මගේ සිත මැරවාම වියරුවෙන් නොබේ පන සිඳගන්න සිතුවෙමි. අනේ ඒ අකුසලය බුදුබණ බුදුබණෙන් මම නිවුනෙමි. කසාවතා බියස සිත නිවා දැමුනෙමි. දැන් මා මාසලය ඔබ ඔබ අසලය. හිතපු තැන්වලම ජීවිතය නවතින්නේ නෑ. නැවතනු තැන් හරිම ලස්සනයි. Milan, Ibagamoen.

අහම්බෙන් හමුණු එයස් මට දැනුන මුල ලෝකයක් වගේ. මුලදි නම් තිබුණා ආදරේ උතුරන්න. ඒත් අන්තිමට කතාව ඉතුරුනේ මං විතරයි. එයා දැන් එයාගේ ලෝකේ. හිමි වුණත් නැතත්, එයා මට ආදරේ කළත් නැතත්, මං එයා හිතට හරි ආදරේ තරංගා. කලවානෙන් නිමා.

sudden and darem ratria peva taranga. Oya han hitridan adre labunen at the kielane. Nahi nicking what it win at the adre clabuna. It is a tutin, adren, givite puravagan and daraput sahe, ekadan among me today. Ete utsahe viacuna. Emovune langalanga madarupat out the neck labuna at passe. Adavenakandaru then neck. සතුටින් කාලය ගත කරනවා. ඒත් එයා කොහෙද කියලාවත් මන් දන්නේ නැහැ. මන් දන්නේ නැහැ කොහොමද එහෙම වෙනස් වුනේ කියලා. මේ ජීවිත ගමන විඳ වේදනාව හොඳටම ඇති. ජාන්ති පුරින් සන්ධ්‍යා

සුබමන්දාරම් රැක්වේ වාදරණය තරංගා. අද අපි කතා කරන්න බලාපොරොත්තු චාදරේමද ලැබුණ කියලානේ. ඕ ඇත්තටම ඕ. මට නම් එහෙම කියන්න පුළුවන් මොකද මම? ඇයට ස්වාමියා වෙන්නේ 2001 වර්ෂයේදී. එදා ඉඳන් අපි හරි සතුටින් ජීවිතය ගෙන ගියා. ඒත් අතරමැද්දට මගේ වරදින් නැගේ ජීවිතයට සිදු වූ ලොකුම අසාධාරණේ පවා ඇය අවසානයේදී දරා ගන්න මහ පුදුම විදියට. ගැහැණියක් නොඉවසන කටුක විරහව ඇය එවසුවා. ඇගේ ආදර්ශමත් උපේක්ෂාවෙන් වරදට සමාව දුන්න ඇය කොන්දේසි විරහිතව මට අධ්‍යාත්මිකව පෙම් කළා. මාත් මගේ වැරදි හදාගත්තා. මං ලලී

ඇයි අවංකකම ආදරයට බාධාවක් කියලා හිතන්න දෙන්නේ? ඇයි අවංකවම ආදරය කරනට අවංක ආදරය හම්බ වෙන්නේ නැත්තේ? වරද අවංකවම ආදරය කරන එකද මගේ හිත හැම තිස්සෙම අහනවා. ඒත් අමත ඒකට උත්තරයක් හම්බුනේ නැහැ. ආදරණීය රසාංගිකා, ගලාගෙන යන්න දෙන්න ජීවිතයට ගඟක් වෙන්න ඉවසන්න.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් උපත් අද මෙවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: පිටින් හවුල අහන්න ජනි එක දේ තුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: මන්දාරම් රැ
3: මන්දාරම් රැ

බලඳ හිත්වලට ආදරයක් දැනුනම ඒ ආදරේ ප්‍රාර්ථනා කරන හිතකුත් නොවුනහම ජීවිතේට නොගැලපීම් දැනුනම හිතට හරි අමාරුයක්. මං දන්න එච්චරයි. එහෙම කියන්නේ පබෝ. එතකොට මේ නෑ තරංග හැම හිතෙල්ලපු සිනේ නිතරම දැකපු කෙනා මට නම් මේ ආත්මෙදි තියා ලබන ආත්මෙදිවත් පිරිමියෙක් වෙලා ඉපදුනොත් ලැබෙන්නේ නෑ. ඒකට හේතුව බොහෝ පිරිමින්ට තියෙන සබදාහමේ රීතිය වන වෙනස් වීම කියන එක. වෙනස් නොවීම පිරිමි අපි ලද දෙයින් සතුටු නොවි ඊළඟ හිතලුවට කාටත් හොරෙන් අඩුම ගාන ඉව හරි අල්ලනවා. දොස් කියන්නේ පා. ඒක අපේ බොහෝ පිරිමින්ගේ ජානමය උරුමයක්. බොහෝ පිරිමි ලෝක ලැජ්ජාවට මේක හංගනවා. ඒත් ඇත්ත ඕකනේ. උදාහරණයකට අපේ මුත්තගමේ විධානය. මට ආත්තල ගොඩයි. මම හිතන්නේ මැදමෙදුළු තිබුණු ලොකු ගෙදර එක ආත්ත කෙනෙක්ට තනිය මතු ගන්න බැරි නිසා වෙන්න ඇති. ඉන්දික සමරනායක. මට මැසේජ් එක ආයි කියවන්න හිතනවා මගේ අසන්නන් වෙනුවෙන්. එහෙම නෑ තරංග. හිත ඉල්ලපු සිහිනෙන් නිතරම දැකපු කෙනා මට නම් මේ ආත්මෙදි තියා ලබන ආත්මෙදිවත් පිරිමියෙක් වෙලා ඉපදුනොත් ලැබෙන්නේ නෑ. ඒකට හේතුව බොහෝ පිරිමින්ට තියෙන සබදාහමේ රීතිය වන වෙනස් වීම කියන එක. වෙනස් නොවීම. පිරිමි අපි ලද දෙයින් සතුටු නොවි ඊළඟ හිතලුවට කාටත් හොරෙන් අඩුම ගාන ඉව හරි අල්ලනවා. දොස් කියන්න එපා. ඒක අපේ බොහෝ පිරිමින්ගේ ජානමය උරුමයක්. හුඟක් පිරිමි ලෝක ලැජ්ජාවට මේක හංගනවා. ඒත් ඒක තමයි ඇත්තා.

ආදරණීය තරංගක්කා හදවත් එකිනෙක බැඳුනත් දුක් කම්කටොළු එකිනෙක යාවුනත් නොමැරී ජීවත් වෙන එකත් ලොකු හපන්කමක්. ජීවිතෙන් පලා නොගොස් අතීත මතක ස්මරණය කරමින් ඒ ආදරේ ජීවත්වීමත් ලොකු ජයග්‍රහණයක්. අතීත මතකයන් අමතක කරන්න බැරි වුණත් අපි වර්තමානයේ ජීවත් වෙන එකත් ජයක්. ආදරය අපට අභියෝගයක් වුණාට ඒ අභියෝගෙ එකින් එක ජයගනිමින් ජීවිතය කෙලවර කරන එක තමයි මානසික ලැබෙන ලොකුම ජයග්‍රහණය. බදුලෙන් ලෙරංගන බස්නායක මං කැමති ඒ මැසේජ් එකේ මුල් වචන පෙළේ ආයි කියන්න. හදවත් එකිනෙක බැඳුනත් දුක්ඛම් කටළු එකිනෙක යාවුනත් නොමැරි ජීවත් වෙන එකත් ලොකු හපන්කමක්. ජීවිතෙන් පලා නොගොස් අතීත මතක ස්මරණය කරමින් ඒ ආදරය තුල ජීවත් වීමත් ලොකු ජයක්. අතීත මතකයන් අමතක කරන්න බැරි වුණත් අපි වර්තමානයේ ජීවත් වෙන එකත් ජයක්.

0: ಮಂದಾರಂ ರೇ ವಿತ್ ತರಂಗ
1: ಎಸ್ಎಂ ಪರೀಕ್ಷಾ ಕರ ಇವಿ ಬೈಕ್ ಕಕ್ ದಿನ ಕನ್ನ ವೆಡಿ ವಿಸ್ತರ ಸಂಧಾ ವಿಷನ್ ಕೇಯ ಹಿಯರಿಂಗ್ ಸೊಲ್ಯೂಷನ್ಸ್ ಅಮತನ್ನ 0776 76 76 10
2: ගාමන්ට් එකෙන් පඩිය ගත්ත ගමන් මං කරන්නේ රුපියල් 6000ක් අයින් කරන එක.
3: තාමත් සීට්ටුවට ගෙවනවද?
2: සීට්ටුවක් දැම්මම වෙන්නේ අපි දාපු ගාණ ආයි අපිට ලැබෙන එක විතරනේ. හැබැයි උනාට මේක ඊට වඩා ගොඩාක් වරප්‍රසාද ලැබෙන දෙයක්. සදාහරිත ප්ලාන්ටේෂන් එකෙන්. මොකද වැනිලා අපනයිනේ දැන් මාත් කොටස් කරුවෙක්නේ.
3: රුපියල් 6000කට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා.
4: ඔව්. සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස් කරුවෙකු වන්න දැන් ඔබටත් පුළුවන්. වැනිලා අපනයන කරනෙන් ලක්ෂ ගණනින් මුදල් අවුරුදු 25ක් දක්වා උපයන්න. දැන්ම කතා කරන්න. 011
5: නියම
6: ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
5: මාරයිනේ

0: 8යි විනාඩි 47යි.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336.
5: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
6: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
7: යහගුණ වඩන අපේ රස විජේ.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.

Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare. නොලැබුණු ආදරයක් තියෙද්දි ලැබුණු මතකයන් ජීවිතේ දිගටම යයි. ඒ මතක තියාගෙනම අපි ආයෙත් හිනා වෙන්න ඉගෙන ගනි. ආදරේ කියන්නේ හමුවීමක් විතරක් නෙවෙයි තරංගා. කලින් තිබුණු හිතක් සදාකාලයක් හිතේ තියා ගැනීම. එහෙම කිව්වේ ડોક્ટર දිනේෂ්. ආදරණීය සොයුරිය තරංගා, තත්පරයක්වත් හොයපු ආදරේ මට ලැබුණද? ඉතින් විනාඩි පැය ගණන් ඒ ගැන කතා කරන්න දෙයක් තියෙනවද? මගේ පණ මගේ චූටිද? එහෙම කියන්නේ සුජා. බින්දු 711යි 95යි 95යි 95න් ආව කුමාරි පෙරේරා. සිය දහස් වතාවක් සිතමි, දස දහස් වතාවක් අසමි. නුඹ මා හැර ගියාද, මා නුඹ හැර ගියාද? වරින් වර අතට ගන්න අතුර කතනි. සියක් ඇමතුම් අතර සොයමි මම කෝ කොහිද නුඹ? ප්‍රකම්පිත වන එක් වරක් හදවත ගැහේ දස දහස් වරක්. එහෙත් එය නුඹ නොවේ, වෙනත් කෙටි පණිවුඩයක්. උහුලන්න බැරි තරම් දැනෙන මේ හිස් බවට පෙම් කරමි මහා හුඟක්. ගෙවෙන හැම මොහොතකම තවම සිහි කරමි මම නුඹගේ ඒ මතකයන්. ඉතින් මා ප්‍රිය සබඳ, නුඹ නැතත් නුඹ එක්ක විඳිමි මම තවම එක්තරා කලක වින්ද සොඳුරු වූ ප්‍රේමයක්. කුමාරි පෙරේරා.

මිනි සුමත කස්ස කොනිති ගහන්නෙම. ලස්සනම ලස්සන ආදර සැමරුම්. ඉතින් එහෙම ආදර සැමරුමක අලුත් බලාපොරොත්තුවක්, අලුත් ඉරේලියක්. ඔබේ ඔය ලස්සන අහිංසක හිතට වැටෙන්න ඕනේ.

Hello? Hello? Hello? මට අහන්න ගොඩක් දේවල් තිබුණත් එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා
1: අද නෙත්තෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු අයිබෝන් තිරුවන් සරණයි. අදත් අපි සූදානම් වන්නේ නිතෆම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට. ඔබටත් හැකියාව තිබෙනවා මෙවන් උතුම් ධර්මානුශාසනාවක් සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට ඔබේ මියගිය මව්පියන් ඥාතීන් උදෙසා පුණ්‍යානුමෝදනාවක් විදිහට, එහෙම නැත්නම් ඔබේ ජන්මදිනයට ආශිර්වාද ලබා ගන්නට මේ ආදී ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මේ පුණ්‍යානුමෝදනාව පළ කරන්නට ඔබට පුළුවන්. ඔබේ දායකත්වය ලබා දෙන්නට පුළුවන්. ඔබ කතා කරන්න 0777 275 214 අංකයට. එවැගේම නෙත්‍යෆෙම් ශ්වේත පූජා පොහෝදා පින්කම්මාලාව සඳහා ඔබට දායක වෙන්නට හැකියාව තිබෙනවා. ඔබ කැමති නම් ඔබේ විහාරස්ථානයේ මෙවැනි උතුම් පින්කමක් පවත්වන්නට 0774415272 අංකයෙන් අපේ දර්ශනට කතා කරලා පොහෝ දවසේ ඔබේ විහාරස්ථානයේදී දවස පුරාම දිවයිනේ චිරප්‍රකටම දේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩම කරවා සිදු කරන මේ පොහෝදා පින්කම් මාලාව සමග එකබද්ධවන්නටත් පුළුවන් බව අපි මේ සමගම මතක් කරන්න ඕනේ. එහෙමනම් අපි ධර්ම දේශනාව සඳහා සූදානම් වෙමු. වැඩමව අවතාල ගෞරවනීය දේශකයන් වහන්සේට නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා උතුම් වූ ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

තුන් ලෝකයම සද්ධර්මයේ උතුම් මනුහසෙන් සනසා වදාළ ලොවේ ලොවුතුරා අමාමෑණි බුදුහිමියනි, සද්ධර්මය දේශනා කරන්නට අදත් මට අවසරයි. අදත් ලෝකය පුරාම වෙහෙර විහාරස්ථානවල අපිව අහගෙන ඉන්න අපේ හාමුදුරුවනේ, මෙහෙණින් වහන්ස, පොඩි මෙහෙණින් වහන්ස, පුංචි හාමුදුරුවනේ අවසරයි. අදත් පුරුද්දක් විදියට ගෙදර ආලින්දයේ ඉඳගෙන අපේ ගෙදරට ස්වාමීන් වහන්සේ නමක් වැඩියා කියන චේතනාවේ බොහොම ශ්‍රද්ධාවෙන් අපි වහගෙන ඉන්න, ගෙදර ඉඳගෙන අපි වහගෙන ඉන්න පින්වතුනි, කාර්යාලයේ මගතොටේ, වෙළඳ සැලේ, රෝහලේ, රෑ වැඩමුරයේ, එවැගේම ආරක්ෂක අංශවල විවිධ ස්ථානවල සමාට අහඹුලෙසාද ගමනක් යන ගමන් අධිවේගී මාර්ගයේ ගුවන් විදුලිය කරකවනකොට නෙත්නාලිකාව සොසර වෙලා මේ ආරම්භයේම මගේ හඬ අහගෙන යන විවිධ තැන්වල අපේ හඬ අහගෙන ඉන්න ලංකාව පුරාම, ලෝකෙ පුරාම අදත් බණ අහන පින්බර දායකත්වයේ දරන පින්වතුන් ප්‍රධාන පින්වතුනි, අද පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ නොම්බර 19 එක මෙගොඩ කොළොන්නාව වැල්ලම්පිටිය ලිපිණේ පදිංචි චාන්දනි, ස්වර්ණාදුව, විනීතාදුව, සෝමපාල බෑනා, අජිත් පුතා, අනෝමා ලේලිය, සුමිත් පුතා, ඒ වගේම අරෝෂි ලේලිය විසින් තමයි අද පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ නොම්බර 19 එක මෙගොඩ කොළොන්නාව වැල්ලම්පිටිය ලිපිණේ පදිංචි මේ පින්බර පිරිස. ඉතින් අද මැදිරියටත් ඒ පිරිස සහභාගි වෙලා මේ බණ ටික අහන්න එකතු වෙලා තියෙනවා. ඒක බලා ගන්න පුළුවන් ඔයත්තන්ට net fm youtube නාලිකාවට ගියාම සජීවීව මේ ධර්ම දේශනාව ඔයත්තන්ට බලන්න පුළුවන්කම තියෙනවා. අපි දන්නවා ගොඩාක් පිරිසක්, විශාල පිරිසක් net fm youtube නාලිකාවෙන් මේ ධර්ම දේශනාව බලන බව. සජීවී විකාශය net නාලිකාවේ විකාශය වෙන අතරේ අම්මා YouTube නාලිකාවට ගියාම ඔබේ ජංගම දුරකථනයෙන් net fm youtube නාලිකාවේ විශාල පිරිසක් මේ වෙලාවේ මේ බණ බලාගෙන ඉන්නවා, අහගෙන ඉන්නවා විදේශ රටවල් වල. ඉතින් අද පින්බර දායකත්වයේ දරන පින්වන්ත පිරිස අද මැදිරියට පැමිණලා තියෙනවා. වෙනදා සමහර දේශනාවන් අපි ඉතින් තනියෙන් තමයි මැදිරියේ බණ කියන්නේ. හැබැයි අද පින්බර දායකත්වයේ දරන ඒ දායක පිරිස අද මැදිරියට පැමිණිලා ඒ අරමුණු බලාපොරොත්තු හදවතේ තියාගෙන සජීවීව මේ දේශනාව අහගෙන බලාගෙන ඉන්නවා. ඒ පිරිසටත් අපි ආශිර්වාද කරමින් දේශනාව ආරම්භ කරනවා. හැමදාම අපි මේ දේශනාවට පින්වතුනි මාතෘකාව විදියට තබා ගන්නේ ඔබේ ජීවිතය කියවන්නට පුළුවන්, ජීවිතය හදා ගන්නට පුළුවන්, ජීවිතය සකස් කර ගන්නට පුළුවන්, ජීවිතයට වටිනා කරුණු කාරණා ගොන්නක් අපි හැමදාම මේ දේශනාවට මාතෘකාව විදියට තබා ගන්නවා. ඒ වගේම ඔබ සිටිනා තැනට, ඔබේ ගෙදරට, හරියට ඔබේ හිතට දැනින්ට අවශ්‍යයි අපේ හාමුදුරුව මේ වැඩියේ අපේ ගෙදරටයි කියන චේතනාව. ඉතින් ගොඩක් අයට ඒක දැනෙනවා. ගොඩක් අය අපිට කියනවා ඔබ වහන්සේගේ බණ තියෙන දවසට අපි බිම වාඩි වෙලා පැදුරු වෙලාගෙන සමාට දෘශ්‍යාබාධිත පින්නතුන් ගොඩක් අය මේ බණ අහනවා. සමහරලාට රෝගී වෙලා ලෙඩ ඇඳේ ඉන්න අය, විවිධ රෝගාබාධ තත්ත්වයන් වල ඉන්න අය අහනවා. ඉතින් අය කියනවා සායනාස අපිට කොහෙටවත් බණක් අහන්න යන්න පුළුවන් කමක් නැහැ, ගෙදරින් එළියට යන්න බෑ. ඔබ වහන්සේ බණ කියන දවසට පැදුරක් එලාගෙන සාලේ වාඩි වෙලා සමහර අය කියනවා සායනාස ගේම පිරිලා බදාදට ඔබ වහන්සේ වඩිනකන් අහගෙන ඉන්නවා, ඔබ වහන්සේ අපේ ගෙවල් වලට, අපේ පළාත් වලට වැඩියා වාගේ බණ කියනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා අද මම දේශනාවේ ඔයත්තන්ට කියනවා ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ. පින්වත්නි, රාගය සමාන ගින්නක් නැහැ, රාගය හා සමාන ගින්නක් නැහැ, ද්වේෂය හා සමාන අපරාධයක් නැහැ. බලන්න කොච්චර ලස්සන කතාවක්ද මේ. රාගය හා සමාන ගින්නක් නැහැ, ද්වේෂය හා සමාන අපරාධයක් නැහැ. ස්කන්ධ පරිහරණය කිරීම, පංචස්කන්ධේ පරිහරණය කිරීම හා සමාන වෙන දුකක් නැහැ. බලන්න කොච්චර සත්‍යයක්ද කියලා.
කොච්චර ඇත්තක්ද කියලා බලන්න. නිවන හා සමාන සැපතක් නැහැ ලෝකෙ. මෙන්න මේ ටික තමයි ඔයතෝ තේරුම් ගන්න ඕන කාරණා ටික. පින්වත්නි, රාගය කියන්නේ නිතරම දැවෙන ගින්නක්. ද්වේෂය කියලා කියන්නේ මහා අපරාධයක්. රාගය නිසායි, ද්වේෂය නිසායි, රාගය නිසා දැවුණු මිනිස්සු, තැවුණු මිනිස්සු, රාගය නිසා පව් කරගත්තු අය, මං හිතන්නේ අපි අද මේ බණහන වෙලාවෙත් පින්වත්නි නිරයන්වල තැවෙනවා, පසු තැවෙනවා. රාග ගින්නට වැටුණු අය අපි අද මේ බණ කියන වෙලාවෙත් අම්මා, ඒ රාග ගින්න නිසා පුතා කොයි තරම් පසු තැවෙනව ඇද්ද? හිතනව ඇති සමහරලාට, අනේ මම මේ රාග ගින්නෙන් පිච්චුනේ නැතුව හිටියානම්, ඒ සනික තීරණ නොගෙන හිටියානම්, ඉවසුවානම් මං අද සැනසෙනවා නේද කියලා කල්පනා කරනවා ඇති. ඊළඟට ද්වේෂය හා සමාන අපරාධයක් නැහැ කියනවා. ද්වේෂය හිතට ආවම මොන අපරාධද අපිට කරගන්න බැරි? ද්වේෂයත් එක සම්බන්ධ වෙලා කෝපය, ද්වේෂය, වෛරය, පලිගැනීම, ක්‍රෝධය, ඉරිසියාව, මේ ඔකෝම වැලවගේ එනවනේ. දැන් අද කාලේ නම් අපිට මේ ලෝකෙ දිහා බැලුවාම පේනවා මිනිස්සු ළඟින් මනුස්සකම් නැතුව ගිහිල්ලා තිරිසන්ු ළඟින් මනුස්සකම් නිකන් මතු වෙනවා වගේ. අපි කියන්නේ මෙහෙමනේ, තිරිසනා ළඟ තියෙන ඕන තිරිසංකම්, මනුස්සය ළඟ තියෙන ඕන මනුස්සකම්. දැන් ගොඩක් වෙලාවට තියෙන්නේ මිනිස්සු ළඟින් මනුස්සකම් නැති වෙලා මිනිස්සු ළඟින් පේනවා තිරිසංකම්, තිරිසන්ු ළඟින් පේනවා මනුස්සකම්. එහෙම යුගයක් වෙලා තියෙනවා. ලෝකයේ දිහා බැලුවාට පස්සේ පේනවා මනුස්සයන්ට වඩා හොඳ ගතිගුණ තියෙන තිරිසන්ව ඉන්නවා. සමහරලාට තිරිසන්ු ළඟ තියෙන ඕන දරුණු දාමරික, ඒ නරක ගතිගුණ පිහිටපු මිනිස්සු ඉන්නවා. දැන් පහුගිය කාලවල අපි දැක්කා තමන්ගේ අම්මව පාරේ දාගෙන පුතාලා තුන්දෙනා ගහනවා, අම්මට පහර දෙනවා. ඊළඟට ඔය පහුගිය කාලේ අපි දැක්කා අවුරුදු කන්න අවුරුදු නැකතට වයසක අම්මා ගෙනල්ලා ටවුන් එකට ගෙනල්ලා දාලා යනවා. මොකද අවුරුද්දට ඥාති යාළු වෙනවා, ගෙදර පාටියක් උත්සවයක් තියෙනවා, සිහි කල්පනාව නැති වයසක අම්මා ගෙදර තියාගන්න බෑ කියලා ගෙනත් දාලා ගියා. තමන්ගේ බිරිඳට ගහලා ගහලා ගහලා ගහලා අවුරුදු නැකතේ පාර දීලා ගෙදරින් පන්නනවා. අනේ දරුවෝ ටිකක් තුරුළු කරගෙන කොහේ හරි බඩවැටියක් පල්ලේ පේමන්ට් එක කාගේ හරි අගුපිලක. දැන් ඔය අවුරුද්දක් එහෙම ගෙවිලා ගියානේ පහුගිය කාලේ. දැන් ඉතින් මේ වෙසක් පෝයවල් මේ එළඹීගෙන මේ ආගමික උත්සව කාලේනේ එන්නේ, ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ කාලේ කල්පනා කරන්නකෝ, පහුගිය අවුරුදු කාලේ සමහර ගෙවල් වල තමන්ගේ තමන්ට අත්පා බැල මෙහෙවරකම් කරන තමන්ගේ බිරිඳ, තමන්ගේ කියන දරුවෝ ටික සමහරලාට තම අනුන්ගේ අගුපිලක කිරිබත් කෑල්ලක් කෑවන අම්මලා ගෙදර වුණත් ඉතින් අනුන්ගේනේ, තමන්ගේ තන නෙමෙයිනේ තන. තමන්ගේ දරුවෝ ටික තුරුළු කරගෙන අගුපිලක හිටියානම් කොයරි ගේ පිළිගන්නක හිටියානම් කැලෑවක්ක සැඟවිලාගෙන මහත්තයා යකෙක් වගේ වෙලා අවුරුදු රැගත් එහෙම ගිහිල්ලා වෙරි එහෙම හිඳුනම තමයි මහත්තයා ළමයි ටිකයි නෝනයි හොයන්නේ. ඊට පස්සේ ගිහිල්ලා සමාව අරගෙන අනේ ආයි නෑ කියලා එනවා. ආයි ලබන අවුරුද්දටත් ඒ වගේ. ඉතින් තමන්ගේ ජාතක දරුවෝ ටිකයි බිරිඳයි මුළු අවුරුද්දෙම රෙදි හොදලා දීපු, කන්න දීපු, තමන්ගේ මෙහෙවර කරපු බිරිඳ නේද? බිරිඳෑවරු ගෙවල් ඇතුලේ ලෝකේ ඉන්න 99.9%ක්ම බිරිඳෑවරු කොයි තරම් මෙහෙයක් ගෙවල් ඇතුලේ කරනවද? ඒක පඩි ගෙවලා, ඒක සල්ලි ගෙවලා, ඒක මුදල් ගෙවලා කරවන්න බෑ. එහෙම කරා නම් ඒ මහත්තුරු අම්බ කරන සල්ලි මදි. පඩි ගෙවුවා නම් ඒ සාමාන්‍යයෙන් පඩියක් ගෙවන රැකියාවල කරන්න තියෙන යම් රාමුවක් ඇතුලේ වැඩ ටිකක්. මෙන්න මේ ටික ඔයා කරන්න ඕන. දැන් ආයතනයකට සේවකයෙක් ගත්තොත් කම්පියුටර් අංශ නම් එයා කම්පියුටර් විතරයි. එතකොට වැසිකිලි කැසිකිලි සුද්ධ කරන අංශ නම් එයා ඒ අංශේ විතරයි. ඊළඟට තවත් මොනවා හරි ලිපි එහෙට මෙහෙට ගෙනියන කෙනෙක් නම් අපි කියන්නේ ලිපිකරුවෙක් මොනවා හරි එහෙම කියනවනේ නේද? ලියන්නෙක් නම් ලියන්න විතරයි. ලිපි එහාට මෙහාට ගෙනියනවා නම් එහාට මෙහාට ලිපි ගෙනියනවා විතරයි. දැන් ගෙදරේවනේ ලිපි ගෙනියන්නත් තියෙනවා, රෙදි හොදන්නත් තියෙනවා, කන්න වියන්නත් තියෙනවා, කවන්නත් තියෙනවා, කකුල් මිරි ගන්නත් තියෙනවා, තෙල් ගන්නත් තියෙනවා, අන්ද අම්මා තාත්තට කනවැල අල්ලන්නත් තියෙනවා, බඩු ගේන්න කඩේ යන්නත් තියෙනවා, සල්ලි හම්බ කරන්නත් තියෙනවා, ඉඩයක් තිබුණොත් කේක් මොනවා හරි හදලා පාර ළඟ තියන් විකුණන්නත් තියෙනවා, කෑම පැකට් විකුණන්නත් තියෙනවා, මහත්තයා ගෙදර එනකොට වියලා තියන්නත් තියෙනවා, බබාලා ගන්න ඉස්කෝලේ ළඟට යන්නත් තියෙනවා. ඉතින් මේ එකක් කියලා නෑ. දැන් රැකියාවක නම් රැකියාවට ගන්නකොට කියනවනේ නේද, ඔයා රස්සාවට ගන්නේ අපි මෙන්න මේ පුරප්පාඩුව තියෙනවා, විදුලි කටයුතු වලට අපි ඔයාව ගන්න. එතකොට එයාට තියෙන්නේ ඔය වයර් කැඩුනාම, ලයිට් කැඩුනාම, විදුලිය පිච්චුනාම හදලා ඉන්න තියෙන. AC කැඩුනාම හදන්නේ නැහැ එයා.
ඒසි හදන්න එක්කෙනෙකින්න. ඒසිකට හෙන ගැහුවත් ඒක දිහා බලන්න. ලයිට් පැත්තේ විදුලිය පැත්තේ දෙයක් වුණොත්ද එයා බලන්න යාගෙනවා මං ඉන්න මේකට මං ඕව දන්න දැනගත්තත් කියන්නේ අමතරව කරන්න වෙන නිසා. ලියුම් එහාට මෙහාට ගෙනියන්න තියෙන කෙනා ලියුම් මේසෙන් මේසට ෆයිල් එක ගිහින් තියෙනවනම් එයා ඒක විතරයි කරන්නේ. තේ හදන්න දැනගත්තත් එයා තේ හදන්නේ නැහැ. එයාගේ ආපෝ මං තේ හදන්න දන්නේ නැහැ. මොකද එක දවසක් තේ හැදුවොත් ඔෆිස් එකේ දිගටම තේ හදන්න වෙනවා. මො තේ හදනවට පඩියක් ගෙවන්නේ නැහැනේ. ෆයිල් ගෙනියනවට විතරයි පඩියක් ගෙවන්නේ. ඒතර එයා ඒක විතරයි කරන්නේ. ගෙදරේම නෙමෙයි. ගෙදර එළඹෙන සෑම දේම කරන්න වෙනවා. එහෙම මහත්තුරුත් ඉන්නවා. එහෙම විරින්දෑවරුත් ඉන්නවා. බඳින දවසට කියන්නේ නැහනේ. ඔයා බඳින්නේ මෙන්න මේ දේට. ඔයා බඳින්නේ මේ රාජකාරියට. ඔයා බඳින්නේ ඔයාට කසාද බැඳම කරන්න දෙන්නේ මෙච්චරයි. එහෙම කියන්නේ නැහනේ. කසාද බඳින දවසට නෝන මහත්තයාටවත් මහත්තයා නෝනටවත් දෙන්නගෙන් ගෞරවත් කියන්නේ ඔබට කරන්න තියෙන රාජකාරිය මෙන්න මේකයි. මේ රාජකාරියට අමතරව කරන්න දෙයක් නැහැ. හත්මුතු පරම්පරාවක වැඩ කරන්න තියෙන කසාද බැඳලාවට පස්සේ ආච්චිලට සීයලට නැන්දලට මාමලට ඒ පවුල්වල අම්මලට තාත්තලට කොයි තරම් කරවා කරන්න තියෙනවා. ඒ නිසා ජීවිතේ මතක තියාගන්න පින්වත්නි, තමන්ට ජීවිතේ වටිනාකම් දෙන මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න ඕන. රාගයෙන්, කෝපයෙන්, ද්වේෂයෙන්. ඊළඟට ස්කන්ධ පරිහරණය, පංචස්කන්ධ පරිහරණය කියලා කියනවා. ස්කන්ධ පරිහරණය, පංචස්කන්ධය පරිහරණය කරනකොට පින්වත්නි ඔයත් කල්පනා කරන්න පින්වත්නි, බුද්ධියෙන් පංචස්කන්ධය පරිහරණය කිරීම තරම් පින්වත්නි වෙන වේදනාවක් ලෝකේ නැහැ කියලා කියනවා. ඒ නිසා බුද්ධියෙන් පංචස්කන්ධය පරිහරණය කරනකොට බුද්ධියෙන් පරිහරණය කරන්න පංචස්කන්ධය පරිහරණය කිරීම කියන්නේම දුකක්, වේදනාවක්. නිවන තරම් සැනසීමක් ලෝකේ නැහැ. ඒ නිසා නිර්වාණ සුවයට යන පාර ඔබ සකස් කරගත යුතුමයි පින්වත්නි. අද මම දේශනාවේ ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා පින්වත්නි, මිතුරු ඇසුර ගැන, යාළුකම ගැන. හැමෝම යාළුකමට මිතුරුකමට කැමති. අපිට ඉස්සර මතකයි අපි කුඩා කාලේ පින්වත්නි මේ ජංගම දුරකථන එහෙම තිබුණේ නැහැ නේ කාලේ. අපේ කුඩා කාලේ ජංගම දුරකථන නැහැ, ටීවී නැහැ, රේඩියෝ නැහැ. ඒවත් බොහොම කලාතුරකින් නිකන් මැජික් වගේ රේඩියෝ එකක්, ටීවී එකක් අපිට හරි අඩුවෙන් දකින්න තියෙන්නේ. වරු ගානක් හරි බලාගෙන ඉන්නවා දැක්කොත්. බහුලව නැහැ, දුරකථන නැහැ. ඉස්සර තිබුණේ ලියුම්. වන්දනා ගමනක් එම අනුරාධපුරේ යනකොට අපිට මතක ඉස්කෝලෙන් අනුරාධපුරේ යන ඇඩ්‍රස් වැලක් ලියාගෙන යනවා. ඇඩ්‍රස් වැලක් ලියාගෙන යනවා. ඒදි ගියාට පස්සේ ඒදි හම්බෙනවා එහෙ ඉස්කෝල වලින් ආපු අය. දෙන්න දුරකථන අංකයක් නැහැ. අරින් ඇඩ්‍රස් එකක් දෙනවා. අපිට ලියුමක් එවන්. ඉතින් ගෙදර ඇවිල්ලා බලාගෙන ඉන්නවා ලියුම් එනකන්. ඔන්න ඒ අනුරාධපුරේ යාළුවෝ පොළොන්නරුවේ හම්බෙච්චයි ලියුම් එනවා. ජයසිරිමා බෝධිය ළඟදී මුණ ගැහුණු අයියාටයි එළේවනවා ලියුමක්. රුවන්වැලි සෑ මළුවේ යනකොට මුණ ගැහුණු නංගීටයි. එහෙම ලියුම් හම්බෙච්චයි. අද මේ බණ අහගෙන ඇතිනේ. ඒ අතීතයේ දැන් මතක් වෙනවා ඇති. මයි අංගනේ ලියුමක් එනවා ඇඹිලි පිටියට. කොහොමද ලියුම එන්නේ? මහි අංගනේ එක දවසක් මුණ ගැහුණු නංගීගෙන් ඇඹිලි පිටියේ අයියාට කියලා ලියුමක් එනවා. ඉස්සර ඒම ඕක එනවා තැපෑලෙන් ලියලා එන්නේ. ඔබගේ ගෙදර විස්තර මොනවද? ඉතින් ඒව ලියලෙවනවා. මහි අංගනේ තොරතුරු ලියලෙවනවා. මෙයා මෙහේ තොරතුරුද? සමහර අපේ රටේ ඉඳලා තියෙනවා පිට රටවල වෙනත් රටවල ජනාධිපතිවරුත් එක්ක ලියුම් මාරු කරලා කියලා. පෑණි මිතුරු කිව්වනේනේ නළු නිලියෝ. දැන් ඉන්දියාවේ භාරතයේ ඔය ගායක ගායිකාව නළු නිලියොන්ට ලියුම් හුවමාරු කරපු තාමත් ඉන්න සමහර මේ බනහගෙනත් ඉන්න පුළුවන් ලංකාවේ කොහේ හරි තැනක. සමහර රටවල් වල ජනාධිපතිවරු ඔය ලොකු රටවල් අපි දන්න ඇමරිකාව වගේ ලොකු රටවල් තියෙනවානේ ලෝකේ ප්‍රබලයෝ. ඒ රටවල් වල ජනාධිපතිවරු අපේ රටවල් වල සමහර රටවල් වල මේ චූටි මිනිස්සු ලිපින හොයාගෙන ලියුම් ලියලා එයාලත් ලියුම් එවලා එයාලත් ලිපි ලියලා එවලා. අන්න ඒ වගේ අතීතයක් අපිට මතකයි පින්වත්නි. පෑනේ මිතුරෝ කියන කවදාවත් දැක්කේ නැති අයටත් ලියලා තියෙනවා නේද? කවදාවත් එතන කැත හිතක් නැ, නරක හිතක් නැ, අවඩක් නැ, අනවබෝධයක් නැ. එතන තිබුණේ ලස්සන මිතුරුකමක්,
ලස්සන මිතුරුකමක් තිබුණේ, ලස්සන සම්බන්ධතාවයක් තිබුණේ. ආන් ඒ වගේ යුගයක් යාළුවගෙන් ලියුමක් එනකම් පාර බලාගෙන ඉන්නවා. ලියුමක් යවලා ලියුමක් එනකම් ඔයත්තන්ට මතකද පියුම් මහත්තයා මගදී නවත්තලා අහනවා මට ලියුම් නැද්ද කියලා. අපේ ගෙදරට ලියුම් නැද්ද? දැන් නම් අපි පියුම් මහත්තයා දැකලත් නැහැ කාලෙකි. එහෙම පියුම් මහත්තයා කියලා කෙනෙක් ඉන්නවදවත් දන්නේ නැහැ. ඈ අපිට ලියුමක් මතක ඇති කාලෙකින් ඇවිල්ලත් නැහැ. ඈ ඉතින් ඒ නිසා අද මේ බණහගෙන ඉන්න ඔයත් මතක තියාගන්න මේ කල්යාණ මිත්‍රතාවය. ඒක සම්බුද්ධ ශාසනය ගත්තත් පින්වත්නි, කල්යාණ මිත්‍රතාවය කියන එක මහා සම්පතක්, මහා වාසනාවක්. සම්බුද්ධ ශාසනය ගත්තත් මේ සම්බුද්ධ ශාසනයේ මේ මහා සංඝරත්නය අතර තියෙන පින්වත්නි කල්යාණ මිත්‍රතාවය තියෙන්නේ. ස්වාමින් වහන්සේලා හරි කල්යාණ මිත්‍රයි. ස්වාමින් වහන්සේ නමක් දැක්කාට පස්සේ වස් විචාරනවා, සාකච්ඡා කරනවා, ඔබ වහන්සේ කොයි පළාතේ දානවා, කොයි පළාතෙන්ද වැඩම කළේ යහනවා, ඔබ වහන්සේ දානේ වළඳලා දානවා. දැන් අපි දානේ වළඳන වෙලාවක, ගිලම්පස වළඳන වෙලාවක, එහෙම නැත්නම් රාත්‍රී කාලෙක සැන්දෑවක පන්සලකට හාඳුනමක් වැඩියොත් කවදාවත් අපි එළියට පිටක් කරලා යවන්නේ නැහැ. දානේ වළඳන වෙලාවක නම් වැඩියේ ඔබ වහන්සේ දානේ වළඳලාද වැඩියේ. වඩින්න අපි දානේ වළඳන්න හදනේ, වඩින්න දානේ වළඳන්න. උන්වහන්සේටත් පරිස්කාර පූජා කළා, දානි පූජා කරනවා. ගිලම්පස වළඳන වෙලාවක නම් අනුභාස ගිලම්පස වළඳලාද, අපි ගිලම්පස වළඳන්න ආදානි වඩින්න. උභාසෙ දුර බැහැර ගෙවාගෙනද වැඩියේ, දන් වළඳලාද, උභාසෙට සැතපෙන්න අවශ්‍යද, ය කුටියක් යහනක් අවශ්‍යද, ඒව විමසනවා. සිවුරක් තියෙනවද උභාසෙට, පෙරවන සිවුරක් තියෙනවද? එහෙම කල්යාණ මිත්‍රතාවය. සමහරලාට ඉතින් අද මේවා නොදන්න හාමුදුරුවරුත් ඉන්නවා, නොදන්න පන්සලුත් තියෙනවා, නැත්තෙමත් නෑ. ඈ බොහොම සුළු වශයෙන් එහෙමත් බිහිවේගෙන යනවා ඉතින්. ඉතින් එහෙම ගියාම සමහර ලොකු පන්සල් තියෙනවා. ඉතින් මේවත් අපි කියන්න ඕනේ. මහා නිකන් වලව්වාගේ පන්සල් තියෙනවා. නිකන් වාඩි වෙන්න පුටුවක් දෙන්න, තේක අර ටිකක් දෙන්න, හාමුදුරු නමකටවත් සැතපෙන්න කාමරයක් යහනක් දෙන්න, සගසතු දීපල කියලා. ඉතින් එහෙම අපේ සංඝයා ළඟත් තියෙනවා සුළු වශයෙන්. ඒවත් මතක තියාගන්න ඕන. බණ අහගෙන ඉන්න අපේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් මෙන්න මේවත් හදා ගන්න ඕන. මොකද මේවා සංඝසතු දේවල්. අපි කල්යාණ මිත්‍රතාවය තමයි තියෙන්නේ දැන්. ඉතින් සමහරලාට දැන් ඔය පාරකදී ස්වාමීන් වහන්සේ නමක් එහෙම මුණ ගැහෙනවානේ මේ කල්යාණ මිත්‍රතාවය ගැන කියනකොට. දැන් සමහර අවස්ථාවල අපිට මුණ ගැහෙනවා අඳුරන දායකයෙක් හිටියොත් වැඳලා, අනේ මේ අසවල් බණ කියන හාමුදුරුවෝ නේද කියලා වැඳලා කතා කරනවා. සමහර තැනක අපි වැඩ ඉන්නකොට ඕන දායක පිරිසක් ඉන්නවා, චූටි දරුවෙකුත් ඉන්නවා. අපි ඒ දරුවා එක්ක කතා කරන, පුතා කොහෙද, බබා කොහෙද, කොහේ ඉඳලාද පුතා ආවේ. ඒ ළමයා කතා කරන්නේත් නැහැ, ඒ ළමයාගේ දෙමව්පියෝ කතා කරන්නේත් නැහැ. එතකොට දැන් ස්වාමීන් වහන්සේ බෞද්ධයෝ නම් කොහේදී හරි ආන්දුරු නමක් දැක්කම වැඳලා, අපේ ආන්දනේ, අපි මේ අසවල් පළාතේ, අපි වැල්ලම් පිටියේ ස්වාමීන් මේ අසවයින්හන්ස, අපි යන්නේ අසවල් පන්සලට, අපි ජේතවනාරාමයේ අපේ පන්සල, ඔබ වහන්සේ කොයි පළාතේ දහාද? ඒ ආන්දුරුනේ අපි කුල දේවතාවුනේ. ඈ දැන් අපි කතා කරන්නේ, අපි කතා කරන්නේ අපේ පන්සලේ හාමුදුරුවෝ විතරයි. පාරිදි හාමුදුරුවෝ නමක් දැක්කට ඔරෝගෙන යනවා. ඈ පාරිදි හාමුදුරුවෝ නමක් දැක්ක හැබැයි අපිට විපතක් එන්නකෝ, අපි වන්දනාවේ ගිහිල්ලා වාහනේ උලන් ගිහිල්ලා අතපය කැඩිලා කන්දෙන් වැටිලා බලන්නේ කොයිද පන්සලක් තියෙන්නේ, කොයිද දේවාලයක් තියෙන්නේ, ඈ කොයිද ආරාමයක් තියෙන්නේ, එතෙන්ට ගිහිල්ලා කියන වැඳ වැටිලා අඬලා, අනේ අපි වන්දනාවේ ආවා, අපි මංකොල්ල කෑවා, අපේ වාහනේ කැඩුනා, අපි අනාථ වුණා, ඉන්න තැනක් නැති වුණා. එතකොට ආඳුරු කියන ඕන් ඔය දායන ධර්මශාලාවේ ඉන්න මාත්‍යෝගේ නිදා ගන්න ධර්මශාලාවේ කියලා කියන. අපි හොයන්නේ එතකොට හොයන්නේ පන්සල. ඈ හැබැයි වන්දනාවේ ගිහිල්ලා ආඳුරු නමක් ඇඟේ හැප්පුණත් ඔරෝලා යනවා සද්ද නැතුව. අනේ අවසරේ ආඳුනේ සමා වෙන්න අපිට කියලා වැඳලා කතා කළ උභාසෙ කොයි පළාතෙන්ද වැඩි, උභාසෙ වන්දනාවේ වැඩියද, උභාසෙ දානේ වළඳලාද මේ වෙලාවේ? අපි නම් අපේ නඩේ දානි හැදුවා, ඔබ වහන්සේට දානි ටිකක් පූජා කරන්නද කින්ද මන්ද? ඕම නැහැ. ඈ අනන්ත අපිට ඒ වගේ අත්දැකීම් තියෙනවා. සමහර ස්ථානවල වැඩ ඉන්නකොට දායක ඉන්නවා, ඒ දායක නම් බෞද්ධ නෙමෙයි, වාගේ පිට රටින් ආපු සුද්ධෝ ටිකක් වාගේ ඉන්නවා. බැලුවම කොහේ හරි පන්සල්වල දායක සභාවල සභාපතිවරු ලේකම්වරු, හැබැයි ආන්දුරු නමක් දැකලා කතා කරන්නේ නැහැ, සද්ද නැතු වෙනවා. හැබැයි වෙනත් ආගමිකයෝ ඉන්නවා, වෙනත් ජාතිකයෝ ඉන්නවා, ඇවිල්ලා අහනවා කොහෙද ටෙම්පල්, ටෙම්පල් කොහෙද සායනාංශක, ටෙම්පල් එක කොහෙද, කොයි පළාතේද, එයා දන්න විදිහට පන්සල කොයිද, කොයි පළාතේද, ඇයි මේ ආවේ ඔබ වහන්සේ, එයාලා දන්න විදිහට අහනවා, ඔබ වහන්සේ කාලද, ඈ ඔබ වහන්සේ මොනවා හරි බීලාද, ගේනද මොනවා හරි බොන්න, එහෙම ඔබ වහන්සේට වාඩින්න පුටුවක්ද, වාඩි වෙන්න වැඩ ඉන්නවා එකක් දන්නේ නැහැ, එහෙම තමයිලාට වෙනත් ආගමික අර ඔබ වහන්සේට පුටුවක් දෙන්නද, වාඩි වෙන්න ඉන්න බෑ නේද ඕම, එහෙම ආනවා. දැන් අපේ බෞද්ධයන් සමහරවිට බස් එකේ යනකොට ආඳුරු දැක්ක ගමන් නිින්ද යනවා.
නේද? බස් එකේ සීට් එකක් ගහලා තියෙන පූජ්‍යපක්ෂ කියලා. ඔය අනන්ත දැන් අද කාලේ බස් වල අපි දැකලා තිනවා. ආන්දරු නැගිටලා යනවා. දායක වාඩි වෙලා යනවා. විපතක් වෙන්න ඕන ආන්දරු මත. කල්යාණ මිත්‍රතාවය. මං කියන්නේ මේක ආන්දරුන්ට විතරක් නෙමෙයි පින්වත්නි. ඔය ඇත්තන්ගේ වැඩිහිටියන්ට, ඔය ඇත්තන්ගේ ගුරුවරුන්ට, ඈ ඔය ඇත්තන්ගේ කවුරු හරි ළඩ වෙලා ඉන්නවනම් ඇවිද ගන්න බැරුව ඉන්නවනම් මේ අදහස් වලින් කල්යාණ මිත්‍රතාවය. සිතිවිලි වලින් කල්යාණ මිත්‍රතාවය තියෙන්න ඕන ඔය ඇත්තෝ ගාව. ඒක හොඳ ගුණයක්. ඒක ලෝකය පවතින හොඳ වටිනා ගුණයක්. දැන් අද මේ බනහගෙන ඉන්න ගෙවල් වල ඉන්න ඇත්තෝ බලන්න. සමහර චූටි දරුවෝ ළඟ තියෙන හොඳ කල්යාණ මිත්‍රතාවය. සමහර සතෙක් බඩගිනි වෙලා ඉන්න චූටි ළමයි කියනවා ගෙට දුවලලා අම්මා අනේ අර බලු පැටියා ඉන්නවා අම්මා බඩගිනි වෙලා යාට කන්න ඕන වෙලා බට්ටික දෙන්න ඉද අම්මා මොකද කරන්නේ ළමයාගේ කොන්ද ටිකක් ගල කටවහගෙන ඉන්නවා රටේම යන බල්ලන්ට කන්න දෙන්න මෙතන මෙයාගේ මේ බෝධිසත්වකම් ඉතින් ළමයා අඬනවා අර බලු පැටියට කන්න ටිකක් දෙන්න කියලා පොළව පස් කරනවා අම්මා මොකද කරන්නේ අර හොඳ කල්යාණ මිත්‍ර සංකල්පේ මරලා දානවා සමහරලාට බල්ලට කන්න දෙන්න එපා කියලා එදා ගහපු පාරෙම්ම ඒ ළමයාගේ අම්මා තාත්තට කන්න දෙන්න තිබුණු හිතේ ගුණයක් මැරුවා හොඳට මතක තියාගන්න එතනින් ආච්චිට සීයට සලකන ගුණයක් එදයි මැරුවේ අද නෙමෙයි කියලා මතක තියාගන්න බලු පැටියට පූස් පැටියට කුරුළු පැටියට වතුර ටිකක් තියන්න කියලා අඬපු ළමයා ඈ ඔය විකාර කරන්න මෙහෙ වෙලාවක් නැහැ මේ තව කොයිතරම් වැඩ තියෙනවද කුරුල්ලන්ට වතුර තියතිය මෙයත් එක්ක ඈ මේක ලඳු කැලෑවල රින් ගන්න මට වෙලා නැහැ කියලා කොන්දට එකක් ගහලා ළමයා අඬවපු දවසෙමයි ඔයා අප්පච්චිට වතුර කෝප්පේ දෙන

කියලා අම්මා මට ගැව්වා නම් තාත්තා මට එරෙව්වා නම් රැව්වා නම් ආයි සතෙකුට තියා මිනිහෙකුටවත් ආයි ජීවිතේ කන්න දෙන්න මගේ සිතේ සිතුවිල්ලක් රෝපණය කරන්න ඕනේ නැහැ කියලා එයා එදාම ඒ හොඳ සිතුවිලි ටික එයාගේ හිතින් අරගෙන දැම්මා. එනිසා සමහර අපි කරන දේවල් තියෙනවා පින්වත්නි දැන හෝ නොදැන සම ගොඩක් දේවල් නොදැන ආදීනව නොදැන ඒ දේවල් පින්වත්නි පැලවෙලා රෝපණය වෙලා මහා ගස් වෙච්ච දාට උදුරලා ඉවත් කරන්න බෑ. ඒවයි ප්‍රතිඵල එන්නේ අපේ ළඟට වෙන කාගේවත් ළඟට නෙමෙයි. එනිසා කල්යාණ මිත්‍රතාවය හරි වැදගත්. ස්වාමි පුරුෂයාට බිරිඳගේ කල්යාණ මිත්‍රතාවය විශ්වාසය ආරක්ෂාව රැකවරණය ආදරය නේද දෙන්නටම බිරිඳගෙන් ලැබෙන ඔය කාරණා ටික ස්වාමි පුරුෂයාටත් ස්වාමි පුරුෂයාගෙන් ලැබෙන ආදරය රැකවරණය විශ්වාසය සෙනෙහස ආරක්ෂාව පෝෂණය කිරීම බිරිඳටත් මේවා හොඳ කල්යාණ මිත්‍ර සංකල්ප. යුතුකම් කියලා අපි අනිත් පැත්තට කියනවා. කල්යාණ මිත්‍රතාව අවංක භාවය අම්මා තමන්ගේ තියෙන අවංකකම අනිත් කෙනාට තියෙන අවංකකම එක හොඳ කල්යාණ මිත්‍රතාවයක්. අනිත් කෙනා ඉක්මවන්නේ නැතුව සීලයන්හි පිහිටලා ගුණයන්හි පිහිටලා තමන්ගේ මහත්යා තමන්ගේ බිරිඳව ඉක්මවා යන්නේ නැතුව ඒ ආදරයෙන් සෙනෙහසින් බැඳිලා ඒව හොඳ කල්යාණ මිත්‍රතාවයන්. සමහරලාට කල්යාණ මිත්‍රතාවයේ බින්දම එකක් අපේ හිතට දැනෙනවා පිනදී වංචනික සිතිවිල්ලක් හිතට එනවා. ඔය ලෝකේ වංචා කරන අය ඉන්නව නේද? ඒ අය වංචා කරාට හිතෙන් දවසක කම්පා වෙනවා. මාත්‍යාගේ මූණ බලන්න බෑ. යාට හිතනවා අනේ මම මේ වංචාව කරානේ මේ මිනිහාට බලන්නකෝ. මේ මිනිහා මොකුත් දන්නේ නැහනේ බෝධිසත්වෙක් වගේ මේ මිනිහා ඉන්නවානේ මට කන්න දෙනවානේ මාව පෝෂණේ මම මේ වංචාව කරානේ මැරණකම් ඕක හිතේ තියෙනවා. ඈ තමන්ගේ බිරිඳර වංචාවක් කරනවා. මැරණකම් හිතේ තියෙනවා. බිරිඳ දකින දකින වාරයක් ගන්න. කමිස්සේ මැදලා ගෙනල්ලා අන්දන වාරයක් ගන්න හිතන මේ ගෑණිටනේ මම මේ වංචාව කළේ දෙයියනේ මේ මිනිස්සයාටනේ කළේ නේද කිය කියා එයාගේ හිත ඇතුලේ පැසවෙනවා. හිත ඇතුලේ පැසවෙනවා පසුතැවෙනවා මරණ මංජකේ. සමහර මහත්තුරු බිරිඳෑවරු කියනවා තාල්ලලා නේද මරණ මංජකේ කියනවා අනේ නෝනා මට සමාවෙන්න වැරදිනම් ගොඩක් ජීවිතේ වෙලා තියෙනවා කටක් කරලා කියා ගන්න බෑ. අනේ මහත්තයෝ මට සමාවෙන්න වැරදිනම් ගොඩක් ජීවිතේ වෙලා තියෙනවා. සමහර බිරිඳෑවරු එහෙම අඬන්නේ මහත්තයාගේ මිනිය බදාගෙන අඬන්නේ නේද බිරිඳ බදාගෙන අඬන්නේ අනේ දෙයියෝ මට සමාවෙන්න කියලා අඬනවා. තව දේවල් කියනවා මට බන්ට කියන්න බෑ. එයාගේ අඳෝනාව ඇතුලේ තියෙනවා පණ තිබිච්ච ස්වාමි පුරුෂයාට කියන්න බැරි කතා ගොඩක්. එයා මලගෙදර දේහය බඩන් අඬන කතාව ඇතුලේ කියනවා සිවුම් මහන් හිටියොත් ඒ කතා ටික තේරෙනවා. බිරිඳ මැරිලා බිරිඳගේ දේහය දිහා බලාගෙන ඉන්න ස්වාමි පුරුෂයාගේ ඇස් වලින් කඳුළු වැටිලා අර බිරිඳක් වගේ කෑකෝ ගැහුවේ නැතුණාට එයාගේ මූණ දිහා බැලුවම තේරෙනවා මැරුණු බිරිඳගේ දේහය දිහා බලන් එයා ගොඩක් දේවල් හිත ඇතුලේ කියනවා. අනේ මට සමාවෙන්න මම ටිකක් ප්‍රමාදයි ඔයාව තේරුම් ගන්න ප්‍රමාදයි ඔයාව අවබෝධ කරගන්න ප්‍රමාදයි මට ඔයාව රැක ගන්න බැරි වුණා මට ඔයාට ආදරය කරගන්න බැරි වුණා කියලා වගේ ගොඩාක් කතන්දර ටිකක් අර ස්වාමි පුරුෂයාගේ මූණේ තියෙනවා. සමහරලා අම්මා මැරිච්ච වෙලාවේ තාත්තා මැරිච්ච වෙලාවේ සමහර දරුවෝ කියන අඳෝන මලගෙදෙට ගිහිල්ලා ඔයත් අහන් ඒ අඳෝනාවේ කියනවා අනේ මට සලක ගන්න බැරි වුණා මට අඳින්න දෙන්න බැ අනේ පව් අපේ අම්මා කියලා අඬනවා. ඒ කතාව ඇතුලේ තියෙනවා කතාවක්. එයා කියනවා හැබැයි සලකගත්තු කෙනා රැකගත්තු කෙනා මුකුත් නැහැ. එයා අඬනවා ඉක්ී ගහනවා කඳුළු හලනවා. එයා දන්නවා මම මර සැලකුවා මම කන්න දුන්නා මම බලාගත්තා මං අතට අරන් ගියා කැතකුණු අත ගෑවා මට එහෙම කියවන්න අඳුනාවක් ලත වෙන්න දෙයක් නැහැ. ගොඩක් හැලි කියවන්නේ මොකද දන්නවද? ඒ හැලි ඇතුලේ තියෙන දේවල් පිනවද යාතිකා වාගේ ඒ යාතිකා අරමුණු ඉෂ්ට කරගන්න බැරි වෙච්ච අය අර යාතිකා වලට දාලා කියවනවා අඬනවා අම්මා අනේ පව් අපේ අම්මා කියලා කියන. ඒ කියන්නේ අවුරුදු ගානකින් අම්මා බලා ගන්න එන්න බැරි වුණා. කන්න ටිකක් අරන් එන්න බැරි වුණා. තාත්තා බලා ගන්න එන්න බැරි වුණා. අන්නේ අඳෝනාව අර මේ සෝචනීය සෝකා කලාපයේ ඇතුළේ කියවමින් අඬනවා. එයා දැන් දන්නවා ආයි අම්මා හම්බ වෙන්නේ ආයි තාත්තා හම්බ වෙන්නේ ආයි බිරිඳ හම්බ වෙන්නේ ආයි සැමියා හම්බ වෙන්නේ. ඈ සමහර අම්මලා ඉන්නවා සමහර තාත්තලා ඉන්නවා දරුවෝ ගහලා කරලා ගෙයින් දොට්ට දාලා ඔය පොඩි දරුවෝ ලිංගවලවල් වලට වැටිලා මැරෙනවා වස කැවිලා මැරෙනවා තෙමිල වැස්සේ හීතල වෙලා මැරෙනවා. දැන් එහෙම අවස්ථාවක් මම පහුගිය දවසක දැක්කත් තමන්ගේ ස්වාමි පුරුෂයා තාත්තා බීලා ඇවිල්ලා බිරිඳයි දරුවෝ දෙන්නයි ගහලා දොට්ට දාලා ඒ අය නිදාගන්නේ කැලෑවක් ළඟ පොඩි කුටියක හීතලක් කැදිලා රාත්‍රී කාලේ එක ළමෙක් මැරෙනවා. තාත්තගේ වෙරි හිඳෙනවා

වෙරිහිඳුනට පස්සේ තමයි තාත්තට කල්පනා. එතකොට අර චූටි දරුවගේ මිනිය බදන් තාත්තාටනවා මං කොච්චර පෞකාරයෙක්ද කියලා යාළයට ගහ ගන්නවා. එතකොට රෑ හීතල වෙලා හීතලක් එන හැම වාරෙම අම්මා ඒ තාත්තට දැනෙන්නේ ඒ දරුවගේ හදවත ගැහුණු. ඒ නිසා ජීවත් වුණත් මලා වගේ කියන්නේ එදාට මුළු ජීවිත කාලෙම පුතා මැරුණ එක එතනින් ඉවරයි. හැබැයි තාත්තා මැරි මැරි උපදිනවා. ඇඟට හීතලක් දැනෙන හැමදාම දැනෙනවා මගේ දරුවා ගහලා දොට්ට දැම්මා මලේ හීතල වෙලා. රෙද්දා පොරවගෙන ඇඳක ඉන්න තිබිලා ජීවත් වෙන්න තිබිච්ච දරුවා හාමතේ හීතල අල්ලලා මැරුණා නේද කියලා බත් කටක් අනල කටර ගන්න හැම වාරෙක මේ තාත්තට මතක් වෙනවා. එනිසා කල්යාණ මිත්‍රතාවේ අම්මා තුලින් ලැබෙන්න ඕන. තාත්තා තුලින් ලැබෙන දැන් එකක් තමයි අම්මා තාත්තා තුලින් ලැබෙන පින්වත්නි කල්යාණ මිත්‍රතාවේ ඒක පුදුමයි. ඈ චූටි කාලේ හැම අපිට ලැබෙන අම්මා තාත්තා තුලින් ලැබෙන කල්යාණ මිත්‍රතාවේ අපිව පෝෂණය කළා, අපිව ආරක්ෂා කළා, අපිට කන්න දීලා, අපිට ලේ කිරි ටික කරලා දීලා, අපිට කිසිවක් බැලි කාලේ ඇඳින්න, කන්න, බොන්න, තමන්ගේ මේ ශරීරයවත් පිරිසිදු කරගන්න බැරි කාලේ කොච්චර කල්යාණ මිත්‍රතාවයක් අම්මා තාත්තා අපිට ලබා දෙ. ඊළඟට ගුරුවරු, අපි ගුරුවරයා ළඟට යනකොට එක ලියලා බින්දු ගොඩක් ලියලා එකතු කරන්න දන්නේ නේ. ගුරුවරයා ළඟට ගියාට පස්සේ තමයි අපේ අතින් අල්ල ඉරක් ගන්න පුතා. මේ ඉරක් අඳින්න පුතා අපිට ඉස්සරේම කිවි. ඈ බෝලයක් අඳින්න පුතා. මේ බෝලම අඳිනවා. කාලයක් බෝලම අඳිනවා. ගාපු ගාපු පොත්වල බෝල ටික එකතු කරලා එකතු කරලා එකතු කරලා එයා කියා දුන්නා ටිකක් ලොකු වෙනකොට පුතා එකක් ලියලා මෙතෙන්දි ඉස්සරහට බෝල ගොඩාක් මෙහෙම ගහන්න පුතා ජීවිතේ කියලා කියා දුන්න ගුරුවරයා. නේද? අන්න ජීවිතේ කියා දුන්නා. එකකට දෙකකට වෙනත් අංකයකට පිටිපස්සෙන් බෝල ගොඩාක් දැම්මම ජීවිතේ ලස්සනයි පුතා කියලා කියා දුන්නේ ගුරුවරයා. ඔක මිනිස්සුන්ට අමතක වෙන්න. අත දීපු කෙනා කෙලේගුණමතක. එතකොට මේ ගුරුවරයා දෙන කල්යාණ මිත්‍රතාවේ නේද කොච්චර වටිනවද? ඔය කල්යාණ මිත්‍රතාවය ගැන කියනකොට පින්වත්නි සෙන් කතාවක තියෙනවා, සෙන් දහමේ කතාවක තියෙනවා, ඔබ කල්යාණ මිත්‍ර වෙන්නට ඕන පළවෙනි තැනා තමයි, පළවෙනි තැන තමයි. මම හිතන්නේ මේක නම් මේ ස්වාමි පුරුෂයව බිරින්දෑවරු ගෙවල් වල ඉන්න ගොඩාක් අයට හරි වැදගත් ඇති. මේ සෙන් දහමේ කියන්නේ බුදු දහමේ නෙමෙයි සෙන් දහමේ. බුදුදහමේම තව එකක් මහායාන දර්ශනය. හැබැයි මේකේ බුදුදහමේ මිශ්‍රණයක් තියෙනවා. සෙන් දහමේ සෙන් කතාවක කියනවා පින්වත්නි පළවෙනි කල්යාණ මිත්‍රතාවය ඔබේ තියෙන්න ඕන සහ ඔබට ඇති කර ගන්න ඕන ඔබේ ශරීරය ගැන කියලා. මේකෙත් පොඩි සත්‍යතාවයක් තියෙනවා නේද? දැන් අපි ලෝකෙට කල්යාණ මිත්‍ර වෙන්නයි ලෝකයයි අපිට කල්යාණ මිත්‍ර කරගන්නයි හදනවන්නේ. එතකොට අපේ ශරීරය මොකද වෙන්නේ? ශරීරය ඔහේ අයාලේ යනවා. ශරීරයේ වල් බිහි වෙනවා. ඒ මොකද අපි මේ ශරීරය හරියට පෝෂණය කර මේ ශරීරයටත් ඕනනේ පින්වන්දි හරියට රතයකටනේ මේ ශරීරය උපමා කරේ. කරත්තයක් නම් ඒ කරත්තය ඇන මුනිච්ච ගහපු තැන් වලට තෙල් දාන්න ඕන. ඔයිල් වර්ග දාන්න ඕන, තෙල් වර්ග දාන්න ඕන. ඒ ඇන මුරිච්ච බුරුල් වෙලාද බලන්න ඕන. ඒවයි ගෙවිච්ච ඒවා තියෙනවා නම් පට්ටන් ඒවා අලුත් වැඩියා කරන්න. ඒතකොට තමයි කරත්තේ කල්පවතින්නේ. දිග ගමනක් යන්න පුළුවන්. කරත්තේ කැඩෙනවා බිඳෙනවාම තමයි ගමන ගිහිල්ලා ඉවරලා කරත්තේ කර තියන් යන්නේ නැහැ. ඒකත් හරි. ගමනාන්තය දක්වා පමණයි කරත්තේ පාවිච්චි කරන්නේ. අපේ ශරීරෙත් එහෙමයි. අපි මේ ආපු ගමනේ ගමනාන්තය දක්වා විතරයි ශරීරය අපේ ආරම්භයේ තිබුණු ශරීරය නෙමෙයි අවසානයේට අපි අරගෙන යන්නේ පිනවත්. අවසානයේ වෙන ශරීරයක්. ආරම්භයේ ශරීරයයි අවසානයේ ශරීරයයි එකට තියලා බැලුවා. මධ්‍යගත ශරීරයයි මේ තුන එකට තියලා බලන්න ෆොටෝ තුනකින් ඡායා රූප තුනකින්. ඔය ඇත්තන්ට හිතන්න මන්ද මේ ඉන්නේ. මේ ආරම්භයේ හිටපු මමද මේ ශරීරයේ ජීවිතේ මැදට එනකොට ශරීරයෙන් ඉන්නේ? ඈ හැබැයි හිත ඇතුලෙන් තාම ඔය ඇතුළේ ඉන්නේ. ගමේ ඉස්කෝලේ ගියපු පොඩි කොල්ලෝ, පොඩි කෙල්ලෝ, ඒ අදහස් ඈ ඒ ගතිගුණම තමයි තාම හිත ඇතුලෙන්ද. හැබැයි කැඩපතක් ඉස්සරහට ගිහිල්ලා බැලුව ගමන් හිතනවා අපෝ හිත ඇතුලේ ඒ සිතිවිලි අපේ හිතේ තිබ්බාට අපි වයසක මිනිස්සුනේ, කොණ්ඩෙත් ඉදිලානේ, දතුත් ඇලිලානේ. මේ බලන්නකෝ අපේ ඇටි. අපි වයසට ගිහිල්ලා. නමුත් තාම හිතේ තියෙන ඒ රුචි අරුචිකම්, ඒ ලාබාල ලද බොළඳ අදහස් ඒවා අපි උඩට එන්න දෙන්නේ නැහැ. මොකද කැඩපතින් උදේ හවස මූණ බලනකොට අපිට පේන්න ගන්නවා අපි මොහුකුරා ගිය මිනිසු දෙයියෝ. අපි වයසට ගිහිල්ලා ඈ දැන් අපි අර කෙල්ලංගේ කොල්ලංගේ තිබුණු පොඩි ලාබාල මේ අදහස් අපිට ගැලපෙන්නේ නැහැ. ඒවා තියෙනවා හිත ඇතුලේ.
ඒක කාමරයකට දාලා ලොක් කරලා හොඳ ඉබි අතුරු දාලා තියාගෙන වැඩිහිටියන්ට ඕනේ ටික විතරක් එළියට අරන් ප්‍රයෝජනෙට ගන්නවා. අදාස් උදාස් ක්‍රියාකලාපය. ඇයි අපි වයසයි අපිට පේන්න ගන්නවා කැඩපති. උදේට කොණ්ඩේ පීරුවාට පස්සේ ගැළවිලා එන කේස් ගතිය සුදු පාටයි. ඉස්සර කළු කේස් ආවා. දැන් අපිට තේරෙන්න ගන්නවා අපි වැඩිහිටි, අපි වයසයි, අපි ජීවිතේ කෙලවරට ගිහිල්ලා කියලා. ඉතින් ශරීරයට අම්මා කල්යාණ මිත්‍ර වෙන්න කියනවා. ශරීරයට ඒකේ සත්‍යයක් තියෙනවා. ශරීරයට කල්යාණ මිත්‍ර වෙනවා කියන්නේ මේ ශරීරය හරියට පෝෂණය කළොත්, මේ ශරීරය හරියට බලාගත්තොත්. මේකට ආසාවෙන් නෙමෙයි. ඈ ඒ මොකද රෝගී නොවෙන්න තිබුණා. ඒ කියන්නේ නිවන් දකින්නත් මේ ශරීරය හරියට පවත්වලා බණ භාවනා කළා, විදර්ශනා වඩලා, පින් කරගෙන, ධර්මය අහලා, දැන් ධර්මය අහන වාඩි වෙලා ඉන්න බැරි නම් වැඩක් නැහැනේ. ඒක ශරීරේනේ අපි මේකට ප්‍රයෝජනෙට ගන්න. කන තියෙන මේ ශරීරේනේ. ඈ ඇස තියෙන මේ ශරීරේනේ. එතකොට බුද්ධිය තියෙන මේ ශරීරයත් එක්ක එකතු වෙලානේ. එතකොට මේ ශරීරය හරියට පෝෂණය කරලා හරියට පවත්වාගෙන ගියේ නැත්නම් මේක පින්වත්නි වේදිකාවක් මත තියලා ප්‍රදර්ශනය කරන්න නෙමෙයි, මේකෙන් වෙන වැඩක් පළක් ගන්න නෙමෙයි, මේ ශරීරය පෝෂණය කරන්න ඕන කුමක් සඳහාද? නිර්වාණ සුවය කරා යන ගාමනට ලෙඩක් නැති ගතක් තියෙනවා. තමන්ට බහු ආබාධ, බොහෝ ආබාධ නැති ශරීරයක් තියෙන්න ඕන. එහෙනම් මේ ශරීරයට නිසි වේලාවට ඖෂධ ටික දීලා, එහෙනම් ශරීරය අපිට කල්යාණ මිත්‍ර වෙන්න ඕන. අපි ශරීරයට කල්යාණ, අපිට සමහර ලාවට හිතනව නේද ශරීරය අපිට කල්යාණ මිත්‍ර නෑ කියලා. නිකන් ශරීරය අපිට එරෙහි වගේ හිතෙන්නේ නැද්ද? අපිට ඕන විදිහට ඕන තැනින් නවන්න බෑ, ඕන විදිහට වාඩි කරන්න බෑ, ඕන විදිහට තියාගන්න බෑ. ඈ එයා නිරෝගිමත් නෑ. ඈ අපිට ඕනේ ගම තිබුණට බණක් අහන්න, ආගමික කටයුත්තක් කරන්න, සිල් ගන්න, අපිට ඕනේ හොඳ යහමගට යන්න, අපිට හිතට ඕන ගම තිබුණට මේ ශරීරය අපිට ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද දන්නවද? අපි මේක හරියට ආරක්ෂා කරේ නැහැ. මේක ඖෂධීය වශයෙන් ගුණවත්ව තියාගත්තේ නැහැ. බේත් ටික හරියට වෙලාවට දුන්නේ නැහැ. හරියට කෑවේ නැහැ. ඈ අපිට ඉන්න බෑ, ඔළුව කර කැවෙනවා. අපි මේක හරියට පෝෂණය කරන්න ඕන. ඒ මොකටද දන්නවද? ශරීරයේ පෝෂණය වෙන්නේ කබලිකාර ආහාර වලින්, මනස කෝෂයේ මනෝ සංචේතනික ආහාර වලින්. ඒතකොට ශරීරයට දෙන්න ඕන මේ ඕජාවෙන් පෝෂණය කරන්න එයා හරියට පවතින ඕන, ඇස් පෙනීම තියෙන්න ඕන, බණ පොතක් බලන්න. නැත්තම් කියනවා අනේ පේන්නේ නැහැ. බණ ත්‍රිපිටකය නම් තිබෙනවා තමයි. මට පේන්නේ නැහැ. ඇස් පේන්නේ නැහැ. ඈ බණ නම් ඔය ඇහෙන්නේ. මනේ මොකවත් ඇහෙන්නේ නැහැ නේ, මට කන් ඇහෙන්නේ නැහැ නේ. වයසට ඇහෙන්නේ නැති වෙලා යන එක වෙනම දෙයක්. කාලයට එක ගෙවිලා යන එක වෙනම දෙයක්. හැබැයි පින්වත්නි මතක තියාගන්න, අපි ටිකක් මේ ශරීරය ගැන සොයා බලනවා මදි. ඒ සොයා බලන්නේ රූප සුන්දරිය වෙන්න නෙමෙයි. දැන් ඔය අද කාලේ තිබුණානේ, අර පෞගිය කාලේ ඔය අවුරුදු කාලයක් එහෙම තිබුණානේ නේද? ඒ කාලේට රූපයට හරි තැනනේ. ඔය අවුරුදු කුමාරි තරගයෙන් බලන්න මම නම් මේම අවුරුදු කුමාරියක් දැකලා නැහැ පින්වත්නි. ඈ රෙදි කොට කෑලි ඇඳගෙන වේදිකාවල නැගලා ඒට කරකැවෙනවා, මේට කරකැවෙනවා, එහෙට කරකැවෙනවා, මේට කරකැවෙනවා. ඈ එක එක සෙල්ලම් අවුරුදු කුමාරි. මන් දන්නේ ඕම අවුරුදු කුමාරියක් ලංකාවේ හිටියාද කියලා. ඈ රූපය කොයි හරි ගිල වේදිකාවක තියලා මිනිස්සුන්ට පෙන්වන්න රූපය ආරක්ෂා කරනවා නෙමෙයි. මේ රූපය ආරක්ෂා කරන්නේ රාගය පිණිස නෙමෙයි, කාමය පිණිස නෙමෙයි. මේක ආරක්ෂා කරන්නේ කුමක් පිණිසද? විදර්ශනාවටත් මේ ශරීරය හරියට පවත්වා ගන්න ඕන. ඇස පවත්වා ගන්න ඕන. කනේ ඇසීම තියෙන්නට ඕන. ගඳ සුවඳ දැනෙන්නට ඕනේ. නේද? එහෙම නැත්තම් පිනදි මේක දිරලා ගිහිලා කඩාගෙන වැටුනොත් එහෙම අපිට මේකේ නියම ඵලය නෙලා ගන්න යන්න රතයක් නැති වෙනවා. රතයකටනේ ශරීරය උපමා කරේ. එතකොට ශරීරය ආරක්ෂා කරලා පෝෂණය කරන්න ශරීරය අපිට කල්යාණ මිත්‍ර වෙනවා. එයා ගැන හරියට බැලුවම නේද? අපි ශරීරයට කල්යාණ මිත්‍ර වෙනවා. අපි එයා ගැන බලනවා. එයා ගැන අපි බලනකොට අපිට එයා කල්යාණ මිත්‍ර වෙලා අපේ මාර්ගයට අවශ්‍ය පහසු ගන්න ටික එයා සලසා දෙන ඔයාට හැකි පමණි. ඒතොර ශරීරයට කල්යාණ මිත්‍ර වෙනවා. ඊළඟට මනසට. දැන් ඔයත් බලන්නකෝ ලෝකේ යාළුවාට, ප්‍රේන්ස්ලාට, යෙහෙලියන්ට ඔයත් කල්යාණ මිත්‍ර වෙනවා. ඔයත් අංගේ මනසට ඔයත් කල්යාණ මිත්‍ර වෙලාද තියෙන්නේ. දැන් ගොඩක් අයට තියෙනවා මානසික ලෙඩ. ගෙවල් වල ඉන්න බිරින්දෑරුන්ට මානසික ලෙඩ සැක කරනවා. මැරෙනවා හොඳයි ගෙවල් වල ඉන්නවට වැඩිය පිනදි. සැක කරනවා, සැක කරන මහත්යා සැකයි සැකයි සැකයි සැකයි සැකයි සැකයි. සමහර මහතුරු ඉන්නේ. ඒ මහතුරුනේ බිරිඳ සැකයි සැකයි සැක මැරෙනකම් මං හිතන්නේ මැරිලා මිනිහත් බිරිඳව සැක කරනවාද කොහොමද මං හිතන්නේ. ඒ තරම් සැකයක්. පුදුමාකාර මානසික ලෙඩවා. බේත් ගන්න ඕනේ, බේත් බොන්න ඕනේ පිනදි.
ගෙවල් වල ජීවත් වෙනවාට වැඩිය හොඳයි පුදුමාකාර සැකයක් තියෙන වෙනවා. ඒ එකක් විතරයි. සමාට වෛරය, ක්‍රෝධය, ඉරිසියා, තමන්ගේ බිරිඳට ඉරිසියා කරන ගේ ඇතුළේ ඉඳගෙන. මේ වෙන ඉරිසියාකාරයෝ නෙමෙයි. ක්‍රෝධකාරයෝ නෙමෙයි. රටකින් ඇවිල්ලා ඉරිසියා කරනවා නෙමෙයි. තමන්ගේ මහත්යට ඉරිසියා කරන ගෙදර ඉඳගෙන. ඈ සමාට ඇඳුම් ටිකට මොනව හරි දානවා. ඇඳුම් ටික පුච්චලා දානවා. ආ අද යයි හැඩ වෙලා. යන හැටි බලමුකෝ අද. ඈ තමන්ගේ බිරිඳ ලස්සන වෙලා ඉන්නවට කැමති නැති මහත්තුරු. තමන්ගේ දුව ලස්සනට ඉන්නවට කැමති නැති අම්මලා. තමන්ගේ ලේලි ඈ තමන්ගේ ලේලි ලස්සනට ඇඳලා යනවට කැමති නැති නැන්දම්මල කොච්චර සතුටුද තමන්ට ලස්සන ලේලියක් ඉන්න වාන්නකො ලස්සනට ඇඳලා කරලා යනවානේ හරි ලස්සන ලේලියක් තමන්ට හරි ලස්සන බෑන කෙනෙක් ඉන්න කොච්චර අද යයි ඇඳලා ඔන්න මං වැක්කරුවා තින්ත කුප්පියම් අද අඳීරෙදි ඈ සමල්ලාට ලේලිය ගාන සබන් කෑල්ලට මොන හරි විසක් දානවා කොණ්ඩ යන්න ගැලවිලා නැත්නම් උදේ හවස ප්‍රාර්ථනා කරනවා ඔය ලස්සන වැඩිකල් තියෙන්නේ නෑ ආන්දනේ ඕවා ඔක්කොම විනාසයි අපිට බලන්න බැරි අපි හිටියෝ කවුරුවත් කියනවා මේ සමහර අය කියනවාද අනේ නෑ අපේ දරුවෝ හාමුදුරනේ හැඩට ඉන්න ඕන ලස්සනට ඉන්න ඕන ගුණවත්ව ඉන්න ඕන ඈ තව තව කිරි උතුරන්න වාගේ හරියන්න ඕන අපේ ලේලිට එහෙම හොඳ කල දවසක් යන්න ඕන අනේ පව් ඒ ගෑණි එහෙම කියනවාද එහෙම කියන තැන් හරි අඩුයි ගොඩක් මේ පිටින් තරහකාරියෝ ක්‍රෝධකාරියෝ වෛරකාරියෝ එන්න ඕනේ නැහැ පින්වත්. ගෙදර ඇතුලේ සෙට් එකක් ඉන්නවා වෙනම. ඔයාටන්ට වැඩේ වරදිනකම් බලාගෙන ඉන්න. ඈ දරුවෝ මැරෙනකම් බලන් ඉන්න. දරුවෝ අංග විකල වෙනකම් බලන් ඉන්න. දරුවෝ නැති වෙනකම් බලන් ඉන්න. ඈ වඳයි කියලා කියන්න බලාගෙන මේ පිටින් බලන් ඉන්නවා නෙමෙයි. පිටායේ නෙමෙයි. ගෙදර ඇතුලේ ඇය ඉන්නවා. ඔය ලේලියක් ගෙනවනේ අපි වඳයි. දරුවෝ නැහැ. කියනවා. ඈ ගෙදර. එහෙමනම් ඒ කාන්දාවට අපි උදව් කරන්න ඕනේ කො අනුකම්ප. ඔව් අපිට ලේලියක් ඉන්නවා තමයි හාන්දනේ. ඇයට දරුවෝ නැහැ. ඒක කර්මානුරූප දෙයක්. ඒක කර්මයේ අනුවද වෙච්ච දෙයක්. අපිට ලේලි වටිනවා. දරුවෝ නැති එක ප්‍රශ්නයක් නෑ. අපිට ඇය වටිනවා. ඇයගේ සේවය වටිනවා. ඇයගේ ආදරණීය බව කොච්චර ලස්සනද? නෑ. ඔබට පින්වත්නි ඔබේ ගෙයිය තුලේ ඉන්න අය කල්යාණ මිත්‍රද බලන්න. පිට රටවල් වලින් ඇවිල්ලා ගහනවා නෙමේ. පිට රටවල් වලින් ඇවිල්ලා බයිනවා නෙමේ. වෙන ජාතික ඇවිල්ලා ඔයත්තන්ට අඩන් තේට්ටම් වෛර ක්‍රෝධ වපුරනවා නෙමේ. ඔයත්තන්ගේ ගෙවල් ඇතුලේ මේ ඉන්න අය ඉන්නවා. ඔයත්තෝ විනාශ වෙනකම් බලන් ඉන්න. ඥාති ඉන්නවා, දරුවෝ ඉන්නවා, අම්මා තාත්තලා ඉන්නවා, নানা ප්‍රකාරා ඉන්නවා. සමහර අය තුල තියනවානේ පින්වාදී දැන් අර ඒ අය මූලික කරගෙන යමක් නොකරාම දැන් අපි හිතමුකෝ මොන හරි දානමේ පින්කමක්, gederaka කටයුත්තක්, gederaka වැඩක්, දියුණු වෙන ගයක් හදන වැඩක්. අපි දුම් අම්මා තාත්තා සම්බන්ධ නොකරගෙන දරුවෝ කළා. අම්මයි තාත්තයි බලගෙන ගේ බිමට කඩන් වැටෙනක. ඒ මොකද? ඔය අපෙන් අහන්න නැතුව කෙරුවේ. එයාලා කියන ඔ කරන්නේ සන්නාස ඕ බොහි කරන්ද? අපෙන් ඇහුවේ නැහනේ. ඔය කරගෙන යන්නේ. අපි බලමුකෝ ගෙවල් හදන්නේ. ඕ කඩාගෙන වැටෙනවා සන්නාස. එහෙම නෙමෙයිනේ කියනවා අපිට නොකිව්වක් කවන්නෑ සන්නාස ඒ දරුවෝ අදලා උඩට යන්න ඕන. අනේ සාදු සාදු ප්‍රාර්ථනා කර. සමහර අය ළඟ ඒ අහංකාරකම තියෙනවානේ. ඒ නායකත්වයේ තමන්ට නොදුන්නොත් එහෙම එයා ඒ නායකත්වේ නැතිවීම නිසා තමන්ගේම දරුවයි කියලා බලන්නේ, තමන්ගේම ලේලි කියලා බලන්නේ, තමන්ගේ ඥාතියයි කියලා බලන්නේ. එයා හිත යටින් පොඩි සිවුම් සතුටක් විඳිමින් ඉන්නවා. ඕක විනාශ වෙලා යනවා වැඩි දවස් නෑ බලමුකෝ. අපේ අවවාද නැතුව යන හැටි බලමුකෝ කියලා උඩින් කියනවා. හොඳයි හොඳයි ඕව් ඕව් කවුරු හරි කමන්නේ කරාට කියලා කියලා යටින් පොඩි සතුටක් ඉඳිනවා. ඔබේ ගෙදර ඔහොමයි ඇති. එහෙනම් ඔබේ ගෙදර බලන්න පින්වත්නි මනසට ඔබ නියම සාත්තුව දෙනවද? එතකොට මනසට දෙන ආහාර තමයි හොඳ ආකල්ප, හොඳ සිතිවිලි. ඉතින් මට හිතෙනවා පින්වත්නි මේ සෙන් කතාවේ කියන මේ ශරීරයට දෙන හොඳ දේවල්, ඊළඟට මනසට දෙන හොඳ දේවල් තුල පින්වත්නි ඔය ඇත්තන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා කියලා ටිකක් දුරට මේ ගැන කල්පනා කරලා බලන්න පින්වත්නි. ඔය ඇත්තන්ගේ යහපත් ගතිගුණ, යහපත් කල්ක්‍රියාවන්, යහපත් ක්‍රියාකලාපයන් කොයි තරම් වැදගත්ද ඊළඟ කාරණාව විදිහට තමයි මෙතෙන්ද කියා දෙන්නේ යහපත් මිතුරු ඇසුර කියලා කියන්නේ. ඒ යහපත් මිතුරු ඇසුර කියන කාරණාවේදී මෙතෙන්ද කියනවා මිතුරන්ට එළියේ ලෝකේ ඉන්න මිතුරන්ට කලින් පින්වත්නි ගෙදරදි හම්බ වෙන මිතුරෝ ටික අර මං කියාගෙන ආපු අය අම්මා තාත්තා බිරිඳ දරුවෝ ඥාති ඈ කොයි තරම් ඉන්නවාද පිනවද සමහර ගෙදර අම්මා තාත්තා දරුවෝ ටික නැති වුණත් ඔය ඥාති කියන අය නම් ගොඩාක් අය බලන් ඉන්නේ පිනවද ඉතින් අපි ඒකවලුත් වතුරට යට වෙලා අපිත් කඩාගෙන වැටිලා ආන් වහලටත් උඩින් වතුර යනවායි කියලා නේද පොළොවට කඩන් වැටිලායි කියලා බිස්නස් නැති වෙලායි කියලා ගොඩාක් ඥාති වර්ගය ආ ඉන්නේ
දැන් ඥාති කියන්නේ අපේ දියුණුව ප්‍රාර්ථනා කරන පිරිසක් වෙන්නේ නැහැ. දැන් ඥාති කැමතිද? එයාලගේ දරුවාට වඩා හොඳ රටකට අපේ දරුවෙක් යනවට කැමතිද ඥාති? එයාගේ දරුවා ගන්න වැටුපට වඩා වැඩිපඩියක් අපි ගන්නවට කැමතිද ඥාති? එහෙම ඥාති කී දෙනාද ඔය ඇත්තන්ට ජීවිතේ හම්බෙලා තියෙන්නේ? එයාලා යන වාහනයට වඩා හොඳ වාහනයක යනවට කැමති ඥාති කී දෙනෙක් ඔය ඇත්තන්ට හම්බෙලා තියෙනවද? ඈ හිත මිතුරු කී දෙනෙක්? ගොඩක් අය කැමති තමන්ගේ අතට යටින් ඉන්නව නැන්නේ නේ. හැමෝම සන්තෝෂ. ආ ඔයාලත් හොඳින් ඉන්න. හැබැයි අපිට වඩා නෙමෙයි ඈ. අපිට යටින් ඉන්නේ. අප හොඳින් ඉන්න හොඳයි. හැබැයි අපිව අභිබවා යන්න බෑ. අන්න ඒ වගේ යාළුවෝ, ඒ වගේ ඥාති, ඒ වගේ අය තමයි පින්වත්නි හම්බ වෙන්නේ. ඔය බුද්ධ දේශනාවේ තියෙනවා පින්වත්නි ඥාති ගැන කියද්දි කියනවා. සමහර ඥාති ඉන්නෝ අඤ්ඤ දත්තු හර. අඤ්ඤ දත්තු හර කියලා කියන්නේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සමහර ඥාති, සමහර යාළුවෝ, සමහර මිත්‍රයෝ අපිට මුණ ගැහෙනවා. ඒ අය අපේ දේවල් අපෙන් මොන හරි අරන් යන්න. දැන් ඔය වෙසක් එකට, පොසොන් එකට නෑදෑයෝ යාළුවෝ එනවා, මිත්‍රයෝ එනවා අවුරුද්දට. එන්නේ කොහමද? ඈ ඔය මොන හරි පොඩි බිස්කට් පැකට් එකකුත් දාන්, ඒකේ බිස්කට් 4යි 5යි තියෙන්නේ. දාගෙන මල්ල වන වන එනවා. ආවිලේ ඉඳලා හබරල ගලවනවා, ගේ වටේ ඇවිදිනවා, කොස් කඩනවා, දෙල් කඩනවා. ඈ ඥාතියා යනකොට හබරල මිටියකුත් කර තියාගෙන, කොසුත් කර තියාගෙන හබරලත් ගලවනවා. දැන් එහෙම සමහර අය ඉන්නවා. දැන් ගොඩාක් ඔය කාන්තාවෙම දැන් අවුරුදු කාලෙට එහෙම ගෙවල් වලට ගියා, වට ගෙවේ තුලේ ඉන්නේ නැහැ, වටපිටේ ඉන්නේ. ඕනේ හබරල අපේ පැත්තේ නැහැනේ, ගලවන්න හබරල ගහ, හබරල ගහකුත් දා ගන්නවා මල්ලේ. මල් ගස් අත ගාල අපේ ගල් මිජා පැත්තේ මේ ජාතිය ගල් ගන්න මල් පඳුරු මහත්ය පැත්තකට වෙලා ඉඳන් කියනවා තාමුසේ ඕවා ගෙනිච්චට හිටවන්නේ ඔයි කොහරි බැද්දකේ වීදි කොල්ල තියෙනවා. යන යන තැන හබරල ගාල් උස්සගෙන එනවා, බැදි ගාල් උස්සගෙන එනවා. ඥාති එනකොට කොහොමද? පොඩි බිස්කට් හතරක් තියෙන පැකට් එකකුත් දාන් මල්ලේ දාගෙන වනවන. අනේ සුබ අලුත් අවුරුද්දක්. යනකොට පින්නද ත්‍රිවිල්ලර එක ටැක්සියක් හයරයකට අරන් පටවගෙන යන්නේ. උඩත් පටවල, වහලෙත් පටවල. ඥාති යනවා. ගෙදර තියෙන බේසන් ගෑලිත් ගෙනියනවා. ඈ කෝප්ප ගෑලි. මේව වැඩක් නැහැ නේ, ඔයාලට වැඩ නැත්නම් අපිට දෙන්න. ඔක්කොම බද ගන්නවා. ඈ වැඩ නැති හට්ටි ගෑලි ඒවත් අරගෙන යනවා. එහෙම ඥාති ඕන තරම් ওই පහුගිය අවුරුදු වලට ඇවිල්ලා යන්නේ නැති ඔයාලගේ ගෙවල් වලට. එනකොට ආවා නිකන් වැනි වැනි. යනකොට ඔය ඇතු ඇඳපුරේ දිටිකත් අරගෙන, එව්වත් අරගෙන, මෙව්වත් අරගෙන ඔක්කොම අර අන්තිමට රැට ගන්න බතුත් බඳලා හෙට උදේට ගන්න බතුත් බඳගෙන යනවා. ඥාති ගෙදරින් යනකොට නිකම්ම මේ බිස්කට් පැකට් එකක් අරගෙන වැනි වැනි ආපු ඥාති. ඒ ඥාති යන්නේ කොහමද? යනකොට අර ඔක්කොමත් පටවගෙන, ඔක්කොමත් අරන් කාඩ්බෝඩ් පෙට්ටි වල දාලා බොහොම අමාරුවෙන් ඒ ආපු තුන් හතර දෙනා කර තියාගෙන යන ගමන් කෙහෙල් කොලයක් කපලා අරන් ගෙදර ඉන්නකොට ඒ ඥාතියා උපෝපන් ජාති කෙහෙල් කොලයක බත් කන්නේ. ඔයාලගේ ගෙදරට ඇවිල්ලා යනකොට විශාල කෙහෙල් කොලයක් කපාගෙන ඇවිල්ලා එයාම තව් ගහලා බෙදලා අම්මටයි තාත්තටයි ඔක්කොටම බල්ලටත් එක්කම බෙදනවා. අරකට බෙදලා විශාල බත් මුලක් බෙදලා තවත් ටිකක් ඉතුරු. අක්කේ ඕකත් උතන්නකෝ. හෙට කොහොමත් තියන්න වෙන්නේ, උදේ වැඩට ගිහිල්ලා කන්න බැරියයි කියලා ඒකත් උතනවා ඊළඟ එක. ඈ බතුත් බැඳගෙන යන්නේ. ඈ බතුත් බැඳලා කිනෝ දාඩියයි. දැන් ගෙදර ගිහිල්ලා නාන්න වෙලාවක් නැහැ. ඔයාලගේ ලිඳෙන්ම නාලත් යන්නම් කියලා. ඒකෙන්ම නානවා ගෙදර ලිඳෙන්ම. ඒ සබන් ගෑල්ලම ගන්නවා. ඈ ඒ ටූත් පේස් එකෙන්ම දත් ටික මදිනවා. ආන් බලන්න ඥාති. අන්න බලන්න යාළුවෝ. එහෙම යාළුවෝ ඇවිල්ලා ඇති ඔයාලා. මං අනන්ත දැකලා තියෙනවා අපේ පන්සල් වලටත් එනවා. එහෙම දායක වෙන සමහර දායකයෝ. ඉතින් එනවා අලුත් අවුරුද්දක් ඒවා ආම්දුනේ කියලා. ආවාම ධර්මයේ දැන් පන්සලකට ආවන් ආම්දුනේ දෙක ධර්මයේ කතා කරන්න ඉපැයි, සාකච්ඡා කරන්න ඉපැයි. එක්ක කළ පින්කම් ගැන, අනාගතේ කරන පින්කම් ගැන, එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් මොකක් හරි ඒවා නෙමෙයි. සානස් මේ මල් වැල කොහොමද ගේ, කොහෙ ගෙනාව එකක්ද? නෝනාවක මං ওই තායිලන්තෙ ගිහින් එනකොට පොඩි කෑල්ලක් අරන් ආවක දැම් වෙයිලා. ඕ තායිලන්තෙ මේක තමයි මං දැක. අපිටත් දෙනවද කෑල්ලක්? එනවා. ඉතින් ඔන්න මා ඉතින් කතුරක් අරගෙන මගේ වැඩේ ධර්ම සාකච්ඡා කරනනේ වත්ත වටේ මල් කඩ කඩ යනවා. ඒ මිනිස්සයා අවුරුද්දට ආඳුරු බලන්න පන්සලට ආවට වැඩිය හොඳයි. ඒ යනකොට අඹ ගහේ අඹත් ඇද. සාමීන් වහන්සේලාට නම් අඹ පිරීලා තියෙනවා නේද? ඇයි නෝනා ඕනද? ඔව් හොඳයි සාමීනා, අඹ ටිකකුත් තිබුණා නම්. එහෙනම් පොඩි ආඳුරුනගෙන අඹ ටිකකුත් කඩන්න. අඹත් කඩනෝ මේ පන්සලට ඇවිල්ලා. ගෙදරකට ගිහිල්ලා නෙමෙයි. ඈ ඉතින් ඔය වගේ 10 දෙනෙක් ආවෝ ආඳුරන්ට පත්තු බඳිනව වත්ත වටේ ඇවිදලා. ඔය වගේ 10 දෙනෙක් ආවෝ අඹ කඩන්නයි මල් කඩන්නයි ඕම. ඉතින් දැන් ඕවා මං කල්පනා කරන ගෙනිහිල්ලා හිටවනවාද කියලා. එක දවසක් වෙනවාද මාත් එක්කත් ගියා උපාසකම්මල කට්ටිය මලගෙදරක. ඒ මලගෙදර ගිහිල්ලා පින්වත්නි
උපාසකම්මලා ටික දැන් අපි ඉතින් වාහනයක් අරගෙන මේ මලගෙදර ගියා. ගිහලා ඉතින් මලගෙදර මම ඒ අවසන් කටයුතු වලට සම්බන්ධ වෙලා බණ කියලා එනකොට අර ගියපු ඔක්කොම ඉන්න එක එක පැල જાති. කෙහෙල් පැල, ආනමාලු පැල, කෝල කුට්ටු පැල, ඊළඟට හබරල පැල, එක එක ඒවා කවරවල දාගෙන කරදෙන්. දැන් ගිය වාහනේ ඉඩ මදි. අර කෙහෙල් පැල, හබරල පැල, පොල් පැල මේ ගස් යට වැටිච්ච නිකන් පොල්. මේවා ඕන තරම් අපේ පැතිවලත් තියෙනවා. ඈ එහෙ ගිහිල්ලා ගුරු නෑගල නිකන් ගස් යට මොන තැමිලි පැලලු. ඈ අර ඔක්කොම ඔබා ගත්තට පස්සේ වාහනේ ඇතුලේ යන මිනිස්සුන්ට එන්න ඉඩක් නෑ. ඉතින් මම කල්පනා කරා මෙවුන්දලා ගෙනිහිල්ලා මේවා ඊට ඕනවාද. මම මේක ටිකක් අනේ නෑ. අර පොල් පැල තාමත් තියෙනවා තියාපු තැන්වල. හබරල පැල පෝර කවර ඇතුලේ එහෙම්ම තියෙන. ඒ මොකද සමහර අයගේ නිකන් පොඩි ගතියක් තියෙනවා පින්නදී. තැනකට අපිත් මල් හිටවනවා, අපිත් පොල් හිටවනවා, අපිත් එලෝලු හිටවනවා වගේ නිකන් පොඩි එකක්. නිකන් ඔය කාන්තාවන්ට ටිකක් තියෙනවාමයි. ඈ ටිකක් කොහොම එකක් තියෙනවා. තැනකට ගියාම බැදිවල තියෙන ඔය මොනවා හරි එකතු කරාගෙන කර තියාගෙන එන එකක් තියෙනවා. ගෙනල්ලා ගෙදර දාලා තියෙන ඔය හිටවන වෙලාවක් නැහැ. ඒ නිසා සමහර අය ඉන්නවා ඔය ඇත්තන්ගේ ජීවිතවලට ඇවිල්ලා පින්නවත් ඔය ඇත්තන්ට ගේන්නේ පොඩි දෙයයි. කර තියාගෙන යන්නේ ලොකු දේවල්. ඉතින් එහෙම ඥාතීන්ගෙන්, එහෙම යාළුවන්ගෙන්, එහෙම මිත්‍රයන්ගෙන්, මිත්‍ර ප්‍රතිරූපයන්ගෙන් වැඩක් නැහැ. ඈ ඔය ඇත්තන්ට දෙන දෙයක් නැහැ. බලන්නකෝ දැන් එහෙම අයගෙන් සමහරට ඔය ඇත්තෝ දෙයක් ඉල්ලලා බලන්නකෝ. නේ ඔය ඇත්ත මොනවා හරි බොරුවක් කියන අපරාධේ අපේ ගෙදර ඕම එකක් තිබ්බා. ඕම එකක් තිබ්බා. ඔයා කලින් කිව්වේ නැහැ. කලින් කියන්නේ ඒක ඕන වුණේ නැහැ නේ කලින්. අදනේ ඕන වුණේ. ඕන වුණු දාට කියනකොට මොකද කියන්නේ? ඒක නෑ. එක්ක ගබඩාවේ ඒක තියාගෙන. ඒක නෑ කියන. ඈ එයාගෙන් දෙයක් කවදාවත් ගන්න බෑ. එයා බෝඩ් එකක් ගහලා තියනවා. ඔය ඇත්ත යනකොටම ලියලා ගහනවා මම එහෙ ගියාම මල් අරගෙන ආවා. එහෙ ගියාම මෙව්වගෙන ආවා. මල් කැඩීම තහනම් කියලා බෝඩ් එකක් ගහනවා ඥා තියෙන දවස. එයා දෙන්නේ නෑ කවදාවත්. එයාගෙන් දෙයක් ගන්න බෑ. දැන් ඔය ඇත්ත බලන්න අවුරුද්දට එහෙම නැත්තම් ඔය ඇත්තන්ට මේ උපන් දිනේ එනවනේ ඔය ඇත්තන්ගේ. දැන් පසුගිය දිනවල මගේත් උපන් දිනේ තිබුණා. මගේ ජන්මදිනේට ජන්මදිනේ දවසේ මම මගේ දුරකථනේ බැලුවේවත් නෑ බිනත්. මට මැසේජ් එනවා එනවා එනවා එනවා සුබ උපන් දිනයක් ඒවා සුබ උපන් දිනයක් ඒවා. මම පස්සේ ඊට පහුවෙන්ද මේ මැසේජ් ටික බලලා කල්පනා කරනවා මේ දාපු මැසේජ් දාපු අයගෙන් ආධාර ටිකක් ඉල්ලුවා නම් මට පන්සලක් හදන්න දෙන්න වෙනම. ඉඩම සල්ලි වලට අරගෙන පන්සලක් හදන්න දුන්නා. මේ උපන් දිනේ දවසට සුබ උපන් දිනයක් ඒවා කියලා දුරකථනයට පණිවිඩේපු හැමෝම පින්වත්නි දානේ ටිකක් කියාගෙන ඒ අවුරුද්ද පුරා ආවේ නැහැ. දානේ ඩිංගක් අරන් ආවේ නැහැ. සමහර අය අඳුරන්නේත් නැහැ, දැකලත් නැහැ. දුරකථනයට කෝයින් හරි නම්බර් එක දාගෙන ආඳුරන කිරියෙන් පැනියෙන් ඉතිරේවා, සියලු පැතුම් සඵල වේවා කියලා එවනවා. මං හිතුවා පින්වත්නි ඔය ඇත්තන්ට ඔය උපන් දිනේට හම්බ වෙච්ච කෙටි පණිවිඩ ටිකට ඔක්කොටම ඔය ඇත්තෝ පණිවිඩයක් යවන්න. මොකද්ද? අනේ අපි අසරණ වෙලා, අන්ත අසරණ වෙලා, දුක්ඛිත තත්ත්වේ, කන්න නැහැ, හාල් ටික ටික අරන් වරෙල්ලා කියලා මැසේජ් එකක් යවන්න. ඊට පස්සේ බලන්නකෝ දුරකථන වැඩ කරනවද කියලා. ඈ කී දෙනෙක්ගේ දුරකථන වැඩ කරනවද බලන්න. ඈ සමහර වෙලාවට ඔය ඇත්තන්ට හැබෑවට ආදරය කරන යාළුව මේ මතක තියාගන්න. ඔය ඇත්තන්ට කන්න දෙන ස්වාමි පුරුෂයා, ඊළඟට ඔය ඇත්තන්ගේ බිරිඳ, අම්මා තාත්තා, ඔය ඒ අයට උපන් දින මතක නැහැ. ඔය දින මතක නැහැ. ඔය ඔය ඇත්තන්ට අවුරුද්දෙම කන්න දෙනවනේ, රෙදි දෙනවනේ, ළඟ ඉන්නවනේ. අර බොරුකාරයා, වංචනිකයා, ප්‍රෝඩාවෙන් ළඟින් එන කෙනා, එයා තමයි රෑ 12ට මැසේජ් එක ගහන්නේ. 12 ලබනකොට එළි වෙනකන්වත් ඉන්නේ නැහැ. රෑ 12ට එනවා, සුබ උපන් දිනයක් වේවා. ඔය ඇත්තන්ට කන්න දෙන මහත්තයා එච්චර දැඟලිල්ලක් නැහැ. කන්න දෙන බිරිඳට එච්චර දැඟලිල්ලක් නැහැ. අර බොරුකාරයා තමයි වැඩිපුර දඟලක්. අන්න ඒව ජීවිතේ මතක තියාගන්න. ඊළඟට වචිපරම. වචනෙන් විතරයි. ඉතින් වචනෙන් විතරක් අයනම් ඕන තරම් ඉන්නවා. වචනෙන් මෙහෙම කරන්නම්, අරම කරන්නම්, මෙහෙම දෙන්න. දැන් අපිට උනත් ඕරේ වචීපරම නම් අපිටත් හම්බෙනවා ආම්දුරු වාසේ. සමහරලාට බණ කියලා නැගිටිනකොට සමහර දායකයෝ ඈ පන්සල් මිහිපිට මවලා කියන්නේ අපි එනවා ඔබ වහන්සේගේ පන්සලට, ඈ අපි ඔබ වහන්සේගේ විහාරස්ථානය සංවර්ධනය කරන්න ඕන, අපි මොනවාරි ඔබ වහන්සේට කරන්න, අපි ඉතින් දන්නවා කිව්වට කරන්නේ නැහැ කියලා. හොඳයි හොඳයි මාත්‍යා එන්නකෝ වෙලාවක කියලා අපි යනවා. තාමත් තුන්දලා ආවේ නැහැ. අදටත් ඇවිල්ලා නැහැ. වචීපරම ඔය ඇත්තන්ට යාළුවෝ හම්බ වෙලා ඇති පින්වන්නේ ඕනේ තරම් වචනෙන් විතරයි. ක්‍රියාකලාපය වචනෙන් විතරයි. ඕනේ ගමක් වෙච්ච වෙලාවක් කියන්නේ මොකද? අපෝ අතීතේ කිව්වා නම් අතීතයෙන් සංග්‍රහ කරනවා, ඒක අනාගතයෙන් සංග්‍රහ කරනවා. මට ලබන මාසෙ නම් පුළුවා. දැනට ඔයා මොකක් හරි කරගන්න. ලබන මාසෙ මං අනිවාර්යෙන් දෙවෙනිදා තුන්වෙනිදා වෙනකොට ඔය වැඩේ කරනවා. ඉතින් එහෙම යාළුවෝ වැඩන්නේ
අතීතේ වට ගිය මාසේ කියන්න තිබ අපරාධ ගිය මාස දෙවෙනිදා නම් අද වගේ දවසේ ওই දේ මගේ ගාව තිබ්බා මට කරන්න පුළුවන්කම තිබ්බා ගිය මාසේ මගේ තුනටි අමාරුවක් තිබ්බේ නැහැ මං ඔයාට කිව්වා නම් ඔයාගේ වතු පිටි ටික සුද්ධ කරලා දෙනවා අද තුනටි එකක් කියනවා ඈ ගිය මාසේ කිව්වා නම් කැක්කුම තිබ්බේ නැහැ මං සුද්ධ කරලා දෙනවා එයාට දෙයක් කරගන්න පමණයි අපිට වචනෙන් විතරයි ඊළඟට අනුප්‍රිය බාණි අපි කියන හොඳ දේ නෙමේ සමහරට හොඳ දේත් එයා මේ අනුමත කරන හොඳ දේට වඩා නරක දේ පින්වත් දැන් දානයක් එහෙම දෙන්න කතා කරොත් එහෙම මොකද කරන්නේ එයා කියන අපෝ දාන දෙන්නේ මොකටද දාන දීලා කාටද හරි ගියේ ඈ දාන දෙන්න මොනව කරන්නේද අන්න ඒ වගේ දේවල් එහෙම කියලා නිකන් ඒව වළක්වනවා පින් අතේ වැඩක් කරන්න ගියත් අපි අවුරුද්දට ඉන්නේ සිංහල අලුත් අවුරුද්දට මේම කරා වෙසක්කේට දාන්සලක් දෙන පොසොන දාන්සල් දෙන්නේ අපි යමුකෝ මෙහෙ ගිහලා වාහනයක් අරගෙන මීන් තලේ ගිහලා කාලා වැවකින් නාලා එමු කොහිට වැඩිය හොඳයි නේ අපි කට්ටි එක ගියේ එතන මේ යාළුවෝ ඉන්න හොඳ වැඩේ වළක්වනවා නරක වැඩේට යොමු කරනවා නරක දෙයට අවවාද දෙනවා අනුශාසනාක හොඳ වැඩේ කරනකොට ඒකටත් නරක අවවාද අනුශාසනා දීලා එක කඩාකප්පල් කරනවා ඒ අවුරුදු වලට වෙසක් පොසොන් එනකොට කී දෙනෙක් වින්වත් මේ මත් වතුර බෝතල් හිස් කරන අවවාද දෙන යාළුවෝ හිටියද කන්න බොන්න දෙන හොඳ දේ හොඳ මගකට යන්න අවවාද දෙන හිටියේ නැහනේ ඈ මේ හරියට නිකන් සීනි වලට මේ මේ මේ කූඹි එනවා වාගේ අරක්කු බෝතලයක් ගෙනත් තිව්වා නම් යාළුවෝ අම්මා නේද කොහේ යාළුවෝද බලන්න කොහෙන්ද විපතක් වෙලා වග්ගඩුවක් දාන්න වෙලා ලේ ටිකක් දෙන්න වෙලා අක්මාවක් බද්ද කරන්න වෙලා බලන්නකෝ යාළුවෝ ඉන්නවද කියලා ඔයයන්ට මහා දරුණු විපතක් වෙලා බලන්නකෝ යාළුවෝ ඉන්නවද කියලා ඈ ඊළඟ එක තමයි අපාය සහාය ඒක ගැන කියන්නම දෙයක් නැහැනේ කොහොමද අපාය සහාය යාළුවෝ සත්තු මරන්න දඩයන් යන්න මාළු අල්ලන්න පව් වැඩ කරන්න මිනිසුන්ට ගිනි දෙන්න ඊළඟට ඔය මිනි මරන්නනේ කොයි තරම් හිරේ විලංගු ඉන්නවද අපාය සහාය යාළු ආශ්‍රය කළ හිර ගෙදර ඉඳන් අද හිර ගෙදර ඉඳන් මේ බණහන් ඉන්නවනම් ඈ මිතුරා නිසා වෙනසුණා මිනිස්ක සැනසුනේ නෑ කියලා මතක තියාගන්න මිතුරා නිසා වෙනසුණා මිතක සැනසුනේ නෑ මිතුරෝ නිසා ඊළඟේ කාරණාව තමයි පින්වාදී මතක තියාගන්න අම්මා තාත්තා ගෙදර ඉඳන් ආගෙන හිටියත් අපේ ජීවිතවල අපිට පුරුදු වෙච්ච වැරදි වැඩ තියෙනවා නේද දුම් වැටියක් බොනවා නම් මත් වතුර ටිකක් බොනවා නම් වෙන වැරද්දක් අම්මලාගේ ජීවිතේ කරනවා නම් තාත්තා කවුද කියා දුන්නේ පන්තියෙන්ද නෑ යාළුවෝ ළඟම යාළුවා කියා දීපු නරක පුරුද්දා හොඳට ජීවිතේ හැරිලා බලන්න ඈ ඔයා නරක දේවල් කතා කරන නරක ගමන් යනවද නරක වැඩ කරනවද දුසිරිතේ යනවද දුරාචාරී යනවද තුන්වෙනි සිල්පදේ කඩනවද සුරාමේරයේ කඩනවද ප්‍රාණඝාතයේ කැඩෙනවද ඔය ඇත්තම පළවෙනි දවසේ ප්‍රාණඝාතයට යනකොට බිලි කොක්කක් හොයාගෙන මම් මාළු අල්ලන්න ඕනේ කියලා හිතාගෙන ඇමක් කොටාගෙන ගිහිල්ලා දාගෙන හිටියා නේ යාළුවා කිව්වා හරි මේක විනෝදයි නේ මේ බලන්නකො මේ පොඩ්ඩක් බිලි කොක්ක අල්ල බලන්න මේ අල්ලන්නකො ඇම ගහන්නේ මේ විදියට මාළු අල්ලන්නේ මේ විදියට මේ යාළුවා කියා තාම ඔය ඇත්තෝ මාළු අල්ලගෙන යනවා දිගට යාළුවා කියා දීපු යාළුවා නැහැ ඔය ඇත්තෝ අල්ලගෙන යනවා මත් වතුර ටිකක් බිවනා ඉස්සෙල්ලාම මත් වතුර හොයාගෙන ගිහිල්ලා ඔය ඇත්තෝ මත් වතුර බිව්වා නෙමෙයි ඈ මත් වතුර බිව්වේ කොහමද ඉස්සෙල්ලාම යාළුවා තමයි කිව්වේ නිකම් මේ වීදුරුව ටින්ගක් ඉඹින් ඉඹින්න කිව්වා චුට්ටක් මේ පොඩ්ඩක් නිකන් ඊට පස්සේ බෑ කිව්වා මොකද වෙන්නේ ඔබගේ මගේ යාළුකමක් නෑ කිව්වා මේක කරන්න බැරි නම් අපි දෙන්නගේ යාළුකම අදින් ඉවරයි කිව්වා යාළුවා මොකද කිව්වා අයනන් දෙන්නකෝ යාළුවා කෙන නිසා චුට්ටක් දිවතේ මන්න අද කියා දීපු යාළුවා නෑ මේ යාළුවා බාර් ළඟ වැටිලා ඉඳන් බොනවා එදා දිවතේමුව විතරයි නේ කියා දීපු යාළුවා තමට ජීවතුන් අතරත් නෑ දැන් මේ යාළුවා බාර් ළඟ බුදියන් ඉඳන් බොනවා ආම් බලන්නකෝ ඈ ඉතින් ඔය වගේ ජීවිතේ පින්වාදී පාපකාරී යාළුවෝ කොයි තරම් මුණ ගැහිලාද ජීවිතේට කවදාවත් කල්යාණ මිත්‍රයෝ මිසක පාපකාරීන් ලං කරගන්න එපා ඔය මිත්තානිසංස සූත්‍රය ආනිසංස කියන්නේ ඔය ඇත්තෝ කල්යාණ මිත්‍රයෝ ප්‍රාර්ථනා කරනවා වගේම ඔය ඇත්තෝ අනිත් අයට කල්යාණ මිත්‍රයෝ වෙන්න. කවදාවත් යාළුවෙකුට මිත්‍රයෙකුට බිරිඳට සැමියාට ලේලිට බෑනට කිසි කෙනෙකුට වැරදි මග යන අවවාදයක් දෙන්න එපා. සිල්පද කඩන අවවාද අනුශාසනා දෙන්න එපා. පංචශීලයේ බිඳින්න අවවාද අනුශාසනා දෙන්න එපා. හොඳ මගකටම අවවාද කරන්න. හොඳ දෙයකටම අවවාද කරන්න. ප්‍රාණඝාතයෙන් වළකින්නම අවවාද කරන්න. ඒක තමයි හොඳ කල්යාණ මිත්‍රත්වය. හොඳ කල්යාණ මිත්‍රත්වයක් තියනවා නම් ඔයත්තන්ට ජීවිතේ ලැබෙනවා දරිතා පබ්බතාතෝ රුක්කාතෝ පතිතෝ නරෝ චුතෝ පතිට්ඨං ලබති යෝ මිත්තානං නදුබ් අග්ගි යතා පජ්ජලති දේවතා විරෝචති ඈ කඳු වලින් වැටිලා ගස් වලින් වැටිලා දරුණු උල් වලින් විනාශ ඈ දරුණු විපත් ගිනි වලින් ගිනිගෙන දැවිලා පිච්චිලා ගිනි වලින් විපත් වෙන්නේ නැහැ
දරුණු වදවේදනා පැමිණෙන්නේ නැහැ. දරුණු ශෝක එන්නේ නැහැ ඔය ඇතු කරා. ගෙවල් පිච්චිලා විනාශ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගෙවල් ගිනි ගන්න නැහැ කියලා නෙමෙයි කියන්නේ. සංසාරයේ ගත්තම සමස්තයක් විදියට තමන්ට ලැබෙන ප්‍රතිඵල මේ හොඳ ආකාර. මේ කවුරුවත් වගා කරන දේවල් නෙමෙයි පින්නවත් නෙලා ගන්න වෙන්නේ තමන් වගා කරන දේමයි. තමන් වපුල දේ නෙලා ගන්න වෙන්නේ. ගිනි දුන්නොත් ගිනි කන්න වෙනවා. ගිනි දුන්නොත් ගිනි අඟුරු තමයි ඉතුරු වෙන්නේ. නේ? ඒ නිසා පිලිස්සුනොත් වේදනා සාගතයි, අයිස් තිබ්බොත් සිසිලසයි. අයිස් තිබ්බොත් අයිස් ලැබෙයි නේද? ගිනි තිබ්බොත් ගිනි ලැබෙයි. ගිනි තිබ්බොත් අඟුරු ලැබෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න ජීවිතේ පිනද ජලය සිසිල්මයි ගිනි රස්නේමයි. ජලය තිබ්බ දැන්ට ජලයෙන් උත්තර ලැබෙයි, ගිනි තිබ්බ දැන්ට ගිනි වලින් අඟුරු වලින් උත්තර ලැබෙයි. එහෙනම් ජීවිතේ මෙන්න මේ ටික මතක තියාගන්න. මතක තියාගෙන ඔයත් කල්පනා කරන්න, අදිෂ්ඨාන කරන්න, ජීවිතේ රාගයට, කාමයට, තණ්හාවට, ඉරිසියාවට, ක්‍රෝධයට ජීවිතේ ඉඩක් නම් කවදාවත් දෙන්න එපා. ඔයත්ගේ ජීවිතවල කරුණාව, දයාව, මෛත්‍රිය පුරවා ගන්න. හොඳ ගුණධර්ම වර්ධනය කරගන්න. හොඳ මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙන්න. කල්යාණ මිත්‍රත්වය, අපිට කල්යාණ මිත්‍රම පුද්ගලයා තමයි තිලෝතිලක සාන්තිනායක භාග්‍යවතුන් වහන්සේ පින්වත්. භාග්‍යවතුන් වහන්සේ සියලු ධර්මයේ දේශනා කළේ කල්යාණ මිත්‍රතාවේ. උන්වහන්සේ තුළ තිබුණේ උතුම් කල්යාණ මිත්‍රත්වය. එහෙනම් අද ප්‍රාර්ථනා කරන මේ උතුම් දේශනාව මෙලව හදාගන්න, එලව හදාගන්න. ජීවිත සාර්ථක කරගන්න. අද දේශනාවේ පින්බල දායකත්වයෙන් කටයුතු කරන නොමර 19 එක මෙගොඩ කොළොන්නාව වැල්ලම්පිටියේ ලිපිණේ පදිංචි චාන්දනි ස්වර්ණා දුව, විනීතා දුව, ඒ වගේම සෝමපාල බෑනා, අජිත් පුතා, අනෝමා ලේලි, සුමිත් පුතා, අරෝෂි ලේලිය විසින් ආර් ඒ එවිජින් පෙරේරා මෑණියන් පරලොව සැපත් වී වර්ෂයක් සපිරීම නිමිත්තෙන් පින් අනුමෝදන් කිරීම තමයි බලාපොරොත්තුව. අවුරුදු 37කට පෙර පරලොව සැපත් KHP අමරදාස පියාණන්ට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම සිරිපාල බෑනාටත් පරලොව සැපත් සියලුම දෙනාටත් පින් අනුමෝදන් කිරීම තමයි මේ පින්කමේ අරමුණ බලාපොරොත්තු විදියට සටහන් කරලා තියෙන්නේ. ඒ වගේම සුජීවත්ව සිටින KHP පවුලේ සියලුම සහෝදර සහෝදරියන්, දරුවන්, මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, ධර්මදේශනාව සිදු කළ දේශකයන් වහන්සේ ඇතුළු ශ්‍රවණය කර සියලුම දෙනාට, සහභාගී වුණු සියලුම දෙනාට ආශිර්වාද කිරීම, පින් ප්‍රාර්ථනා කිරීම තමයි එයත්තන්ගේ බලාපොරොත්තුව. නොම්බර 19 මෙගොඩ කොළොන්නා වැල්ලම්පිටිය ලිපිණේ පදිංචි චාන්දනි ස්වර්ණා දුව ඇතුළු, විනීතා දුව, සෝම්පාල බෑනා ඇතුළු, අජිත් පුතා ඇතුළු මේ පින්නතුන්ගේ බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු ඇතුව හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනයේ සැලසේවා, සියලු සිත සාන්තිය උදා වේවා නමින් ජන්මාන්තරගතවන්ට එදුණු සෙනෙහි බර ආදරණීය මෑණියන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඒ මෑණියන් ප්‍රධාන සහලේ මියගිය මෞදෙම උපයන් ඇතුළු සියලුම ඥාතීන්ට බුදුන් දැක නිවන් දකින්න මේ පින් පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම අපි අදත් ආරාධනා කරනවා අපේ විහාරස්ථානයේ ඒ ආවාස කුටි හදන කටයුත්ත, ධර්මශාලාව හදන කටයුත්තට දායකත්වයන් ලබා දෙන්න කියලා පින්බර ඔබට පින් සිතින් ආරාධනා කරනවා. ඒ කටයුතු වලට අපිට කතා කරන්න 071-2-5-3ට 071-2-5-3ට අපිට කතා කරන්න කියන පින්බර ආරාධනාවත් කරමින් හැම දිනාටම ආශිර්වාද කරනවා. බුදුන් දැක නිවන් දකින්න මේ පින් පාරමිතාවක් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.

0: ఆకాశట్టా చ బుమ్మట్టా దేవా నాగ మహిద్దిక పుణ్యంతం అనుమోదిత్వా చిరం రక్ఖంతు లోక శాసనం చిరం రక్ఖంతు దేశనం చిరం రక్ఖంతు మం పరంతి. నవత లబన సతియేత్ అద వేళావటమ ఒబవ సోయా వడినతురు హెమట తెరువన్ సరణ వేవా.
1: సాదు సాదు సాదు. నెట్ ఎఫ్ఎం ధర్మ దక్షిణావై ఏ అవసన్నూయే అపిబట మతాక్రన్నటోనే మెవెని చిరప్రకటమ ధర్మదేశకరన్ వహన్సేలా విశాల ప్రమాణ్యాక్ ఎకమ దినేకది ఒబే విహారస్థానేట వెడమ కర్వా నెట్ ఎఫ్ఎం శ్వేత పూజ పొహోదా సజీవీ పిన్కమ్మాలావ ఒబ ప్రదేశే విహారస్థానే పవత్వన్నట ఒబ కెమతినం ఒబ కథాకరన్న పే దర్శనట 0.77 41.52 అంకెన్ పిలిబంద వెరిదుర తొరతొరు కియన్న దర్శన సూదానమే నిన్న. ඒ අතරේ ඔබට මේ උතුම් වූ ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන්. සතිය දිනවල 0.77 77 25 214 අංකයෙන් අපේ කෞෂයට කතා කරලා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම උතුම් වූ බුද්ධ දේශය උතුම් වූ දඹදිව පහසුවෙන් අර්ථාන්විතව වන්දනා කරන්නට යන්නට ඔබට මඟ සලසන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. ඔබට පුළුවන් ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා සමග ඒකාබද්ධ වන්නට ඒ සඳහා එකතු වෙන්නට 0.76 76 32 වඩාත් අර්ථ සම්පන්න මේ ගමන සමග එකතු වෙන්න 0.76 76 32 අංකයෙන් ට්‍රැවල් නෙත් ආයතනයට ඔබ ඇමතුමක් ලබා දෙන්න. එසේනම් දිගින් දිගටම නෙත් FM රේඩියෝව ඇසුරේ ඔබේ දහම් පවස නිවා ගන්න රැඳී ඉන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: අද නෙත් FM ධර්ම දක්ෂිණාවට වැඩමවා වදාළ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි.
3: නිත්‍යෆම් පිරිත් මණ්ඩපය ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Nyt FM. Nyt FM. Pirit Mandepil. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පානාදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM, Nit Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනි, සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා, කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

ශීර්ෂාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nette fem. Nette Ferit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ චලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.